0: Yata Pocket Money. දෙපහයි විනාඩි 36යි වෙලාව වොන්නේ නම අද දවසේ පළවෙනි තරගකාරිණිය ජෙෂ්මි ගිහානි. එකතු වෙන්නේ මාර්ගම ඉඳන් මහර ඉඳන්නේ. මාර්ගම නෙවෙයි මහර ඉඳන්. Good morning ජෙෂ්මි. පොඩ්ඩක් සද්දෙන් කතා කරමුද?
1: Good morning.
0: හරි කීයටද ද ඉස්කෝලේ යන්නේ දැන්?
1: 6:45ට
0: වගේ ඉස්කෝල ළඟයිද ගෙදරට? හරි එහෙනම් තරග කරලා මීට යමු නේද ඉස්කෝලේ?
2: රුපියල් 5000ම දිනා ගමු. ප්‍රශ්න හතරයි තියෙන්නේ. ඔයාට පුළුවන් හොඳට කල්පනා කරලා උත්තර දීලා ප්‍රශ්න හතරටම උත්තර දෙන්න. අපි ඔයාට තප්පර 5ක් දෙනවා හරියට උත්තර දෙන්න. ඒ වගේම උත්තර දෙකකුත් දෙනවා. එහෙනම් ජෙෂ්මි අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: ජෙෂ්මි ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. වායව මුල් කියන්නේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප අවශෝෂණය කරන මුල්වලට. මං අහන්නේ මේ අතරින් වායව මුල් සහිත ශාකය වන්නේ 1 කිරල 2 වැනිලා. අපෝ කියන බලන උත්තරේ
1: 1 කිරල.
2: ජෙෂ්මි කිරල වල තියෙන්නේ වායුදර මුල්. එතකොට හරි උත්තරේ වෙන්න ඕනි වැනිලා. වැනිලා වල තියෙන්නේ වායව මුල්. කමක් නැහැ ඔයාලට ප්‍රශ්න 3ක් තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: ඔන්න ගිහානි ඔයාලට දෙවෙනි ප්‍රශ්නේ හම්බෙනවා පුරවැසි අධ්‍යාපනයේ සබ්ජෙක්ට් එකෙන්. පොදු අරමුණකට කණ්ඩායමක් මෙහෙවමින් ආදර්ශමත්ව කටයුතු කරන පුද්ගලයා තමයි අපි නායකයෙක් විදියට හඳුන්වන්නේ. අහන්නේ නායකයෙක් තුළ තියෙන සංවේදී බව මොන හැකියාවක්ද? 1 සංනිවේදන හැකියාවක්, 2 ආවේදනීය හැකියාවක්.

0: ආවේදනීය හැකියාවක් කියන උත්තරේ තමයි හරි උත්තරේ. ඔයා හරියටම උත්තර දීලා රුපියල් 250ක් දිනා ගත්තා. ජෙෂ්මි තව ڇුට්ටක් අපි සද්දට උත්තරේ පැහැදිලිව කියමු හොඳද? අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: තුන්වෙනි ප්‍රශ්නේ ජෙෂ්මිට හම්බෙන්නේ භූගෝල විද්‍යාව සබ්ජෙක්ට් එකේ. බෙංගාල බොක්ක පිහිටා ඇත්තේ දකුණු ආසියාවට. 1 බටහිරින් 2 නැගෙනහිරින්.
0: බෙංගාල බොක්ක පිහිටලා තියෙන දකුණු ආසියාවට නැගෙනහිරෙන්. එතකොට දකුණු ආසියාවට බටහිරින් තියෙන්නේ අරාබි මුහුද. අතේ හැබැයි රුපියල් 250ක් තියෙනවා. ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න. බෝනස් ප්‍රශ්නෙට යමුද?
1: හරි. යහනේ මේක තමයි ඔයාට හම්බෙන අවසාන ප්‍රශ්නේ, අපේ බෝනස් ප්‍රශ්නේ. ලංකාවේ පළවෙනි අධිවේගී මාර්ගය මොකක්ද? 1 කටුනායක අධිවේගී මාර්ගය, 2 දක්ෂිණ අධිවේගී මාර්ගය.
0: ලංකාවේ පළවෙනි අධිවේගී මාර්ගය තමයි දක්ෂිණ අධිවේගී මාර්ගය. 2011 වර්ෂයේ තමයි විවෘත කළා තියෙන්නේ. හරි. අතේ තිබ්බ රුපියල් 250 බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තර දීලා අතේ තිබ්බ 250 පස් ගුණකින් වැඩි කරගත්තා. රුපියල් 1250ක් වෙනකම්.
1: හරි. ධ්‍යානි දැන් 6:45 ට ඉතරනේ ඉස්කෝලේ යන්නේ. එහෙනම් ඉස්කෝලේ ගියාම යාළුවන්ටත් කියන්න ඕන හොඳද? ජය වේවා.
0: ඒ විදිහට පොකට් මනී දිනා ගන්න අපිට මැසේජ් එකක් එවන්න කියලා ආයමත් සරයක් වන්න මතක් කරනවා. 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර එක. එවන්න අපිට මැසේජ් එකක්. අපි ලෑස්ති දැනුම වැඩි කරන ගමන් පොකට් මනී දෙන්න.
2: දැනුමෙන් පොකට් මනී දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0714 151 151 දැන්ම WhatsApp කරන්න.
3: සියතා පොකට් මනී. අනුග්‍රහය
2: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සපල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පංචා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
4: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ரகசியத்த
1: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
2: ඒකත් තව සාමාන්‍ය කල්පනා වෙන්න වෙන්නේ. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
1: නෑ ඔයා අහන්නේ මොකක් ගැනද සැන්නේ?
2: ආ මොකක් ගැනද සැන්නේ?
1: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්න කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
2: ආ ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදා ගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝක විනාශ කරන්න කොහොමද කියලා උනේ විදියක් හදන්න.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
4: අනුග්‍රහය

0: Свята Pocket Money. දෙපහේ විනාඩි 57යි වෙලාව. මෙතුලි ඉන්නව වීර කැටිය ඉඳන් කතා කරන්න. ගුඩ් මෝර්නින් මෙතුලි.
1: හලෝ.
0: ගුඩ් මෝර්නින්. මෙතුලි පොඩ්ඩක් ඉන්නේ එළියේද ගේ ඇතුළේද කොහෙද ඉන්නේ?
1: එළියේ.
0: උදේ පාන්දර එළියේ ඉන්න පුළුවන් සීතලේ.
1: පුළුවා.
0: හරි. ලෑස්ති නේද නං උත්තර දෙන්න?
1: ඔව්.
2: හරි. මෙතුලි එහෙනම් අපි ප්‍රශ්න හතරටම හරියට උත්තර දෙමු. හොඳට කල්පනා කරලා උත්තර දුන්නොත් ඔයාලට රුපියල් 5000ම දිනා ගන්න එක එච්චර අමාරු වැඩක් නෙවෙයි. එහෙම නේද මෙතුලි? මේ තමයි මෙතුලිට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: මෙතුලි ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. හිල් කූඩෙන් වතුර අදිනවා වගේ

0: මේ ප්‍රස්ථාව පිරුලෙන් ප්‍රකාශ වෙන්නේ එක නිෂ්පල කාර්යයකට වෙහෙසීම, දෙක අසීරු කාර්යයක් කිරීම.
1: රුපියල් 250ක් දිනා ගන්නා පළවෙනි ප්‍රශ්නෙට අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: දෙවෙනි ප්‍රශ්නේ ඔන්න හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකේ. විද්‍යුත් චුම්බක දැකිය හැකි වන උපකරණය කි? එක විදුලි මෝටරය, දෙක මාලිමාව.
2: එක.
1: අතේ තිබ්බ රුපියල් 250ක් දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දීලා 250 ඩබල් වුණා රුපියල් 500ක් වෙනකන් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: හරි, මෙතුළි වුණ තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසය සබ්ජෙක්ට් එකෙන්. පොළොන්නර යුගයේ හින්දු ආගම ඉතිහාසයේ සුවිශේෂී අවධියක් සම්නිටුවන් කරා. විශේෂයෙන්ම දකුණු ඉන්දියානු චෝල පාලන සමයේදී හින්දු ආගම රාජ්‍ය ආගම බවට පත් වෙලා තිබුණා. අපි අහන්නේ පොළොන්නර අවධියේදී හින්දු ආගම ප්‍රචලිතව තිබ බවට හොඳම සාක්ෂිය මොකද්ද? එක ශිව දේවාලය, දෙක දෙමළ මහා සෑය.
2: දෙක.
1: පොළොන්නරු අවධියේ හින්දු ආගම් ප්‍රචලිත තිබ්බවා බවට හොඳම සාක්ෂිය තමයි ශිව දේවාල. හරි, අතේ තියෙන රුපියල් 500ක්. අඩු පුළුවන් මේ 500 රුපියල් 2500ක් කරගන්න බෝනස් ප්‍රශ්න තෝරගන්න. අපි බෝනස් ප්‍රශ්නට යමුද?
0: හරි, මෙතන මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. අපි අවසාන ප්‍රශ්නේ. පුරාණ ශ්‍රී ලංකාවේ ගෝකන්න නමින් හඳුන්වනු ලැබූ වර්තමාන නගරය මොකක්ද? එක ගාල්ල, දෙක ත්‍රිකුණාමලය.
2: දෙක.
1: අපේ තිබ්බ රුපියල් 500ක් බෝනස් ප්‍රශ්නෙට හොඳට උත්තර දීලා ඔන්නේ රුපියල් 500 රුපියල් 2500ක් වෙනකම් මෙතුළි වැඩි කරගෙන තියෙන්නේ.
0: හරි, මෙතුළි දැන් ළඟ හිටියේ නැද්ද කවුරුත් උදව් කරන්න? තනියම උත්තර දුන්නේ. හරි මෙතුළි, එහෙනම් උන්ට පාඩම් කරලා තියෙනවා. තව පාඩම් කරන්න ඕනේ. ජය වේවා. හරි, මේ මාෂි දැන් අපි මතක් කරගෙන ආවනේ මේ පැංචය තුරුම් ගිනුම ගැන. අපි හැමදාම මතක් කරනවා සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් වෙතින් හඳුන්වලා දෙන සල්ලි ඉතුරු කරන එකේ වටිනාකම කොච්චරද කියලා අපිට මනින්න බෑ සමහර වෙලාවල් වලදී. කියන්නේ සමානුලාට හිතනවා සල්ලි ඉතුරු කරලාට වැඩක් නෑනේ නේද, තීර වෙලා වියදම් කරන්නේ නැතුව ඉතුරු කරලා මොකටද කියලා හිතනවා. හැබැයි සල්ලි ඉතුරු කරන්න ඕනේ අපිට හදිස්සියක් වෙන වෙලාවකට. ඒ ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ දෙමව්පිය. මොකද පොඩ්ඩුන්ට තාම තේරෙන්නේ නෑ, වයසවරු 18ට අඩුයි කියලා කියන්නේ තාම චූටි ළමයි. සල්ලි ඉතුරු කරන එකේ වටිනාකමක් එහෙම ලොකුවට දැනෙන්නේ නෑ. හැබැයි අම්මලා තාත්තලා පුළුවන් තරම් ඒකේ තියෙන අගේ කියලා දෙන්න ට්‍රයි කරන හැමතිස්සෙම උත්සාහ කරනවා. ඒ අතරෙදි අම්මලා තාත්තලා දරුවා වෙනුවෙන්, තමන්ගේ දරුවා වෙනුවෙන් මුදලක් එකතු කරනවා අනිවාර්යයෙන්ම දරුවාගේ අනාගතය වෙනුවෙන්. එහෙම එකතු කරන මුදල හොඳම තැනක තමයි එකතු කරන්න ඕනේ. හොඳම තැනක නෙමෙයි, හොඳම තැන තමයි එකතු කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. වෙන සමාන කරන්න කිසිම දෙයක් නැහැ මේ පංචායතුරුම් ගිනුමට. මොකද සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් අපේ පොඩ්ඩු ගැන අම්මලා තාත්තලා ගානටම හිතලා තියෙනවා. මේ දීලා තියෙන ප්‍රතිලාභ ගොඩක් එක්ක බලනකොට පොඩි අනුපාතයේද, වගකීමද, විශ්වාසයේද, මේ හැමදේම 100%ක් දීලා තියෙනවා පංචායතුරුම් ගිනුමෙන්. ඉතින් ගන්න කෝල් එකක් 13:19ට. ඔයා අම්ම කෙනෙක්, තාත්ත කෙනෙක් විදිහට තමන්ගේ දරුවා ගණාගතය ගැන හිතන කෙනෙක් විදිහට තෝරගන්න තියෙන හොඳම කවුන්ට් එක තමයි පංචයි තුරුම් ගිනුම. ගන්න කෝල් එකක් 13:19ට. අපි ලෑස්ති, වැඩිපුර විස්තර ඉස්සරහට කතා කරමු.
3: ඉස්කෝලේ යන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මනි දිනා ගන්න.
4: සියතා පොකට් මනි. අනුග්‍රහය
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි, සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පංචා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13:19.
5: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
1: දැන් වෙලා උදැස්සන 6යි විනාඩි 1යි.
6: වේලාව ඔබ වෙත ගෙනාවේ
7: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Yata Pocket Money. දෙහේ විනාඩි 7යි වෙලාව. දැන් ඉන්නවා කතා කරන්න නාරාහෙන් පිටින් තන් සද්දෙව්. Good morning සද්දෙව්.
1: Good morning.
0: සද්දෙව් ලෑස්ති නේද?
1: ඔව් ලෑස්ති.
2: සද්දෙව් කතා කරන විදිහෙන් තේරෙනවා රුපියල් 5000ම දිනා ගන්න ඉන්නේ කියලා. සද්දෙව් ඔයාට හොඳට උත්තර දෙන්න ඕන ප්‍රශ්න හතරක් අපි අරගෙන අවිල්ලා තියෙනවා. පළවෙනි ප්‍රශ්න තුන අපි අහන්නේ ඔයා ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න විෂයන් වලින්. ඊට පස්සේ අපි ඔයාට බෝනස් ප්‍රශ්නකුත් දෙනවා. ඔයාට පුළුවන් මේ ප්‍රශ්න හතරට උත්තර දීලා රුපියල් 5000ම දිනා ගන්න. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: සද්දෙව් පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකකින්. 1818 කැරැල්ල ඇතිවෙන්න ප්‍රධානම හේතුව තමයි සදෙව් ජනතාවගේ බදු බර වැඩි වෙන එක සහ මේ ආර්ථික ගැටලු. ඒ වගේම බදුල්ල සහ වැල්ලවාය නගරවලත් ජනතාව මේ සටනට වැඩි වශයෙන් එකතු වුණා කියලා තමයි අතීත පොත්වල තියෙන්නේ. අගහන්නේ ක්‍රිස්තු වර්ෂ 1818 කැරැල්ලේදී සත්කෝල්ලේට නායකත්වයේ සැපයූ නිලමෙවරයා කවුද? 1. පිළිමතලාවේ දෙවන අධිකාරම්. 2. කැප්පැටි පොළ නිලමේ.
2: පිළිමතලාවේ දෙවන අධිකාරම් කියන උත්තරේ තමයි එන්න ඕන. සදෙව් අපි චුට්ටක් සද්දට උත්තරේ දෙමු. උත්තරේ හරි වෙන්න හෝ වැරදි වෙන්න ඔයා සද්දට උත්තරේ දුන්නොත් අපිටත් ඒක ලේසි. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: හරි සදෙව් මේක හොඳට අහගෙන ඉඳලා අපි සද්දට උත්තරේ දෙමු. මේ ප්‍රශ්න වලට හම්බෙන විද්‍යාව සබ්ජෙක්ට් එකෙන් ස්කන්ධය මැනීමට භාවිත කරන උපකරණය කි? 1. බීකරය. 2. තෙදඬු තුලාව.
2: තෙදඬු තුලාව තමයි හරි උත්තරේ වෙන්න ඕන. ඔන්න හරි උත්තරේ දුන්න 250කුත් දැන් අතේ තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. නිෂ්පල උත්සාහය ගැනීම සම්බන්ධව පාවිච්චි කරන ප්‍රස්තාව පිරුල මොකක්ද? 1. කළුව මාරපන ගියා වගේ. 2. කූනිස්සන්ට දැල් දැම්මා වගේ.
2: නිෂ්පල උත්සාහයක් ගැනීම කියන ඒ සම්බන්ධයෙන් අපි පාවිච්චි කරන ප්‍රස්තාව පිරුල තමයි කූනිස්සන්ට දැල් දැමීම. හරි, කමක් නෑ. අතේ රුපියල් 250ක් තියෙන නිසා අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්න තෝරමුද?
0: හරි සදෙව් මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්න. රුධිරයෙන් අපේ ශරීරයට පෝෂක ඔක්සිජන් එවැගේම රසායනික පදාර්ථ අවශෝෂණය කරගන්න පුළුවන්කම හම්බෙනවා. මං අහන්නේ රුධිරය රතු පැහැවීමට හේතු වන වර්ණකය මොකද්ද? 1. මෙලනින්. 2. හිමොග්ලොබින්.
1: 2.
2: අතේ තිබ්බ රුපියල් 250 ඔන්න රුපියල් 1250ක් කරගන්න පුළුවන් වුණා අපේ බෝනස් ප්‍රශ්නෙට උත්තර දීලා. සදෙව් රුපියල් 1250ක් පොකට් මනිය වදිනා ගන්නවා.
0: සදෙව් ඉස්කෝලේ යන ලෑස්තිලා දින්නේ? කල්පනා කරලා තමයි කිව්වේ. හරි සදෙව් එහෙනම් යාළුවන්ටත් කියන්න ඕන ජය වේවා.
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0.714451 දැන්ම වට්ස්ඇප් කරන්න.
0: පොකට් මනි අනුග්‍රහය
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
4: 2042 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
2: දැන් වෙලා උදැස්සන 6යි විනාඩි 10යි.
0: At
4: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
5: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
6: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
7: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
6: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
4: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
8: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
9: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනුත්.
10: නළලෙ ගහන්න ඕන හැම එකක් කියලා අගින් පතමදියට කරු කියලා.
6: උඩු රවුල කිප්පට වැඩ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දිදෙන්න බෑ.
11: sorry.com ඒ වටිඩක් නැහැ.
4: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
12: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners, No. 221, Dharmapala Mawatha, Colombo 7.

0: Iată Pocket Money.
1: දෙහයි විනාඩි 18යි දැන් වෙලාව. ඉන්න අපිත් එක්ක කතා කරන්න ඔබින්දු. ගුඩ් මෝර්නින් ඔබින්දු. අපි පොඩ්ඩක් සද්දෙන් කතා කරමු. ඔබින්දු, මේ ඉස්කෝලේ යන ලෑස්ති වෙලා තින්නේ කොහොමද? වැස්ස හින්දා ගෙදර ඉන්නවද? හරි, එහෙනම් ප්‍රශ්න 4යි රුපියල් 5000යි ලෑස්තිනේ.
2: අද දවසේ අපේ අවසාන තරගකාරයා ඔබින්දු, මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: ඔබින්දු, ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. මළගිය ඇත්තෝ මළවුන්ගේ අවුරුදු දාබැණි නවකතා රචනා කරනු ලැබුවේ කවුද? 1. මාටින් වික්‍රමසිංහ, 2. මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර.
2: මළගිය ඇත්තෝ මළවුන්ගේ අවුරුදු දාවැනි නවකතා රචනා කරලා තියෙන්නේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් විසින්. හරි, තව ප්‍රශ්න තුනක් තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: දෙවෙනි ප්‍රශ්නේ ඔබිදු හම්බෙන්නේ පුරවැසි අධ්‍යාපනයේ සබ්ජෙක්ට් එකෙන්. ජනතාව විසින් ජනතාව උදෙසා පවත්වාගෙන යන පාලනය අපි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය විදිහට පුරවැසි අධ්‍යාපනයේදී ඉගෙන ගන්නවා. මං අහන්නේ, ප්‍රජාතන්ත්රවාදී රාජ්‍යක ජනතාව සතු බලය හැඳින්වෙන්නේ 1. සර්ව ජන ඡන්ද බලය, 2. පරමාධිපත්‍ය බලය.
2: හරි උත්තරේ පරමාධිපත්‍ය බලය. තව එක ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නෙට උත්තර දුන්නොත් බෝනස් ප්‍රශ්නෙටත් යන්න පුළුවන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. සූර්යයාගේ සිට පෘථිවියට තාපය සංක්‍රමණය වන්නේ 1. සංවහනය මගින්, 2. විකිරණ මගින්.
2: කොහොමාරි ඔන්න එක ප්‍රශ්නකට උත්තර දීලා රුපියල් 250කුත් අතට අරගත්තා. අපේ බෝනස් ප්‍රශ්න දැන් තෝරගන්න පුළුවන්කම තියෙනවා. බෝනස් ප්‍රශ්න අපි තෝරගමුද?
1: හරි ඔමිදු, මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. සාමාන්‍ය දැනුම ප්‍රශ්නයක් විදිහට තමයි මේක ඔයාලට හම්බෙන්නේ. ලංකාවේ පාර්ලිමේන්තුවේ තමයි රටේ නීති සම්පාදනය කරන්නේ. ජනතාව තෝරලා යවපු මහජන නියෝජිතයන්ගෙන් මේ පාර්ලිමේන්තුව සමන්විත වෙලා තියෙනවා. මං අහන්නේ, ලංකාවේ පාර්ලිමේන්තුවේ සිටින නියෝජිතයින් ගණන කීයද? 1. 198යි, 2. 225යි.
2: රුපියල් 250 ඔන්න 1250ක් කරගන්න ඔවිඳුට පුළුවන් වුණා අපේ බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ දීලා.
1: හරි ඔවිඳු, දැන් ඉස්කෝලේ යන්නේ කීයටද?
3: 6:45ට වගේ තමයි.
1: හරි, එහෙනම් ඉස්කෝලේ ගියාම යාළුවන්ට කියන්න ඕන අපිට මැසේජ් එකක් දාන්න කියලා. අපේ නම්බර් එක දෙන්න ඕනේ. හොඳේ. ජය වේවා.
2: ඔවිඳු, ඒ විදිහට රුපියල් 1250ක් දිනා ගද්දී ඔන්න අපේ නංගිලා මල්ලිලාට ආයමත් සැරයක් අපි මතක් කරනවා. අපිට එවන්න මැසේජ් එකක් 0714 151 151 අපේ WhatsApp නම්බර් එක. එවන්න මැසේජ් එකක් 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මේ චාන්ස් එක තමන්ගේ කරගන්න පුළුවන්.
1: අනිවාර්යයෙන් රුපියල් 5000ක් දිනා ගන්න චාන්ස් එක තියෙනවා. ඉතින් ප්‍රශ්න වලට උත්තර දෙන විදිහට තමයි මාෂි අපි සල්ලි දෙන්න ලෑස්තිලා ඉන්නේ. සල්ලි වල වටිනාකම ගැන කොච්චර කතා කරත් අපිට ඇති වෙන්නේ නැහැ නේ. සල්ලි කොච්චර තිබුණත් අපිට මදි වෙන්නේ නැහැ. සල්ලි ගැන කතා කරනකොට අපිට වටිනම දෙයක් තමයි ඉතුරු කරනවා කියන එක. ඉතුරු කරන එකේ වටිනාකම පොඩි කාලේ ඉඳන් අම්මලා තාත්තලා අපිට කියලා දෙන්න try කරනවා. සමහර ළමයි ඒක වැඩිහිටියෙක් වුණා මේක ඒ විදිහට continue කරගෙන යනවා. හැබැයි සමහර අය ඒ දේ ටිකක් අතහැරලා දාන වැඩි ගණන් ගන්න නැතුව ඉන්නවා. හැබැයි ඉතුරු කරන එකේ වටිනාකම දැනෙන්න තමන්ට මොකක් හරි කරදරයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ට මොකක් හරි හදිස්සියක් වුණොත් තමයි මේ දේ දැනෙන්නේ. ඉතින් අම්මලා තාත්තලා මේ දේවල් ගැන

දන්න හින්දා තමන්ගේ දරුවගෙන අගතය පිටුවෙන් අනාගතය සුරක්ෂිත කරන්න හොඳ මුදලක් හොඳම තැන අනිවාර්යෙන් මිතුරු කරන්න ඕනේ. ඒවෙනුවෙන් තියෙන හොඳම ගිණුම තමයි හොඳම තැන තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හඳුන්වලා දෙන පංචායතුරුම් ගිණුම වාර්ෂික පොලිසියට 4.5% තියෙනවා. ඒ වගේම හොඳ සඵල පොලියක් තියෙනවා. ඒ වගේම රජයේ බැංකුවේ අපේ රජයේ ලියාපදිංචි ආයතනයක් තමයි මේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ආයතනය කියලා කියන්නේ. ඉතින් වගකීම අතින් ගත්තොත් 100%යි. ටික කාලයක් යනකොට සල්ලි කැපෙනවා කියලා මැසේජ් එන්නද එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් එක එක කවුන්ට්ස් ගත්තම අපිට එක එක ප්‍රශ්න එනවා නේද මාෂේ? කියන්නේ සල්ලි කැපෙනවා කියනවා, අවුරුද්දක් යනකොට මෙහෙමයි, අවුරුදු දෙකක් යනකොට මෙහෙමයි, එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රතිලාභ තමයි දවසින් දවස වැඩි වෙන්නේ. පංචායතුරුම් ගිණුම තෝරගත්තොත් වයස අවුරුදු 18 වෙනකන් මේ සල්ලි ටික කාටවත් ගන්න බෑ. එයාගේ දරුවාට ගන්න පුළුවන්කම හම්බෙන්නේ වයස අවුරුදු 18 වුණාට පස්සේ. ඉතින් වගකීමෙන් හොඳ මුදලක් ඉතුරු කරන්න තියෙන හොඳම තැන තමයි පංචායතුරුම් ගිණුම. ගන්න කෝල් එකක් 13:19 වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්.

0: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0.714151 දැන්ම WhatsApp කරන්න.
1: සියපා පොකට් මනි අනුග්‍රහය
0: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සපල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
2: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
3: දැන් වෙලා 9:30 විනාඩි 30යි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: රණවිරු සැමරුම අද. වර්ෂාවෙන් හානි වූ වගබිම්බලට වන්දි. විමල්ටෙරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග. වෙසක් උත්සවයට විශේෂ චක්‍රලේඛයක්. ට්‍රම්ප් නියෝගයක් අත්හිටුවයි.
0: දේශීය සියත. ලෝකල් නිවුස් ඔන් සියත.
1: LTTE ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීම සිහි කෙරෙන සහ දිවිපිදු රණවිරුවන් ස්මරණය කෙරෙන ජාතික විජයග්‍රහී සැමරුම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී අද පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති අනුරකුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් යුද්ධයේදී රට වෙනුවෙන් දිවිපිදු ආරක්ෂකංශවල සමස්ත රණවිරුවන් සංඛ්‍යාව 28,619ක්. යුද හමුදා රණවිරුවන් 23,962 දෙනෙකු, නාවික හමුදා රණවිරුවන් 1,160 දෙනෙකු සහ ගුවන් හමුදා රණවිරුවන් 443 දෙනෙකු යුද්ධයේදී රට වෙනුවෙන් දිවිපිදුවා. ශ්‍රී ලංකා පොලිසියේ රණවිරුවන් 2,598 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් 456 දෙනෙකුද රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අතරට අයත්. පස්වරු 3ට සැමරුම් උත්සවය ආරම්භ වන බවයි ජාතික රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් SB කොහොන සඳහන් කළේ. රණවිරුවන් මුහුණ පා සිටින ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබා දෙන බවයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ.
2: ඒකට සියලු වැඩ කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඒකට සම්බන්ධ වෙච්ච අපේ රණවිරු සේවා අධිකාරිය විසින් තමයි සංවිධානය කරන්නේ. ඉතින් අපේ රටේ පැවතිච්චේ රුදුරු ත්‍රස්තවාදය මෙරටින් තුරක් කිරීම සඳහා අප කැප වූ සියලුම රණවිරුවන් අපි සිහිපත් කරනවා. ඒ වගේම ඔවුන්ගේ කැපවීම දායකත්වය මේ අවස්ථාවේ ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ කැපවීම අපි කවදත් සැමරීමක් හැටියට අපි විතරක් නෙමෙයි කරන්නේ, ඔවුන් වෙනුවෙන් කරන්න තියෙන සියලුම දේවල් මේ රජය අපි ප්‍රමුඛත්වයක් හැටියට අපි අරගෙන කටයුතු කරනවා.
1: වර්ෂාවෙන් හානි වූ වගබිම්බලට වන්දි පිරිනමන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. ඔහු සඳහන් කළේ ඊට අදාළව තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇති බවයි.
3: ගොවි ජනතාවගේ ඊයේ පෙර තිබෙච්ච වර්ෂාවෙන් වෙච්ච හානි වෙච්ච වගබිම්වල තොරතුරු ටික සති දෙකක් ඇතුළත ලබා දෙන්න කියලා. ඒ තොරතුරු ටික නිශ්චිතව ආවට පස්සේ එම ගොවි ජනතාවට වන්දි ලබා ගැනීමට සුදුසුකම් ලබන ඒ ගොවි ජනතාවට අනිවාර්යයෙන්ම වන්දි ලබා දෙනවා. කඩවල්වල යම් යම් ප්‍රදේශවල පොහොරවල යම් යම් ඉගියන් ආවා නැත්තේ නෑ, ප්‍රශ්නයක් ආවා. එතකොට ඒ ප්‍රශ්නෙත් අපි මේනකොට निराකරණය කරමින් ඉන්නවා. අමතර පොහොර අවශ්‍ය ප්‍රමාණය කඩින් ගන්න පුළුවන්. ඒකේ ටිකක් මිල වැඩි.
1: යලකන්නේ වගා කටයුතු සඳහා ප්‍රමාණවත් ජලය පවතින බවයි වාරිමර්ග අධ්‍යක්ෂ HMPSD හේරත් පැවසුවේ.
4: ජලාශවල ගබඩා කරගත හැකි මුළු ජල ධාරිතාවෙන් 72% ජල ප්‍රමාණයක් ගබඩා කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. නමුත් අම්පාර දිස්ත්‍රික්කයේ 50% ආසන්න ප්‍රමාණය සහ මඩකළු දිස්ත්‍රික්කයේ 65% ආසන්න ප්‍රමාණයක් තමයි මේ වන විට ජලය ගබඩා කර ගැනීමට හැකියාව ලැබී තිබෙන්නේ. නමුත් යලකන්නේ සඳහා ප්‍රමාණවත් ජලය පවතිනවා.
1: මේ අතර බීර නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කිරීම සඳහා නිෂ්පාදකයන්ට අනුමැතිය නොදෙන ලෙස ඉල්ලා අව්‍යාජනාධිකරණයට රීඩ් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ බලපත්‍රලාභී මත්පැන් අලෙවිකරුවන් පිරිසක් විසින්. පෙත්සමේ වගුත්තරකරුවන් ලෙස සුරාබතු කොමසාරිස් ජනරාල්වරයා සහ එම ආයතනයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, නීතිපතිවරයා, පොලිස්පතිවරයා තුළු පිරිසක් නම් කර තිබෙනවා. ආනනික වාහන සඳහා අධිභාරයක් පැනවීම මගින් රාජ්‍ය ආදායමට බලපෑමක් එල්ල නොවනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඔහු සඳහන් කළේ මහ බැංකුව සමග සාකච්ඡා කර එම තීරණය ගත් බවයි.
5: ගියාරුද්දේ වාහන ආදායම කරා 12 බිලියන 2කට ආසන්න වැඩි ප්‍රමාණයක්. පණ්ඩාගේ ආදායමත් ඊටතර බලාපොරොත්තු වඩා වැඩි වුණා. දැන් මේ වෙනකොට තීන දත්ත අනුව බලවිනු මාස 3 USD $600,000 ප්‍රමාණ වාහන දැනටම ආනයන වෙලා තියෙනවා. ඒ මාස 3කට. එහෙමම ගියොත් එහෙම අවුරුදු ඇතුළත ඉඳගන්න 600,000 4ක් වුණොත් $2,400,000 කියන්නේ ගියාරුද්දට වැඩි ප්‍රමාණයක්. ඒ නිසා මම දකින්න නැහැ මේ ආදාය අස්වාසයෙන් පුරෝකථනය කරලා තිබ්බේ අපි දැනුමු විදියට මුදල් අමාත්‍යාංශයේ ගියාරුද්දට වඩා අඩු වාහන ප්‍රමාණයක් මේ අරුතේ ආනයන වෙයි කියන බලාපොරොත්තු ඇතුළත තමයි මම කියන්නේ ආදායම් ඉලක්ක. රජයේ ආදායමට එකෙන් බලපෑමක් වෙයි කියලා පේන්නේ නැහැ දැනට.
1: ඇමරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 334.26ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ගැනුම් අනුපාතය ඉහළ ගොස් ඇත්තේ රුපියල් 326.74ක් දක්වායි. ඕස්ට්‍රේලියා ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 246.54ක්. එහි ගැනුම් අනුපාතය රුපියල් 230.44ක් ලෙස දක්වනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන සහ පස්වන සමාලෝචනය ලබන 27 වෙනිදා අනුමත වනු ඇති බවයි මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළේ. ඉන් මෙරටට ලැබීමට නියමිත මුදල ඇමරිකානු $1,700,000. මේ අතර දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත් දෙවැනි වර කියවීමේ විවාදය අද පැවැත්වීමට නියමිතයි. ආණ්ඩුව අධික ලෙස බදු අය කිරීමට උත්සාහ දරන බව මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
6: මේ ආණ්ඩුවට දැන් අදු ආදායම IMF එකකම 15% හරි ඒක ඉටු කරලා ඉවරයි. ඇයි මේ දැන් අපරාධ නීතියකට දාලා තවත් සල්ලි හොයන්නේ? ඒ ගත්ත සල්ලිත් කමක් නැහැ. ඔය ට්‍රෙෂරි එකට අරන් ගිහිල්ලා ඒ සල්ලිත් තව රටකට යවයිද? නැතුව යයිද? මේ සල්ලි එකතු කරන්නේ කොහෙට පම්ප් කරන්නද කියන ගැටලුව අපේ මනසේ තියෙනවා.
1: ආණ්ඩුව දුර්වල වෙමින් පවතින බව සමගි ජනබලවේගී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
7: රට ඇතුලේ බදුගහලා රුපියල් වලින් පොදි බැඳගත්ත විශාල මුදල් ප්‍රමාණයක් තිබුණට ඒවා වියදම් නොකරන නිසා එතන ගොඩ ගැහුණට විදේශ විනිමය රටට එන්නේ නැති නිසා ආණ්ඩුව දුර්වල වෙමින් තියෙනවා. ඒ කියන්නේ මේක ආණ්ඩුවේ තියෙන බරපතල රෝගයේ තාමත්ම පැහැදිලි රෝග ලක්ෂණයක්. මේ රතවාහන ගෙන්වීම තහනම් කිරීමට වෙනුවට තහනම් කරන්නා වාගේ ගෙන්නන්න බැරි වෙන විදිහේ මේ අධික බදු ගහිල්ල. ඒ නිසා මේ ආණ්ඩුව යන්නේ ඉදිරියට නෙමෙයි ආපස්සට.
1: ප්‍රමිතීන් තොර ගල්ලඟුරු ආනනීය හේතුවෙන් රුපියල් කෝටි 3000ක අලාභයක් සිදුවෙති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක කියා සිටියේ.
8: ගල්ලඟුරු ගෙනාපු නැව් දෙක කොළඹ වරායට ඔබ්බෙන් දවසකට ඩොලර් 1000 ගන්න එක නැවකට ගෙවමින් රඳවගෙන ඉන්නවා මහ වැසිමැද. අනික් නැව ගොඩ බා ගන්න බැරුව පුත්තලමේ රැඳිලා තියෙනවා. මේවා සාහසික අපරාධ නැව් 30ක් ගල්ලඟුරු නැව් 30ක දිගට රටට ගෙනල්ලා ගිහිල්ලා විශාල පාඩු ඇති කරලා ඩීසල් අතිවිශාල ප්‍රමාණයක් නාස්ති කරලා ඇත්ත වශයෙන්ම කෝටි 3000කට වඩා වැඩි පාඩුවක් මේ රටට කරලා තියෙනවා.
1: ආණ්ඩුවේ වැරදි පිළිබඳව සොයා බැලිය යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානපෙරුම කියා සිටියේ.
9: ඇත්තට මේක හොයන්න තියෙන්නේ වර්තමානයේ වැරදි. දැන් වර්තමානයේ වැරදි මේ ආණ්ඩුව කොච්චර කරනවද? ඒ වගේනේ මොනවද කරන්නේ? ගල්ලඟුරු වංචාව ගැන මොනවද? කන්ටේනර් 323ක් පන්නපුව ගැන හොයලා බලනවද? මේවා පාවිච්චි කරලා මහා භාණ්ඩාගාරයේ නැති වෙච්චි මුදල් පිළිබඳව ඩොලර් මිලියන 2.5 පිළිබඳව මේවා පිළිබඳව හොයලා බලනවද? ඊට පස්සේ තැපැල් දෙපාර්තමේන්තුවේ නැති වෙච්චි ඩොලර් 106 පිළිබඳව හොයලා බලනවද? දැන් බලපුවම මාර්ග සංවර අධිකාරියේ අවභාවිතා විදියට ගෙවපු මුදල් ගැන හොයලා බලනවද?
1: ආණ්ඩුව මර්ධනය ක්‍රියාත්මක කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජීඑල් පීරිස් සඳහන් කළේ.
10: රුපියල දවසෙන් දවස ඉතාමත් දරුණු ලෙස අව ප්‍රමාණය වෙමින් පවතිනවා. ඒ මේකේ ප්‍රතිඵලය මොකද්ද? ජීවන වියදම දරා ගන්න බැරි මට්ටමකට ඉහළ යනවා. ආඩය වන සියලුම දේවල් ආහාර ඇතුළුව මිල ආකාශයට ඉහළින් යනවා. ඒතකොට ජනතා අප්‍රසාදය හැමදාම අපි දකිනවා වැඩි වෙනවා. රජයේ ප්‍රතිචාරය මොකක්ද? මර්ධනය.
1: ආණ්ඩුව පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම ප්‍රමාද කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ කියා සිටියේ.
11: පළාත් සභා මැතිවරණය මගේ කියවීම නම් මේ ආණ්ඩුව තියන්නේ නැහැ. පළාත් සභා මැතිවරණයක් නෙවෙයි ජනතාවගේ ඡන්දය පාවිච්චි කරන කිසිදු මැතිවරණයක් තියන්න ඉදිරි කාලේ කටයුතු කරන්නේ නැහැ. ඔවුන් පොළව තුළ දුර්වලය තියෙන බව ඔවුන්ගේ අභ්‍යන්තර තොරතුරුලින් දන්නවද? මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙකුට ගමකට යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ මැතිවරණයේදී පළාත් සභාවල බලය ගැනීම සම්බන්ධව අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ.
1: මේ අතරේ ඊයේ පැවති රණවිරු සැමරුමේ පෙරහුරුවට බාධා කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශතුළු පිරිසට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුඩ්ලර් සඳහන් කළා.
12: ජාතික රණවිරු සැමරුම් දිනයේ අතිගරු ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරක අපිස පැවැත්වීමට සියල්ල සැලසුම් කර තියෙනවා. ඊට සමගාමී අධිම උත්සවයේ පෙරහුරුව ඒ වගේම ආරක්ෂක මෙන්ම වෙනත් සංවිධාන කටයුතු පැවැත්වීමෙන් තිබියදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායමක් එම උත්සවයට බාධා වන අයුරින් ඒ වගේම අවසරයකින් තොරව රණවිරු ස්මාරක භූමියට ඇතුළීමට ගත් උත්සාහය පොලිසිය ව්‍යර්ථ කළා. ඒ වගේම මෙම පිරිස ඉවත් කිරීම සිදු කළා. කෙසේ නමුත් මෙම බාධා කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායමට එරෙහිව ඉදිරි අධිකරණ ක්‍රියාත්මක ගැනීමටත් කටයුතු කරනවා.
1: දන්සෙල් සඳහා ජනතාව කැඳවීමට බෞද්ධ කොඩිය භාවිතය වළක්වමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමි වූ බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් සංවර්ධන අසේල මදුසංඝ කියා සිටියේ.
13: අපි මේ වෙනකොට චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. සමස්ත ලංකාවටම දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොටිය භාවිතා නොකොට ඒ වෙනුවට කහපෑති කොඩියක් භාවිතා කරන්න කියලා. මේක ගරු අමාත්‍ය මණ්ඩල ඒ අනුමැතියක් එක්ක මේ චක්‍රලේඛය මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා.
1: වෙසක් උත්සවය සඳහා සංවිධාන කරන විවිධ කටයුතු පිළිබඳවද චක්‍රලේඛයෙන් උපදෙස් ලබා දී ඇති බවයි බුද්ධ ශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි සඳහන් කළේ.
14: බෞද්ධ කොඩිය වෙනුවට කහ පැහැති කොඩියක් යොදාගන්න කියන යෝජනාව කරපු චක්‍රලේඛයේම ඔය භූත ගුහා හොල්මන් මන්දිර පිළිබඳව මේ සැරේ නිසි මග පෙන්වීමක් කරලා තිබෙනවා. කල් සහිතව මේ චක්‍රලේඛය නිකුත් කරලා තිබෙනවා. මේ සැරේ අපි එය නිසි පරිදිම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
1: රාජ්‍ය වෙසක් උත්සවය ලබන 27 වනිදා ආරම්භ කිරීමට නියමිතයි. ඒ මිද්දෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී. ඇමරිකාවේ සැන්ඩියගෝ ඉස්ලාමීය මධ්‍යස්ථානයේ සිදු වූ වෙඩි ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය පුද්ගලයන් අතරට එම මධ්‍යස්ථානයේ ආරක්ෂක නිලධාරියෙකුද ඇතුළත්. අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියකින් මධ්‍යස්ථානය දෙසට වෙඩි ප්‍රහාර 30ක් පමණ එල්ල කර ඇති බවයි සැන් ඩියගෝ පොලිසිය ප්‍රකාශ කළේ. වෙඩි තැබීම සිදු කළ බවට සැක කෙරෙන පුද්ගලයන් 2 දෙනාගේ මළසිරුරුද එම මධ්‍යස්ථානය අසල රථයක තිබියදී පසුව සොයා ගැනුණා. සැකකරුවන් සියදිවි හානි කරගෙන ඇති බවත් ඔවුන් අවුරුදු 17 සහ 19 යන වයස්වල පසුවන්නන් බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා. මෙය වෛරි හැඟීමකින් සිදු කරන ලද අපරාධයක් ලෙස දැනට අනුමාන කරන බවයි සැන් ඩියගෝ පොලිසිය ප්‍රකාශ කළේ. ඉස්ලාමීය මධ්‍යස්ථානය යනු සැන් ඩියගෝ ප්‍රාන්තයේ විශාලතම ඉස්ලාමීය දේවස්ථානයයි. ආරක්ෂක පියවරක් ලෙස මේ වන විට ඉස්ලාමීය මධ්‍යස්ථානය අවට පිහිටි පාසැල්ද තාවකාලිකව වසා දමා තිබෙනවා. මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ එය භයානක තත්වයක් බවයි. ඇමරිකානු හමුදාව විසින් ඉරානයට අද දිනය තුළ එල්ල කිරීමට නියමිතව තිබූ ප්‍රහාරය අත්හිටවන ලෙස තමා උපදෙස් ලබා දුන් බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ සිය ට්‍රූත් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින්. කටාර් හි එමිර්වරයා සෞදි අරාබිය ඔටුන්න හිමි කුමරු සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපතිවරයා විසින් කළ ඒකාබද්ධ ඉල්ලීමකට අනුව එම පියවර ගත් බවයි ට්‍රම්ප් පැවසුවේ. ඉරානය සමග මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බැවින් සියලුම රටවලට පිළිගත හැකි ගනුදෙනුවක් සිදු කරන ලෙස ඔවුන් එල්ලා ඇති බව ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඒ අනුව ඉරානයට න්‍යෂ්ටිකාව සඳහා හිමිකම් ලබාගත නොහැකි බව තමන් යළි අවධාරණය කරන බවයි ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ. ඇමරිකාවට පිළිගත හැකි ගිවිසුමකට එළඹීමට ඉරානය පියවර නොගන්නේ නම් ඉරානයට එරෙහිව මහ පරිමාණ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන ලෙසද ට්‍රම්ප් ඇමරිකානු හමුදාවට දැනුම් දී තිබෙනවා. මේ අතර යුද කෙටුම් අවසන් කිරීම සඳහා ඉරානය කරුණු 14කින් යුතු සැලැස්මක් ඉදිරිපත් කර ඇත්තේ ඊයේ දිනේදී. එම යෝජනාව පාකිස්තානය හරහා ඉදිරිපත් කිරීමට පියවර ගැනුණා. ඇමරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉරානයේ තෙල් ක්ෂේත්‍රයට පනවා ඇති සම්බාධක තාවකාලික විවාද කිරීමට ඇමරිකාව එකඟ වී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කළා. දිගුකාලීන ගිවිසුමකට එළඹීම සඳහා ඇමරිකාව විසින් පනවා ඇති සියලුම සම්බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බවයි ඉරානය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. යලි සිරස්තල රණවිරු සැමරුම අද වර්ෂාවෙන් හානි වූ වගාබිම්වලට වන්දි. විමල් ටෙරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග. වෙසක් උත්සවයට විශේෂ චක්‍රලේඛයක්. ට්‍රම්ප් නියෝගයක් අතහිටුවයි. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති මින්නිමයි. මම මොනේන්ද්‍රී සකුණිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින්න පෑන් පැපුවත් සමග.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Sound.
1: ආදරණීය තරුවක්.
2: ඒ තමයි සාරංග දිසාසේකර ප්‍රොඩියුස් කරන පළවෙනි ෆිල්ම් එක.
3: ට්‍රේලර් එක පහුගිය දවසක රිලීස් වෙලා තිබ්බා.
4: ඔයාගේ නම මොකක්ද?
3: නිකලේෂ්.
2: සාරංග, ඇයි ෆිල්ම් එකක් කරන්න හිතුවේ?
5: මම මුලින්ම ටෙලිඩ්‍රාමා ස්ටීපක් ප්‍රොඩියුස් කරලා තිබුණා. ඉතින් ඒකත් එක්ක මට ෆිල්ම් එකක් කරන්න ආසාවක් තිබුණා. ටෙලිඩ්‍රාමා එකකදී දිල්ෂාන් අමරසිංහ කියන අධ්‍යක්ෂවරයා මට මුණ ගැහෙනවා. ඉතින් මට හිතුණා එයාට හොඳ හැක් වෙනවා කියලා. සමහර මට හිතුණා එයාට ෆිල්ම් එකක් දුන්නොත් හොඳයි කියලා කරන්න. එහෙම තමයි ඉනිෂියලි ෆිල්ම් එකක් කරන්න ඕනි කියන අදහස ආවේ.
3: කාස්ට් එක මතක් කළොත්
5: ෆිල්ම් එකේ මේන්ලි මමයි, සනුත්‍රී, සංගීතයි තමයි ඇක් කරන්නේ. ඊට අමතරව චානුක ප්‍රබුද්ධ, සනත්න තිලක, ප්‍රසන්න දැකුම්පිටිය, කිං රත්නම්, ජියෝ ප්‍රියාල් ඒ වගේ පිරිසකුත් දායක වෙනවා රංගනයේ පැත්තෙන්.
6: වෙල්කම් ටු ද ඉන්ඩස්ට්‍රි බ්‍රෝ.
2: ෆිල්ම් එකේ ඔයාට තිබ්බ ලොකුම චැලෙන්ජ් එක?
5: මම අත්තරමගේ පටන් ගන්නකොට මේ සිනමාවේ තිබුණ අර ලොකු පිබිදීම තිබුණේ නැහැ. අත්තරමට කොයි විදිහට ප්‍රේක්ෂක අතරට යයිද කොහොමද කියන එක. ඩිරෙක්ටර් එක පැත්තෙන් මට පොඩි අභියෝගයක් දුන්නා මේ ශරීරය වෙනස් කරගන්න කියලා. ඉතින් ඒ නිසා මම මේකට අවශ්‍ය කරන වර්කවුට් එක, මීල් ප්ලෑන් එකක් එක්ක ගියා. ඉතින් ওই විදිහට තමයි මේ චැලෙන්ජස් වලට අත්තරම මුහුණ දුන්නේ.
3: සිංගින් වලට ලොකු ක්‍රූ එකක් හිටියා නේද?
5: ඊට ඉන්ෆැක්ට් තියෙනවා මේ අනුමාපටේ දිනේෂ්, කාංචනා, එතකොට යෝහානිගේ මගේ ඩුවට් එකක් තියෙනවා, රායනි, නදීමාල් ඒ වගේ ගායක ගායිකාවෝ රාශියක් ඉන්නවා, ඩාන්සර්ස්ලා 10 දෙනෙක් ඉන්න ගීත දෙකක් තියෙනවා. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා සියලුම ප්‍රේක්ෂකයන්ට, සිංහල සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ආදරණීය තරුවක් ළඟම තියෙන සිනමා ශාලාවට ගිහිල්ලා නරඹන්න
0: කියලා.
3: කිහිප වතාවක්ම රිලීස් වෙන එක කල් ගිය අජේ දේවගන්ගේ දමාල් 4 මූවී එක ආයෙම පෝස්ට්පෝන් වෙලා.
2: අජේ මේ ඩිසිෂන් එක අරගෙන තියෙන්නේ ආක්ෂ කුමාර්ගේ වෙල්කම් ටු ද ජංගල් මූවී එක ඒ කාලෙම රිලීස් වෙන නිසා.
3: මූවිස් දෙකම කොමඩි කැටගරි එක නිසා ෆෑන්ස්ලා ක්ලෑෂ් වෙන එක නවත්තන්න ආක්ෂේ අජේ දෙන්න කතා වෙලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ.
2: වෙල්කම් ටු ද ජංගල් මූවී එකේ ආක්ෂේ එක්ක ලොකු ක්‍රූ එකක් ඇක්ට් කරන නිසා ඒ ෆිල්ම් එකට ටික කාලයක් දුවන්න දෙන්න ඕනේ කියලා තමයි අජේ කියලා තිබ්බේ.
0: Talk of the town.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා.
1: මේ කතාව පටන් ගන්නේ රුකාන්තගේ
2: සුවඳ දෙන මල් වනේ.
1: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි
3: කුමාරයා.
1: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
3: ගැහෙනවා.
1: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
4: එක්ස්ට්‍රා ෂොට්ස්, සජීවී ප්‍රසංගය, සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
5: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින්. විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
4: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM.
6: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ වහභාගේ කසුන් රොද්‍රිගෝ.
7: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා ඉඳන් පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම් දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිසි වෙන්දේසිය ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
8: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
9: සියත ක්‍රේසි වෙන්දේසි.
8: සිකුරාද හවස 5ට සියත අහන්න.
10: Powered by Bid to Win.
8: උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකමක් සමගින් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම ගන්න 0111 544 5000.
11: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
8: සියල් දහසක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5, සපල පොලිසියට 4.9, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.19.

0: සියත දෙවයිනපුරා
1: මමිස් පොකට් මනි
2: මාෂි, අපේ ජීවිතයටන ප්‍රශ්න අපි හරි ඉක්මනට විසඳගන්න ට්‍රයි කරනවානේ.
3: සමහර වෙලාවට රවිෂ්ක දවස ගානේ අපිට ප්‍රශ්න එනවා. එතකොට අපි කල්පනා කරනවා මේ ප්‍රශ්නේ කොහොමද අපි විසඳගන්නේ? කොතනින්ද පටන් ගන්නෙ, කොතනින්ද ඉවර කරන්නේ කියලා හිතනවා. හැබැයි රවිෂ්ක, අපි දැන් මේ ලෑස්ති වෙලා ඉන්නෝනේ ප්‍රශ්න හතරක් අහන්න. මේ ප්‍රශ්න හතරට උත්තර දුන්නොත් රුපියල් 5000ක්ම දිනා ගන්න පුළුවන්.
2: ඔන්න අද මමිස් පොකට් මනි සෙග්මන්ට් එකත් එක්ක එකතු වෙලා ඉන්නේ ගම්පල ඉඳන් ඉරේෂා. Good morning ඉරේෂා.
4: Good morning.
2: ඉරේෂා, ලෑස්ති නේද? එහෙනම් රුපියල් 5000 මාත දවසේ වින් කරන්න.
3: ඉරේෂා, අනිවාර්යයෙන්ම පුළුවන්. අපි ප්‍රශ්න හතරක් ඔයාට දෙනවා, තප්පර පහක් අපි ඔයාට දෙන, උත්තර දෙකකුත් දෙනවා. හොඳට කල්පනා කරලා හරියට උත්තර දුන්නොත් ඔයාට රුපියල් 5000ම දිනා ගන්න පුළුවන්. මේ තමයි ඉරේෂාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
2: ඉරේෂා, අපි ජීවිතේ ගොඩක් දේවල් කරනකොට අපි නැකත් බලනවා, අපි චාරිත්‍ර වාරිත්‍ර වලට අනුව වැඩ කරනවා. දැන් අප්‍රේල් මාසේ අපි අවුරුදු කාලේ වුණත් සෑහෙන චාරිත්‍ර වාරිත්‍ර ගොඩක් ඉෂ්ට කරානේ නේද? ඉරේෂා, ලග්න 12, එහෙම නැත්නම් රාශි චක්‍රය ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 2000 දී. පැරැන්නන් තාරකා විද්‍යාව සහ ජ්‍යොතිෂ එකම විෂයක් විදියට හැදෑරුවා. මං අහන්නේ ලග්න 12 අතරින් ගෝනුස්සෙකුගේ සංකේතයෙන් පෙන්눔 කරන්නේ 1. කටක ලග්නය, 2. වෘශ්චික ලග්නය.
4: වෘශ්චික ලග්නය.
3: ඉරේෂා, හරි උත්තරේ දීලා ඔයා රුපියල් 250ක් මේ වෙනකොට පොකට් මනී දිනා ගන්නවා. අපි එහෙනම් දෙවෙනි ප්‍රශ්නට ගිහිල්ලා ඔයා අතේ තියෙන රුපියල් 250 500ක් කරගමු.
2: ඉරේෂා, ලෝකයේ අටවෙනි පුදුමේ විදියට සලකන්නේ සීගිරිය නේද? ඔන්න දෙවෙනි ප්‍රශ්නේ මං ඔයාගෙන් අහන්නේ සීගිරිය ගැන. සීගිරිය නිර්මාණය වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 සියවසේදී. ප්‍රධාන වශයෙන් ලෝකයට සීගිරිය පිළිබඳ තොරතුරු අනාවරණය කළේ HCP බෙල් මහතා සහ මහාචාර්ය සෙනරත් පර්ණවිතාන මහත්මයා. මං අහන ප්‍රශ්නේ, ඓතිහාසික සීගිරිය ආසන්නයේ ඇති සුප්‍රසිද්ධ ගල් පර්වතය මොකක්ද? 1. පිදුරංගල, 2. නයිපෙනගල.
3: ඉරේෂා, හරි උත්තරේ දීලා අතේ තිබු රුපියල් 250 රුපියල් 500ක් කරගත්ත ඔයා. ඒ වගේම ඉරේෂා, සීගිරි පර්වතය ලස්සනටම බලන්න පුළුවන් තැනක් තමයි පිදුරංගල කඳු මුදුන කියන්නේ. ඉරේෂා, එහෙනම් අපි යමු අපේ 3 ප්‍රශ්නෙට.
2: ඉරේෂා, ඒක තමයි ඔයාට හම්බෙන 3 ප්‍රශ්නේ. ලංකාවේ සමස්ත ජනගහනය මිලියන 21.7ක් ඉන්නවා. මේ සමස්ත ජනගහනයෙන් 51.7%ක්ම කාන්තාවන්. අපි අහන්නේ ලංකාවේ අඩුම ජනගහනයක් ජීවත් වෙන පළාත මොකක්ද? 1. උතුරු පළාත, 2. ඌව පළාත.
4: උතුරු පළාතද?
3: ඉරේෂා, ලංකාවේ සමස්ත ජනගහනයෙන් 5.3% වඩා අඩු ප්‍රමාණයක් තමයි උතුරු පළාතේ ජීවත් වෙන්නේ. ඔයා හරියටම හරි උත්තරේ දීලා රුපියල් 500 රුපියල් 1000ක් කරගන්නවා. මේ තමයි ඔයාට ලැබෙන බෝනස් ප්‍රශ්නය.
2: ඉරේෂා ඉන්නේ ගම්පල කිව්ව නේද? ඔන්න අපි හිතුවා බෝනස් ප්‍රශ්නේ ඔයාගෙන් ගම්පල නගරය ගැන අහන්න. ගම්පල ප්‍රථම වරට අගනුවර කරගත්තේ 4 බුවනෙකබාහු රජතුමා. ගම්පල නගරයේ අතීතයේ ගංගා ශ්‍රීපුර නමිනුත් හැඳින්නුවා. අපි අහන්නේ අතීතයේ ගම්පල රාජධානී යනු ලංකාවේ 1. 4 රාජධානියයි, 2. 5 රාජධානියයි.
3: ඉරේෂා, ගම්පල රාජධානිය තමයි ලංකාවේ 4 රාජධානිය. එතකොට 5 රාජධානිය තමයි කෝට්ටේ රාජධානිය. ඉරේෂා, ඔයා ප්‍රශ්න තුනකට හරියට උත්තර දීලා බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තර දෙන්න බැරි වුණ නිසා අතේ තිබ්බ රුපියල් 1500ක් වෙනකන් අඩු වුණා. හැබැයි ඔයා හොඳ උත්සාහයක් ගත්තා. අපි ආයෙමත් දවසක උත්සාහ කරලා රුපියල් 5000ම ජයග්‍රහණය කරමු.
4: හරි.
3: බොහොම ස්තුතියි ඉරේෂා, අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
0: Seata Pocket Money.
2: මාෂි, පංචායතුරුම් ගිනුම ගැන අපි මතක් කරානේ. කොච්චර ප්‍රතිලාභ ප්‍රතිලාභ තියෙනවද කිව්වොත් මාෂි, මේ පංචායතුරුම් ගිනුමේ ඕනම දරුවෙක් සමනින් ඉස්කෝලේට දාන්නේ, අපි ඉස්කෝලේට බාර දෙන්නේ අවුරුදු 5 මේ කාලෙදිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් පංචායතුරුම් ගිනුමක් තමන්ගේ දරුවා වෙනුවෙන් ඕපන් කළොත් වයස අවුරුදු 18 වෙනකොට

0: හයක් හතක් වගේ මුදලක් එකතු වෙලා තියෙනවා. ඉතින් මේ මුදල එකතු වෙලා වයස අවුරුදු 18න් පස්සේ තමන්ගේ දරුවගේ අතට දෙනකොට හොඳ පොලි අනුපාතයකොත් එක්ක තමයි ඔන්න සර්වෝදය ඩිවලොපර් ෆයිනෑන්ස් ආයතනයේ පෙන්චයිතරුම් ගිරිමේ මුදල තමන්ගේ දරුවගේ අනාගතයේ වෙනුවෙන් දෙන ලෑස්ති කරලා තියෙන. ඉතින් ගන්න කෝල් එකක් 13:19ට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. අපිත් ප්‍රෝග්‍රෑම් එක පුරාවටම වැඩිපුර විස්තර මතක් කරානේ.
1: ඔව් රවිෂ්ක, ඉතින් අපි මෙච්චර වෙලාවක් පොකට් මනි දීලා දැන් හෙට දවසෙත් අපි පොකට් මනි අරගෙන එනවනේ. අපි කියන්න ඕන අද දවසෙත් ඔන්න නංගිලා මලිලාට මැසේජ් එකක් එවන්න කියලා. එහෙම මැසේජ් එකක් එවලා තිබ්බොත් තමන්ගේ දැනුමත් වැඩි කරගන්න ගමන් ඔන්න රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න පුළුවන්. සතියකට විතර ඇති වෙන්න පොකට් මනි දිනා ගන්න පුළුවන්. ඉතින් අපිට මැසේජ් කරන්න 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. මේ අවස්ථාව අම්මලාටත් ඒ විදිහටම තියෙන මමීස් පොකට් මනි සෙග්මන්ට් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.
0: එහෙනම් අපි අදට යන්න තමයි හදන්නේ. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම රවිෂ්ක.
1: මම ආශී.

0: Good morning. දැන් වෙලාව 10:00 විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: හයි, ගුඩ් මෝර්නින්. ජීවිතේ කටුකම කාර්තුවලදී මා අසලින් සිටගත් ආදරණීය මිනිසුනේ, දැන්වත් වාඩි වෙයල්ලා. මේක ඉවර වෙන කාර්තුවක් නෙමෙයි.
1: දේශාංශය වෙනස් වුණේ එහිදී දැන්. සිනෝරීනා උඹ හින්දා මැරුණා.
0: අද අඟහරු වාතා. ගුඩ් මෝර්නින්.

0: ඔබට දියවැඩියාවද නැද්ද කියලා දැනගන්න තියෙන හොඳම විදිය මොකද්ද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
0: යම් කිසි විදිහකින් ඔබට දියවැඩියාව රෝගය හැදිලාද කියලා බලාගන්න තියෙන හොඳම විදිය තමයි නිරාහාරව ඉඳලා රුධිර පරීක්ෂාවක් කර ගැනීම. මේට අමතරව ඔබට ආහාර ගැනීමේ පැය දෙකකට පසුව, එහෙම නැතිනම් ඔබට ඕනෑම අවස්ථාවක වුණත් රුධිරයේ සීනි මට්ටම මැන බලාගන්න පුළුවන්. මේ පරීක්ෂණ වලට අමතරව ඔබට දැනටමත් දියවැඩියා තත්ත්වයක් තියෙනවද, එහෙම නැතිනම් ඔබ ඉන්නේ පෙර දියවැඩියා තත්ත්වයකද යන බව දැනගැනීමටත්, ඒ වගේම ඔබ දැනටමත් දියවැඩියා රෝගියෙකු නම් පසුගිය මාස 3 ඇතුළත කාලයේදී ඔබගේ දියවැඩියා පාලනය වූයේ කෙසේද දැනගැනීමට තියෙන හොඳම පරීක්ෂණය තමයි HbA1c කියන පරීක්ෂණය. මෙහිදී ඔබ නිරාහාරව සිටීම අවශ්‍ය වන්නේ නැහැ. මොකද මේ පරීක්ෂණයේදී මැන බලන්නේ ඔබගේ රුධිරයේ ඇති හිමොග්ලොබින් වලට ග්ලූකෝස් බැඳී ඇති ප්‍රමාණයයි. මේ නිසා දියවැඩියා රෝග පාලනයේදීත් දියවැඩියා රෝගියෙකු හඳුනා ගැනීමේදීත් මේ පරීක්ෂණය ඉතාම වැදගත් පරීක්ෂණයක්. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
1: ඔබට නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
2: Rock with us යතට.
3: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
4: මොකක් හරි නෙවෙයි. ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
5: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය.
6: David Pieris Motor Company Private Limited with
7: Aluminium Aluminium මනේ.
8: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
9: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. Aluminium ඕනතරම්. Alumex නම් ඉස්තර.
10: රිවෝඩ් සමාජිකයන් සඳහා කගල්ස් සොට්සිරිවෙතින් මෙගාවට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 300යි. වෛරහා චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 115යි. කොලෝ පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 250යි. සිග්නල් ස්ට්‍රොන්ග් ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 90යි. කාගල්ස්
11: ෆොට්සිරි. අපේ ලක්කක චාර්ජ් කළේ නැද්ද?
12: මොකද්ද මහත්තයා?
11: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.

0: ගිනුමකට 100%ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: අතිවිශ්වසනීය ගමනකට Chetak Electric Scooter. Kilowatt පැය 3.5ක lithium ion battery. Kilowatt 3.1ක motorය. Liter 35ක storage පහසුකම. David Pierce e-mobility වෙත වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
2: 98.2 98.4

0: Сията Дивайна Була.
1: Ми пей хит кемоти благит. ඔබ වෙත ගෙනෙන්නේ
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: ροκουέμο σιάτατα. අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
2: ඔබත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
3: චූටි ගර්ල් දැන් කරන්නේ ලොකු වැඩනේ එයාද වින්ඩෝ එක උඩින් ටොයිස් තියලා ඒන ෂැඩෝ එකෙන් ලස්සන ඩ්‍රොයිං එකක් කරලා තිබ්බා
4: එයා තාත්තව ගේම දක්ෂයි
3: තව අම්මයට නැන්ග්‍රු කිරි දෙනවනේ ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700
5: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න හාවස්තරයක් ගන්න ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා වාසිය මොකද දන්නවද සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට 13.19 දැන් ගන්නකෝ කෝල් එක අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා මේක හරිම වටින වැඩක් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති 98.2 98.4 දිවයි

0: අහන්නේ ඇහෙන්නේ අහන්නේ හනේ හනේ ගුඩ් මෝනි මං අද මේ වෙන තැනක අද මං ඉඳලාවේ මං අද ගෙදර ඉඳලා නෙමෙයි මේක වෙන වෙන සද්දකීමක්
1: හා ඕකේ
0: මට මේ ගෙදර යන්න බැරි පොඩි වැඩක් වෙලා තියෙනවා ඒකයි මං වෙන තැනක ඉන්නේ නමුත් ඉතින් මට ඒක වෙනස් සද්දකීමක්
1: හරි ඕකේ
0: එහෙම ඉඳලා තමයි මම මේ වෙලාවට
1: මම කවදාවත් ඔෆිස් ඇවිල්ලා නැහැ වෙන ගෙදරක ඉඳලා
0: අන්නවට කරන්න පුළුවන් වැඩ අන්න අන්න අන්න කරන්න පුළුවන් වැඩ අන්න කරලා බලන්න එකපාරයි කරන්න වෙන ගෙදරක ඉඳලා වැඩට එන්න බලන්න එදා ඉඳලා දිගට මේ ගෙදර ඉඳලා ආවට වැඩට එන්න වෙනවා
1: සීරියස්ලි
0: ඕකේ යන විදිහකට කොයි වෙලාවක හරි වෙන ගෙදරක ඉඳලා තමයි වැඩට එන්න වෙන්නේ මට දැනට තියෙන ආරංචි වල හැටියට වැඩි කාලයක් යන්නේ වෙන ගෙදරක ඉඳලා තමයි වැඩට එන්න වෙන්නේ වැඩ ඇරිලා වෙන ගෙදරකට තමයි
1: යන්න වෙන්නේ කාටද
0: ආටද ඔයාට
1: ආටුනි වෙලා තියෙනවා
0: මට වෙලා තියෙන ඊළඟට වෙන ආටුනි හරි
1: හරි ඔකේ
0: ඉතින් ඊයේ හරි කලබැග යන නේද අපේ මේ විමල් අයියා කොහෙදර හදිස්සියේ ගියේ මේ පත බැවුණත් එක්ක
1: ඒකනේ වැටුණානේ වැටුණු
0: කොහෙද කොල්ලෝ යන්නේ යන දේවාලයක බිම බලන් යන්න දෙපයි
1: දැන් බලාස් ගන්න
0: ඒකනේ මොන හදිස්සියෙන් ගියාද හදිස්සියන්නේ අද සමරන්නේ දවසී වුණා
1: ඔව් අර වැටුණාම හිනාවෙනවනේ හොඳම යාළුවෝ
0: වැටුණු කෙනෙකු හට නැගී සිටින්නට අත දෙන්නට පැකිලෙන්න එපා කොට අනේ අපිට නම් බයයි මේව කට ගන්න මේ තියෙන තත්ත්වෙරෙද නේද
1: හැබැයි උස්සලා ගත්ත කට්ටිය හදිවසෙන් ආවිලා දඩ බඩ ගාලා නේ
0: ඉතින් මෙහෙමයි ඔය දේශපාලන නාඩගම් ඉතින් අපි ඕවා ඉතින් දැකලා තියෙනවනේ නේද නිකාං කඩිගුලට පයින්නවා කියලා. මේ හොඳට ඉඳලා මියෙම්බා රැකෙම්බා කියලා කඩිගුලට පයින්නවා.
1: ආ ඒක.
0: බැල චුට්ට ජනප්‍රිය. ඇත්ත එහෙම තියාගන්න ඕනේ. නෑ ඔබතුමා කරපඩේ හරි. නේ? ඒ වැටුණ එකෙන් ඒ පැනලා මලකුත් විශ් කරානේද කොහොම හරි කියලා.
1: ඔව් මොකක් හරි
0: නෝ. ඔව් ඒ ඒ හැබැයි ඒකෙන් නැවත කතා බහට ලක් වුණා කියන එක මං කියන්න ඕනේ.
1: මට කියන්න තියෙන්නේ මිනිස්සෙක් වැටුණත් කතා කරන ගානට එක්ක ජනප්‍රිය වෙන්න ඕනේ නැත්නම් ජනප් අප්‍රිය වෙන්න ඕනේ. ඒ කියන්නේ කතා කරන ගානට ජනප්‍රිය පුද්ගලයෙක් වෙන්න ප්‍රසිද්ධ පුද්ගලයෙක්
0: සුප්‍රකට වෙන්න ඕනේ නැත්නම්
1: කුප්‍රකට වෙන්න ඕනේ
0: ජන අප්‍රිය කියලා එකක් මල්ලි එහෙම එකක් නැහැ
1: හරි ඔකේ
0: අවුරුදු ගානක් මේ රස්තාවේ මේ හුචු හුචු ගා හිටියට සිංහල වචන 10 දන්නේ නැහැනේ තාම ඉතින්
1: ඉතින් ජන අප්‍රිය කඩලා කියන්න බැරිද අපිට
0: ජනප්‍රිය ජන අප්‍රිය
1: කඩලා වචන දෙක
0: බහින වයිලියට වෙන ගෙදරක ඉඳන් වැඩට වෙන වැඩකට යනවා වෙන ගෙදරක ඉඳන් යනවා වෙන වැඩකට මේ වැඩේට එන්න එපා
1: නැත්නම් ඉන්න දැනේ නම් වෙන වැඩකට
0: යන්න. ඔව් ජනප්‍රිය මල අප්‍රිය වෙනවා ඔහොම සිංහල කතාවට.
1: රයිට් රයිට්.
0: සිංහල දන්නේ නැති එක වෙන මේක.
1: යස්.
0: මේ රස්සාවටවිල්ලා මේකෙම මැරෙන්න බලාගෙන නේ ඔය ඉන්නේ.
1: ඔව්.
0: වෙන දෙයක් කරන්න දන්නේ නැහැ නේද? ඕකම විතර නේ දන්නේ. ඉතින් මේක ඉගෙන ගන්න එපාද?
1: ඕනි.
0: කවද්ද?
1: කවදාhari.
0: ඈ?
1: කවදාhari.
0: මම ඇවිල්ලා මේ මේ නංගි කියලා ಗುಣකතනය කරනකන් ඉන්න එපා වචන කියලා. වචනනික පොඩ්ඩක් ටට්ට ගාලා ඉගෙන ගන්න ඕන.
1: හරි ඔකේ.
0: හරි. ඉතින් මේ සිංහල කතා කරන්න බැරි කවුලන්නේ?
1: හ්ම්
0: හ්ම්. සිංහල වනසනයක පොඩ්ඩ අමාරු.
1: ඒක ඇත්ත ඒක ඇත්ත.
0: මම කතා කරන්න බැරුණා ගමන්.
1: සමාවෙන්න සමාවෙන්න.
0: ධන ප්‍රිය ධන අප්පිරිය. මට අප්පිරිය මේවා.
1: සමාවෙන්න මට සමාවෙන්න.
0: ඉතින් මේ මේ දේශපාලන කරලිය දිහා බලන්න හිතවතුනි.
1: හ්ම්.
0: මේකේ කියපු දේවල් කරන්න අමාරුයි. සමාරේව තියෙනවා දේශපාලනේ ඉන්නකොට කරපු දේවල් කියන්න අමාරුයි.
1: ඕ
0: නේද? කරන්න පුළුවන් දෙයක් කියලාත් නැහැ, කියන්න පුළුවන් දෙයක් කරලත් නැහැ වුණාම හිතන්නකෝ මොකද්ද කරන්න කියලා.
1: හොඳටම අමාරුයි.
0: මේ දේශපාලනේ හැටි කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. සමහර වෙලාවට අපි ස්විමින් කොච්චර දන්නවා කියලා හිතාගෙන හිටියත් වතුරට බැස්සහම ඒ ස්විමින් වෙනස්. ඔය අහලා තියෙනවද? පූල් එකේ පීනන එකයි මොහොතේ පීනන එකයි වෙනස්.
1: Yes.
0: මොහොතේ පීනන එකයි ගඟේ පීනන එකයි වෙනස්.
1: හ්ම්.
0: හැබැයි එක්කම පීනන එක තමයි නේද? මොහොතේ ඇත්තරම ටිකක් ලවණ ගතිය වැඩි හින්දා ටිකක් ලේසි. ගොඩ ඉඳලා පීනන එක ඔය කොයි එකටත් වඩා ලේසි.
1: හරි.
0: කලබල වෙන්න එපා. ඔබ මම අපි ඔයා අපි ඔක්කොම එහෙම තමයි. සබ්ජෙක්ට් එකට බැහැලම බලන්න ඕනේ මේකේ හැටි. කවුරුවක් කලබල වෙන්න එපා මම මේක කිව්වට.
1: හරි.
0: මම මේ කියන්නේ මේ දන්න කියන කවුරුවත් ගැන නෙමෙයි. අපේ නෑයෝ ගැන හෝ අපේ කවුරුවත් ගැන නෙමෙයි මම මේ කියන්නේ.
1: හා හා ඕකේ.
0: මම මේ කියන්නේ තමිල්නාඩුවේ අභිනව මහේමති ගැන.
1: හ්ම් හ්ම්
0: හ්ම්. තලපති විජය ගැන මම මේ කතා කරන්නේ.
1: ඕකේ.
0: තලපති විජේ. ඒ තලපති විජේගේ කතාව කියන්න කලින් මීට අවුරුදු 13කට කලින් වෙච්ච දෙයක් මට කියන්න පොඩි වෙලාවක් දෙන්න.
1: ඕ ඕකේ.
0: අදින් අවුරුදු 13කට කලින් තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනි මතකද දන්නෙත් නෑ ජයලලිතා ජයරාම්.
1: හරි.
0: ජයලලිතා ජයරාම්. එයා ඇත්තටම එයාගේ ප්‍රජාවට වීරෙක්. අපිට යව කොහොම පෙනුනත් එයාගේ ප්‍රජාවට යා වීරෙක්නේ. දැන් බලන්නක අපේ මේ පක්ෂ දේශපාලනය තුළ මොක කරත් ඒ පක්ෂෙට ගැතිව ඉන්න මිනිහට වීරෙක්ද නැද්ද? මොනවා කරා නොකරා
1: වීරෙක්. හීරෝ.
0: එහෙම තමයි හැටි. ඒක මේ අපිට අපි කරනකොට හොඳ වෙන්නයි වෙන රටක කරනකොට නරක වෙන්නයි බෑනේ.
1: ආ ඒකනේ.
0: ගොඩක් ඒවා එහෙමනේ. අපි කරනකොට හොඳයි. ඒකම වෙන එකෙක් කරොත් නරකයි.
1: ආ ආ.
0: දැන් අපේ කාව උඩ දාලා රිදී අපුල්ලලා හොදලා පිරිසිදු කරන එක හොඳයි. ඒක වෙන පක්ෂක මිනිස්සු සෙට් එකක් ඇතුලේ ඒ පක්ෂේ පොරට කරනකොට ඒක හොඳ නෑ. එහෙම බෑ.
1: මාර තීරි තියෙන්නේ.
0: නේද? එහෙම බෑනේ.
1: Yes.
0: එහෙම කොහොමද? ඕන් ඕක තමයි වෙලා තියෙන්නේ. දැන් අහලා තියෙනවනේ කතාව නානාත්ත කාය නානාත්ත සංඥා. මේ පුද්ගලය වෙනස්. ඒගොල්ලන්ගේ සංඥාව වෙනස්.
1: වෙනස්.
0: එකට කාලා එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයෝ දෙන්නගේ අදහස් වෙනස්ද නැද්ද?
1: වෙනස්.
0: වෙනස්. සමහර ඒවා සමාන ඇති. රූපෙන් සමාන වෙච්ච එකට තියලා අඳුන ගන්න බැරි නියුන් සහෝදරයෝ ඉන්නවා. අහස පොළොව වගේ ගතිගුණ වෙනස්, හිතන විදිය වෙනස්, දකින විදිය වෙනස්, කල්පනා කරන විශ්වාස කරන දේවල් වෙනස්. ඒ හැටි. එක බඩවැල කඩාගෙන ආපු නියුන් සහෝදරයෝ එහෙමකොට මම කොහොමද හිතන්නේ මගේ වයිෆ් මම විදියට හිතන්න ඕනේ කියලා. ඔයා කොහොමද හිතන්නේ ඔයාගේ මිනිහා ඔයාගේ විදිහට හිතන්න ඕනි කියලා. ඉතින් මේක තමයි ඇත්ත.
1: හරි.
0: හරිද? ඉතින් අපි කියාගෙන ආවේ. ඉතින් මේවට කේන්ති ගන්න එපා. ජයලලිතා ජයරාම් ඒගොල්ලන්ගේ ප්‍රජාවට චරිතයක්. හරිද?
1: හරි.
0: අවුරුදු 13 කතාව කිව්වේ මොකටද දන්නවද? අවුරුදු 13කට කලින් එයා යෝජනාවක් ගේනවා. තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාව හරහා. මේ වචන හරි වැදගත්. මේවා ආවේ කොහෙන්ද කියලා බලනවා නැත්තම්. තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාව හරහා ඉන්දියානු මධ්‍යම රජයට තමයි යෝජනාව යවන්නේ. සම්මත කළා. ඒකේ තියෙනව දන්නවද? ඒක තිබුණේව.
1: හරි.
0: ඉන්දියාව ශ්‍රී ලංකාව තමන්ගේ මිත්‍ර රාජ්‍යයක් ලෙස සලකන එක නවත්තන්න ඕනේ කියලා.
1: ආහා.
0: මෝදිට පින් සිද්ධ වෙන්න දැන් තියෙන තියරි ඇවිල්ලා පළමු අසල්වැසියානේ. ඒ කියන්නේ අපි ගැනනේ කියන්නේ.
1: Yes.
0: අපි ඩෙෆිනිට්ලි දන්නවනේ පකිස්තාන ගැන වෙන්න බෑ කියලා.
1: ඕ.
0: සමහරට බංග්ලාදේශ ගැන පොඩි හැඟීමක් ඇති. නේද? පොඩි පොඩි පොඩි ලිංගතුකමක් ඇති. හැබැයි අපිට තේරෙනවා මං දැනුවත්ව ලංකාවට වැඩිම වතාවක් ආපු ඉන්දියානු නායකයා නරේන්ද්‍ර මෝදි. වැඩිම වාර ගාණක් ආපු එක්කෙනා. හතර පහ ගමනක් ආවා.
1: හරි.
0: මගේ මතකේ තියෙන විදියට. ඉතින් අර ලියුමේ තව එකක් තියෙනවා. යුද්ධයේදී සිදු වූයේ වර්ග සංහාරයක් බැවින්. එහෙම කියලා දෙන්නේ. වර්ග සංහාරයක් බැවින්. ඒ කියන්නේ දෙමළ ජනතාව විනාශ කරා වගේ අදහසක්. ඒ වගකීවුතු සීලුම දෙනා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වලා දඬුවමට පාත්‍ර කරන්න ඕනේ. මේ ජයලලිතා ජයරාම් ඒගොල්ලන්ගේ තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාව හරහා ඉන්දියානු මධ්‍යම රජයට යවපු ලියමන.
1: හරි.
0: දෙමළ ජනතා මත සිදු කරන මර්ධනය රජය නතර කරන තුරු ලංකාවට ආර්ථික සම්බාධක පැනවිය යුතුයි. දැනන් හිටියද එහෙම කියලා දෙනවා කියලා?
1: නෑනේ.
0: ඒ කාලේ මාන් දැනන් හිටියා. හැබැයි අපි ඒ කාලේ මේක ගැන වැඩි කතා කරන්න ගියේ නෑ. අපි නිකන් කතා කළවත් තැනක් දෙන්න ගියේ නෑ. මම මේ කතාව එනවා අන්තිමට විජේට. හොඳේ.
1: හරි ඕකේ.
0: මේ කතාව කියන්න ඕන විජේට. නැත්නම් මේ විජේට මේ කියන කතාව වැඩක් නැති වෙනවා. විජේ වුණත් මාත් එක පොඩ්ඩ හිත මේව කරගන්න ඉන්නේ. තේනවා. මම විජේගේ ෆිල්ම් ගොඩක් බල්ලා තිනවා. ෆිල්ම් හොඳ ෆිල්ම්. ඔව්.
1: ඒතරේ
0: ඊළඟට මෙන්න මේ කෑල්ලහන දෙස් විදෙස් දමිළ ජනතාවගේ සහභාගීත්වයෙන් තනි ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් ජනමත විචාරණයක් පවත්වන්න එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට යෝජනාවක් ගේන්න ඕන කියලා. කොහොමද ලියලා තිනව? ඒ ලියලා තිනේම අවුරුදු 13කට කලින් යවපු ලියුමනේ. ඕක නෙමේ වැඩේ. ඕක නෙමේ වැඩේ. මේ ඉන්න දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බල මන්ත්‍රීවරයා. එයා මේ අලුතෙන් පත්වෙච්ච තමිල්නාඩු මහා ඇමති තලපති විජේට ලියුමක් යවලා කියනවා, ජයලලිතා ජයරාම් මධ්‍යම රජයට යවපු ඒ යෝජනාවලිය නැවත ක්‍රියාත්මක කරන්න ඕනේ
1: කියලා.
0: මොකක්ද කියන්නේ? ඒ කියන්නේ ලංකාව මිත්‍ර රාජ්‍යයක් කියලා සලකන එක නවත්තන්න, අපිට ආර්ථික සම්බාධක පනවන්න, යුද්ධය ජනවාර්ගික යුද්ධයක්, එක ජනවාර්ගික සංහාරයක් විදියට සලකන්න, ඒක කරපුන්ට දඬුවම් කරන්න, මේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ යෝජනාවක් අරන් එන්නලු දෙස් විදෙස් දමිළ ජනතාවගේ සහභාගිත්වයෙන් තනි ඊලාම් රාජ්‍යයක් පැවැත්වීම සඳහා ජනමත විචාරණයක් ගැන ඒක නැවත ක්‍රියාත්මක කරන්න කියලා කවුද මේ ඉල්ලන්නේ? මේ දැන් තලපති විජේ මහත්මයාගෙන් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බල
1: එයා
0: ඉල්ලලා තියෙනවා. එහෙම කරොත් ලෝකේ පුරාම ඉන්න ඊලාම් ජනතාවගේ හදවත් ඔබතුමාට නොමැකෙන ස්ථානයක් ඒගොල්ලන්ගේ හදවතේ දෙයි කියලා. මේ රටේ 1978 සම්මත කරගත් ආණ්ඩුකම් ව්‍යවස්ථාවක් තියෙනවනේ.
1: හරි.
0: ඒකේ තියෙනවා ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරී ස්වාධීන සහ ඒකීය රාජ්‍යයක් කියලා. දැන් මේ ලියුමේ තියෙන මොකද්ද? දැන් මේ මැති ඇමති මන්ත්‍රී ගොල්ලෝ ගිහිලා දිවුරුම් දෙනවා නේද? දිවුරුම් දෙනවානේ පාර්ලිමේන්තුවේ.
1: ඔව් ඒකනේ නේද?
0: අඩේ මාර දිවුරුම් දීවන්නේ දීලා තියෙන්නේ කියන්නේ. මොකද්ද දන්නේ දීපු දිවුරුම? එයා වෙන එකක් දුන්නත් දන්නේ.
1: ඒක දන්නේ.
0: නේද? මෙම ස්වෛරී භාවය උල්ලංඝනය මේ සරිබල මෙම ස්වෛරී භාවය උල්ලංඝනය වෙන ඕනෑම ක්‍රියාවක් ව්‍යවස්ථා විරෝධී වන අතර ඒ රටේ පවතින උත්තරීතර නීතිය මගින් ආරක්ෂා කර ඇත කියලා ඉතින් ව්‍යවස්ථාවේ
1: තියෙනවා.
0: මම කියන්නේ සර් ව්‍යවස්ථාවේ නෙමෙයි, මේ ප්‍රකාශය ගැන ඊට වඩා බරක් තියෙන්න ඕනේ කියලා. යකඩෝ මේ අපේ පාර්ලිමේන්තුව ඇවිල්ලා අපේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවට ඔලුව තියලා දිවුරලා යවන ලියුම් බලන්න.
1: ඒකනේ අපේ රටේ ඉඳගෙන.
0: ඉතින් දැන් මේ ආණ්ඩුව මන් දන්න විදිහට වෙන කිසිම ආණ්ඩුවක් නොකරනා දේවල් කරා මේ සංහිඳියාව හදන්න. බැනුනුත් හදාගත්තා මිනිස්සුන්ගේ. නේද? නෝක්කඩුත් හදාගත්තා. ඕන් එච්චර කළා. මෙයා කියනවා අර 13කට කලින් ජයලලිතා ජයරාම් යවපු ලියුම තින් ඒක පත්තු කරලා ගන්නලු ආයි පාර.
1: අනේ.
0: හැබැයි මං වාට ඒකයි කිව්වේ. මේ දේශපාලන පොරපිටියට ආපු මිනිස් වෙනස් වෙනවා. ගොඩක් අය හිතුවා මට තාම කියන්න බෑ මේ එක සිද්ධියක් විතරයි.
1: හරි.
0: ගොඩක් අය හිතුවා තලපති විජේ දේශපාලනට ආපුවාම හයි හොයි හොයි දිස් පිෂ් ක්‍රමයට තමයි. ඒ කියන්නේ මිනිස්සු ඉසිල් ගහලා අප්පුඩි ගහන්න එහෙමනේ. දුෂ්ටයාට නෙලනකොට දැන් ඉන්දියාවේ තමිල්නාඩුව පැත්තෙන් දැන් බලනකොට දුෂ්ටයෝ අපිනේ.
1: අපිට නෙලයි කියලා
0: තමයි ඈ බලාපොරොත්තු වෙන්නේ. මේ යවල තියෙන ලියුම්කාරයා. මේ ලියුම්කාරයා බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඒකනේ.
1: පියුම් මහත්තයා.
0: අපිට නෙලවන්නනේ.
1: ඒකනේ.
0: වරදේ අපිට මේ නෙලවන්න ඉල්ලලා තියෙනවා. හැබැයි.
1: Yes.
0: තලපති විජේගේ එක්ස්පණිවිඩය අපි බැලුවා. ඒක තිබුණේ මෙහෙම. මහා මොහොතෙන් අපිට දේශාන්තරයන්හි සිටින අපේ මිනිසුන් වෙනුවෙන් අපි නිරන්තරෙන් ඔවුන්ගේ අයිතීන් වෙනින් පෙනී සිටින්නෙමු. මුල්ලි වයික්කාලීදී අහිමිවුවන්ගේ මතක අපේ හදවත් තුළ සදා රැඳුණු ඇත. ඔච්චරයි.
1: එච්චරයි?
0: අන්න දේශපාලන කියන මහා මුහුදට වැටුණාම එයාට තේරෙනවා. මට තේරෙන්නේ මම
1: කියන්නේ. ඔව් ඕකේ.
0: කලපතිර තේරෙනවා. එහෙම අරයා කියන විදිහට මෙයා කියන විදිහට නෙමෙයි. මේ රාජතාන්ත්‍රික සම්බන්ධතා ආරක්ෂා කරගෙන යන්න ඕනේ. පටන් ගත්ත තැනම ගෙවල් එහා පැත්තේ කාට දෙකක් නෙරලා මැච් එක ගන්න පටන් ගන්න නෑනේ.
1: Yes ඒකනේ.
0: නේද? ආපු ගමන් අල්ලපු ගෙදර කාට දෙකක් තුනක් ඇනලා ගෙදර පදිංචි වෙන්නේ නෑ කවුරුවත්. ඉතින් මන් දැක්ක මේ මොන වුණත් විපක්ෂ නායක මොන ඉංග්‍රීසි දැම්මත් අපේ සජිත් ප්‍රේමදාස ලොක්කා.
1: හරි ඔකේ.
0: එයත් දාලා තියෙනවා මේ පෙර අපි අතින් වෙච්ච වැරදි අපේ නෝක්කඩු අපිව දුරස් කරපු දේවල් තේරුම් අරගන්න ප්‍රඥාවන්ත කාලයක් උදා වේවා වගේ එකක් තමයි තලපති විදියට දාපු විශ්වකේදී.
1: ආ රයිට් ඕකේ. ඔව් නේ.
0: ඩිප්ලොමසි පළවෙනි දේ. පළවෙනි දේ තමයි ඩිප්ලොමසි. අද ලෝකේ රටවල් සියල්ලටම කලින් ඩිප්ලොමසි අල්ල ගන්නවා. ඩිප්ලොමසි ෆේල් වෙනකොට තමයි
1: ප්‍රශ්න
0: අනිත් ඒවාට යන්නේ. හරිද? ඩිප්ලොමසි ෆේල් කරගන්න හොඳ නැහැ. දැම්මට පේනවා මේ තලපති විජේ ආවේ කලින්ම සර්ම කෑපට ගහගෙන සීන් එකට බැහැලා.
1: අරේ අරේ අරේ
0: අරේ ගාලේ. අපි උනත් ඇත්තටම
1: හරි ඔකේ. එයා කලින් කරපු ප්‍රකාශත්
0: එක්ක ඒක ෆිල්ම් බලන්න අපි හිටියේ.
1: හැබැයි ආයේ එක ටෝක්ස් උත් ඉෂුව කරලා තිබුණානේ.
0: ඔව්. ඒ කාලේ කච්ච තිබ්විල්ලලා තිබුණා.
1: එහෙමම තිබ්බනේ.
0: මොකද ලංකාව සිටියමෙන් අයින් කරනවා හරි මකනවා හරි මොනවා හරි කිව්වද නැද්ද දන්නෙත් නෑ. අපේ උන්දලත් අම්මෝ හොඳට තුන පහ දුරු මිරිස් ටික දාලා හදලා ගන්නවනේ ගුලිය නේද?
1: ඔව් අන්න ඒකනේ.
0: තුන පහ ගුලියම කවනවනේ අපිට.
1: නිකන් මකනවා මොකක් හරි එහෙමක කිව්වද දන්නේ නෑ නිකන් නේ.
0: ඔව්.
1: නිකන් කිව්ව වචනයද දන්නේ නෑනේ එහෙම.
0: ඉතින් එහෙමයි. හැබැයි එක්ස්පනි වෙදී නිවිලා තියෙන. සත් සමුදුරෙන් එහා ලෝකෙ පුරා ඉන්න අපේ මිනිස්සුන්ගේ අයිතීන් වෙනුවෙන් අපි නිරන්තරයෙන් පෙනී ඉන්නෝ. වෙල්ලමුල්ලි වයිකාල් වලදී අහිමිවුවන්ගේ මතකය අපේ හදවතේ සදා රැඳෙනවා. එහෙම ඉතින් කියන්න වෙනව නේද? එහෙමවත් නොකියොත් ඔය පුටුවේ කොහොමක් වැඩි කාලයක් ඉන්නම් වෙන්නේ. ඔය ආපු එකේ මෙයන් වෙනවා. ඉතින් මේකයි මට මේ තේරුම් ගත්ත දේ තමයි.
1: හරි.
0: දේශපාලනයේ ඉඳලා එළියෙන් කතා කරන එක නෙමෙයි.
1: හරි.
0: ඇතුළට ආපුවම තියෙන පින්තූරේ සම්පූර්ණයෙන්ම වෙනස්.
1: මූණ පවා වෙනස් වුණා විජේගේ. පොඩි නෑ එහෙම එකක් තියෙනවා. වෙන්දර තිබුණා නිකන් ඇක්ටිව් ගති හරි නිකන්
0: ඕන එකට ඇක්ෂන් එකට යන්න ඕනේ නැහැ කියලා මං හිතන්නේ චිත්‍රපටිවල වගේ. විජේ ඉගෙන ගත්තා. චිත්‍රපටිවල අධ්‍යක්ෂවරයා ඇක්ෂන් කියනකොට ගහගන්නයි කට් කියනකොට නවත්තන්නයි සෙල්ලම දේශපාලන පොරපිටියේදී හරියන්නේ නැහැ කියලා. මිනිස්සු ඇක්ෂන් කියනකොට ගහගන්නයි කට් කියනකොට නවත්තන්නයි දේශපාලනේ බෑ.
1: Yes yes.
0: මොකද සමහර ඇක්ෂන් තියෙනවා පටන් ගත්තොත් ඉවරයක් වෙන්නේ නැති.
1: යා ඒක හරි.
0: හම්මෝ හේ මිනිස්සයා ඒක තේරුම් ගත්ත එක මදිද කියලා මම මේ
1: පරිණත වෙලා.
0: හම්මේ පරිණත හරි පරිණාමයේ වෙලා හරි කමක් නැහැ.
1: මේ කවුද මේ අපේ අයට තමයි තේරුම් කරන්නේ.
0: ආයි ආන්දුකෝ විවස්තව. කතා කරලා වැඩක් නැහැ මේ.
1: Good.

0: වාහන වලට අපි කොහොමත් වැඩියෙන් ගෙවක වෙයිටි. වර තේරුණ නැද්ද එහෙම යා? මුලින්ම ලංකාවට දැන් ඔය 2019 විතර වගේ කාලෙනේ ඒ වගේ නේද
1: වාහන ගේන එක මේව කරේද? ඕ නේද? Yes.
0: ඒ වගේ. ආ ඔය මාර්කමනේ කොහොමද වාහන ගෙනාවේ නෑනේ. නේද?
1: කාලයක් යනකම් හම්බුනේ නෑ. 19
0: තමයි. 19. මේ අවුරුද්දේනේ ඉතින් අපි ඔය මේක පටන් ගත්තේ.
1: Yes.
0: මේක ඇත්තටම IMF එකේ පවා ඩයරෙක්ටිව්ස් තිබුණා මේ වාහන ගෙන්නන වැඩේට අවසර දෙන්න කියලා.
1: හරි.
0: සමා වෙන මේ උගුර පොඩ්ඩක් සවුත් වෙලා. සවුත් මිනිස්සුත් එක්කද උගුරු ඉඳන් සවුත්.
2: ඒක නෑ ඇත්තටම.
0: ඒක නම් ඇත්ත අර වෙන.
1: කොහොමද මං ඒ වගේ දරා ගන්න? ඒක නම් ඇත්ත. සෝ
0: දවනේ ගැන මොකුත් කියන්න නැද්ද? එහෙම මොකුත් නැද්ද? හැම එකම සෝසෝ ගගා ඉන්නේ.
1: හවුද
0: මේ බාප්පද මේ ඇවිල්ලා ඉන්නේ? රස්තාවට මේ ඇවිල්ලා
1: ඉන්නේ.
0: ඈ
1: මම මොකක්ද කරේ?
0: මේ සමාජ කතිකාවක් පටන් ගන්න බෑනේ මේ මේ මේ මනුස්සයත් එක්ක. මෙලෝ සංගතියක් දන්නේ නැහැ. මොකක් හරි Taman නිකන් මේව ටෝට දාලා නිකන් ඔබකට තමයි මේ පොත්ස් කරනවා, ඇඳුම් නමනවා, කුටුව එහෙට මෙහෙට කරනවා, අතු ගාන්න යනවා, වැකුම් කරන්න යනවා. අනේ මෙන්න මේ ඉඳගෙන ඉන්නවා.
1: හරි මොකද අහන්නේ? අහන්න.
0: මොකද්ද ඔය අහන්නේ? අහන්න බෑ මිනිහල මෙතන. ඊගෙනක මුත් කියන්න දෙන්නෙත් නැහැ.
1: ඔව්.
0: නොකියම මේ තරහකුත් යනවා ඉතින්.
1: Yes ඒකනේ.
0: වාහන ගෙන්නන්න දුන්නේ. වාට මතකද වාහන ගෙන්නන්න පටන් ගත්ත දවස්වල අම්මෝ මේගොල්ලන්ගේ වාහන වල කියපු ගණන් මේගොල්ලෝ.
1: Yes.
0: ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ ඇත්තටම වාහන මූ වෙනක අඩු වුණා.
1: Right.
0: මිනිස්සුන්ටම තේරුණා අම්මෝ. ඒක වාහනයක් දෙන්න මේ වාහන එකමාරක විතර ගාන තියාගෙන දෙන තැන් තිබුණානේ. හිතුණ හිතුණ ගණන් කියන්න පටන් ගත්තා. ඇයි මිනිස්සු එන desperate. අවුරුදු ගානකින් අම්මෝ කැඳ නැතුව හිටියේ මේ වාහනයක් නැතුව. අපේ මිනිස්සුන්ට වාහනවල කැඳ දැක්කා වගේ.
1: ඒ කියන්නේ
0: අවුරුදු ගානක් සාගතේ හිටපු මිනිහෙකුට කැඳ පෙන්නුවා වගේ. ඒ අවුරුදු ගානකට පස්සේ අලුතෙන් වාහන 2025 ගාලා ගත්තේ.
1: Yes.
0: පිස්සුවට වගේ ගත්තා නේද?
1: ආ ඒකනේ.
0: 2024 25 පිස්සුවෙන් වගේ ගත්තේ.
1: 2019 දා අලුත් වාහනයක් පාරේ දැකලා තිබ්බෙත් නෑනේ.
0: දැක්කේ නෑ නේද?
1: ඒකනේ.
0: අපි වාහන දැක්කේ ඇයි ඉතින්?
1: පාන් දැම්ම වගේ.
0: කොවිඩ් දාලා. කොවිඩ් දැවිලා.
1: හරි.
0: ආර්ථික අවපාතේ දුෂ්කර කාල.
1: Yes.
0: අලුත් වාහන අපි දැක්කේ වීඩියෝ වලින් විතරයි. නේ. ලොකු ගණන් කැපුවා. ලොකු ගණන්. පස්සෙ ආය අඩු වුණා. මිනිස්සුන් ටිකක් කල් යනකොට තේරුණා.
1: හරි.
0: බොරදියේ සඳ මාළු බෑමක් යනවා කියලා.
1: ඒක හරි.
0: සමහර වාහන වලින් මිලියන 5-6 තියාගෙන තිබිච්ච අවස්ථා තිබ්බා. අතිශය අසාමාන්‍ය ලාභ. හොයන්නත් බෑ. ඒගොල්ල සංගමයක් තියෙනවනේ. කතා වෙලා තමා කරන්නේ.
1: හරි ඔක.
0: හොඳයි එහෙම තියෙන එක. පවු නැද්ද එහෙම කරපු එක?
1: පවු ඉතින් අපි.
0: නේද? දැන් මිනිස්සු වාහන ගද්දි ගොඩක් දේවල් හිතනවා.
1: හරි.
0: ඒක හොඳයි. දැන් මේ අලුත් තත්ත්වේ. දැන් වාහන ගෙනෙන එක ආනයනය කරන එක සීමා කරන්න. තවත් ටැක්ස් එකක් ආවා. අපි ටැක්ස් ගැන වෙනම කතා කරමු.
1: හරි.
0: ටැක්ස් ගහලම රටක් ගොඩ දාන්න පුළුවන්ද කියලා ඒක කතා කරන්න ඕනේ ටයිටල් එක. අපි සුද්ධ කරගන්න එපැයි. අපි පුළුවන් තද කතා කරමු.
1: හරි ඕකේ.
0: දැන් අලුත් ටැක්ස් එකක් ගෙනාවා. ඉම්පෝට් ටැක්ස් එකක්. ඒ තියෙන ටැක්ස් එකකටම තව 50%ක් ඇඩ් කරනවා. අපි හිතමු මොකක් හරි එකකට 100 මොකක් හරි ටැක්ස් එකක් තිබුණා. 30%. ඒක 45%ක් වෙනවා. අන්න එහෙමයි මේක උනේ. පොඩ්ඩක් ලියා ගන්න එපා නේද?
1: ඔව් අන්න ඒක නැත ඔළුවේ තියෙන වෙන එකක් නේ.
0: ඒ ආනයනික ගාස්තුවක් 50%කින් වැඩි වෙනවා. ඔයා මොකද හිතන්නේ? මාකට් එකේ වාහනවල ගණන් වැඩි වෙයිද අඩු වෙයිද?
1: වැඩි වෙයි, ඩෙෆිනිට්ලි.
0: දැන් සමහරු කියනවා නෑ ඕක ගැහුවට
1: හරි
0: පරණ ගණන් වලටම වාහන දෙයි. මොකද මිනිස්සු ඇතුලේ පොඩි කලබලයක් එනවනේ. ආ දැන් මේකත් ගහලා වාහන ගණන් වැඩි වෙයිද දන්නේ නැට අක්කාල මේ පටස් ගාලා කතා කරලා ඔය තියෙන මොකක් හරි ගන්න ඕනේ.
1: Yes.
0: තන මිනිස්සු හිතනවා පරණ ගානට රක්ගල දීලා දයිනේ. මොකද දැනුත් වාහන මූ වෙන්නේ ස්ලෝ. එකට එක හේතුවක් තමයි තාමත් එක එක්කෙනා කියන අධික මිල ගණන්. අපිට ඒක තේරුම් ගන්න අමාරුයි මාකට් එකේ රවුමක් දාලා වාහන ජාති කීපයක් බැලුවේ නැත්තම්. මට ඔයා කියන මට හොඳටම තේරුණානේ පෙරඩුවා මෙතන හයිඩ් පාක් කෝන එකේ ෂෝරූම් එකට ගියාම.
1: හරි.
0: මම බැලුවා මේ අවුරුදු 30ක් නේ දැන් පෙරඩුවා වාහන ගැන ලංකාවේ අපි ඉගෙනගෙන. වාට මතකයිනේ කෙලිසකෙන් අපි ඉගෙන ගන්නේ මේ පෙරඩුවා කියලා වාහනයක් තියෙනවා. ගොඩක් අය ගන්නවා කෙලිස එක ලස්සනයි. කෙලිස එක ලංකාවේ හොට් සිලිං වාහනයක්. ඊට පස්සේ මට මතකයි බෙසා එක. ඇක්සියා.
1: හරි.
0: ඒ වගේ වාහන ගණනාවක් තුන මිනිස්සුන්ට මාර
1: මේ මතකේ තියෙන ආසක
0: මාර ආස වුණා මිනිස්සු.
1: Yes.
0: ඒකට බලපාපු හේතුවක් තිබුණා. ජපනිස් ටෙක්නොලොජි මැලේසියාවේ හදන්නේ. වාහනේ හැම පැත්තෙම ක්වොලිටි එක ගැන වාහනයක අපි ඔළුවේ තියෙනවනේ අපේ ඕනම දෙයක් ගන්න ගියම අපේ ඔළුවේ ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒක අපිට මෙහෙම මෙහෙමයි කියලා මෙතන ඉඳන් කියන්න බෑ. අපි ගියාම දන්නව නෑ මේ මේක හරියන්නේ නෑ.
1: ඒ කියන්නේ දොරක් වැහෙන විදිහෙන් අපිට කියන්න පුළුවන්. මේක කොයි වගේද?
0: ඔයා බලන්න පෙරඩුවා එකේ දැන් වාහන ಜಾති දැන් ඇවිල්ලා තියෙනවා වැඩේ නෝ. ඇක්සියා, බෙසා, ඇටිවා, මයිවි.
1: හරි.
0: එල්සා, අරුස්.
1: ගොඩක් තියනනේ.
0: වාහන ಜಾති හයක් විතර
1: තියෙනවා. හරි, ඔකේ.
0: ඔක්කොම ಜಾති නිකන් පොඩි පොඩි වෙනස්කම් එක්ක 10ක් 11ක් විතර ලංකාවට එනවා ඈ පෙරඩුවා. ඒ කියන්නේ ෆුල් රේන්ජ් එකම වගේ ලංකාවට එන්න හදන. වගේන දොරක් වැහුවාම ලක්ෂරි සද්දයකට වැහෙන. ටං ගාන්ටාර ගෝවගෙන නෙමෙයි.
1: ඒක ඇත්ත.
0: දොර වැහෙනවෙම. ඩික්.
1: හරි පොෂ්.
0: එන්න බර. සාර දොරක් වැහුණාම අපිට තියෙනවා ක්වොලිටිය. ඩෑෂ්බෝඩ් එක මෙහෙම අල්ලලා බලපුවාම
1: හරි
0: ඒ ක්වොලිටිය දැනෙනවා. ඔබ ඒ ඔළුවේ තියාගෙන ඉන්න ඒක සමපාත වෙනා නියමිත පෙරඩුවා වාහනයක් ඔබ කියලා බලන්නකෝ. ටක්කාල ඔබේ ඔළුවේ තියෙන අර රික්වර්මන්ට් එක සමපාත වෙනවා. සතුටක් එනවා පොඩි. ඊට පස්සේ ඔබ ගාන බලන්න. එච්චර ෆැසිලිටීස් තියෙන වාහනයක් මාකට් එකේ වෙන බ්‍රෑන්ඩ් එකක් ලොවෙත් ඒ ගානට දෙන්නේ නැහැ. පොඩි දෙයක් මම කියන්නම්. මේ ආරංචිය මට ඉක්මනට කියන්න ඕනේ.
1: හරි.
0: ඇත්ත ඔයා කියප එක. වාහන වල ගණන් වල පොඩි වෙනසක් වෙනවා. නමුත් මේ වෙලාවේ තොග තියෙන තුරු පමණක් කියලා ලොකු අකුරෙන් ලිය දාලා ඉවලා තියෙනවා අපිට. පෙරඩුවා කියනවා තොග අවසන් වන තුරු පමණක්ම පරණ ගානට වාහන ටික දෙනවා.
1: රයිට්.
0: අපි දන්නවා සාමාන්‍ය මාකට් එකට කලින් ගෙනාපු වාහන වල ගාන උනත් ටැක්ස් එකක් අලුතෙන් ඇඩ් වුණොත් වැඩි වෙනවද නැද්ද?
1: වැඩි වෙනවා.
0: අපි ගිහිල්ලා තර්ක කළ වැඩක් නැහැ සේල් වල. ඉතින් ඔයා මේක ගෙනාවේ ටැක්ස් එක ගහන්න කලින්නේ.
2: ඔයාට ඒ වැඩක් නැහැ නේ ගන්නව නම් ගන්නෝ කියලා කිව්වේ.
1: ඒකලයි මයි කා මයි බිස්නස්.
0: ඕ.
1: එහෙමනේ යන්නේ.
0: එහෙමනේ. තුවා වෙන තැනකින් ගන්න. අපේ වැඩි තමයි. ඒ මිතින් අයිපොලොන් ටෝක් දෙන පොරවලු තින්නේ. වාහන ටික විකුණ ගන්න බැරුණාද?
1: ටෝක්ස්
0: විකුණන්නේ කාර් ලොරියන් ටෝක් ඈ බිස්නස් එක කාරණාත් ලොරි ටෝක් නේ දින්නේ තරින් නැහැ නේද?
2: හැබැයි හිතවත බය වෙන්න එපා. මිල ගණන් නොවෙනස්ව තොග අවසන් වනතුරු පමණක් ඔබට පෙරඩුවා එකෙන් දෙනවා. ඒ වගේ කියලා පෙරඩුවා ඔන්න මං කියන්නම් හොඳම එකෙන් බණ පෙරඩුවා ඇක්සියා එක 82,50,000යි.
1: හරි.
2: පෙරඩුවා ඇටිවා එක 11 මිලියන මොනවද කියන්නේ? අපි මෙහෙම කියමු නේද? 112,000යි.
1: එහෙම කියමුකෝ.
2: අරක 82,50,000යි.
1: හරි.
2: පෙරඩුවා ඇටිවා එක 112,000යි. ඔළුවේ රෙජිස්ටර් වෙන විදිහට මේ හොයලා
1: කියන්නේ.
2: එතකොට මයිවි එක 134,000යි. නැත්තම් 13,450,000යි. එතකොට පෙරඩුවා මයිවි එකේ ಜಾති දෙකක් තියෙනවා. හරි. එකක් G කියලා එනවා, එකක් H කියලා
1: එනවා.
2: H කියලා තියෙන එක පොඩ්ඩක් වැඩ කිඩ දාලා අර බොඩි කිට්ස් ගහලා ස්කර්ටින් දාලා නමලා තඳ කරලා වැඩේ කොර කරලා ඇවිල්ලා තියෙනවා. රයිට්. ඒක 14,950,000යි. මම මේ ඔක්කොම ගණන් ටික කියන්න ඕනේ නැහැ. ඉතින් ඔබට තවමත් අද ගියානම් මේක ගොඩක් කල් තියෙන එකක් නෑ. මේ ආරංචි දැනුත් මිනිස්සුන්ට මේ පෙරඩුවාගෙන ආරංචිලා මිනිස්සු ඇවිල්ලා බලනවා. මොකද ටෙක්නොලොජි ජපනීස් හදන්නේ මැලේසියාවේ. අපේ රටට ඔබ දන්නවනේ වාහන දැන් ජපානයෙන් විතරක් නෙමෙයි තායිලන්තේ, ඉන්දියාවේ, ඒ දාලා එක එක රටවල වලින් වාහන එනවා. ගොඩාක් ඉතින් ජපනීස් ටෙක්නොලොජි, ජපාන් ටෙක්නොලොජි එකෙන් තමයි හදන්නේ. පෙනුම අරවා මේවා ඉන්ටීරිය වල ක්වොලිටි සේරම පෙරඩුවා එකේ එම්එම්ම එලෙසම තියෙනවා.
1: හරි, ඔකේ.
2: ඉතින් ඔබ කල්පනා කරන්න කරන්නේ වාහනෙට නැගලා යන්නේ එන එක, ওই ෆැසිලිටීස් එක පාවිච්චි කරන එක වාහනෙත් හොඳ නැහැ. ඔප්ෂන්ට යත් තියෙනවා.
1: යස් ඒකනේ.
2: ඉතින් මොකද්ද ඔබ කල්පනා කරන්නේ ටිකක් ගේ විකුණලා වගේ සල්ලි හොයලා වාහනයක් ගන්නද කල්පනාව, නැත්තම් අතිශය සාධාරණ ගානට ගන්නවද කියන එක ඔබ කල්පනා කරන්න මේ වෙලාවේ. හොඳයි මේ හයිඩ් පාක් කෝණ එකේ තියෙන පෙරඩුවා ෂෝරූම් එකට එන්න. ලංකාව පුරා මේගොල්ලන්ගේ ෂෝරූම්ස් උත් තියෙනවානේ.
1: අපි කන්ටැක්ට් කරන්න නම් එකක් දෙන්නම්.
2: අපි නම්බර් එකක් දෙන්නම්. එතකොට මේ කෝල් කරලා අහන්න මේගොල්ලන්ගේ මේ ළඟපාත මේ මේති කොළඹ හයිඩ් පාක් කෝණ එක, මහනුවර, කුරුණෑගල, රත්නපුර, මාතර. මහනුවර, කුරුණෑගල, රත්නපුර, මාතර හයිඩ් පාක් කෝණ කොළඹ එක තමයි ලොකුම එක තියෙන්නේ. මේ නම්බර එකට කතා කරන්න 0111-565-170 මේක කරන්න පුළුවන්නේ ස්ටොක්ස් තියෙනකන් විතරයි. පරණ ස්ටොක් එක ගෙනාපු ගානට දෙනවා කියන තැන තමයි පෙරඩුවා ඉන්නේ. ඕක හැමෝම කරන වැඩක් නෙවෙයි.
3: දැන් පෝච්චුවල ස්වෙති වැඩකුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරාගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න, මේ මස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112-414-414 කොන්දේසි සහිතයි. පෝච්චුවලස් සමදා ඔබ සමගයි. අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්නා 0111-544-5000.
4: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
5: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
1: අමිතවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
7: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
8: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
9: එක්සයිට් ගන්න, ලක්කක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
10: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
11: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී
12: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි

අද දෙම කතා කළා එහෙනම් පෙරඩුවා ගැන. වාහන සිහිනේ සැබෑ කරගන්න ලැබෙන හොඳම අවස්ථාවක් තමයි පෙරඩුවා කියලා කියන්නේ. ඒගොල්ලගේ හයිඩ් පාර්ක් කෝණවල තියෙන ෂෝරූම් එකට යන්න අද ගිහිල්ලා බලන්න පෙරඩුවා වාහන සෙට් එක. එතකොට එයි ඔබට මේක ගන්න මොණි වාහනයක් කියන අයිඩියා එක.

0: අපි අද දවසෙත් වෝග් ජුවලර්ස් ගැන කතා කරන අලුත් ආරංචියක් තියෙනවා ඔබත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම බජාජ් ත්‍රීවිල් එක ගැන කියන ලොකු විස්තරයක්ත් තියෙනවා. ඊළඟට අපි කතා කරනවා කලර් අප් ගැන, කලර් අප් වල ස්ට්‍රිප් සීලින් එක ගැන වැඩි විස්තර කියන්න, සහ චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක ගැන කියන්න තියෙන පළවෙනිම දේ තමයි එක චාර්ජයකින් කිලෝමීටර් 121ක් දුවන්න පුළුවන් සුපිරිම සුපිරි ස්කූට් එකක් තමයි ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් තමයි චෙතක් කියලා කියන්නේ. සී ශ්‍රී ලංකා ආරාධනා කරනවා එලෙවල්ස් කල ඉවර වෙලා S3ක් නම් තියෙන්නේ ඔබ ආසනම් චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙන්න. ඒකට තියෙන හොඳම මාර්ගය තමයි සී ශ්‍රී ලංකා හොඳම සහ එකම. මේක තමයි එකම මාර්ගය. හරිද? ඉතින් සී ශ්‍රී ලංකා එක ජොයින් වෙලා වැඩේ ගොඩ දාගන්න. ඊට පස්සේ අපි ප්‍රයිම් ගෲප් එකේ මේ දවස්වල කතා කරන්නේ කිරිබත් ගොඩ තියෙන සුපිරිම ප්‍රොජෙක්ට් එක ගැන, එක විලායකක්. ඉතින් ඒ විලායක ගැනත් විස්තර කියන්නම්. කාගිල්ස් ෆුඩ් සිටි කවුරු මොනා කිව්වත් මාකට් එකේ අඩුම ප්‍රයිස් එක තියෙන තැන. ඊළඟට අපි කතා කරනවා NLB ගැන, ඔබේ වාසනාව ගැන. කොහොමද ඒක ඒක ඔබ ගන්න ඕනේ තීරණයක්. හරිද? ලොතරැයිය තියෙනවා, NLB ලොතරැයි තියෙනවා. හැබැයි ඔබ තමයි තීරණය කරන්න ඕනේ වාසනාවන්තෙක් වෙනවද නැද්ද. මොකද කියන්නේ ලොතරැයියක් ගන්න දිනන්න තියෙන සම්භාවිතාවේ වැඩිම ලොතරැයි තමයි NLB කියලා කියන්නේ. ඇලුමෙක්ස් ගැන කතා කරන්න ඕනි, හොරයිසන් කැම්පස් එක ගැන මතක් කරන්න ඕනි, ඒ වගේම ඔනර් X9D ෆෝන් එක ගැන මතක් කරන්න ඕනි. කමර්ෂල් බැංක් එක මේ දවස්වල ඒගොල්ලන්ගේ ඩෙබිට් කාඩ්ස් වලට දෙනවනේ නියම වාසියක්. ඉතින් ඒ වාසිය ගන්න ඕගලන්ට කරන්න තියෙන ඩෙබිට් කාඩ් එක යූස් කරන එක විතරයි. සාමාන්‍ය ගනුදෙනු වලදී බිල් එකක් ගෙවන්න, ෂොපින් කරාම, එහෙම නැත්නම් ඔන්ලයින් පේමන්ට් එකකදී ඕන තැනකදී ඔබට පුළුවන් කමර්ෂල් බැංකුවේ ඩෙබිට් කාඩ් එකෙන් පේ කරලා මාසිකට රුපියල් 20,000කට වැඩියෙන් ගනුදෙනු වුණා නම් ඔබට ජයග්‍රාහකයෙක් වෙන්න පුළුවන්. ජයග්‍රාහකයෝ 1000ක් තෝරනවා කමර්ෂල් බැංක් එක. සිංගයකට ගියොත් හොඳ AC එකක් ගන්න පුළුවන් අනේ. කොච්චර මේ දවස්වල වැස්ස උදේට කළුවරයි රෑට වැස්ස වගේ තිබ්බත් දවල්ට ඉන්න බැරි තරම් තද රස්නයක් තියෙනවා. ඉතින් සමහරකට ඔබ පොඩි ඔෆිස් එකක් දාගෙන ඉන්න ඇති, පොඩි නිකන් මොකක් හරි බිස්නස් ප්ලේස් එකක් තියෙන ඇති, ඒ තැනටත් AC එකක් ඕනේ නම් යන්න සිංගයකට. එකපාර සල්ලි දෙන්නේ නැහැ, ටික ටික ගෙවාගෙන යන්න ස්පෙෂල් ප්ලෑන් එකක් තියෙනවා සිංග ගාව. පැල්වත කිරි ගැන මතක් කරන්නත් ඕනි, හච් කනෙක්ෂන් එක ගැන කතා කරන්නත් ඕනි. දැන් වෙලාව පත්තරේ බලන්න.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ
1: අනුග්‍රහය.
3: CDB රන්න ඇදෙන ඉස්තරම් තැනක්, රන් පොමට ගෙවනව දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති, පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා,
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
7: Excite Power Play. Excite battery ක්‍රියාදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
0: Hi Pragi.
8: Hi, good morning.
0: Good morning.
8: Good morning. Good morning. පංචායුධ වැටෙන එකයි බැලුවේ.
0: ආ.
8: හරි.

0: වැඩේ පටන් ගමු. මේ අපි එක්සයිඩ් මේ බැටරි ගැන කියලාම පටන් ගමු නේද? එක්සයිඩ් අරගන්න ලක් එක චාර්ජ් කරගන්න වැඩේ. පෙබරවාරි 15 පටන් ගත්තේ අගෝස්තු 15 වෙනකල් වැඩේ ක්‍රියාත්මකයි. හැම සතියෙටම එක ජයග්‍රාහකයෙක් තුල ජයග්‍රාහකයෝ 24 දෙනෙක් බිහි වෙනවා. අගල් 55 LED UHD smart TV එකක් තෑගි දෙනවා. ජෙනුයින් එක්සයිඩ් මෝටර ද බැටරියක් ගන්න ඔයාට බ්‍රවුන්ස් මධ්‍යස්ථානයකින් පුළුවන්කම තියෙනවා. නැත්තම් බලයලා තලවි නියෝජිතේ රට පුරාම තියෙනවා. ඉතින් ශාකා තියෙනවා. ගන්න පුළුවන්කම තියෙනවා. එක්සයිඩ් බැටරියක් ගන්නකොට වොරන්ටි එක යාලම සක්‍රිය කරලා දෙනවා. ඊ වොරන්ටි එකක් හම්බ වෙන්නේ. ඒකත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. එක්සයිඩ් අරගන්න ලක් එක චාර්ජ් කරගන්න වැඩේ ඒ විදිහට ක්‍රියාත්මක වෙනකොට මේ බ්‍රවුන් සමාගම ගැන එක්සයිඩ් ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ගෝලීය පිළිගැනීමක් තියෙන එක්සයිඩ් කියන්නේ ලෝ පුරා යුරෝපයේ වගේ සංවර්ධිත රටවල් යුරෝපා කලාපය ඇතුළු සංවර්ධිත රටවල් 140කට අධික සංඛ්‍යාවක අලෙවි කරන සන්නාමයක් කියනකත් විශේෂයෙන්ම සඳහන් කරන ගමන් ආයෝයට මතක් කරන්න තියෙන්නේ එක්සයිඩ් අරගන්න ලක් එක චාර්ජ් කරගන්න. ඊළඟ පණිවිඩේ මුදල් හදිසියක් වෙච්ච වෙලාවට අතේ රත්තරන් තියනවා කියලා කියන්නේ ලොකු සහනයක් සැනසීමක් තමයි. හැබැයි ඉතින් ඒකේ ආකාරයෙන්ම වෙන්නේ හොඳ මුදලක් හම්බ වෙනවා නම් අඩු පොලියක් යටතේ. CDB ඒ විදිහටම ඔයාට ඔයාගේ රන් පවුමට රුපියල් 325,000 ඉහළම අත්තිකාරම් මුදලක් ලබා දෙනවා. ඒ වගේම විශේෂම දෙයක් තියෙනවා කියන්න ඕනේ, CDB රන් ගනුදෙනු කරන ඔබට අඩුම පොලියක් ලැබෙනවා විතරක් නෙවෙයි, පළවෙනි මාසේ පොලියෙන් භාගයක් ඔයාගේ අතට ගන්නත් හැකියාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න ළඟම තියෙන CDB එකට යන්න, නැත්නම් CDB හොට්ලයින් එකට කෝල් එකක් දෙන්න. 011 7383888 CDB රන් අය, රත්තරන් අය දෙන ස්තරම්ම තැන කියලා තමයි ඉතින් අපිට කියන්න තියෙන්නේ. ඊළඟට ස්විස්ටෙක් කෑෂ්බැක් එක ගැන මතක් කරන්න ඕනේනේ. මේ දවස්වල රුපියල් මිලියන 2.5ක් වෙනකන් කෑෂ්බැක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ ගැන විස්තර ගොඩාක් තියෙනවා. නමුත් ඒ අතරින් වඩාත් වැදගත් වෙන්නේ ඔයාට කොහොමද මේ වැඩේ කෙරෙන්නේ කියන එක. දැන් ඔයා මේ දවස්වල අලුතෙන් ගයක් හදනවා නම්, එහෙම නැත්නම් ඔෆිස් එකට බිල්ඩින් එකක වැඩ කරගෙන යනවා නම්, කමර්ෂල් බිල්ඩින් එකක් කරනවා නම්, මේ කොහොම වුණත් ඔයාට කරන්න තියෙන්නේ ස්විස්ටෙක් ඇලුමිනියම් භාවිතයෙන් ඔයාගේ කොටේෂන් එක හදන්න කියලා ෆැබ්‍රිකේටකින් ඉල්ලන්න, ඇලුමිනියම් ෆැබ්‍රිකේටකින් ඉල්ලන්න. ඊට පස්සේ කොටේෂන් එක 0676 780 7000 වට්ස්ඇප් කරලා ජුනි 30 හෝ ඊට කලින් ඔයාගේ ප්‍රොජෙක්ට් එක රෙජිස්ටර් කරගන්න. ස්විස්ටෙක් ඔබේ ප්‍රොජෙක්ට් එක රිවියු කරලා කෑෂ්බැක් අමවුන්ට් එක රෙෆරන්ස් ID එක ඊට පස්සේ තහවුරු කරනවා. ඊළඟ පියවර තමයි ඉන්ස්ටොලේෂන් එක සම්පූර්ණ වුණාට පස්සේ සයිට් වෙරිෆිකේෂන් එක සඳහා ස්විස්ටෙක් වෙත දැනුම් දෙන්න. වෙරිෆිකේෂන් එකෙන් පස්සේ ඔබේ කෑෂ්බැක් මුදල කෙලින්ම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අතරේ මේ දවස්වල තියෙන slimline series එක ස්විස්ටෙක් slimline series එක ගැන කියන්න ඕනේ. normal aluminium වලින් වෙනස්ද, ඒක strongද, ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. දැන් අනික් ඒවා ගත්තොත් එimhe bulky frames වෙනුවට slim frame එකක් හඳුන්වලා දෙන්නේ. ඇයි? glass වැඩි, aluminium අඩු, ඒ නිසා modern look එකක් ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. මේ slimline series එක ඔයාට experience කරන්න පුළුවන්කම තියෙනවා ස්විස්ටෙක් design studio එකට ගියාම නාවලපාර නාරහෙම් පිට තියෙන. දැන් බලමුකො පත්‍ර. ඒ බලනකොට අපි දිවයින මුලින්ම අතට ගන්නේ අභිමානවත් 17 වන ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය. අද මෙවර උළෙලට රණවිරු පවුල්වල සමාජිකයන්ගේ සහභාගිත්වය වැඩි කරයි කියලා අපිට දකින්නට පුළුවන්කම ලැබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැත්වෙනවා, විජයග්‍රහණ සැමරුම් උත්සවය බත්තර මුල්ලේ. ඒ අතරේ ජාතික රණවිරු සැමරුම් දිනට සමගාමීව රණවිරුවන් 5289කට උසස් වීම ලබා දීම පිළිබඳවත් දිවයින පුවත්පතේ සටහනක අපට දකින්නට ලැබෙදි දැයක් බියට පත් කළ කොටි නායකයාගේ සිරුර සොයාගත් දවස අද බවත් දිවයින නැවත මතක් කර දීමක් කරලා තියෙනවා. රටක් දැයක් විතරක් නෙමේ, ලොවක් උනත් සමහර වෙලාවට බියට පත් වුණා. මොකද මේ ත්‍රස්තවාදී සංවිධානයක් විදිහට සැම අතින්ම යුද ගුවන්නාවක ත්‍රිවිධ බලයම අත්පත් කරගෙන ආපු ගමන ගියපු විදිහ දැක්කහම කවුරුත් භීතියට පත් වුණා. හැබැයි අපේ වීරෝදාර රණවිරුවන් ඒට නායකත්වය අණදීපු පාලන අධිකාරියත් එක්ක සමත් වුණ අවසානයේ මේ ලෝකයේ බලවත්ම වෙනත්නම් ලෝකයේ බියට පත් කරපු මේ ත්‍රස්තවාදී කල්ලිය ප්‍රභාකර නැතුළු අවසානයේ මැඩ පවත්වන්න, එම නැත්තං සටන ජයග්‍රහණය කරලා ශ්‍රී ලාංකේය ජාතියට ජනතාවට නිදහසේ ජීවත්වීමේ අයිතිය උදා කර දෙන්න. අපි ඊළඟට දකිනවා ලංකාදීප පත්තරේ තියෙනවා හිටපු ජනපති මහින්දත් රණවිරුවන් සමරා. එතුම පමණක් නෙවෙයි පවුලේ අයත් එකතු වෙලා පහන් දල්වල ත්‍රස්තවාදය අවසන් කරලා වසර 17ක් ඊයේ දිනට පිරීම නිමිත්තෙන් මහින්ද රාජපක්ෂ මහතා කිරලපන නිවසේදී ඒ සැමරුම සිද්ධ කළ ආකාරය තමයි දකින්න ලැබෙන්නේ. ඒ අතර අරුණෙතින එතුමා කළ ප්‍රකාශයක් මේ තියෙන්නේ, මා අමතක කළත් රණවිරුවන් අමතක කරන්න එපා. හිටපු ජනපති ජාතියෙන් ඉල්ලයි එතුමා කියන්නේ තමන්ව අමතක කළත් මේ රණවිරුවා අමතක කරන්න එපා කියලා. මේ අතර දිවයින පුවත්පතේ අපට දකින්නට පුළුවන්කම ලැබෙනවා. දැන් අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් කරන්නට සූදානමින් තියෙද්දී ඊයේ විමල් වීරවංශ මහත්තය ඇතුළු කණ්ඩායමක් ඒ කටයුත්තට මැදිහත් වෙන්න ගිහිල්ලා වෙච්ච දේ පිළිබඳව රණවිරුවන් සැමරීමට ගිය විමල්ට පොලිසියෙන් බාල්දියක්. පොලිසිය විධාන නොතකා යන්න ගිය විමල් ඇද වැටි. මේ දිවයින පත්තරේ ඊළඟට අපි දින මින පුවත්පතේ මෙන්න මෙහෙම දකිනවා, මේ ගැන වාර්තා කරලා තිනවා, ජාතික රණවිරු සමරුම් බිමට බලෙන් ආ විමල් බිම ඇද වැටේ. බිමට ආපු විමල් බිම ඇද වැටේ. විමල් ජනතාවට හෙන ඉල්ලයි, පොලිස්පතිටත් බැනවදී, ගේට්ටුවක මල් කලඹ රඳවයි. මේ ආදී වශයෙන් දින මින පුවත්පත කාරණා කීපයක් වාර්තා කරලා තියෙනවා. දැන් මේ ක්‍රියාවලිය බැලුවට පස්සේ අවධානයවත් බලාපොරොත්තු වෙනවාද කියලා හිතෙනවා. කොහොම වුණත් අපි තව තව පත්තරවල තව තව විදිවලට මේක දකිනවා. මේ අද ලංකාදීප වාර්තාව විමල් බිම. ඊළඟට අරුණේ තියෙන රණවිරු සැමරුමට ගිය විමල් වීරවංශ පොලෝසිප ගනි. මේ ආදී වශයෙන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි ඒ දිනමිනේම දකින විමල් ටෙරෙහිව නීති පියවර ගන්නවා පොලිසිය කියනවා. දැන් පොලිසිය අනනොතක ඒ භූමියට ඇතුල් වෙලා සැමරුම් කරන්න ගියයි කියලා එතුමාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා. එතකොට අපිට අහන්න පොඩි ප්‍රශ්නයක් දෙකක් තියෙනවා. උතුරේ හැමත් සෑහෙනද පත්‍රයේ තියෙනවා. ඒවා තිබිලා තියෙනවනේ, තැන් තැන්වල සමරලා තියෙනවනේ. ඒවටත් ඒවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මකද? ඊළඟට තව තියෙනවා මේ දැන් රජයේ ඉඩමක් වෙච්ච මල්වානි මන්දිරේට පිරිසක් කඩා වැදුන තරුණයෝ කැම්පස් ළමයි. එතකොට ඒවටත් ඒ විදිහට ක්‍රියාත්මකයිද? මේ වගේ ප්‍රශ්න ඉතින් ජනතාව අහනවා. ඊට පස්සේ අපි ඒ හා සම්බන්ධව කියපු හින්දා මෙන්න මෙහෙමත් එකක් දක්නවා. මල්වානි ඉඩම UGC-යට පවරයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පවරනවා කියලා අගමැතිතුමිය පොරොන්දුවක් දීලා ඒ අනුව අන්තරේ ඉවත් වෙයි. දැන් මේ කොයි අන්තරේද කියන එකත් ආවනම් තමයි හොඳ. තිබ්බාන්තරේද, අලුත් අන්තරේද, ආණ්ඩු අන්තරේද, ඔහොමම මේ අන්තරේ ටික එක නම් තියෙනවානේ. ඊළඟට අපි දිවයිනේ දකිනවා මේ අර මං කලින් කියපු කාරණේ, අන්තිම සටනේ මියගිය කොටි සිහි කර මුල්ලෙවයිකාල්හිදී සැමරුම් උත්සව කඩසාප්පු අසා පහන් දල්වති උතුරේ ප්‍රදේශ රැසක ලුණු කැඳ දන්සැල්. මේ ආදී වශයෙන් ඒ සැමරුම් ගැනත් තියෙනවා. ඊළඟට දිවයිනේ ප්‍රධාන සිරස්තලයේ අද තියෙන රුපියල දිගටම පල්ලම් බහි. ඩොලරය ඊයේ 334.26 නගි. මිල පීඩනය දුප්පත්කම ඉහළට, ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ කියති. අප්‍රේල් මාසයේ නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම් පහළ ගිහින් මහ බැංකුවෙන් නවතම වාර්තාවක්. ජනතාව නිහඬව විද දරාගෙන කොහොම හරි එදිනදා වේල ගැට ගහගෙන ජීවත් වෙනකොට මුකුත් ප්‍රශ්නයක් නෑ වගේ කියලා හිතන අය ඉන්නවා නම් ඒ අය මේ කාරණේත් එක්ක ටිකක් මේක බරට ඔලුවට ගන්නවා නම් තමයි වඩා හොඳ. ඒ සමග අපි අරුණ පත්‍රයට යොමු වෙමු. අනාගතය අවිනිශ්චිතයි කීවේ ලෝකයේම තත්ත්වයේ සැලකිල්ලටගෙන මහ බැංකුව කරුණු පහදයි. දැන් මහ බැංකුව අධිපතිවරයා අර කියපු කතාව අපි කියද්දිම කිව්වා, එතුමා කියන්නේ මේ ලෝකේ තියෙන වාතාවරණයත් එක්ක හිත මොකක් වෙයිද, අද දැන් තව ඊළඟ මොහොතේ මොකක් වෙයිද කියාගන්න බෑ. ඒ නිසා ලෝකෙටම මේක බලපානවා. මේ ආදි වශයෙන් මේක ලෝකයටම පොදුයි. කවුරු හරි නැත්ත වැරදියට තේරුම් ගනී කියලාද කොහෙද ආයි පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒ සමග ගොඩනැගිලි ද්‍රව්‍ය මිල 25%කින් ඉහළ ගිහින් කියලා තරුණ පත්‍රයේ මුල්පිටු වාර්තාවක තියෙනවා. මේ වගේ ඒවා විවිධ විදිවලට බලපානවා. ගෙවල් දොරවල් හදන අයටත් බලපානවා. ඒ කර්මාන්තයේ ඉදිකිරීම් කර්මාන්තයේ දිලින්න අයටත් බලපානවා. අන්න එක විශේෂයෙන් මතක් කළ යුතු කාරණයක්. ඊළඟට මේ ලංකාදීපේ තියෙනවා මෙන්න මෙහෙම, ටෙන්ඩරේ අවුලකට මුද්‍රණය අත්හිටුව අවසරයි. වාහන අංක තහඩු 104ක් ගොඩ ගැහිලා. යතුරුපැදි තහඩු පමණක් 102ක්. පෞගි දවසල කිව්වනේ මේක දැන් ඉවර වෙනවා, ඔන්න අංක තහඩු ආයි එනවා කියලා කිව්වට ලංකාදීපේ එහෙම වාර්තා කරලා තියෙනවා. ඊට පස්සේ අපි ප්‍රධාන සිරස්සලේ ලංකාදීපයද දකින්නේ සති දෙකට සයිබ අපරාධවලට විදේශික 311ක් අත්අඩංගුයි. චීනුම 171ක්. පහුගිය කාලෙවත් මෙච්චරව තිබුණ නෑ නේද? චීනුම චීනෙම ඔක්කොම කරපු කියපු වෙච්ච ඒ කාලෙවත් තිබුණ නැති තරම්. සයිබ අපරාධ දැන් මේ විදේශිකයෝ ඇවිල්ලා මෙහෙම අපරාධ කරනකොට ඉතින් දේශීයවත් යම් යම් අය යම් යම් කාලවල යම් යම් විදිවලට ඕනතරම් දේවල් වෙලා තියෙනවා. පමණක් නෙවෙයි වෙනවා. කොහොම වෙතත් අපිට දැන් මේවත් එක්ක පේන්නේ ලංකාව සයිබ අපරාධ කේන්ද්‍රස්ථානය තිප්පොලක් බවට පත්ව ඇති ආකාරයක් පේනකොට දිනමිනේ තියෙනවා. හිටපු මහ බැංකුවේ අධිපති කබ්‍රාල් මහත්තයා හා සම්බන්ධ පුවතක් අප ගන්න කබ්‍රාල් තිබූ අත්සන වෙනස් මහා අධිකරණයේ නිරීක්ෂණයට. දැන් අපි නිකමට බැංකුවට ගිහිල්ලා මේ සල්ලි ගන්න බැංකු මේ පොතේ අත්සනයි ඒ සිස්ටම් එකේ තියෙන එකයි අපි ගහන එකේ පුටි හරි වෙනසක් වුණොත් මොකද වෙන්නේ කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නේ. දැන් මේ මහා පරිමාණ රටට ලෝකෙටම බලපාන කාරණාවලට අත්සනක් ගහනකොට ඉතින් එහෙම වෙලා ග්‍රීක බැඳුම් කරේට අධිචෝදනාත් භාරදේ කියලත් සඳහන් වෙනවා. ඊළඟට ගෝඨා බෙහෙත ඉරිහි සීනි බදු නඩුවේ පෙත්සම සලකා බැලීමට දින නියම වේ. ජුනි 27 දින නියම වෙලා තියෙනවා. සීනිබදු වංචා මතකයිනේ කෝටි 1590ක් පමණ වංචාවක් පොඩි ගාණක් එහෙම නෙවෙයි. ඊට පස්සේ අපි මේ දිවයින පුවත්පතට අවධානය දෙමු. මේ වංචාවල් වැරදි ගැන කියනකොට ඒ කාලෙ විතරක් නෙවෙයි ඉතින් මේ කාලෙත් විවිධ ඒවා වෙනවා වෙලා තියෙනවා. ගල්ලඟුරු වංචාව හිටපු ඇමති කුමාර ජයකොඩිට ජයකොඩි ඇතුළු නිලධාරීන්ට එරෙහිව අල්ලස් කොමිසමින් විමර්ශනයක් ආරම්භ වීම පිළිබඳව අපිට දකින්න පුළුවන්. හැබැයි ඉතින් මේ ආණ්ඩුවේ ඇමතිවරු යටතේ මේ ආණ්ඩුවේ ඉහළ නිලතල යටතේ මේ සමයේම මේ දේවල් ක්‍රියාත්මක වෙනවා කියන එකත් එක පැත්තකින් සාධනීය කාරණයක් විදිහට සලකන්නත් පුළුවන්. මේ සමග තියෙන ආරච්චි කට්ටුව හිටපු සභාපතිට ලබා දුන්නු සාවි තීන්දුව සියලු පාර්ශ්වයන්ට ආදර්ශයක්. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයයි මේ කියන්නේ සදත් විශාන්ත හිටපු ඇමතිතුමාගේ සහෝදරයට දීපු තීන්දුව රාජ නිලධාරියාගේ පැත්තෙන් ලැබපු ජයග්‍රහණය පිළිබඳව මේ අතර දිනමින පත්‍රයේ තියෙන පොදුරාජ මණ්ඩලීය අධ්‍යාපන සමුළුවට අගමැතිනි ලන්ඩන් බලා පිටත් වීම පිළිබඳව ඒ වගේම ඇමති නලින්ද ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි කියලත් සඳහන් වෙනකොට බුද්ධ ශාසනයට එල්ලවන අභියෝගවලට මුහුණ දෙන්න වැඩපිළිවෙලක් ඕනේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි ඒ කතාව කියන්නේ. අතරි දැන්වත් එජාපයට එකතු වෙන්න කියලා රුවන් විජේවර්ධනගෙන් සජබයට ආරාධනාවක් කියලත් දකින්න ලැබෙනවා. හර්ෂ මහත්තයත් ලංකාවේ නැහැ කියලත් මම දැක්කා පිටරට ගිහිල්ලා ඉන්නවා කියලත්. කොහොමුණත් දැන්වත් එජාපයට එකතු වෙන්න කියලා රුවන් විජේවර්ධන සජබේට ආරාධනා කරලා තියෙනවා. මේ අතර දිවයින පුවත්පතේ අපට මුණ ගැහෙනවා අපරාධ පරීක්ෂණයට නඩු පැවරීමේ ක්‍රමයට දේශපාලන බලපෑම් බ්‍රිංගලා ෆ්‍රී ලෝයර් සංවිධානයෙන් රජිත් කීර්ති තෙන්නකෝන් මහත්මයා කියන කතාවක් තමයි තියෙන්නේ. දැන් දේශපාලන බලපෑම් තව ඔය තව ඉතුරු වෙච්ච යාන්තම් එකක් දෙකක් විතරක් මේ ආණ්ඩුවේ ඒ කියන්නේ කලින් වෙච්ච මේන් තාම නොවිච්ච කියලා අපිට අඳුනගන්න පුළුවන්කම තියෙන මේවා වෙන්නේ නෑ කියපු කරන්නේ නෑ කියපු ගොඩක් දේවල් කෙරීගෙන යන වෙලාවේ. එහෙනම් අදට ඇතිනි.
1: එනා සුබ දවසක්.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
3: සියත පත්තරේ
2: අනුග්‍රහය.
4: සීලිවිරන් නැදෙන ස්තරම් තනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
5: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
6: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
7: මොකද්ද මහත්තයා?
6: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
1: උදේ 8යි විනාඩි 12යි.
8: වේලාව ඔබ වෙත ගෙනාවේ
9: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Theatre Top Story.
1: නිර්තතික මෝසම සක්‍රිය වන ලකුණු. නිර්තතික මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පසුර දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගනු ඇති. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටිනවා. දැන් විදෙස් පුවතක්. සංවාදය යනු යටත්වීම නොවන බව ඉරානය පවසනවා. ඉරාන ජනාධිපති මසූඩ් පෙෂස්කියන් මේ බව සඳහන් කළේ ඇමරිකාව සමග පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දක්වමින්. ගෞරවනීය ලෙස සහ ජාතිය අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඇමරිකාව සමග සංවාදයට අවතීර්ණ වූ බවයි ඉරාන ජනාධිපතිවරයා පැවසුවේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය හමුදාවට දැනුම් දී ඇත්තේ ඇමරිකාවට පිළිගත හැකි ගිවිසුමකට එළඹීමට ඉරානය පියවර නොගන්නේ නම් ඉරානයට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන ලෙසයි.
0: Theater Top Story.

0: 98.2 98.4 සියත දිවයින පුරා
1: අපි කිව්වා කිව්වේ දෙය ඇහුවේ නෑ. කීවනාහන ගුරු, අපිට බස් එකේ ගියත් ප්ලේන් එකේ ගියත් කමක් නෑ,
2: නැවේ ගියත් කමක් නෑ.
1: බස් එකේ ප්ලේන් එකේ යන්නේ තමාරුයි, නැවේ කොහමද යන්නේ කියනක බලන්න මට.
2: හරි, ඔකේ.
1: බස් ගාස්තු දැක්කේ නැද්ද?
2: නැව් ගාස්තු. සෝරි. හරි,
1: අපි මිනිහුට දැන් යන්න කියනකොට උනත්
2: හරි,
1: බස් එක ගියත් එකයි,
2: කරත් එක ගියත් එකයි,
1: ප්ලේන් එකේ ගියත්
2: කියන එක බෑනේ.
1: කිව්වා නේද අර කිරිබත් ගොඩ විලාස් ගැන අවධානය? ඔය කොහෙද අවධානය වෙනතකනේ?
2: මේකනේ කියන්නේ.
1: මොකක්ද හද බලන් හිටියේ? ඉතින් මේ මිනිස්සු දුවල වැටෙනේවයි.
2: ඕ
1: ඒව තමයි අපිට ඕනේ. අප්පුඩි ගහන්නයි හොඳ වැඩේ කියන්නයි. ඉතින් ඕවා කර කර හිටියා.
2: මං ඒ වීඩියෝ එක බලලා තියෙනවා 118 පාරක්.
1: මට
2: ඒක මම ස්ලෝ කර කර බැලුවා. ඒ කියන්නේ කොහොමද වැටුනේ? මට ඒක හිතා ගන්න බෑ.
1: මේක වැටෙන එක ගැන ඔය තරම්ම මේ මොකක්ද අනේ වට තියෙන සන්තෝෂය?
2: සන්තෝෂයක් නෑ.
1: පිළික වෛරයක් පිරිමහනවා වගේ.
2: අනේ කවදාද මේ සන්තෝෂයක් නෑ. මට ඒ වැටුණ විදිය ඒක මට
1: කියන්න දරන්න බෑ වට.
2: ඒක පුංචි හිතන බර වැඩි. එතුමා වැටුණ එක පුංචි හිතන බර වැඩි.
1: 118 වාරයක්
2: බෑ. ඔව්. බලනවා හොඳලා හච් 15 තිබුණේ.
1: වැටෙන එක පාඩම් කරගන්න. ඈ? වැටෙන එක පාඩම් කරගන්න.
2: ඒක නම් චුට්ට බැලු. අනේ මන්දා හච් 15 හොඳ වෙලාවට මට තියෙනවනේ unlimited data තියෙනවනේ. ඒ නිසා මට TikTok videos ද, YouTube videos ද, Facebook වල reel ද, shorts ද
1: ඔක්කොම. මේ මිස් එකම එක 118 පාරක් බලනකොට ආපහු data යන්නේ.
2: හරි, මං කියන්නේ ඕන තරම් බලන්න
1: පුළුවන්. මං හිතේ නෑ. මම හිතන්නේ කෙල්ල එක දැනන් හිටියේ නෑ. කෙල්ල හිතුවනේ 118 වාරයක් එකම වීඩියෝ එක බලබලා ඉන්නකොට ඒ හැමතරේකම data යනවා කියලා කෙල්ල හිතාගෙන.
2: හරි මම ඕන. ඇත්ත පොඩ්ඩක් එහෙම හේුණා. එවනම් මම බැලුවා ඒ වීඩියෝ එක ඉච්චර බැලුවා.
1: හදිස්සියේ පැයකමාරක විතර ෆිල්ම් එකක් රිවයින් කර කර බැලුවොත් එමු හොඳ ඉදාට ඉවරයි ඔයගේ විදියට. ඈ? ඕවට යන්නේ, ඕවට data යන්නේ මෙගාබයිට් වලින්. චිත්‍රපටි වලට යන්නේ ගිගාබයිට්
2: වලින්. yes.
1: එහෙම බය වෙන්න එපා හොඳේ. එකපාරක් ඩවුන්ලෝඩ් කරලා බලන්න ගත්තාම ඒක ආයි ආයි බැලුවා කියලා මේ data යන්නේ. එහෙම යනවා නම් ඉතින් කරලා තියෙයි. හැබැයි ඉතින් එහෙම ගියාම කියමුකෝ.
2: ඕ
1: මේ හත් 15 පැකේජ් එකේ දිහම අවුලක් නැහැ. මොකද රුපියල් 1199 ඒක ඇවිල්ලා අපි මාසෙකට ගෙවන්න. 1199 සියලු බදු ඇතුළත්. ඒකට ආපු ටැක්ස් වලින්නේ.
2: ඔක්කොමත් එක්ක තමයි ඒ ගාන වැටලා තියෙන්නේ.
1: සියලු බදු ඇතුළත් තමයි ඔය 1199 කියන ගාන ඇවිල්ලා තියෙන්නේ. හොඳේ. එතකොට
2: ඒ පැකේජ් එක දාගත්ත කියලා කියන්නේ ඉතින් ඇප්ස් 15කට unlimited data හම්බ වෙනවා
1: ඒ මාසෙ පුරා.
2: yes.
1: අපි හිතන්නකෝ මැයි මුල පැකේජ් එක ගත්තා කියලා.
2: හරි.
1: මැයි මාසෙ ඉවර වෙනකම් ඒගොල්ලෝ කියලා තියෙන ඇප්ස් 15ටම ඔබට ඕන තරම් data පාවිච්චි කරන්න පුළුවන්. data limit එකක් නැහැ.
2: unlimited. හරි.
1: සමහරලාට ඔය unlimited කිව්වට non stop කිව්වට data කොච්චර හම්බෙනවද? එහෙම unlimited නේ?
2: කොච්චර
1: data හම්බෙනවද? data හම්බෙනවා unlimited කියලා කිව්වනේ. කපාර. සෙල්ලමට ගත්තද මාව?
2: දැන් ඔයා මොකද මේ කිරිබත් ගොඩ වැඩේ?
1: කිරිබත් ගොඩ. අනිත් උන්ගේ බහ හොය හොය හිටියා. කිරිබත් ගොඩ අන්න අක්කර 3ක සද්දන්ත භූමිය.
2: යා.
1: අක්කරේට පර්චේස් කීයද?
2: 176.
1: අක්කරේට පර්චේස් 160. 160 වත් 3යි. විශාල භූමිය. විලාකයේද හැදුවේ? 47යි. දැන් කීයද ඉතුරු වෙලා තියෙන්නේ? 4යි. 1 2 3 4.
2: මම දුවන්න ලැස්තනේ.
1: දුවල වැඩක් නැහැ. දැනුත් ළඟපාතයි යනවා.
2: කමන්නේ ඔබ ඉන්න තැනකෙන්
1: 13 22 කරලා දැන් ගන්න කෝල් එකක්. අඩුම තරමේ අහලා බලන්න.
2: හරි.
1: මිනිස්සු ඕල්රෙඩි පදිංචි වෙලා. ඔබටත් 30ක්ද?
2: 30යි ගවන්න ඕනේ.
1: 30ක්. සියට තිහක් ගෙවලා අද ගෙවාගන්න පුළුවන්නම් හෙට ඔන්නම් බඩුටික ඇදගත්ත හැකිද?
2: Yes, okay.
1: බඩුටික ඇදලා පස්සේ මොකක් කරේ එම්මෙන් බල්ල කිරිටියක් මෙව කළා නේද? හ්ම් හ්ම්. කිරිටියක් උතරන්න ඕනේ ගෙදරකට ගියාම.
2: ඔව්, එහෙම තියෙනවා නේද? කිරි බතක් හදලා පොඩි නෑ තියනවා.
1: කලෙලියට කිරිටි උතරලා ගන්න ඕනේ. විලානේ. ඔබට උනත් ඉතින් ගැම්ම වැඩි.
2: හරි.
1: මොකද විලා මානසිකත්වය තියන අය තමයි උතන්ට ඇවිල්ලා ඉන්නේ.
2: විලා මානසිකත්වය.
1: විලා ඔබට තියනවද විලා සයිකොලොජි?
2: යා.
1: නිකන් හවුස් නෙමේ විලා.
2: හ්ම්.
1: නිවාඩුවටත් ඔබ හොයන්නේ හෝටල් නෙමේ විලාද?
2: එහෙනම් ඔබට කියාපු තැන තමයි කිරිබත් ගොඩ විලා. රයිට්?
1: විලා. ගන්නවලා. විලා හතරයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන ගිහිල්ලා පෙරලි පෙරලි දැඟලුවක්.
2: හරි.
1: හතරයි නේද? මුලින් සල්ලි බැඳ මිනිහට ඒක යනවා.
2: Yes, ඒකනේ.
1: දැන් මේ කියලා වෙනකොට 13:22 ට අපි දන්නේ කවුරු කවුරු හරි කතා කරලා අපි අද හවසේ නෝ බලන්න. මේක අඩුම වශයෙන් ගිහින් බලන්න අක්කර 3ක විලා 47ක් හැදුවා කියලා
2: කියනවා. හරි.
1: මුළු ගෙදරම ඉතාම ලස්සනට පිල්ලි වලට හදලා තියෙනවා. ඔබට තියෙන්නේ ඔය ෆර්නිචර් ටිකක් මොනවා ෆර්නිචර් ගොඩ දාන්න එපා විලා වලට.
2: ඒ වැඩේ මොන හරි කරගන්න උනම් මගෙන් ඇඩ්වයිස් එකක් ගන්න ඉන්ටීරියර් ඩිසයිනින් මොන හරි ගන්න තියෙනවා.
1: මොනවා හරි ඉන්ටීරියර් සම්බන්ධ දැනගන්න තියෙනවා මේ මිස්කෙන් ඇඩ්වයිස් එකක් ගන්න එපා.
2: එපා නෙමෙයි ගන්න මට පොඩි අයිඩියා එකක් තියෙනවා විලා එකක්
1: කොහොමද. ඔයාට අයිඩියා එකක් තියෙනවා ඔයා විලා එකක් කරන් ඔයා ඒ විදිහට හදාගන්න. තේනවද?
2: හරි.
1: ඒ මිනිහා 130ක් අතින් තල්ලි ගෙවලා අරගෙන උපදෙස් ඔයාගෙන් ගන්න ඕනේ නෑනේ.
2: නෑ ඉතින් නොමසුරුවද?
1: හරිම ලස්සනයි නේද?
2: නොමසුරුව.
1: සල්ලි ඒ මිනිස්සුන්ගේ උපදෙස් මෙයාගේ.
2: 13:22 කෝල් කරන්න. විලාස 4 ඉතුරු වෙලා තියෙන්නේ කිරිබත් ගොඩ.
1: මම ඒවා ලයිට් ෆිටින්ග්ස් දාලාද?
2: ඔව්.
1: මම බාත්รูම් ෆිටින්ග්ස් නැතුව කිව්වා.
2: පැන්ට්‍රි එක
1: ෆුලි ඉක්විප්ඩ්.
2: ගාඩන්
1: ටොප් ක්ලාස් පැන්ට්‍රි එකක් දීලා තියෙනවා කිව්වා. ආයි මොනව හදන්නද මේ?
2: වාව එහෙනම් නියමයි.
1: ගොඩාක් බඩු දාන්න එපා මම දැන්වත් කියනවා.
2: යා.
1: ගිහිල්ලා බලන්න ඔබට මිතේ විලා එකකට එහෙම දාන්නේ නැහැ.
2: හ්ම්
1: විලා එකක් අරගෙන එක ගබඩා කාමරයක් වගේ කරන්නේ නේද?
2: Yes.
1: Simplicity කියන එක less is smoke කියන concept එකට වැඩ ගන්න you will love it. 13:22 සීළු මර්මස්ථානවල මෙහෙක් මෙහෙක් කරනකොට යන්න පුළුවන් ඔය කිලෝමීටර 3-4යි පෑලිය ගොඩ. හ්ම්
2: හ්ම්
1: මේ highway entrance කරෝ මේව ඔව්වා එතනට නැග්ගා ගත්තා කියන්නේ ඉතින් වත්තෙම කනෙක් වෙලා තියෙන්නේ නේද?
2: Yes. දැන් ඔය ගත්ත විලා එකට අපි ගමු හොඳ electronic දේවල් ටිකක් ගමු අපි. නේද? ඒකට අපි
1: ඉලෙක්ට්‍රොනික බඩටද?
2: Yes, අපි යමු සිංගේකට.
1: ගෙදර තියෙනේව දාගන්නව ඉස්සෙල්ලා.
2: ඔව්, ගෙදර තියෙනේව දාන්න. මදිපාඩු ටික අපි සිංගේකෙන් ගමු. කලබල වෙන්න එපා. එකපාර සල්ලි ගෙවන සීන් එකක් මෙතන නැහැ.
1: හ්ම්.
2: සීන් එක තියෙන්නේ ටික ටික ගෙවාගෙන යන වැඩේ. හරිද? මුලින්ම ගෙව්වා මොකක් හරි ප්‍රධාන මුදලක් ඉන්ස්ටෝල්මන්ට් එකක් දැම්මා.
1: ඩවුන් පේමන්ට්. ඉන්ස්ටෝල්මන්ට් යන්නේ මේ මිස් ඉස්සෙල්ලාම දාන ඩවුන් පේමන්ට්.
2: ඩවුන් පේමන්ට් එකක්.
1: දැන් නැත්තම් කරුණාකර පැත්තකට ලයි.
2: පැත්තකට යුණා.
1: තේනවද?
2: හරි.
1: ඔළුවට හිතන හිතනේම කියන්නේ
2: ඩවුන් පේමන්ට් එකක් දැම්මා ඊට පස්සේ පොඩ පොඩ ගෙවන්න
1: කියලා. සුන්දයක් වුණා වගේ යනවා. වැටුණා. හොම්බකට සමතලා වුණා. නැගිටලා කිසිම දෙයක් වුණ නෑ වගේ මේ චෝක් එකට යන.
2: මල් ටිකක් ගේට්ටුවේ ගහලා. එහෙම මමත් එහෙම තමයි. වැටුණා.
1: පොරක්කා. පොරක්. ඈ වැරදුණා හර මෙහෙ. සවුත් වුණා සමතලෙට ලක් වුණා කියලා නෑ. අනිත් උන් සමත්තලේට ලක් වුණා වගේ තමයි යන්නේ. මිස් හොඳයි.
2: එහෙනම් මගේ ගමන මීට අවුරුදු 15කට විතර කලින් නතර වෙන්න තිබ්බා රවින්ද. මං ඒක ආවා. You know?
1: ඒකත් එක දක්ෂකමක් තමයි
2: මිස් ඇත්තට. Thank you so much. Thank you so much.
1: මෙච්චර අස්කරන්න හදනවා. මෙච්චර ගෙදර යවන්න හදනවා. උදේම වැඩට එනවා.
2: දාලා එනවා.
1: ඔව්. දාලා එනවා උදේ වැඩට. අස්සීමේ ලියුම දීලා යනවා. උදේට වැඩට එනවා.
2: right අපි සිංග ගැන කතා කරගෙන හිටියේ ඉතින් ඔය අතරේ ඔයගලන්ට හිතනවා නම් අපේ විලායකට අපි AC එකක් දාගමුද? yes ඒකටත් යන්න දෙන හොඳම destination එක තමයි AC සඳහා සිංග කියලා කියන්නේ.
1: මොකද AC ලොකු collection එකක් තියෙන්න ඕනනේ.
2: හරි.
1: brands ගොඩක් තියෙනවා.
2: yes
1: තියෙන එකම බඩ කඩਿੱතු අරන් එන්න අපි යන්නේ නැහැ. අපිට එහෙම බෑ. එහෙම බෑනේ. මොකද අපි සල්ලි දීලා ගන්න යනකොට අපිට ගොඩක් දේවල් අහන්න
2: තියෙනවා.
1: සල්ලි අපේනේ. AC singer එකේ උනාට සල්ලි අපි.
2: යා
1: ඒක ප්‍රශ්න අහනවා මේ brand එක කොහමද? මේක inverted. මේක දවසම දාලා තිබුණොත් කොහමද? දවසම දාලා තිබුණොත් නම් තියේ.
2: ඒතර මගේ
1: මේ ලයිට් බිලත් එක්ක ඈ මේ ලයිට් බිලත් එක්ක දවසම AC එක දාලා තිබුණොත් නම් තියේ.
2: ප්‍රමාණයට ගැලපෙනවද කියලා අහන්න ඕනේ නේ? තියෙන කාමර size එකට.
1: කාමරේ size එක දැනගෙන යන්න
2: ඕනේ. හරි.
1: කාමරේ size එක දැනගෙන යන්න ඕනේ. ඒගොල්ලෝ අහනවා කාමරේ බඩු මුට්ටු තියෙනවද? bedroom එකක්ද? මේක සාලයක් වගේකද?
2: හ්ම්.
1: කී දෙනෙකුට විතරද?
2: හරි.
1: ඒ ටික හරියට දෙන්න ඕනේ. සමහර ලාට ඒගොල්ලෝ visit එකක් දානවා. ඇවිල්ලා ඒගොල්ලෝ හරියටම බලා ගන්නවා මේ දිග පළල උස.
2: හා හා.
1: ඒක හරියට කරගන්න. මොකද නැත්තං ඔබ ඒසිකක් තෝරගත්ති ගාන විතරක් නෙමෙයි ඒසික BTU ගාන වැදගත් එක 9000 එක 12000 BTU ද 24000 ද එහෙම තියෙනවා ඒක තීරණය වෙන්නේ කාමරේ සයිස් එක කාමරේක ඔය ඒ අදාළ ස්ථානයේ ඉන්න ගාන මේක ඉතින් ඉදට්ටමයි කරනවා නෙමෙයිනේ
2: හරි
1: ඔයාට තුන ප්‍රජාශාලාවක් AC කරපො මන් දන්නේ මොකටද කියලා නමුත් ඉතින් ඔයාට හිතුණොත්
2: මට හිතෙන්න පුළුවන්
1: ආ බ්‍රෑන්ඩ්ස් එක මිස් ගාව තියෙනවද මිස් නැත්නම් නිකම්ම බලන ජීන්න අපේ නිරෝධයක් දන්නේ නැවද
2: කියන්න පුළුවන් සිංගල් තියෙනවා සිසිල් තියෙනවා මිත්සුබිෂි තියෙනවා පැනසොනික් තියෙනවා ඊට පස්සේ Samsung තියෙනවා Whirlpool තියෙනවා
1: Whirlpool තියෙනවා
2: yes ඒ බ්‍රෑන්ඩ්ස් වලින් ඔගලන්ට
1: මොනවද තිබ්බත් අපි ගෙවන්න තමා ගන්න ඈ ඕන දෙයක් සිංගරකින් ගන්නවා නම් ගෙවන්න කතා කරගන්න
2: දැන් අපිට තියෙනවා විලා එකක් ඒක ඔක්කොම ඉලෙක්ට්‍රොනික
1: තමයි ෆිනිෂ් කරා
2: මොකක් හරි
1: ෆිනිෂ් කරන්නත් පුළුවන් ඉතින් සිංගරකේ මොන ගෘහභාණ්ඩේ
2: ඒවත් තියෙනවා
1: මොනවද අනේ කරන්න බැරි
2: දැන් මට හිතෙනවා චෙතක් එකකුත් මේ විලා එකට සෙට් වුණා නම් අරවින්ද වාහනයක් තියෙනවා පෙරඩුවා එක චෙතක් එක්කුත් සෙට් වුණා නම් ওই පොඩි ගමන් විමල් ළඟට එහෙම යන්න තියෙනවා කාගිල්ස් එකට යන්න තියෙනවා ඒ වැල ටික ලස්සනට කරගන්න තිබ්බනේ
1: චෙතක් එක කරගන්න එක හොඳයි
2: ඕ
1: ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න එක කොහම වුණත්
2: යස්
1: ඉලෙක්ට්‍රික් බයික් එකක්
2: ඔව් නේ
1: මොකද පොඩි කාලෙකට ජාම බේර ගන්න පුළුවන් නේ
2: යස්
1: මෙහෙමයි කොච්චර නරක කාලයක් ආවත් ඒක හැමදාම තියෙන්නේ නැහැ කිසිම හොඳ කාලයක් හැමදාම තියෙන්නේත්
2: නැහැ
1: හරිද එතකොට මේ දැන් නරේන්ද්‍ර මෝදි මහත්මයා කියපු කතා ආපුවාම දැන් ඒගොල්ලොන්ගේ වචන අපිට රික්ට මාපකයේ 9.5ක විතර තීව්‍රතාවයක් තියෙන භූකම්පන ඇති කරන අපේ රටවල් වල මොකද ඒගොල්ලෝ මේ දවස්වල ඉන්දියානුවන්ට කී කියනවා නරේන්ද්‍ර මෝදි
2: හරි
1: පිට රටවල් වල යන්න එපා ඩීසල් පෙට්‍රල් ටැන්සි කරන්න එපා අනවශ්‍ය ගමන් බිමන් යන්න හදන්න එපා
2: work from home
1: ඔව්
2: කරන්න නේද
1: පුළුවන් හැමෝටම work from home part එක කරන්න. gedirinam weda karana vidiyak balanna.
2: hari.
1: tamage pudgalika vahane wenuwata podu pravahane pawichcha karana. me hama ekakenma ekak tanak ganne me kiyan.
2: hari.
1: me hama kaellakama kiyanne idiridi podak amaruyi kiyala.
2: yeah okay.
1: indiyawa ehema kiyenawana. indiyawa ehema kiyenawana. man danna widiyata me e gollange daladeshiya nishpaditaya billion 700ක්. අපි මේ බිලියන 7ක් තියාගෙන තමයි කරන්නේ. අපේ වගේ සිය ගුණයක් ආර්ථිකයේ සයිස් එක නිකන් ගත්තොත් එහෙම. අපි එදා කතා කරන්නේ ලෝකයේ
2: තුන්වෙනි
1: විශාලතම ආර්ථිකයේ තියෙන රට කියලා. තුන්වෙනි විශාලතම ආර්ථිකයේ තියෙන රටේ නායකයා කියනවා අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා කියලා ඉන්දියා මිනිස්සු. ඒ වැහුනහම අපි ගමන් බිමන් නවත්තන මං කියන්නේ සිරා කේස් එක ඔව්
2: ගැස්සෙනවා ඉතින් ඇත්තටම ප්‍රධාන හේතුව මොකද මේ තෙල් සීන් එක
1: තෙල්
2: ඕ
1: තාම තෙල් පිළිබඳව දැන් ඊයේ පෙරේදත් මං දැක්කා අර චීනට ගිහලා කතා කරලා ගිහිල්ලා රස්නේ යන්න හම්බුන්නේ
2: හරි
1: ඉඳගෙන හිටපු සීට් එකේ රස්නේ ගිහිල්ලා නැහැ ගියපු ගමන් ට්‍රම්ප් ලොක්ක මොනවද කිව්වේ පිළිවෙලක් උන් නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙයි
2: වෙයි කියලානේ
1: ඒවනේ දැන් එයා කියන්නේ
2: දැන් ආයි හොමුස් පොඩ්ඩක් මේව කළද වහලා එහෙම නේ තියනේ.
1: දැන් ඉතින් ඉරානේ වහගත්තනේ ආයි පාර.
2: ආයි
1: ඒගොල්ලෝ යන්න දෙන්නේ ඒගොල්ලන්ගේ යාළුවන්ට විතරයි. අපිට තේරෙන්නේ නැහැ අපි කාගේ යාළුවෝ වෙන්න ඕනේ.
2: මේ එතකොට මගේ අර බඩු පෙට්ටිය හොමුස් වලින්ද දන්නේ නැහැ නේ නේ.
1: බඩු පෙට්ටිය
2: කොරියා වලින්ද? අනේ.
1: ආ මෙන්න මේකනේ ජාතික ප්‍රශ්නේ හදන්නේ. කොරියා වලින් එන බඩු පෙට්ටිය හොමුස් සමුද්‍ර සන්ධිය හරහා දෙන්නේ. දැන් හොයපල්ලා කොහෙද? මේක ඔක්කොම නවත්තලා කොරියාවේ අර වැඩ කරලා අතේ කරගටෙනකන් දාඩිය හලාගෙන දවල් රැනතෝ වැඩ කරපු කොල්ලන්ගේ සල්ලි වලින් නේද?
2: ඒවයි නෙමෙයි මගේ වයිනුත් ගත්තනේ. ඒවා තෑගිනේ. එකක් දෙකක් තෑගි හම්බුණා. හෙයා ඩ්‍රයි එකක් හම්බුණා. හැමම එකක් දෙකක් හම්බුණා තෑගි.
1: එතකොට ෆ්‍රිජ් එක?
2: ෆ්‍රිජ් එක මොකද්ද?
1: එතකොට රයිස් කුකර් එක
2: නෑ නෑ මං ඒව සිංග් එකකින් ගන්න.
1: එයා ෆ්‍රයර් එක.
2: එයා ෆ්‍රයර් එකක් තිබ්බා. යස් එයා
1: බ්ලෙන්ඩර් එක.
2: බ්ලෙන්ඩර් එකක් තිබ්බා. හරි.
1: හෙයා අයන් එක.
2: ඉතින් එකක වරක් කිව්වා.
1: හෙයා අයන් එක. ෆෑන් එක.
2: මොන ෆෑන් එකක්ද?
1: මෙන්න ෆෑන් එකද? දැන් මම හුලන් එන එක.
2: අනේ මට කියන්නු කික හොමුස් සරහ දෙන්න කියලා.
1: හොමුස් සරහම වරෙන් ඒ පෙට්ටිය මන්නම් ගන්න.
2: අනේ. අනේ කමන්න.
1: බලලා දිස්නා ජාන්ඩ බාගානික බඩු පෙට්ටිය කියලා මට හරි ආසයි මේ ඉරාන
2: තමයි ලෝක යුද්ධේ හරි මේක බලා ගන්න පුළුවන් හරි මම ওই රටවල් වලට කියන්නේ
1: මම කියන්නම් ඉරානෙට විප්ලවීය හමුදාවට මේමයි බ්‍රෝ ඕගොල්ලෝ ඇමරිකාවේව නැවතුවාගේ නෙමෙයි මෙයාගේ බඩු පෙට්ටිය නැවතුවොත්
2: හරිද
1: ඕගොල්ලෝ වැරදි තැනට අත තියන්න එපා හරිද ලබ්බට තීප අත පුහුලට තියන්න එන්න එපා
2: මගේ උඩිකාක්වත්
1: යන්නේ ඔළුව ගඳයි ආක්කෝ බැරලා වැටෙනවා මේ බඩු පෙට්ටිය නතරුණොත් මම මේ ඇමරිකාවට චීනට ඔක්කොටම කියන්නේ වැඩ නවත්තලා ඒ බඩු පෙට්ටිය ලංකාවට යවන්න ඇත්ති කාට
2: හරි
1: ඩෙංග ඩෙංග පරි රඹට කැකුනේ නැත්තම් හරි මං කිව්ව පරිදි දීති විප්ලවීය හවුදා පවා කර වෙනවා ඒකේ තියෙන බඩු ටික දැක්කම අනේ මට මතක් වෙන අර කොල්ලන්ගේ දාඩිය මාන්ති එම් පිටින් මේ පෙට්ටියේ දියේ
2: අර මොනවද අපි කාවේ නූඩල්ස් අරාමෙන් තියෙනවා
1: චිකේ හලෝ
2: ඇයි
1: ලැජ්ජ නැද්ද මේ මිනිස්සු දෙනකොට විපා ගන්නවත් හිතුනේ නැද්ද
2: ඊ මං ගත්තේ රාමෙන් නේවා
1: අන්න මෙයා ගත්තේ රාමෙන් කැසට් රේඩියෝ ෆ්‍රිජ් ෆෑන් හේ ආයන් අන්න
2: මං ඉන්නේ ෂෝ එකට
1: මාස ගානකට ඉතින් ගෙදරට යවන්න සල්ලිවත් නැතුව ඇති කොරියාවේ වැඩ කරන අපේ සිංහල ශ්‍රී ලංකාවේ චොල්ලෝ ඔන්න පානිය දාලා තමයි දත ගැලවි
2: ඉන්දියාවේ අගමැති කියපු කතා ඔක්කොමත් එක්ක ආවේ
1: හැම එකම ගේ දොරකොඩට එනකන් ඉන්නේ ප්‍රශ්න.
2: යස්.
1: නේද? අහස කළු කරන් එනකොට අපිට පොඩි අයිඩියාවක් තියෙනවා වහින්න ඉඩ තියෙනවා
2: කියලා. හරි.
1: වැහි හුලඟක් එනකොට අපි දන්නවා ඕන්න දැන් වහිනවා කියලා
2: නේද? වැහි ලිහිණිය යනකොට අපිට තේරෙනවා හා හා වැස්සක් කියලා.
1: කොහෙ වැහි ලිහිණිය මොකක් කොහෙද යන්නේ? කොයි දුන් යන්නේ?
2: ඉතින් එහෙම යනවා.
1: කාගෙන් අහලා දුන් යන්නේ?
2: මේ ඉතින් මට නිවේදනය කරන්න වෙන්නේ නැහැ
1: නේ. වැහි ලිහිණිය කොහෙරි යනකොට ඒ ඇත්තම යාට එන කතාව මේ වෙන ප්‍රශ්නයක් මෙයාට වැහි ලිහිණිය. වැහි ලිහිණිය කොහෙද අපිට මොකද? මම චෙතැක්කයක් ගත්තේ ඒකයි මම හිතුවා මේ යන විදිහට හදිස්සියවත් ඩීසල් ඩිංගක් පෙට්‍රල් ඩිංගක් කියන එක නිකන් දියමන්ති වාගේ තත්ත්වයට ගියෝ දැන් මේ දියමන්ති වල ගණන් කියන්නේ 700 ගණන් පොඩි දියමන්ති එක ගාන දැන්
2: ඒකනේ
1: චූටි බෝතලයක දාලා ඩීසල් ඩිංගක් බෙල්ලෙල්ලෙන් හිටියක් කමන්නේ එන්න
2: ඒතරම්
1: වටින තෛලයක් වෙන්නේ. ඒකෙන් අපිට වෙන්නේ ඒකට අස්සකෙන්දක් දාලා හත් පාරක් ගහසලා නළලේ ගාගෙන වැඩට එන්න. ඩිසල් කහන්න
2: වෙනවා. හා
1: ඒ පොඩ නළලේ ගාත බ්‍රස් ගාලා ගියා. හරිද? එතනට හිර වෙනකන් ඉන්න එපා.
2: හරි.
1: මොකද එතනට ඒ තත්ත්වයට එන බබ හැමෝටම තේරෙන්න ගන්නකොට එක තැනක් තියෙනවනේ. ආ. දැන් බඩේ පාර වදින්න යන්නේ.
2: ආ ආ.
1: එතෙන්දි හැමෝම කලබලයි.
2: යස්.
1: එතකොට මේ තියෙන එක බයිසිකලෙට මරා ගන්න වෙන්නේ. දැන් කලබලයක් නැහැ. හිමින් යන්න. බජාජ් ෂෝරූම් එකේ නේ.
2: ඩේවිඩ්
1: පීරිස් ෂෝරූම් එකට යන්න. ඔයගොල්ලන්ගේ බයික්ස් තියෙන තැනකට යන්න. කියනකම් ඉන්නවක එක කියනවලා දානවා. මොකක්ද? කියන්න ගන්න සැරේට කැලලක් කියන්නෙත් නැහැ.
2: ඉතින් මගෙන්
1: බුලුවා බුලුවා කකා ඉන්නවා.
2: ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ ඒගොල්ලන්ගේ බයික්ස් තියෙන ෂෝරූම් වලට යන්න බත්තර මුල්ලේ තියෙනවා චෙතක් විතරක්ම තියෙන ෂෝරූම් එකක්.
1: ඒක පටන් ගත්තෙම චෙතක් වලට නේ.
2: ආ ඔකේ.
1: ගන්න බයික් එක ලස්සනට බලන්න ඕන නම් බත්තර මුල්ලේ යන්න. ලස්සනට බලන්න ඕන නම් බයික් එකක් ගන්න හිතේ තියෙනවා නම් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ බයික්ස් තියෙන ෂෝරූම් එකට ගිහිල්ලා චෙතක් එක බලන්න. මගේ ඔපිනියන් එක කෙටියෙන් ලස්සනම ස්කූටර් එක ලංකාවේ තියෙනවා.

0: Rockwemos, siéntate.
1: විවාහයෙන් මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
2: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සොඳුරු ඉසව්වක Opulent Riverface Hotel 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 01212 86 59 94.
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 01122200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 01144 700 550.
5: අයියා මට ඇපල් මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
5: අයියා මට මල් ගොඩක් දීලා.
6: වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ
5: හච් 15 පිස්සුවක්ම තමයි.

0: මැදිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
0: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: දෙදෙනෙකුගේ එකතුවෙන් අලුතින් පටන් ගන්න ජීවිතයක ලොකුම හිණය තමන්ගේ වහලක්යට සතුටින් ඉන්න එකයි. ඒ බලාපොරොත්තුව සැබෑ කරගන්න ඔබට සහායක් වෙන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අපි සූදානම්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම. අමතන්න 13.19.
1: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
2: ඔස්ට්‍රේලියා මැලේසියා හෝ රෂ්‍යා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology, hall, logistics and unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011 732 1000. NIPM, the city university, the place to be.

0: පිරිස් වසරක ඩේවිඩ් පිරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස් ටෙක්කට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 787 වට්ස්ඇප් කරන්න.

0: සියත දෙවයිනපුරා
1: මේ පැයි හිත කැමති ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: මේ ඔයා හිතන්නේ මේ ඔයා ඔයා මොකුත් එක්ක ඔයා මොකුත් හිතන්න ඕනේ මම හිතාගන්න මම ලේසි මේ තනින් හිතන්නේ
1: නෑ නෑ මටත් හිතන්න ඕනේ
0: නෑ ඔයා හිතන්නේ පව ඔයා පුළුවන් නම් තව පාරක් කතා කරලා මේ අර ළමයි කොහම හරි මෙන් බැලන්ස් කරලා මේ තව අර බඩු පෙට්ටියට තව වටුවක් දාගන්න
1: නෑ නෑ ඒක දැන් ඇවිල්ලා නිතින් තව එකක් වෙනව දානවා මේක ආවොත් හෝම් සරහා මේක කිසිම උපද්‍රවයක් නැතුව ආවොත් මම එතකොට ඒක කරනවා
0: දැන් මේ දකුණු කොරියාවෙන් බඩු පන්නන එක කර්මාන්තර කරන්න යන්නේ ටැක්ස් එකත් ඒ ළමයිව ගෙවයිද කියලාද කල්පනා කරන්නේ? ඒ මිනිස්සුන්ගේ සල්ලි වලින් බඩු ටික අරන් දීලා කාඩ්බෝඩ් පෙට්ටිය ඉඳලා ඒ මිනිස්සු ගෙනත් දීලා ඒ මිනිස්සු උස්සගෙන ගිහලා ෂිපින් කම්පැනි එකට දීලා ෂිපින් චාර්ජස් ගෙවලා නංගිට ටැක්ස් එකත් ගෙවලා අරගෙනම දුන්න අයිය අරන් දෙන්නද ටැක්ස් එක ගෙවලා නංගිට බඩු පෙට්ටි?
1: ඔයාව කිසිසේත්ම සම්බන්ධ කරගන්නේ මගේ ඒ වැඩසටහන.
0: බඩු කෝච් එක හැප්පෙන්න බෑ මේ කියන විදිහ. මං ඒ කාර්මස බඩු කෝච්චියක් දැක්කරෑ.
1: බඩු කෝච්චියක් දැක්කලා නෑ
0: මං. අර කළු පාට පෙට්ටි තියෙන තෙල් ටැංකිය දන් යන.
1: Yes, එහෙම තියනනේ.
0: බඩු කෝච්චිය. ඒක එකම එක පෙට්ටියක් තියෙනවනේ කෙරෝලේ කවුදෝ යන මේ අර කොඩි වනණ අංකල් යනවනේ. ගාඩ් දැන් එක.
1: Yes, okay. හරි.
0: මට බඩු කෝච්චියක්. මම පොඩි කාලේ මතකයක් මගේ.
1: බඩු පෙට්ටියක් මේක.
0: ඔව්.
1: පටලෝ ගන්න එපා.
0: ඔව් බඩු පෙට්ටියක් කෝච්චියක බඩු තියෙන බඩු පෙට්ටියක් මම දන්නවා මම දැක්කනේ අට දෙනා අට පැත්තෙන් උත්තලා ලොරියට පැටේ
1: enough is enough
0: මට එක මොනවද දෙනවා නම් මම මේ ගැන වැඩි කතා කරන්නේ
1: දෙනවා
0: කොච්චර දෙනවා 100ට කීයක් දෙනවා
1: එහෙම
0: 102 ගණන් කතා කරන්න හැමදේම ගණන්
1: 102ක්
0: පිස්සු කතා කරන්න එපා ඉස්සර හිටපහ ව්‍යාපෘතුලිනුත් 130 එල්ලුවා.
1: සී ඕකෙන් 130?
0: ඉස්සර කොච්චර එල්ලුවද?
1: නැහැ. ඔය මන්ට ඒව අදාල්ල මගෙන් ගන්න
0: 100. 130ක් ද ඉස්සර ඉල්ලුවේ ඕන ප්‍රොජෙක්ට් එකකට කියද්ද 130ක් ගෙවන්න තිබුණේ. කියද්ද?
1: 30ක් වගේ නේ.
0: ඔව්. ඕන ප්‍රොජෙක්ට් එකකින් 130ක් ගෙවන්න තිබුණලු අපි නම් ගෙවලා නැහැ කාටවත්. ගෙව්වලු තිබ්බලු.
1: ඔක්කොම ලු ලු ලු.
0: මමත් ඔය වගේ තමයි පොඩි පොඩි දේවල් ඉගෙන තියෙන්නේ. කීයක් මේ වෙනවද මට? ඒ එන බඩු වල වටනා ගමින් කොච්චරක් එනවද?
1: කීයක්වත් එන්නේ නැහැ. මගේ මහන්සිය, මගේ මේක, මගේ මම. මමය මාගේය. මම උනේ.
0: දුම මමත්වය.
1: හතත් අහගන්න ඕනේ. ඒකිනුත් මේ සීයේ
0: පොඩි සක්කාය දිට්ටියක් නෙමෙයි නංගිට තියෙන. මම මාගේය, මගේය, මමම තමයි. ඉතින් මට නැත්තම් මොකටද?
1: කීය මගේ නැව, මගේ කොරියාව. හරි.
0: එහෙනම් ඉතින් මටම කියලා කරගන්නකෝ. ඔය මොනවා හරි හොඳ දෙයක් වෙච්ච දෙන්කො ඌ ටැක්ස් එකක් ගහපම් බඩු පෙට්ටිය වටනාම තුන් ගුණයක් විතර ගන්න එකම බලාපොරොත්තු වෙච්ච කොහෙටද එන්නේ ඒක කොහෙටද මේ දැන් දෙක තුනකට ලංකාව එනවනේ මේ බඩු ත්‍රිකුණාමලයට එන්න බෑ පුතා මට එන්න තැන හරියට කියන්න බැරිද එන්න දවස තැන හරියට කිව්වොත් මට මීට වඩා යමක් කරන්න පුළුවන්
1: අර මේ ගල්ලඟුරු බාන්නේ
0: එතන තමයි රයිට්
1: ඔකේ ස්ටෝරි
0: වා තාරාවගේ කතාව අහලා තියෙනවද? ඔන්න එකක දරක තාරාවක්.
1: හරි.
0: දවසක් මේගොල්ලෝ බලන් හිටියා. ඌ බිත්තරයක් දැම්මා.
1: හ්ම්.
0: රත්තරම් බිත්තරයක්.
1: හා ඕකේ.
0: ඉතින් ඒ ගෙදර

0: ඒකත් අරන් යනවා.
1: හරි.
0: ඔහම දැන් වැඩේ යනවා. දැන් මේ හැමදාම ඉතින් උදේට ටිකක් වෙලා බලන් ඉන්න ඕනේ. ආ දාන්නේ බබා. බබා. දාන්නේ දාන්න යන්නේ. දාන්නේ. දාන්න පුතා. දාන්න දාන්න. අම්මෝ දැම්ම දැම්ම කියලා ඒක අරන් යනවා.
1: හැමදාම ඩේලි දානවා පිටරයක්.
0: දවසට එකක් දාන.
1: හා.
0: මහවුන් උන්දලා දෙන්න කල්පනා කරා. මේ මූමේ මේ හැමදාම උදේට මේ තටම තටම පිටර දානවා බලන්ගෙන තේරුම්න්නේ.
1: හරි.
0: එක සැරේ ගමු බඩු ටික.
1: හරි.
0: බඩ පැලුවා.
1: අයියෝ.
0: එකක් වන්නේ. බඩ පරලා ගත්තා.
1: හරි.
0: මං ඇයි මේ කතාව කියන්නේ? මේ ටැක්ස් වල කතන්දරෙත් ඔය වගේ තමයි. මේ ටැක්ස් ගෙවන එකේ තියෙන පොඩි තනක ටැක්ස් ගෙවන මිනිස්සයත් කැමැත්තෙන් ටැක්ස් එක ගෙවන්න ඕන වගේ පොඩි වචන කීපයක් තියෙනවා.
1: හරි.
0: කොහෙවත් කියලා නැහැ ටැක්ස් ගෙවන්න නේ. ඒයි. ටැක්ස් ගෙවන්නේ නැද්ද? ඈ? ටැක්ස් ගෙවන්නේ නැහැ. ඈ? එහෙම නෙමෙයි. බදු ගෙවන්නත් සතුටින් බදු ගෙවන වටපිටාව. එහෙම එකක් ලෝකේ තියෙනවද වා හිතන්න?
1: අනේ මන්නම් සතුටින් නෙමෙයි ගෙවන්නේ.
0: නේ එහෙම එකක් ලෝකේ කොහේ හරි තියනද? ලෝකේ මිනිස්සු කොහේ හරි ඉන්නවද සතුටින් බදු ගෙවන?
1: දන්නේ.
0: නිදුකින් බදු ගෙවන.
1: නිහතමානීව බදු ගෙවන. දන්නේ.
0: නේද? අවංකවම බදු ගෙවන.
1: හරි.
0: බදු ගෙවන්න ආසයි. බදු ගෙවන ගෙවන මේ account එක කවද අපි බදු ගෙවන්නේ?
1: හරි.
0: account එක. යෝ අපි කවදායි ගෙවන්නේ? හෙටද අම්මෝට.
1: Thank God.
0: මම හිතන්නේ එහෙම බදු ගෙවන රටක් තියෙයි කියලා. හැබැයි මේ බදු ගැනිල්ලෙදිත් එන ප්‍රවේසම් සහගත වෙන්න ඕනේ. පොඩි දේවල් ටිකක් කියන්නම්. ඕනම රටක රජයක ප්‍රධාන ආදායම් මාර්ගයේ බදු ඒකේ දෙකක් නැහැ.
1: හරි.
0: ඒකේ දෙකක් නැහැ. බදු. බදු තමයි රටක් දුවවන මේ රටේ හැම සංවර්ධනයකටම අපි සල්ලි දෙන්නේ. පාර කැඩුනම් පාරට තාර දාන්නේ. අපි ගිහිල්ලාද?
1: නෑනේ.
0: බාල්දි අරන් ගිහිල්ලා තාර හොයන් ඇවිල්ලා කොටලා අර පාර අයින තියාගෙන ටයර් පත්තු කළා උණු කළා වක් කරලා
1: එහෙම කරන්නේ.
0: අපි කරන්නේ. නමුත් ඒක කෙරෙනවා නේ.
1: Yes.
0: රේල් පාර අලුත් වැඩියා කරන්න. ස්ටේෂන් එකක් අලුතෙන් හදන්න. ඈ. ඒ බම්බල පිටියේ මගී පාලම වගේ කැඩුනම පටස් ගාලා අලුතෙන් බම්බල පිටිය අර මතන් තද්මහල් හදන්නත් ඔත්තර කල් ගිහිල්ලා නැහැ. දන්න කාලේ පාලම නැහැනේ හලු.
1: ඒ
0: කාටවත් ගානකුත් නැහැ. කාටවත් ගානක් නැහැ. ඒ මදිවට ඒකේ පාඩුවට ඒක නැති පාඩුව පියවන්න පාර හරහා අර සුදු ඉරි ඇඳලා තියෙනවා දහ පොලකින් විතර. ඒ හරිය පාර මාරු වෙනව ඇරෙන්න වෙන වැඩක් කරන්න පුළුවන් හරියක් නෙමෙයි. උදේට එහෙම. ඒ හරිය කරන්න පුළුවන් එකම දේ පාර මාරු වෙන එක විතරයි.
1: රයිට්.
0: අපිටත් හිතනවා වාහනේ නවත්තලා පාර මාරු වෙන එක
1: ලේසි කියලා. හරි ඔකේ.
0: නේද? දැන් ඔය කොළඹ ක්‍රමයට ආපු ඔය පාරේ තියෙන උදේකට තියෙන වටිනාකම සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙනවා. බම්බල පිටියට කෝච්චියක් ආවකම මේ නිකන් එක මතක් කරේ. හොඳයි. ආයම් බදු කැලල. ඉතින් මේ වගේ දේම රටේ සංවර්ධන කටයුතු මිනිසුන්ට සහන දෙනේ වයින්දලම මේ ඔක්කොම ඒ ටැක්ස් වලින් උපයන සල්ලි වලින් තමයි කරන්නේ. නැත්නම් ආණ්ඩුවක් දුවන්න බෑ.
1: හරි.
0: අපි ඔය රජයේ යෝ මේෝ කියලා ජාතික ආරක්ෂාවට වියදම් කරන්නේ කොහෙන්ද? නේද?
1: ඒ ඉතින් වියදම් කරන්න තියෙනවා ටැක්ස්
0: වලින්. මේ බදු සල්ලි වලින් තමයි. රජයක ප්‍රධාන ආදායම් මාර්ගයේ ටැක්ස් උනාට
1: හරි.
0: ඕනම රටක තියෙන එකම උපාය මාර්ගයේ ටැක්ස් උනොත් අන්න නංගි ඉක්ක වැටෙන තැන.
1: හරි. ඔකේ.
0: ප්‍රධාන ආදායම් මාර්ගයේ ටැක්ස් තමයි. හැබැයි එකම ආදායම් මාර්ගේ කොයි එකටත් තියෙන ඒ තෙලම නම් අන්න එතන පොඩි ගැටයක් ඉරන්න වෙනවා. ඒක පොඩ්ඩක් අමාරුයි. මොකද වැඩි හිතන්නේ නැතුව මොකක් හරි වෙච්ච ගමන් තව ටැක්ස් එකක් නම් එන්නේ. හිතන්න මහත්තුරුනි, අපි මේක විසඳගමු කතා කරලා.
1: හරි.
0: මේ මිනිස්සු කියන ගොඩක් කතා අහගෙන ඉඳලා කියුවත් හොඳයි කියලා හිතන කෑල් ටික මේ කියන්නේ. අපි මේ කතා කරන්නේ මේ අපේ මංගල්‍යක අපි රස්සාව කරන මිනිස්සුනේ. ව්‍යාපාර කරන මිනිස්සු විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. ඕනම රටක සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කියන්නෙම ඒ රටේ පණ. ඒ රටේ හුස්ම ටික.
1: හරි.
0: ඉතින් ඒ ව්‍යාපාර

0: වලට ඕනාවට වැඩිය බදු බර ආවොත් ඒගොල්ලන්ගේ ලාභේ අඩු වෙනවනේ. වියදම් ටික කරලා ලාභෙන්න ටැක්ස් කියවන්නේ.
1: Yes.
0: ඒතර ලාභෙන් ලොකු ගාණක් ටැක්ස් එකට ගත්තොත් අපිට වෙන අනිත් පහසුකම් රටේ නැතත් අපි දන්නවා අදටත් කම්පැනික් පටන් ගන්න ගියාම අවසර ගන්න ගියාම ඒ මිනිස්සු විඳින දුක අර ජාතික කවුලුවක් දෝ මොකක් දෙකක් තියෙනවා මන් දන්නේ ගඩොල් මදි වෙලාද මන් දන්නේ ඒ කකුලුව හදන්න අර ඇලුමික්ස් එකෙන් ජනල් ෆ්‍රේම් එකක් අරන් හරි ජාතික කවුලුව හදන්න මිනිස්සුන්ට ටට්ටක් ගාලා ව්‍යාපාරයක් කරන්න නිකන් දවසට දෙකට තුනට අවශ්‍ය කරන අවසර ටික අරගෙන පටස් ගාලා ව්‍යාපාරේ පටන් ගන්න තැනට මූව් වෙන්නවත් හදලා දෙන්නකෝ.
1: ඕ නේ
0: නේද?
1: ඒ මහන්සියට ව්‍යාපාරිකයන්ගේ නේ ඒ තියෙන කැක්කුමට
0: පොඩ්ඩක් හොයලා බලන්න. මම මේ ආණ්ඩුවේ ඉන්න මම ගරු ජනාධිපතිතුමා ඇතුළු ගරු කියන්නේ කමන්නද? ගරු කියන්නේ
1: කමක් නැහැ ඉතින්. ජනාධිපතිතුමා
0: ගරු ජනාධිපතිතුමා සහ මේ අනිත් මේ මේ මේ සම්බන්ධයෙන් ඉන්න අය පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න මං කියන්නේ හිටි ගමන් කොහෙන් හරි දාන දොඩම් කඩයක් වගේ නෙමෙයි. නිකන් පිළිවෙලකට රෙජිස්ටර් කළා ටින් නම්බරයක් අරගෙන
1: yes
0: ටින් නම්බරයක් අරගෙන
1: ඕ නේ
0: කම් ටැක්ස් එකක් ගෙවන්න බලාගෙන පටන් ගන්න බිස්නස් එකක් අර හිත හදාගෙන ගැම්මට එන මිනිහට ඒක ගැම්මට කරගන්න ඕන කරන වටපිටාව හදලා දෙන්නකෝ. රජයේ කාර්යාල පහකට ගියාම මරා ගන්න හිතන මේ රටේ මොන බිස්නස්ද කියලා හිතනවා මේ මිනිස්සුන්ට. ඉතින් එහෙම දහ දුකක් විඳලා තමයි ඔය බිස්නස් අයිඩියා එකට පොඩ්ඩක් පණ දෙන්න ඔය මිනිස්සු දඟලන්නේ. මේ ටැක්ස් එක ගහන හදිස්සියම ඒ වෙලේට තිබ්බනම් අඩුම තරමේ නේද? මේක ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් නම් in no time. අදහසක් ආපු ගමන් ඒක බිස්නස් අයිඩියා එකක් නම් ඒක පටාර් ගාලා මේ මහ පොළවේ පැල කරන්න පුළුවන් නම් අපි ඉගෙන ගත්තේ පොඩි කාලේ ඉවත්ත දමන දඬුව උවද දළු ලා යලි පැලවේ කියලා. අපි එහෙම කිව්වේ. දඬුවල මම දන්නේ නැහැ එහෙම විශ්ිකරාම දැන් දඬු පැලවෙනවද කියලාවත්. මේ බිස්නස්සන් පැල ගන්න අමාරුයි ලොක්කා. හරිම අමාරුයි මිනිස්සුන්ට බිස්නස් එකක් කරගන්න ගියාම. මිනිස්සු හුඟක් අය කියන්නේ එපා වුණා බම් මේ මේ අප්‍රූල් ටික ගන්න.
1: ආ අහලා
0: තියෙනවා. ඒ අප්‍රූල් දෙන්නේ එපාම කරවල දෙන්නේ. දැන් සමහර ආයතනයක් දෙකක් හැදිලා තියෙනවා. ඒවන සමස්ත පද්ධතියම හැදිලා නැති බව අදටත් කියන්න ඕන.
1: Yes.
0: ඒක මම හිතන්නේ මෙතියම තුරුත් තන තන කියලා තියෙනවා නේ. මේ හරි අමාරුයි මේ මේ රාජ්‍ය සේවකයන්ගේ මේ ප්‍රතිචාර වල වැඩ කරන්න කියලා. රයිට් අපි එමු. ඉතින් ටැක්ස් එක වැඩි වුණාම ඒගොල්ලන්ගේ ලාභේ අඩු වෙනවා ඔය ව්‍යාපාරවල. එතකොට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ව්‍යාපාරේ පුළුල් කරන එක නවත්තනවා.
1: හරි.
0: මොකද ව්‍යාපාර පුළුල් කරන්න සල්ලි ඕනේ. දැන් ටැක්ස් එක ලොකුවට ගෙවුවොත් ඉතුරු වෙන සොච්චමෙන් ව්‍යාපාර පුළුල් කිරිල්ලක් නැහැ. මොකද කිසිම සහනයක් නැති වටපිටාවක ව්‍යාපාරයක් පටන් ගත්ත ගමන් ටැක්ස් එක ගෙවන එක විතරනම් කරන්න තියෙන්නේ. ඒ අවදානම ගන්න මිනිස්සු කැමති නෑ.
1: ඕ ඒක හරියට.
0: මොකද මිනිස්සු බිස්නස් කරන්නේ දියුණු වෙන්නනේ. කිසිම මිනිහෙක් ටැක්ස් ගෙවන්න ව්‍යාපාර කරන්නේ
1: නෑ.
0: ටැක්ස් එක ගෙවන එක යුතුයකමක් තමයි. නමුත් කිසිම මිනිහෙක් මට මේ ටැක්ස් ටිකක් ගෙවන්න ඕනේ. පටන් ගන්න ඕනේ බිස්නස් එක. එහෙනම් මිනිස්සු බිස්නස් පටන් ගන්නෑ.
1: ඕ ඒකනේ.
0: මිනිස්සු බිස්නස් එකක් පටන් ගන්නේ දියුණු වෙන එක ඇඟේ තියාගෙන.
1: මිනිහට
0: ඕනේ දියුණු වෙන්න. උඩටම යන්න. බාගට තව ධම්මික පෙරේරා කෙනෙක් වෙන්න. ඉෂාරණානායකකාර කෙනෙක් වෙන්න. එහෙම තමයි ඔළුවේ තියාගෙන යන්නේ. ඕන ව්‍යාපාරිකයෙක් එහෙම හිතනවා.
1: yes ඒක හරි.
0: ව්‍යාපාරික තියෙන පරම පිවිතුරු එකම බලාපොරොත්තු කොහොම හරි කරලා ටැක්සි එක ගෙවන එක නෙමෙයි. හැබැයි ටැක්සි එක ගෙවන්න ඕනේ. ඒකයි කිසි කතාවක් නැහැ.
1: දියුණු වෙනකොට ගෙවනවා ඉතින්.
0: නමුත් ඕනාවට වැඩිය ටැක්ස් එල්ලමට ගියොත් වෙනදී. ඒගොල්ලෝ තමන්ගේ ව්‍යාපාරය පුළුල් කරන එක නවත්තනවා. ඒගොල්ලෝ අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න එක නවත්තනවා. ඒගොල්ලන්ට අදහසක් එනවා. අමාරුයි බිස්නස් කරලා ටැක්ස් ගෙවලා මේක අමාරුයි. පටන් ගන්නෙත් අමාරුවෙන්. කරගෙන යන්නෙත් අමාරුවෙන්. දැන් මොකද වෙන්නේ? අලුත් රස්සාවල් හැදෙන එක නවතිනවා. ඉන්න මිනිස්සුන්ගේ පඩි වැඩි වෙන එක අනිවාර්යම
1: නවතිනවා.
0: අනිවාර්යයෙන් නවතිනවා.
1: yes.
0: එතකොට මධ්‍යම පාන්තිකයට ජීවන බර වැඩි වෙනවා දැන්. මාසෙ පඩිය මදි වෙනවා. ව්‍යාපාරිකයට දාන ඕන ටැක්ස් එකක් එයාගේ නිෂ්පාදනයෙන් අනිත් පැත්තට පාරිභෝගිකයන් අය කර ගන්නවා.
1: හරි.
0: දැන් බඩු මිල වැඩි වුණාට මේ පැත්තෙන් වැඩ කරන මිනිස්සුන්ගේ පඩිය වැඩි කරගන්න බෑ. දැන් මධ්‍යම පාන්තිකයට ඉතුරු කරගන්න බැරි වෙනවා. වියදම අඩු කරන්න වෙනවා. මොකද නැත්තම් ගත්ත ණය ගෙවා ගන්න බැරි වෙනවා. මිනිස්සු කන බත්පතෙන් කන කෑමකින් ගෙදරට ගෙන බඩු ටිකෙන් තමයි මේක අඩු කරන්නේ. මිනිස්සු කන බොන එක අඳින පළඳින එක විනෝද වෙන එක සංචාරය කරන එක ආස දෙයක් ගන්න එක ගෙවල් දොරවල් යාන වාහන ගන්න එක අඩු කරනවා.
1: හරි.
0: එහෙම වුණාම රටේ හැම ක්ෂේත්‍රයකට මේක බලපානවා. මොකද මධ්‍යම පන්තිය තමයි ඕනම රටක ආර්ථිකය කියන එකේ ප්‍රධාන එන්ජිම. ඒගොල්ලෝ කඩේකට ගිහිල්ලා මොන හරි ගත්තොත් තමයි ඒ කඩේ දුවන්නේ. හાર્ඩ්වෙයාර් එකට ගිහිල්ලා ඇන කිලෝ එකක් හරි ගත්තොත් තමයි ඒ හાર્ඩ්වෙයාර් එක දුවන්නේ. කඩේකට ගිහිල්ලා ඇඳුමක් පැළඳුමක් තුන පහ දුරු මිරිස් ටිකක් ගත්තොත් තමයි ඒ කඩේ තියෙන්නේ.
1: හෝටල් එකකට ගියොත්, රෙස්ටුරන්ට් එකකට ගියොත් ඒව තමයි.
0: මෙච්චර හෝටල් තියෙනවා. ඉතින් මේ මිනිස්සු ඒවට යන්න එපාද?
1: ඒකනේ.
0: ඉතින් මේ මිනිස්සුන්ට ණය ගෙවා ගන්න බැරි වුණාම ඉතුරු තියෙන සල්ලි ටික මිනිහක හෝටලයකට යන්න හිතන්නේ
1: නැහැ. නෑනේ.
0: බඩට නොකා හරි ණය ගෙවන්න. අපේ ලංකා මිනිස්සු පොඩ්ඩක් බහුතරය
1: ණය
0: ගෙවන්න ලැජ්ජයි. අර බැංකුවෙන් කෝල් එකකට වඩා ආසනයි.
1: ඔව් ඒක හරි.
0: බැංකුවෙන් ඔය ක්‍රෙඩිට් කාඩ් එක ගෙවන්න දවස් දෙකක් අමතක කරලා කෝල් එකකට එන්න ලැජ්ජාවකින් ඒ කෝල් එක ආන්සර් කරන්න.
1: අපිට කලින් ජෙනරේෂන් එක ණයක් ගන්නෙත් නැහැ. එන්නේ එහෙම කට්ටියක්.
0: ණය කියන එක අපේ තාත්තලගේ පොත්වල තිබිච්ච එකක් නෙමෙයි. අරමතර මේක ණය කියන එක අපි ගිහිල්ලා තියෙනවා.
1: හරි.
0: හරි.
1: ඒත් නිකන් ලස්සන කියනවා.
0: අපි කැමති නෑ එහෙම වචනයක් අහන්න. කොච්චර බැරි වුණත් අර බැංකුවෙන් එන කෝල් එකට ආස නැහැ නේ මිනිස්සු. ඉතින් මේ ඇයි මේ අදහස ආණ්ඩුවට පේන්නේ නැද්ද කියලා අපි නිකන් ඇහුවොත් එහෙම.
1: හරි.
0: මුලදී ටැක්ස් දැල ලොකු කරනකොට ටැක්ස් එනවා වගේ පේනවා, සල්ලි වැඩි වෙනවා වගේ පේනවා. හැබැයි පහු වෙනකොට ව්‍යාපාරවලට බිස්නස් අඩු වෙනකොට මිනිස්සුන්ගේ බයින් පව එක මිලදී ගැනීමේ හැකියාව එන්න එන්න පල්ලෙහාට එනකොට මිනිස්සු ටැක්ස් නොගෙවා ඉන්න බලනෝ. ටැක්ස් වලට අලුතෙන් ලියාපදිංචි වෙන එක මගාරින්න බලනෝ.
1: හරි.
0: දැන් මම දැක්කා අවුරුදු 18න් පස්සේ අනිවාර්යයෙන්ම PIN නම්බර් එක ගන්න ඕනේ. නැත්තම් ඒක දඬුවම් ලැබිය හැකි වරදක් වගේ නිකන් සම්මතයක් ගේන්න වගේ යනවා. විපක්ෂිත මං හිතන්නේ එකට ගේමක් ඉල්ලලා තිබුණා. එහෙම කරන්න එපා. මන් දන්නේ ඕවා ඉතින් සම්මත වෙලා එනකොට මින් අපි කියනේ වහලා මේ සම්මත කරණේ වනු කරණේව කරනවා නෙමෙයිනේ. ඊට පස්සේ අවංකව ටැක්ස් ගෙවන්න බැඳිච්ච මිනිහට දැන් එන්න එන්න බදුබර වැඩි වෙනවා. ඒ මිනිහට දියුණුවක් නෑ දැන්.
1: හරි.
0: බහන්ඩ බිල වැඩි වෙලා, අමුද්‍රව්‍ය බිල වැඩි වෙලා, ගන්න ප්‍රොෆිට් එකෙන් මුකුත් කරගන්න බෑ, ව්‍යාපාර දියුණු කරන්න බෑ, ව්‍යාපාරي ලොකු කරන්න බෑ. ඒ මිනිහත් වැටෙනවා. කාලයක් යනකොට බ්ලැක් මාකට් ලොකු වෙනවා, වංගු ගැහිලි වැඩි වෙනවා.
1: හරි.
0: අන්න එතකොට තේරෙනවා ටැක්ස් ආදායම අඩු වෙගෙන යනවායි කියලා. දැන් කලින් ගෙවපු එකට ටැක්ස් එක ගෙවා ගන්න. අන්න ඒකයි කියන්නේ අර තාරාවගේ බඩපළල බිත්තර ගත්තා වගේ නැතුව මේක වෙන විදියකට හිතන්න. මේක වෙන විදියකට හිතන්න. මේක අපේ කාරුණික ඉල්ලීමක්. මොකද මේක දුවන්න ඕනේ. ලෝකේ ආර්ථික අවපාතයක් ගැන ඈත තියා හෙන පුපුරන හඬ ඇහෙනවා. අපිට ඇහෙනවා ඈත වහිනවා. ඈත ගොරවනවා අපිට ඇහෙනවා.
1: හරි.
0: කියන්නේ රටක් හැටියට අපි ඇතුලෙන් අපි ශක්තිමත් වෙලා හිටියේ නැත්තම් ලෝක ආර්ථික අර්බුදයක් ආපු ගමන් අපි සමතලා වෙලා යන්නේ. අපි පොඩි රටක්නේ. චූටි ආර්ථිකයක් තියෙන පොඩි රටක්නේ. වැරදිලා කිව්වත් හුණ්ඩු කතාව වැරදි නෑනේ. ආර්ථිකයේ සයිස් එක හුණ්ඩු වඩා පොඩ්ඩක් ලොකු වෙතනේ ආර්ථිකයේ සයිස් එක අපේ. නේද? ඉතින් මේක තමයි ඇත්ත කතාව. අර කියනවනේ ඉකොනොමි වැටෙන්නේ ස්ලෝලි සහ සඩන්ලි කියලා කියනවා. ඉකොනොමියක් හිමින් වැටිගෙන ගිහිල්ලා ලෝකේ ආර්ථික කම්පනයක් ආපු සැනින් තමයි හාන්සි වෙන්නේ. අපි මේක එකපාරක් එක්ස්පීරියන්ස් කරා.
1: කළා තියෙනවා. යස්.
0: ඉතින් පරණ පාඩම් මතක් කරගන්න. ටැක්ස් ගන්න ඕනේ. නමුත් මේ ව්‍යාපාර දියුණු කරන පැත්තටත් ඒව පුළුල් කරගන්න අඩුම තරමේ මන් දන්නේ මිනිසුන්ට ණය දෙන්න පුළුවන්ද, වෙන පැතිවලින් උදව් කරන්න පුළුවන්ද, සහන දෙන්න පුළුවන්ද. මං කියන්නේ බිස්නස් කරන මිනිහවම තමයි හදන්න ඕනේ කියලා මං හිතන්නේ. ඒකෙත් මහා පරිමාණ බිස්නස් කාර්යය කොහොම හරි ගේම ගහනවා. සුළු හා මධ්‍ය පරිමාණ බිස්නස් එක කරන මිනිහව ගොඩ දාලා උඩ දාලා ගන්න කියලා මම මේ කියන්නේ. ඒ මිනිහට පුළුවන් තරම් සහන දෙන්න, පුළුවන් තරම් ව්‍යාපාර ලොකු කරන්න ඉඩම් දෙන්න, ණය දෙන්න, සහන දෙන්න. මන් දන්නේ ඔය තව ලිස්ට් එක ගොඩක් ඒවා ඇති.
1: මොන හරි ගෙන්නන දේවල් තියනවා වෙන රටක ඉඳන් ඒවට ටැක්ස් අරගෙන.
0: අපේ රටේ නැති යන්ත්‍රෝපකරණ ගෙන්නනකොට සහන දෙන්න
1: නේද?
0: මේ මිනිසුන් උනන්දු කරන්ඩ, මේ මිනිසුන්ට සෝල ගහ ගන්නකොට තව මොන හරි වරප්‍රසාද දෙන්න. බිස්නස් ටික කෙලින් කරලා ගත්තනම් ලොක්කා මේ ප්‍රශ්න හිරු දුටු පිනි බිඳුසේ වේකී යන දවසක් අනිවාර්යෙන් තියෙනවා. ඒක බැරි නෑ.
1: හරි.
0: හැබැයි නහය ගාවට වතුර පිරනකම් ඉන්න එපා. අපරාධය අරම කරන්න තිබුණා කියලා හිතෙන්න.
1: ඒක හරි.
0: මේ මගේ කතාවක් නෙවෙයි. මට නිතර දෙවිලි මුණ ගැහෙන එක එක විදිය පොඩි පොඩි බිස්නස් කරලා මහන්සියෙන් සල්ලි හොයලා ටැක්ස් එක ගෙවන මිනිස්සුන්ගේ කතාවේ ලොකු කතාවේ චූටි කෑල්ල. චූටි වුණත් ඒකටත් විනාඩි 7ක් 8ක් ගියා. දුකක් නෑ. ඔන්න සුළුහා මධ්‍ය පරිමාණ ඔන්න අපේ කෑල්ල අපි කරා. අපි හොඳ දෙයක් වෙයි කියලා හිතාගෙනමු. අපි හැම වෙලාවෙම අපි හොඳ මිනිස්සු අපි හැම වෙලාවෙම හොඳ දෙයක් වෙයි.
1: ඔව් ඒ විශ්ෂක හරි.
0: කිසිම දෙයක් උන් නැතත් අපි හිතගෙන මොකක් හරි හොඳ දෙයක් වෙයි.
1: ඒක තමයි බලාපොරොත්තු කියන්නේ.
0: ඔව්.
1: හොඳ දෙයක් වෙයි.
0: කරුණා කරලා පිළිලිමක් කරනවා. සුළුහා මධ්‍ය පරිමාණ මිනිස්සුන්ගේ බිස්නස් ගැන මීට වඩා මැදිහත් වෙලා හිතන්න. මුළු බලයම දාලා ඒක හදලා දෙන්න. නිකම් අනිත්‍ය වෙදේ. ඒ මිනිස්සු රස්සාවල් රැකී අවස්ථා හදයි.
1: හදයි දෙයි මිනිසුන්ට.
0: උන් ටික එකතු වෙලා ලංකාවට ඩොලර් ගෙනෙයි. මේ පොඩියට මොන හරි බිස්නස් එකක් කරලා එක්ස්පෝට් කරන මිනිහා මහා පරිමාණ අපනයන කරුවෙක් කරන්න උදව් කරන්න. සල්ලි ගෙනෙයි ඔය මිනිස්සු. රස්සාවල් වැඩි වෙයි. මිනිසුන්ගේ අතේ පායේ ගැවසෙන සල්ලි වැඩි වෙයි. එතකොට සංචාරක කර්මාන්තිට හෝටල් රෙස්ටොරන්ට් ඇඳුම් කඩ ඒව දුවයි. ඒව මල් වගේ දුවයි.
1: හරි ඔකේ.
0: ඉතින් ඕක තමයි කියන්නේ. කියුන්නේ නැද්ද ඒක?
1: උදේ 9:00 විනාඩි 10යි.

0: දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියෙක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: ඔබත් A-level සම්සන් කළ සිසුෙක්ද NIBM ද City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0112200 NIBM The City University The Place to Be.
2: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේ.
5: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLV තනඩ තහනිය ලුතරයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක්
6: වන්. එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් විලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 0111 544 5000.
8: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්.
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
10: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
13: 98.2 98.4

0: උදේ 9:00 විනාඩි 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी
1: ඉන්ධන පරිභෝජනය පහතට මෙරට ඉන්ධන පරිභෝජනය ක්‍රමිකව අඩුවී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුරනිත්‍ය කුමාර සඳහන් කළේ ඉදිරි මාස දෙකක කාලය සඳහා මෙරට තුල තෙල් සංචිත පවතින බවයි.
2: සම්පූර්ණ ඉන්ධන අවශ්‍යතාවය වෙනදාට වඩා කියන්නේ පහුගිය මාස දෙකේ ඇතිවෙච්ච ශීඝ්‍ර වර්ධනයකට සාපේක්ෂව සෑහෙන අඩුවලා තියෙනවා. ඒක හොඳ තත්ත්වයක් දකින්නේ. ඒ වගේම මේ අනුව ලංකාව තුළ ඉන්ධන අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ඉන්ධන පරිභෝජනය අඩුවීමත් එක්කම සංචිත වල යා හැකි කාල සීමාවත් වර්ධනය වෙලා තියෙනවා. ඒ අනුව අපිට තවත් ඉදිරියට අපි ලබා ගන්න ඉන්ධන නැව් ප්‍රමාණය පොඩ්ඩක් අඩු කිරීමේ හැකියාවක් නියමකට ඇවිල්ල තියෙනවා. ඒක ඇත්තටම හොඳ සාධනීය තත්ත්වයක් කියලා අපි දකින්නේ. මොකද ඒක විදේශ විනිමය ඉතුරු කරගන්න අවශ්‍ය කරන හොඳ පියවරක් විදිහට සහ හොඳ ප්‍රගමතාවයක් විදිහට තමයි අපි දකින්නේ.
1: දැන් තවත් දේශීය පොතක්. අද පස්වරුවේ පැවැත්වෙන ජාතික රණවිරු සමරුම් දින උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ජාතික රණවිරු සමරුම් දින උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකයේ අභ්‍යසදී ආරම්භ වන්නේ අද පස්වර 3:30යි. ඒ අනුව පස්වර 3:30 සිට එයවට රථවාහන ගමනාගමනයේ සීමා කිරීම සහ රථවාහන විකල්ප මාර්ග වෙත යොමු කිරීම සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ. පාර්ලිමේන්තු මාර්ගය හරහා කොළඹ සිට පිටවීමට පැමිණෙන වාහනවලට විකල්ප මාර්ගය ලෙස පොල්දු වහන්දියෙන් බතරමුල්ල පාලන්තුන කියන්නේම් හන්දිය හරහා ගමන් කිරීමට හැකියාව පවතිනවා. කියන්නේම් හන්දියෙන් කොළඹට ඇතුළුවන වාහනවලට පාලන්තුන බතරමුල්ල හරහා ගමන් කළ හැකි. රජමල් බත්ත දෙස සිට බෝධිරාජ මාවත ඔස්සේ පැමිණෙන වාහනවලට බතරමුල්ල මාර්ගයට පැමිණෙන අවශ්‍ය මාර්ගය ඔස්සේ ගමන් කළ හැකි බවයි පොලිසිය සඳහන් කළේ. ජපන් මිත්‍රත්ව පාර හන්දියේ සිට කිඹුලාවල හන්දිය දක්වාද ජපන් මිත්‍රත්ව පාර විදුලි බල මණ්ඩලය අසල සිට පැලවත දක්වාද බස් රථ සහ ට්‍රක් රථ නවතා තැබිය හැකි.
0: සියතා ටොප් ස්ටෝරි 98.2 98.4

0: ඉතකෙදගයන් සීයකෙද ඉතකෙද ගැන් සිදුක මොනන්ද සිදු කියන දේ මේ ලැද්ද නැති කම මේ ලැද්ද නැති කමට ටැක්ස් එකක් ගහන්න බැරිද?
1: අනේ
0: මම ඉල්ලන රෙවෙනියු එකෙන් අහන්නේ මේ දේශීය ආදම් බදුකෙන් අහන්නේ.
1: හරි.
0: මේ ලැද්ද මේ සින්දු කියන්න බෑ. ඒ වුණාට අරක දාගෙන තප්පුල නොඉඳගෙන. මේ ලැද්ද නැති කමට ටැක්ස් එකක් ගහන්න බැරිද කියලා මම අහන්නේ.
1: නෑ ඒවට ඕනේ නෑ. ඒක තමයි මම නිදහසේ කරන එකම දේ.
0: ලැද්ද නැති වැඩ කරන එකද?
1: එතකොට ඒකට ටැක්ස් එකක් ගහුවොත් මම මොනවද කරන්නේ අර වින්ද? ඔයා වගේ එතකොට මමත් රට හදන්නේ
0: අයි මේ වගේ. අම කර කෝ මේ අබේ ආ ඉලා ඉඳුරවදා අරගරේ ඔයාට කියලා අමාරු නම් මට අහගෙන ඉන්න කොච්චර අමාරුද කියලා උගුරත් සවුත්තුන මගේ මේ දැන් මේ අවුරුද්දේ තුන් පාරක් ලයිට් බිල් වැඩුණා නේ
1: තුන් පාරක්
0: වැඩි වුණා එකතු කරලා බලපුවාම සෑහෙන ගානකින්
1: ප්‍රතිශතයක් විදිහට සෑහෙන ගානකින් වැඩි වෙලා තියෙනවා.
0: සම්පූර්ණ වැඩි කිරීම 30%කට වඩා වැඩි ඇති කියලා මං හිතා.
1: හරි ඔකේ.
0: මං ගණන් හදුවේ නෑ ඒක නම්.
1: හා.
0: දැන් ආණ්ඩුව මුල් කාලේ කී කී හිටපු දේ තමයි මේ ලයිට් බිල 33%කින් අඩු කරන්න පුළුවන්.
1: හරි.
0: අපි මේ ඒකෙ එල්ලෙනව නෙමෙයි. සී කල්පනාවක් තියෙන ඕන මිනිහෙකුට තේරෙනවා එහෙම කිව්වට එහෙම කරන්න අමාරුයි කියලා.
1: අනිවාර්යෙන්. ආ.
0: මොකද ලෝකෙ කිසිම දෙයක් අඩු වෙන පැත්තට යන්නේ
1: නැහනේ.
0: එකම දෙයක් අඩු වෙන පැත්තට යනවා. ආයුෂ.
1: Yes.
0: ඒක මේ රටේ ලෝකෙ තත්ත්ව නිසා නෙමෙයි ඒ තමයි ධර්මය. ආයුෂ අවුරුදු 10 ඉඳලා අසංකේ දක්වා අඩු වෙලා ආපහු අසංකේ ඉඳලා 10 වෙනකන් අඩු වෙනවා.
1: දැන් මේ අඩු වෙගෙන යන කාලෙද?
0: අපි ඉන්නේ මේ ආයුෂ අඩු වෙගෙන යන කාලෙක තමයි අපි ඉන්නේ.
1: Right.
0: අවුරුදු 10 පටන් අරගෙන අසංකේ දක්වා වැඩි වෙනවා. අසංකේ කියන්නේ එක වැඩි කිරීම 0.140 දන. 1.140.
1: ආ ඕකේ.
0: දන්නා ඉන්නවනම් මට වැඩි නිවැරදි කරන්න. මම අහලා තියෙන දේ කියන්නේ. හ්ම්. ඒ වගේ ලක්කම් අපි පාවිච්චි කරන්නේ 1.140.
1: හ්ම්.
0: වැඩි වෙලා අඩු වෙනවා. ඉතින් මේ ධර්මයට අනුව බැලුවත් ධර්මෙන් මේක දෙහා බැලුවත් අඩු වුණොත් අඩු වෙන්න අවශ්‍ය විතරයි. කවුරු හරි කියනවා නම් අරක මේක එහෙම අඩු කරන්න පුළුවන් කියලා මම තේරුම් අරන් ඉන්නවා. මට තියෙන අත්දැකීම් සහ මොලේ මම තේරුම් අරන් ඉන්නවා. එහෙම මේ සක්කරයාගේ පුතා වයිම බැස්සත් එහෙම අඩු කරන්න බෑ. කොහොමද අඩු කරන්නේ? මුළු ලෝකෙමව ගණන් යනකොට අපි විතරක් අඩු කරන්නේ කොහොමද? අපි මේ
1: වෙනම ලෝකයක් නෙමෙයිනේ. අපිත්
0: මේ මං අහන්නේ එහෙම මුළු ලෝකෙම එකේ හැමදේම වැඩි වෙනවා. අපි මොන ලෝකෙද ඉන්නේ කියලා මම මෙහානේ.
1: අපි හරි ලෝකෙ ඉන්නේ. ඒකනේ අපෙත් වැඩි වෙන්නේ.
0: අන්න හරි. මෙහෙම අර ඉතින් මම විශ්වාස කරනවා මේ ඡන්දේ දීලා ඒව විශ්වාස කරන්න එපා. එහෙම කරන්න පුළුවන්. ඉතින් මොනවා කරන්න බැරිද?
1: ඒ වගේ කතා ඕනම ඡන්දෙකදී අපි අහලා තියෙනවා.
0: ඒව කියනවා ඉතින්. ඉතින් තාම මේ ලදරුව වාගේ නේ
1: අපිට.
0: ඒව ඉල්ලිලා වැඩකුත් නැහැ. හැබැයි වැඩේ තියෙන්නේ දැන් අද මොකක් හරි වැඩි වෙනවා. ලබන මාසේ තව මොකක් හරි වැඩි වෙනවා. ඊළඟ මාසේ තවත් මොකක් හරි වැඩි වෙනවා කියනකෝ. මේකේ අවුල මම කියන්නේ.
1: හරි.
0: දැන් මේ ලෝකේ ඕනම දෙයක් අවුල පැත්තට යන්නේ. ඒකට කියනවා එන්ට්‍රොපි කියලා කියන්නේ. එන්ට්‍රොපි කියලා කියන්නේ ඒක තමයි. කියන්නේ හොඳින් අවුලට යන්නේ. කාමරයක් හොඳට තියෙනවා කාමරේ හැඩි වෙනවා. කිසිම වෙලාවක හැඩි වෙලා තිබෙන කාමරයක් ටිකක් වෙලා යනකොට හොඳ වෙන්නේ
1: නැහැ
0: නේ. එහෙනම් කවුරු හරි එක කරන්න
1: ඕනේ. කරන්න ඕනේ. යස්.
0: මිනිස්සු හොඳට ඉන්නවා මිනිස්සු වයසට යනවා. සෞඛ්‍ය සම්පන්න වෙනවා ලෙඩ වෙනවා.
1: හරි.
0: හැම වෙලාවෙම හොඳ එකේ ඉඳලා නරක අතට යන. උඩ ඉඳලා පහළට එන.
1: යස්.
0: එන්ට්‍රොපි මතක තියාගන්න. එන්ට්‍රොපි කියන්නේ ඒක තමයි. මුළු ලෝකෙම එන්ට්‍රොපි තමයි තියෙන්නේ. ඒව දන්න මිනිස්සුන්ට මේ
1: මැජික් නෙමෙයි මේ
0: වෙන. මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් මැජික් නෙමෙයි.
1: යස්.
0: අපි ආස කාට හරි බයින්දනේ. ඒක අවුලන්නේ අඩුමතරනේ හිතේ අමාරුව යනවනේ. බැන්නාම හිතට හොඳයි. වැඩේ උන් නැතත් දැන්නනේ. ආය අම්මා මොනත් වෙන්න බයිනවා. මොකද කියලා වුණාම ඉතින් හොඳට බැන්නා කියලා හිතට හොඳයි.
1: ඒකනික් සමර කඩේ කසාද බනින්නේ. ඒතර මිනිහට බනින්න පුළන්නේ හැම දෙයකටම. එහෙමත් තියෙනවනේ. ඒ වගේ තමයි.
0: ඕගොල්ලන්ගේ පවුල වල තියෙනේ අනිත් පවුල වල ගාවන්න
1: බෑ.
0: තමන්ගේ එක තමන් කරගෙන නෑ. අපි විරුද්ධ නෑ. අපි විරුද්ධ නෑ.
1: එහෙම මං දැක්කා.
0: ඒ කාගේ එකක්ද ඔය කියන්නේ?
1: මගේ මේ යාළුවෙක් එකක්.
0: තමන්ට
1: යාළුවෙක් එකක්.
0: හලෝ. තමන්ට පෙනී හිටින්න බැරි ඒවා කියන්න එපා. හයියෝ හයියෝ.
1: මම මොකටද පෙනී හිටින්නේ ඒකට? හරි අපි කතාවට එමු.
0: එන්ට්‍රොෆි ගැන දැනගන්න ඕනේ. මෙලෝ දැන් ගෙදර ගියා නම් හොඳයි. ගෙදර ගිහලා උණු වතුර ටික ගන්නවා නිදාත් තරම් හොඳයි. එන්ට්‍රොෆි ගැන දැනගන්න ඕනේ.
1: මොකදනේ මේ මාකින් මේම කරන්නේ?
0: දැන් ගන්න. දැන්
1: හරි.
0: ලයිට් බිල වැඩි වෙනවා. උණු ආයි ඩීසල් වැඩි වෙන කතාවක් එනවා. මෙහෙම වුණාම ආයර ව්‍යාපාර කැලේට මම එන්නේ. දැන් හිතන්නකෝ මේ නූඩල්ස් තම්බල පැකට් වලට දාලා බාදන වලට දාලා විකුණන කඩයක් තියෙනවා කියලා.
1: හරි.
0: ඕකට ගෑස් එක ඕනේ. අර පොඩි බාදන ගන්න ඕනේ. හැඳි ගෑරුප්පු ටික දෙන්න ඕනේ. තුන පහ කලමන ටික ගන්න ඕනේ. නූඩල්ස් කොහෙන් හරි හදලා ගෙන්නන්න ඕනේ. වැඩ කරන්න මිනිස්සු කීප දෙනෙක් දා ගන්න ඕනේ. ඒ කඩේ ලයිට් දා ගන්න ඕනේ. ඒ කඩේ වතුර තියෙන්න ඕනේ. බාගවිට එක වොෂ්රූම් එකක් තියෙන්න
1: ඕනේ.
0: එතන ඉඳන් කනවා නම් මේසයක් පුටුවක් තියෙන්න ඕනේ. මේ ඔක්කොම සල්ලිනේ. දැන් මේ නූඩල්ස් ලයිට් බිල වැඩි වුණාම ඒ මිනිහට නූඩල්ස් ටික විකුණලා හම්බෙන තල්ලි වලින් ලයිට් බිල ගෙවා ගන්න බැරි වෙන්න විදියක් නැහැ නේ. ඉතින් ඒ මිනිහා මනුස්සයා මොනවද කරන්නේ? ලයිට් බිල වැඩි වුණාම ආන්නේ වැඩි විත්ත ගානෙන් කෑල්ලක් එක නූඩල්ස් එකකට පාස් කරනවා.
1: හරි.
0: අවසාන වශයෙන් පාරිභෝගිකයාට මේක පාස් කරනවාම තමයි. දැන් ඔයා හිතන්නකෝ ඔයා නූඩල්ස් කඩේට යනවා කියලා. ඔයා අද ගන්නවා නූඩල්ස් එක. රුපියල් 100යි. ඔයා හෙටෙනකොට 110යි. ලබන සතියනකොට 150යි. ඊළඟ සතියනකොට 200යි. ඔයා ඒ කඩේට යනවද?
1: නෑනේ.
0: අන්න අවුල ලොක්කා. ඉතින් මේ වැඩි කරන එකක් එකපාරම වැඩි කළා මොකක් හරි ඉවරයක් කරන්න බැරිද? නැත්තම් මේ කඩවල් වලට තමන් විකුණන බහන්නේ තමන් කරන සේවාවට ගාණ කියා ගන්න බෑ.
1: දවස ගාණ වෙනස් කරන්න වෙනවා.
0: මං හන්නේ මේ රජේ මහත්තුරු දන්නවද? දන්නේ නැත්නම් සමහර ව්‍යාපාරිකයෝ බිස්නස් එක සිකියෝ කරගන්න සමහර තැන්වලට කෝටේෂන් දෙනවනේ. මේ අවුරුද්දේ ඔයාගේ බිල් පොත් එක මම මේ ගානට ගහලා දෙනවා. දැන් එහෙම පොරොන්දු වෙච්ච ගණන් වලට කරගන්න බැරි මට්ටමක් ඇවිල්ලා තියෙනවා. මොකද ලයිට් බිල සැරෙන් සැරේ වැඩි වෙනකොට, වතුර බිල වැඩි වෙනකොට, ඩීසල් පෙට්‍රල් වල ගණන් වැඩි වෙනකොට දවස ගානේ බිල් මාරු කරන්න බෑ. දැන් අපි මොකක් හරි ගත්තාම මේක මේ මැක්සිමම් රීටේල් ප්‍රයිස් එකක් MRP එකක් ගහලා තිනවනේ. දවස ගානේ මකමක මේක අතින් ලියන්නද? ආ
1: ඒකනේ.
0: මේ වගේ හරි සංවේදී තැන් තියෙනවා. දැන් මේ ව්‍යාපාර කරන මිනිස්සුන්ට හිතා ගන්න බෑ බිල වෙනස් කරන්න ඕනේ. දැන් විකුණන ගාන වෙනස් කරන්න ඕනේ. කීයකින් වෙනස් කරන්නද කියලා. ඇයි මේ මාසේ වැඩි කරපු ලයිට් බිල් වතුර බිල් වලට ගණන් හදලා බිල හදලා ලේබල් එක ගහලා හැරෙනකොටම
1: හරි
0: ඩීසල් වල ගාන වෙනවා. එතකොට දැන් ආයි බිල ගලවලා ආයි අලුතෙන් බිලක් ලියලා මේ අලවලා රාක්කෙන් තියෙනකොටම ආයි ලයිට් බිලක් හරි මොකක් හරි බිලක් වැඩි වෙනවා. දැන් මොකද මේ මිනිස්සු කරන්නේ කියන්නේ? ඔගොල්ලෝ ඒව ගැන හිතන්නේ නැද්ද?
1: ඔය රෙස්ටුරන්ට් වල බලන්න කර මෙනු එක රෙස්ටුරන්ට් වල මෙනු එක අරගෙන බලන්න. කොලාලෝලාලෝල උඩට ගණන් වෙනස්
0: කරද? ස්ටිකර් අලෝල ඒව උඩ ලියලා රෙස්ටුරන්ට්ස් වල.
1: යස්.
0: ඇයි? බිල් ඒ කියන්නේ මෙනු එක දාලා ගාන print කරලා තියන්න බෑ.
1: ඒකනේ.
0: ඔන්න හෙන්නම හෙන මාජින් එකක් තියාගෙන බිස්නස් කරපු මිනිහෙකුට උලක් නෑ. ඔක ඇතුලේ ඔක්කොම තාමත් ප්‍රශ්න විසඳෙනවා කියලා තියන්න පුළුවන්. නමුත් සුළුහා මධ්‍ය ප්‍රමාණ කර්මාන්ත කරන මිනිස්සුන්ට ඊතරම් සද්දන්ත මසල්ස් නෑ. ඒගොල්ලෝ පොඩි ලාභයක් තියාගෙන තමයි මේ බිස්නස් එක කරන්නේ. එතකොට ඒගොල්ලන්ට මේ අද එක ගානක් හෙට තේක බොන්නේනකොට තව ගානක් ඒ මිනිහම. මොකද ඕනම ව්‍යාපාරයක කස්ටමර් බේස් එක ගොඩක් වෙලාවට එකයි.
1: හරි.
0: අලුතෙන් කස්ටමර්ස්ලා එකතු වෙන්නේ අඩුවෙන්.
1: යස්.
0: පුරුදු කස්ටමර්ස් තමයි වැඩි. එතකොට හැමදාම තේක බොන්නේ මිනිහා උදේට එනවා. හැමදාම කෝපි එක බොන්නේ එනවා. හැමදාම බත් කටක් කාලා යන්නේ එනවා. දැන් ඒ මිනිහට සිප් ෆීල් වුණොත් තේරුණොත් එහෙම මොන් ඊය ගත්ත ගාන නෙමෙයි අද ගන්නෙ. අද ගන්න ගාන නෙමෙයි මෙයා කොහෙට ගන්නෙ කියලා. ඒ මිනිහා කඩේට එන එක නවත්තනවා. අර්මිනියාගේ බිස්නස් එක බලන් ඉඳ නිකන් වැටෙන්නේ. වැරද්දක් කළා නෙමෙයි.
1: ඒකනේ.
0: මේ වැඩි වෙච්ච ගාන පාරිභෝගිකයට ෂෙයා කරන්න ගිහිල්ලා. නෑ ඒකත් එකපාරක් කරලා අඩුමතර මේ අවුරුද්දක් හමාරක් යනකම් පාඩුවේ ඉන්න තියෙන්න එපැයි නේද? වතුර බෝතලේ ගාන වෙනස් කරලා අඩුමතර මේ ඒ ගානට මාස 7-8ක්වත් තියෙන්න එපැයි නේද?
1: ඒකනේ අනේ.
0: මෙන්න මේ වගේ සෙන්සිටිව් කෑලි අමතක වෙලා තියෙනවා. ඉතින් කවුරු හරි හරිම බොක්කෙන් අවංකව උපදෙස් දෙන ව්‍යාපාරික දැනුමක් තියෙන කීප දෙනෙක් එකතු කරගෙන
1: හරි
0: මෙන්න මේ වගේ සංවේදී ප්‍රශ්න දිහා බලන්න. මිනිස්සුන්ට බිල හදාගන්න බැරුව ඉන්නේ. මිනිස්සුන්ට හඳුන් කූරු පැකට් එක කීයටද විකුණන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ.
1: ඕ ඒක හරි.
0: මොකද දැන් ලාභයි කියලා හිතුණාට ලබන මාසේ ඒ ගාණට දෙන එක පාඩු වෙන්න
1: පුළුවන්.
0: අනිවාර්යෙන් පුළුවන්. ඔන්න ඕකයි தත්තේ. ඉතින් ඒව ගැනත් ඔබේ මොන අවධානයේ දෙකට කියන්නේ?
1: ඔබේ
0: සාමකාමී. සාමකාමී වැඩ නෑනේ. සාමකාමී කණ්ඩේ.
1: මොකද කියන්නේ? විද්‍යුත්.
0: විද්‍යුත්. විද්‍යුත්. විද්‍යුත් අවධානය. මාර පොරකකෙන්න වචනයක්
1: ඇහේ. සානුකම්පිත අවධානය.
0: සානුකම්පිත ඕනේ නෑ. මේ බිස්නස් කරන මිනිස්සුන්ට සානුකම්පිත ඕනේ නෑ.
1: එහෙනම් ඔබේ
0: මේ මිනිස්සු මේ
1: ව්‍යංගම
0: ඔබේ
1: ඔබේ මොකක් හරි
0: අවධානය දෙන්න අපිට.
1: අපිට ඕනේ අවධානය.
0: අපිට මේ අවධානය இல்ல නවධානය இல்ல.
1: අවධානය දෙන්න අවධානය. ඕගොල්ලෝ අවධානය இல்லුව අපි දුන්න දැන් ඕගොල්ලෝ අපිට අවධානය දෙන්න. Yes.
0: ඔගොල්ලෝ ඉල්ලුව අවධානය මේ මිනිස්සු දුන්නානේ. දැන් මේ මිනිස්සු අවධානය ඉල්ලනවා. අනේ සර් මේ බලන්න මේක බිල print කරගන්න ඉඳන් නැහැ. කීයටද සර් බත් එක කුණන්න ඕනේ සර් අපි? අද 200යි කියලා දාලා සර් ටයි 250යි කියන්න බෑනේ සර්. මොකක් හරි එකක් කියන්න බෑ සර් අපේ මිනිස්සුන්ට. එහෙමනේ. මොකක් හරි එකක් කියන්න. ඉතින් මේවා පොඩියට රට පුරාම මේ ප්‍රශ්නේ තියෙනවා. කිරිත ඒක කීයටද දෙන්නේ? මේ මිනිස්සුන්ට තීරණයක් ගන්න ඕනේ.
1: චූටි කෑලි කියලා තමයි හිතෙන්නේ බැලු බැලමට.
0: චූටි කෑලියේව ඉඳිකටු ඔලුව වගේ හැම තැනම.
1: ඔව් ඒකනේ.
0: හැම තැනම. ඉතින් මේක ගැන අර මං කියන්නේ වැඩි කරන්න වෙනවා තමයි. ඒත් ඉතින් හැම මාසෙම මොකක් හරි වැඩි වෙන ක්‍රමයකට යනවනම් ලොක්ක මේක අමාරුයි කරන්න. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. ටැක්ස් ගහන්නත් ටැක්ස් ගෙවන මිනිස්සු ඉන්නෙපැයි. ටැක්ස් ගහන්න ව්‍යාපාර තියෙන්නෙපැයි. මේ තියෙන ටිකක් නැති වුණොත් මොකට ටැක්ස් ගහලා මොකෙන්ද ගන්නෙ ඕක?
1: තාරාව
0: මලා වුණොත්.
1: අයියෝ ඒකනේ ප්‍රශ්නේ.
0: කූරියා ගහුවොත් තාරාව බැක් ගාලා. ඒලාවට තාර සුප් එකක් වගේ ඉතින් පොඩි වෙලාවකට පොඩි එන්ජොයි කරන්න පුළුවන්. තාරාව ඉතින් හොඳයි නේද මම. ශිෂුවන් ස්ටයිල් එකට හදපු ඩක් කියලා කරන්න පුළුවන්. එච්චරයි ඉතින්. තාරාව වියරයි වුණොත් ඉතින් වියරයි.
1: හයි
0: ඔය ආරිකා නරවේද අපේ තාත්ති පහුගේ දවස් ටිකේම කනස්සල්ලෙන්
1: එන
0: දැන් හොඳයි නේ මම මේ කීව එක හොඳයිද තරහ වෙද්දන්නේ නැහැ ඉතින් ඒ කවුද තරහ වෙන්නේ ඌවා කිව්වහම හිතන යන්නේ මොකක් හරි කිව්වහම ගැන බලා ගන්න වගේ නේම හිතනවා නේද
1: මම
0: නම් හිතන්නේ මේක වඩා වැදගත් නේද නෑ ඇත්තටම මම කැමතියි අපේ රටේ මිනිස්සු සන්තෝෂෙන් ඉන්නවට මම කැමතියි අපේ රටේ ව්‍යාපාර කරන්නම අපේ මිනිස්සු හිතන මම කැමතියි අපේ මිනිස්සු රස්සා පෝලිං වලට යනවට මම කැමතියි අපේ මිනිස්සු බෝඩ් දෙල්ලන් ආණ්ඩුවට ගේම් ඉල්ලනවට මේ උදියව අරක දියව මේක දියව කියලා මම කැමති පොඩි කාලේ ඉඳලා මම බිස්නස් එකක් කරනවා මොන තරම් වටිනවද නේද බිස්නස් එකක් කරන්න හිතන මිනිහා රස්සාවක් හොයන්න හිතන මිනිස්සු 1000කට වඩා වටිනවා කියලා මම විශ්වාස කරනවා නැද්ද
1: අනිවාර්යෙන් yes එකඟයි
0: එතරම් මට කියන්ති
1: මම කිව්වේ
0: මම අසාසි දෙවියන් ස්තුති
1: අපේ තාත්ති පොඩ කනස්සල්ලෙන් දැන් මම ඔය ටැක්ස් ගෙවන ඔක්කොම කරනවා අපේ තාත්තිට එහෙම කියන්නේ එයා ව්‍යාපාරෙ මුකුත් කරන්නේ නැහනේ එයා ටැක්ස් ගෙවන්න එයාට වෙන්නේ නැහැ ඉතින් එහෙමම කියලා එයා අවුලෙන් හරිද මම එහෙම ඒ තාත්ති කියලා එයා
0: ටැක්ස් ගන්න වෙන්නේ නැහැ
1: එයා කියනවා බලන්න පුතා මට රටේ සංවර්ධනයේට මට කුච්චමක් කරගන්න විදියක් නැහැ නේ
0: කියලා
1: තාත්ති අවුලෙන්
0: මුකුත් නොකරට කමන්නේ දූසෙන් කිත්ත දාලා කරන මේ සංවර්ධනේ ඇති රටවල් 3-4කට
1: ඊට පස්සේ මම කිව්වා තාත්ති බය නොවන්න ඔයා රට සංවර්ධනය කරනවා ඒකට දායක වෙනවා හැමදාම ලොතරැයියක් ගන්නව නේද තාත්ත ඔව්දුව තාත්ති සමරක්
0: තාත්ත හිතගෙන දූත් වෙලා රට සංවර්ධනය කරනවා කියලා නේද
1: මම කිව්වා තාත්ති සමරක්
0: කරනවා හැච හැචක ගානද
1: මොකද්ද මේ
0: රට සංවර්ධනය
1: කරනවා මම තාත්ති දරුවා රුපියල් 40ක් වියදම් කරන සමරක් අවස්ථාවල දිනුම් අවස්ථාවක් නැති අවස්ථා තියෙනවා ඔව් පුතා ඔව්
0: දිනුමක් නැති වුණාට කනගාටු
1: වෙන්න
0: කටයුතු සෑහෙන ප්‍රමාණයකට ඒ සල්ලි දායක වෙනවා ඒවා කොයි ලෝකෙන් හරි අපිට හම්බෙනවා කොයි ලෝකෙන් හරි හම්බෙනවා ඔය පාරට තාර ටිකක් පැටෙන එක බෝක්කුවක් හදන එක පාලමක් ගොඩ දාලා දෙන එක බම්බලපිටියේ පාලමක් ඩක් කල් ගිහලා හරි හදයි ඒක පොඩ්ඩක් හදන්න බැරුණා ඒක අර මේ ටගල මම ඒක වටම ඒක පහුවෙනවනේ
1: ඒක දඟලන
0: උදේට එනකොට
1: ඒ හරිය ඇස් පහගෙනේ
0: ඒ හරිය ඒක පහුවෙනවනේ ඒක පොඩ්ඩක් පේන්නේ නැතුව යනවනේ නැත්තම් අදලා මෙලහට ඕක පාලම් එකට 10ක් ගාලා නැත්නම් පොඩ්ඩක් ඒක පරක්කු වුණා දැනට පාර මෙහෙම මෙහෙම පැන පැන යන්න
1: පනින්න පුලුව
0: හැමයිරම පනින් තනි මිනිිය පහ පයිනයි තා වෙලාතක
1: රයිටඉතින් ලොතරයියක් ගන්න එන්නල් බි ලොතරයියක් ගන්න දිනුමක් තිබොත් එහෙමයි දිනුමක් නැතත් රටේ සම්වර්ධනයට ඔබ දායක වෙලාගල පොඩ්ඩක් හිතේ පොඩි සතුටක් එකන යන්න ගන්න
0: එම ොර සතුටක් න ට පස්සේ ඔබත් එක්ම ලොතරයි ගත්තම හට පලනි තැක් ගන ොට දුක් න දුක් සතුට සාමය හැම දේම ලොතර ඇතුළ තියෙන
1: ඒ හරි දැන් ඊලට අපි කතා කරමු දැම්ම ඔක්කොම ආර්ථකය ගැන මේ කතා කරනකට දැම්ම අපිට තේරණ ප්‍රමාණයක් තියෙනනි හැබැ වා දන්නවා දරද ඊට වඩා වැඩියෙන් තේරුම් ගන්න කොටසක්කින්නවා ඒ තමයි චාටඩ කවන්ටන්ස්ලා සහ කවන්ස් ගැන හොඳ නොලේජ්ක් තිනයට මේවා තේරෙනවාන හැරෙනකොට තේරෙන
0: මට්ට අනන්ත හිතලා තියෙනවා දැන්නම් මේ වැඩත් එක අමාරුවනි කරන්න දැන් ඒලෙවල් කරපු ළමයින්ට පුළුවන්
1: යෝකේ
0: ඒලෙවල් ඕනම විෂයක් හදාරපු ළමයකුට එස් තුනක් තියෙනවනම් ලෝකෙම පිළිගත්ත වරලත් ගණකාදී කාරීවරයෙක් වෙන්න පුළුවන්. එකට සීශ්‍රී ලංකායික ලංකාව තියෙනවා. සීශ්‍රී ලංකාක විතරමයි තියෙන ලංකායි වැඩට ඒ ගොල්ලන්ගේ බලය ලත් නියෝජිතවය ඉන්නවා ක්ලාසස් කරන එතකොට
1: ප්‍රාදේශීය
0: ශාකා තියනවා ඒවගේ ලොකු නෙට්වර්ක් එකක් මේක. ලංකාව ගිනුම් කරණය පිළිබඳව ස්ටෑන්ඩඩ් එක හදන්නේ සීශ්‍රී ලංකා. මට අනන්ත ඉතල තින දැම්ම මේ ව්‍යාපාර ගැන අරෝමයෝ ගැන මම කියන චුටි චුටි කතා තියෙන නේද වයනිකම් බැරි වෙලාවත් හිතන්න මමත් සීයේ ශ්‍රී ලංකා ශිෂ්‍යයෙක් එහෙම ගිහිල්ලා මමත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙක් වෙච්ච කෙනෙක් කියලා මට මේවා කොහොම කතා කරන්නද මම මේ අමාරුවෙන් අමාරුවෙන් කතා
1: කරන්නේ
0: නමුත් මේ ඒක ඉගෙන ගත්තනම් ඉගෙන මට නිකම් මේ මට නිකම් හැමදේම පේන්න ගනේනේ
1: ඒක ප්‍රැක්ටිකලි ඔයාලට සමහරක් ගැටලු ආවම ඒවා විසඳන්නත් පුළුවන් වෙයි එහෙම නැණ.
0: ඉතින් ඔයා කියන්නේ මේ චාටර්ඩ් එකවුන්ටන් කෙනෙක් මට්ටමට යනවා කියන්නේ එයා ගන්න ස්ට්‍රැටජික් ලෙවල් එකේ ඩිසිෂන්ස්. ඔයා දන්නව නේද බත්කූරා?
1: යා.
0: බත්කූරා හරි ෆැසිනේටින් සතෙක්නේ. උඩ ලොකු ඇස් ගෙඩි දෙකක් තියෙනවනේ ඔළුවේ. ඔළුවේ පුරාම තියෙන ඇස් දෙකක්නේ. ඒ එක පැත්තක ඇහැක චූටි චූටි ඇස් 28000ක් විතර තියෙනවා.
1: සීරියස්ලි?
0: 28000ක් විතර. ඒ කියන්නේ දෙපැත්තෙන් 56000ක් විතර තියෙනවා නේද? උග මේ තටු හතරක් තියෙනවා. ඌ තටු හතර වෙන වෙනම වැඩ කරන්නේ. ඕන රියැක්ෂන් එක ගාලේ යන්න පුළුවන්.
1: හරි හරි හරි.
0: එහෙම හැරෙන්න ඕනේ. බත්කූර මූ වෙන විදිය බලන් ඉන්න. එක එක තැන් වලට යනවා.
1: රයිට්.
0: බින්දුවේ ඉඳලා 60ට යන්න උට මෙහෙම පුළුවන්. බින්දුවේ ඉඳලා 60ට අල්ලන්න එහෙම පුළුවන්. ඒක ගැන නෙමෙයි මං කියන්නේ. උගේ තියෙන විශේෂ හැකියාව තමයි ඌට දීලා තියෙන ස්වභාව ධර්මය දීලා විශේෂ හැකියාව ඌ කණ්ඩ කැමති මැස්සෙක් ඌ චූටි මැස්සෝ එහෙම අල්ල ගන්න ඌ කණ්ඩාස මැස්සෙක් එහෙම දැන් ඈතින් එනවා ඌට පුළුවන්කම තියෙනවා ඌ එන වේගෙ ඌ පියාඹන දිශාව ඌ හැරිලා ඉන්න විදිය දිහා බලලා ඌ ඊළඟ තප්පර කීපයේදී කොතනින්ද යන්නේ කියලා කියන්න පුළුවන්
1: වාව්
0: බත්කුර කියලා එතන ඉන්නේ.
1: හා හා. කටත් ඇරගෙන.
0: කටත් ඇරගෙන. අරු නවතින්නේ මූගේ කටේ.
1: Oh my gosh.
0: ඒක අතිවිශිෂ්ට මට්ටමේ prediction හැකියාව. අතිවිශිෂ්ට මට්ටමේ. මැස්සා එනවා. මැස්සා හිතන්න කලින් බත්කුර දන්නවා. මැස්සා තව මෙන්න මෙච්චර වෙලාවකින් මෙතනට එනවා. ඌ හරියටම ගිහලා එතන
1: ඉන්නේ.
0: අරුගේ කට ඇතුළටම යන්නේ ලෑන්ඩ්. Land of the giant. Land cruiser වෙලා යනවා.
1: හරි.
0: හරිද?
1: Okay.
0: ආන්නේ බත්කූරට තියෙන මුල දැකලා අග ඩිසිෂන් එක ගන්න පුළුවන් හැකියාව වරලත් ගණකාධිකාරීවරයට තියෙනවා. බත්කූරෙක් වාගේ.
1: නියමයි. සුපිරි.
0: එයාට පේනවා. ආ මෙහෙම වෙනා මේ වෙනා. අනිවාර්යෙන් ආවල් දවස් වෙනකොට මේක මෙතනට මෙහෙම වෙනවා. ඒ නිසා අපි දැම්මම මෙන්න මේක කරන්න ඕනේ. ඒකයි ඔය ලොකු කම්පැනි වල චාටර්ඩ් එකවුන්ටන් මේ වැඳන් ඉන්නේ.
1: හරි.
0: මේ සර් අපි මිතුරන් වේවිද? එදා දවස උදා ලොක්කා කියලා නෑ. අයිතිකාරයා කවුරු වුණත් චාටර්ඩ් එකවුන්ටන් තමයි මෑන්. මෑන් බිහයින්ඩ් ද සීන්. මෑන් ඔෆ් ද බැච්.
1: කෝල් කරන්න CA ශ්‍රී ලංකා 0.7.0455 කියන නම්බර් එකෙන්.
0: මොන විෂය කරලා තිබුණත් මාගේ පුතා ඒ ලෙවල් වලට S3ක් තියෙනවා නම් පුතේ යන්න සීයේ ශ්‍රී ලංකාවකට ওই නම්බරේට කතා කරන්න කියලා තාත්තට අම්මට කියන්න නැත්නම් ඔයා කතා කරන දැන් ලොකු කොල්ලෙක් කෙල්ලෙක් නේ
1: ඒකනේ
0: ආ කරදඬු ස්මාර්ට් වෙච්ච අපිට වැඩි උසයි නේ කතා කරන්න කතා කළා අවුරුදු 3න් වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන්න මායි පුතා පුතා දස්සනේ අපි දන්නා පුතාට පුළුවන් කියලා
1: 9යි විනාඩි 40යි
2: රොක් වෙමු සියතට සිරිබෝඩ් සමාජකයන් සඳහා කාගිල් සොට් සිරි වෙතින් මෙගා වට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 300යි වෛරහා චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 115යි කොලෝ පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 250යි සිග්නල් ස්ට්‍රොං ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 90යි කාගිල් සොට් සිරි
3: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි
4: මොකක් හරි නෙවෙයි ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි අලවියෙන් පසු සේවයත් සුපිරි නඩත්තුවත් අඩුයි
5: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රි රෝද රථය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
6: ඉතුරුම් ගිනුමකට 107 දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න .112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
7: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියාව විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න .112 NIBM The City University The place to be
8: අයියා මට Apple මලක් දෙන්න
9: ඔන්න අපි දෙනවා මේ නංගිට Apple මලක් ආ තව සුදු අරලියා මලකුයි daffodil මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි
8: අයියා මට මල් ගොඩාක් දීලා
9: ඔව්වා මොනවද නංගි අර Hush 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ ඒ මතිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා පිස්සුනේ
8: Hush 15 පිස්සුවක්ම තමයි
10: අති විශ්වසනීය ගමනකට Jetac electric scooter kilowatt පැය 3.5ක lithium ion battery kilowatt 3.1ක මෝටරය ලීටර 35ක storage පහසුකම David Pieris e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න
11: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114700550
12: දහසක මූලික තැන්පතුවකින් අරඹන්න වාර්ෂික පොලියසියට 4.5යි සඵල පොලියසියට 4.9යි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න අමතන්න 13.99
13: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
14: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව
15: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
16: මිලියන 2කමාරක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
18: රපුන්සල් වගේ මං නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
19: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
20: ලංකාවේ හොඳම tab එක Hotwave Pad 13 Pro අඟල් 10.1ක තිරයයි මිලියම්පී 6580ක ලොකු බැටරියයි GB256ක storage එක නිසා සුපිරියටම වැඩ කරගන්න පුළුවන් tab එක තමයි Hotwave Pad 13 Pro pen mouse keyboard leather cover නොමිලේ රුපියල් 55,999කට හුවා වගකීමක් සහිතව මිලදී ගන්න
21: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
0: අතේ මිටේ තියන ගාලට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13.19ට දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නෙති.
22: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: Rockwemo 7.
1: මේ මිනිස්සු කියනවානේ මොකක් හරි ත්‍රිවිල්ලක් ගන්න ඕනේ.
2: යා
1: මොකක් හරි
2: එහෙම කියනවාද මන්නං එහෙම.
1: මේ මිනිස්සු කියනවා මාත් බැරි මොකක් හරි ත්‍රිවිල්ලක් ගන්න. මහාචං මොකක් හරි ත්‍රිවිල්ල නේ බජාජ් ත්‍රිවිල්ල. ඔව්
2: බජාජ් ත්‍රිවිල්ල එකක්.
1: ඔබලෝ හිතන්න වාහනේ තියෙන ලස්සන හොඳ අලුත් ෆුල් එෆිෂන්සි පෙනුම ඒව ඔක්කොම හිතනවා. ඒව ඔක්කොම හිතලා තව එකක් කෑල්ලක් නොවැරදීම හිතන්න.
2: යස්.
1: ඔබට ඕන වෙලාවක ස්පෙයාර් පාර්ට් එකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ නැද්ද?
2: පුළුවන් වෙනෝනේ.
1: ඔබට අවශ්‍ය ඕන වෙලාවක සර්විස් එකකට දා ගන්න ඕනේ.
2: අනිවාර්යෙන්.
1: තනක් තියෙන්න ඕනේ නැද්ද?
2: තියෙන්න ඕනේ.
1: කිලෝමීටර 20න් 20ට නියෝජිතව හම්බ වෙන වෙන නෙට්වර්ක් එකක් තියෙන්නේ කාටද? කාටද? කාටවන්නේ. තියෙන්නේ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමට. මේ ආෆ්ටර් සේල් සර්විස් එක නිසා ලොකු වෙනසක් වෙනවා. අපි ඉලෙක්ට්‍රොනික භාණ්ඩයක් ගත්තත් ආෆ්ටර් සේල් සර්විස් එක. ඒකනේ අපි මේ ඉලෙක්ට්‍රොනික බඩු ගන්න මේ සිංගර් එකට දුවන්නේ.
2: අන්න ඒකනේ.
1: ආෆ්ටර් සේල් සර්විස් එක. විකුණලා අපි ගෙදර යන එක නෙමේ වැඩේ. ඕන කෙනෙකුට පුළුවන් මොකක් හරි ඇඟේ ගහලා විකුණන එනම් හරියයි. එහෙනම් අපි හරියයි. අපි ඊට පස්සේ අපි සම්බන්ධයක් නැහැ. දැන් මේ වික ඉවරයි. ඔයා ගත්තා. දැන් ඔයා ගත්තා නම් ගත්තා. ඒ ඔයා ගත්තී. ඔයා සල්ලි දුන්නා. අපි සල්ලි ගත්තා. ඔයා වාහනේ ගත්තා. දැන් මේක ඉවරයි. මේ අපි මේ පැත්ත බලන් බත් කන්නත් එපා. දැන් ඒක කතා ඉවරයි.
2: අපි ඔයගොල්ලෝ දන්නේත් නැහැ. ඒව කියලා ඉවර කරන්න තිබුණා.
1: එහෙම එකක්ද ඔබට ඕනේ?
2: නෑනි.
1: නැත්තම් වාහනේ විකට පස්සේ තමයි ඔය වාහනේ විකුණපු සෙනෙහස අපිට වැඩි යමෝන වෙන්නේ.
2: යස් අනිවාර්යෙන්.
1: ගොඩක් තැන් වල අපි දන්නවා විකුණන සෙනෙහස නැහැ ආෆ්ටර් සේල් සර්විස් වල. බජාජ් අවුරුදු කීයද දැන් මේ ඩෙවිඩ්
2: පීරිස්? අවුරුදු 40කටත් වඩා වැඩි.
1: අවුරුදු 40කට වඩා වැඩි කාලයක් මේ මහ පොළවේ තමන්ගේ කස්ටමර් බේස් එක ඇහැ වගේ බලා ගන්නවා කියන එක ඩෙවිඩ් පීරිස් මෝටර් සමාගම ඔප්පු කරලා තියෙනවා. ඉතින් මේ මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න නම් ලෑස්ති වෙන්න එපා. අන්නති ඔන්න තන්නේ තමයි. ඉතින් අපි දැන් ඔන්න දැන් ඉතින් අපි දැන් තරහ වෙන තැනට එන්නේ.
2: ඔව් අනිත් එක අලුත්ම ත්‍රිවිල් එක කියලා බලන්න බජාජ් 236 cc ත්‍රිවිල් එක.
1: 236 cc?
2: ඒකනේ.
1: 4 stroke EFI එන්ජින් එකක් ඇවිල්ලා තියෙනවා. ඉලෙක්ට්‍රොනික ෆුල් ඉන්ජෙක්ෂන්. වාකර වෛරස් ස්ට්‍රෝක් එකක් කරනක් කරලා ගහත්තේ. ආ එහෙම ගහන්න පුළුවන් ගන්න මේ ඉන්ජෙක්ෂන් එක වෙන එකක්.
2: රයිට්. ඉතින් හැම පැත්තෙම ලස්සනද ඔක්කොම දීලා.
1: ලස්සන දීලා ඩිජිටල් මීටර්ස් දීලා රිවර්ස් එක ලේසි කළා. අනේ දැන් හිතනව නේද පොඩි දුකක් නෙමෙයි විඳලා තියෙන්නේ රිවර්ස් එක දාගන්න ඉස්සෙල්ලා. ඒක තමයි ටෙක්නොලොජි දිනුනකට වෙන තැනකට එනවා.
2: හරි ඔකේ.
1: අලුත් ත්‍රිවිල් එක නම් හෑන්ඩල් එකේ තියෙන ස්විච් එකෙන් දාන්න. ගැම්මට දාන්න. නේද? ඒක කොහොමයි දුම් කොහෙද බම් මේ රිවර්ස් එක තිබුණා වැටුණා දැන් නැත්නම් එහෙම හොයන්න ඕනේ.
2: එක්ක නිකන් ස්විච් එක.
1: ස්විච් එකෙන් දාන්න. ටක් ගාලා දැම්ම රිවර්ස්. ෆැක්ටරිං හයි කරලා එන බජාජ් සෙටප් එක ස්පීකර් සෙට් එක ඩිජිටල් මීටරේ සෑහෙන දෙයක් පෙන්නනවා.
2: හරි.
1: අද වහිනවද? ඒක පෙන්වන්නේ නැහැ. අද වහිනවද කියලා මෙහෙම
2: ඒක ඇප් එකක් දාගෙන බලන්න.
1: ඇප් එක දාන්නවනේ මෙහෙම ඔළුව ඉලිට දාලා බලන්න. චෝක් එකට පේනවා.
2: ඈ? හරි.
1: මෙහෙම බලවම් පේනවා. අද වහිනවද කියන එක මෙහෙම බලවම් පේනවා.
2: ඒ වගේ පොඩි දේවල් බලන්න ඕනේ නැහැ. ඒ වගේ.
1: හිනවද කියලා බලන්න. ත්‍රිවිල්ලක් ගන්න නැහැ කවුරුවත්.
2: ඇත්තටම සුපිරි.
1: කොච්චර තෙල් තියෙනවද? තියෙන එකෙන් කොච්චර දිව හැකි?
2: හරි.
1: දැන් කොච්චර දුවලද?
2: යස්.
1: ආ එන්ජිම යහපත් තත්ත්වෙන් ඉන්නවද? ඈ එන්ජිම තියෙනවද?
2: ඔව්.
1: ඔක්කොම බලන්න පුළුවන් ඩිජිටල් මීටරයක් ඇවිල්ලා තියෙනවා. බාණ්ඩේ ලස්සනයි අලුත් එක. අලුත් එක ලස්සනම ලස්සනයි.
2: ඕකේ.
1: හරිය.
2: හරි දැන් මම මේ බැලුවේ කමර්ෂල් බැංක් එකේ ඩෙබිට් කාඩ් එකට තෑගි දෙනකොට මම මුලින්ම සාමාන්‍යයෙන් බලන දෙයක් තමයි අරවින්ද කොච්චර ජයග්‍රාහකයෝ පිරිසක් තෝරනවද මොකක් හරි තරගයක් මේකේ දහහක් ඉන්නවා ලිස්ට් එකේ. ඉතින් ඒ අතරින් එක්කෙනෙක් වෙන්න ඉතින් අපිට
1: පුළුවන්.
2: යස්
1: 1000කින් එක්කෙනෙක් වෙන්න පුළුවන්.
2: පුළුවන් ඒකනේ.
1: අපිට තියෙන 1000කින් හොයාගන්න බැරි මිනිහෙක් වෙන්න.
2: හරියට හරි. පොඩි දෙයක් කරන්න ඕනේ කමර්ෂල් බැංක් එකේ ඩෙබිට් කාඩ් එක ඔබ දන්නවා කමර්ෂල් බැංක් එකේ account එකක් open කරාම ඔබට හම් වෙනවා ඩෙබිට් කාඩ් එක. ඒ මොහොතේම ඒ වෙලාවෙම. ඊට පස්සේ ඔබේ සියලුම bill
1: ඉස්සරේ කාඩ් එක හදාගන්න දවස් ගානක් දඟලන්න ඕනේ.
2: Seriously?
1: Then and there.
2: Okay.
1: කමර්ෂල් බැංක් account එක පටන් ගත්තද පටන් ගත්ත ගමන්ම කාඩ් එක මේසුවේ තියෙන ඔබේ.
2: Okay.
1: සර්ගේ කාඩ් එක. මොහොතින් දෙන්නේ. එහෙම තමයි තාක්ෂණයේ දියුණුවයි.
2: අනේක නේද?
1: පොඩි ලේසියක්ද? Cash can you

0: රයිට් ඉතින් කාඩ් එකෙන් ගනුදෙනු කරනකොට බිල් ගෙවන්න නැත්නම් ඔන්ලයින් පේමන්ට්ස් කරන්න පුළුවන් එහෙම නැත්නම් තවම නේද ෂොපින් කරන්න පුළුවන් ඒ හැම එකෙදීම ඔබට කරන්න තියෙන්නේ කමර්ෂල් බැංක් එකේ ඩෙබිට් කාඩ් එක යූස් කර කර ගෙවීම් කටයුතු කරන්න.
1: රයිට්. කිසිම අමතර වේදමක් නැහැ
0: නේ. නෑනි.
1: ඔබේ account එකේ තියෙන සල්ලි වලින් තමයි ගෙවෙන්නේ. එකම දේ ඔබ cash අරන් යන්නේ. ඔබ cash වෙනුවට ඒ cash එක represent කරනවා commercial bankුවේ card එකකින්. ආරක්ෂාව කියන එක නම් උපරිම තැන. කාඩ් එක නැතුන ටග් ගාලා call එකක් දීලා card එක cancel එකක් දාලා ටග් ගාලා commercial bankුවට ගිහලා තව card එකක් ගන්න එකනේ. එහෙම කරන්න පුළුවන්. පටාර් ගාලා card එක cancel කරලා දාන්න පුළුවන්.
0: අනිවාර්යෙන්.
1: මම සාමාන්‍යයෙන් card එක පිටිපස්සේ දාලා තියෙන number එක මම ඕන වෙලාවක phone එකේ save කරගෙන ඉන්නේ.
0: හා okay.
1: ද කාඩ් එක නතුනම මොන නම්බරයකට කෝල් කරන්නද කියලා මතක නැහැ.
0: ආ ඔකේ.
1: මම ඉන්නේ සංකේ සේව් කරන් ඉන්නේ. කාඩ් එක. ටග් ගාලා කෝල් කරා නැතුණා නැතුණා. ටග් ගාලා කාඩ් එක කැන්සල් කරනවා. ආරක්ෂාව සහතිකයි. හැබැයි කවුරුවත් ඩෙබිට් කාඩ් එකක් වගේ එකක් අරන් ගිහිල්ලා මේ ඒක ගහලා මේ මොනවත් ගන්න හොරෙන් ඒව කරන්න යන්නේ නැහැ. අතේ මාට්ටු වෙනවා
0: ඒක. ඔව් ඒකනේ.
1: කෑෂ් වගේ නෙමෙයිනේ. කෑෂ් නැති වුණොත් නැති වුණාමයි. ඔබට කියන්න බෑ ආයි 1000 මගේ 5000 මගේ ඇයි 5000 මුණ ගහලා තිනා.
0: ඔයන්න. අසංකල්ල තිනා. නෑනේ.
1: අසංකන්න බෑනේ. අසංකරිම දනුවම් ලැබෙ හැකි වරදක්.
0: ඒක තියෙන
1: අසංකල තියෙන තමුන් සල්ලිකොල්ල අසංකල තියෙන.
0: මං ඒව ගෞරවයෙන්
1: සල්ලි. මං තමුන්ට දෙන අවසාන අවස්ථාව. මේ රට බේර ගන්න ලැබෙන අවසාන අවස්ථාව තමුන්.
0: මං කවදාවත් කරලා නැහැ. මම ගෞරවය කරනවා මගේ රටේ මුදල් වලට.
1: අසංකල නැහැ.
0: කවදාවත්.
1: ඇඩ්‍රස් කියලා නැහැ.
0: නෝ.
1: ටෙලිෆෝන් නම්බර්?
0: අයි.
1: මිනිහ නම?
0: අපේ ජෙනරේෂන් එකේ ඒව වුණේ
1: නෑ. ප්‍රසාද් දෙක තුනක් ඉමු දිස්නා.
0: නෑ.
1: ලීලා නැහැ. ගස්සල කොටලා තියෙන මං දෙක තියෙන.
0: කවදාවත්. ඒ අපේ ජෙනරේෂන් එකේ ඒව කරේ නෑ. ඔබලගේ පරණ ජෙනරේෂන් එකේවා.
1: ඔය මොන ජෙනරේෂන් එකද? ඔයා මොන ජෙනරේ ඔයා ජෙනරේටර් එකේද? අපි ජෙනරේෂන් එකේ. ඔයා ජෙනරේටර් එකෙන්ද ඔයා ආවේ? අනේ මිස් මේ ඉන්න.
0: අපි සෝෂල් මීඩියා
1: වල. අර පට්ටියක වයස දැන්. ඔබ එක්ක වෙන්න හදන ඉඳගෙන.
0: ඔකේ ගායිස්.
1: සුදුුණා කියලා වයස අංගන්න බෑ. රැලි වැටිලා ඔය තියෙන නියමටම.
0: ඉන්නනේ මේ කතාවේ.
1: කොණ්ඩේ ඇදලා ගැට ගහලා මූණත් ඇදෙන සයිස් එකට.
0: ගයිස් අපි මතක් කරන ඔයගලන්ට කොම් බැංක් එකේ ඩෙබිට් කාඩ්
1: එක ගන්න. ඒ ගයිස්. වලි ගෝ ගයිස්. ඒ ගයිස්.
0: ගයිස්. අපි 20,000කට වඩා වැඩියෙන් වියදම් කරලා ඔබට තින්නේ බලාගෙන ඉන්න එක විතරයි. ඊට පස්සේ ඔබට ටැග් කන්දරාවක් දෙන්න. කමර්ෂල් බැංක් එක ලෑස්ති වෙලා ඉන්නවා. දෙන ටැග් තමයි ස්මාර්ට් ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින්, එයාර් කූලර්ස්, ෆෑන්, ඊට පස්සේ මයික්‍රෝවේව් ඔවන්ස්, තියෙනවා ඊට පස්සේ iPhone 17, ලැප්ටොප්ස්, ට්‍රිපල් ඩෝර් ෆ්‍රිජ්ස්, ෆ්‍රන්ට් ලෝඩඩ් වොෂින් මැෂින්ස්, ස්මාර්ට් ටීවී. මේ තමයි.
1: මොකක් හරි නිකන් මේ නිකන් උඩින් පල්ලෙන් ගියා වගේ වුණා.
0: ට්‍රිපල් ඩෝර් වොෂින් මැෂින්. නෑ, ට්‍රිපල් ඩෝර් ෆ්‍රිජ්. හරි නහන හරි කොම් බැංක්.
1: ඉංග්‍රීසි දැක්කක තැන කොරවක්ක නෙළුම් කොලේ උඩ යනකොට ගලයන්නේ
0: මේ ඇත්තටම අරවින්ද
1: ට්‍රිපල් ඩෝ ෆ්‍රිජ් කියා ගන්න බර ආ මෙතන නිවේදන කලාවේ උල්පත
0: මාව දැන්
1: ආලා දාලා සිමෙන්ති ටිකක් දාලා දානවා මේ උල්පතට
0: කිසිම දෙයක් නෑ සතුටු වෙන ආරංචියක් යන මගේ ඩොපමින් බඩ බඩ බඩ දඩ බඩ දඩ බඩ ගාලා එළියට එන ආරංචියක් යන මට හරි අපායන
1: දැන් ගන්න
0: මේ හරි අප
1: මේ
0: හේ බොයි
1: ඔයාගේ තාත්තා නෙමේ ඉන්නේ මෙතන
0: ඔයාගේ
1: මේ ඔයාගේ මහප්පා නෙමේ මේ ඉස්සරහා ඉන්නේ කවුද මේ ඉස්සරහා ඉන්නේ ඇත් දෙක පිහදාලා බලන්න කවුරු කවුද මේ ඉන්නේ වැටිලා
0: අරවින්ද
1: කවුද අරවින්ද කියන්නේ කවුද
0: අරවින්ද my brother
1: අරවින්ද my brother අරවින්ද my brother මොනවාද කතා
0: right to
1: okay guys ඉන්නම
0: okay
1: hey guys එකනම් පොඩ්ඩක් කැමති වුණා
0: okay
1: hey guys පොඩ්ඩක් ඉන්න guys මේ මොකක්ද තියෙන්නේ කියලා
0: හරි එතකම් මම මතක් කරන්නම් honor phone එක ගැන
1: hey guys ආනේ තා පොඩ්ඩක් ඕන
0: X9D phone එක දැක්කද කියලා කියන්නකෝ වීඩියෝ එකක් හරි බැලුවද X9D phone එකේ ඒකේ තියෙනවා සමහරක් වීඩියෝස් ඒ phone එක වතුර ඇතුලේ තියෙනවා සමහරකට මීටරයක් වතුර ඇතුලේ මාසයක් තියලා එළියට ගන්නවා සමහරක් මේ honor X9D phone අරගෙන ආවිල ඒගොල්ලෝ පෙන්නන මෙම on කරනවා මෙම on වෙනවා මෙම වැඩ කරනවා නිකන් අපිට පුදුම හිතනවා හැබැයි ඒක ඇත්ත ඒක තමයි honor X9D phone එකේ තියෙන quality එක බිම වැටුනට කැඩෙන්නේ නැති සුපිරි phone එකක් තමයි X9D කියලා කියන්නේ. ඔයගලගේ සාමාන්‍ය ජීවිතයක තියෙන photos ගන්න, videos බලන, ඊට පස්සේ ඔය තියෙන calls ගන්න, ඒ වැඩ ටික ඔක්කොම හැමම කරගන්න පුළා. හැබැයි සමහරක් වෙලාවට අපිට phones වල තියෙන ලොකුම ප්‍රශ්න තමයි අපිට දන්නේ නැතුව නොදැනුවත්ම phone එක වැටෙනවා. වැටිලා තමයි කැඩෙන්නේ. ඒ හින්දා අපි අර phone එකක් කාලයක් පාවිච්චි කරනවා කියන scene එක අපිට පොඩ්ඩක් miss වෙලා යනවා. ඒක කවදාවත්ම වෙන්නේ නැහැ X9D phone එකට. මොකද මේක වැටුනට කැඩෙන්නේ නැති නිසා ඔයගලන්ට පුළුවන් සිංගල් ෂෝරූම් වලට යන්න එහෙම නැත්නම් අලෙවි නියෝජිත යෝගාවට යන්න ගිහිල්ලා ඔයගලන්ට X9D phone එක ගන්න පුළුවන් සහ සිංගෙකින් ගන්නවා නම් හොඳ වොරන්ටි එකක් හම්බ වෙනවා ගෙවන්න ගන්න පුළුවන් honor නෙමෙයි
1: නෑ
0: සමහරකට honor කියලා කියනවා ඒකයි honor ගෞරව
1: ට්‍රිපල් ඩෝ ෆ්‍රිජ් කියා ගන්න බැරි අම්මන්ඩී අපිට ඉෂූ කරන මෙව්වා දැන්නේ

0: හොන නෙමේ ඕන්න
1: කියන්න හව අව කියන්න කොටත් එච්න ලියන්න එ නගේ හව එකක් ගියන්ම හව කියලා එක නැර HOURනි අව කියන එක හැයක්ෙන එයා හව එක හයන්න දාලා එක එච් දාල ප්‍රනවන්ස් කරන ඒවගේ ඕන කියන්න
0: ම නටනදක
1: අමයි
0: ඉති මොකක්ද මං කර නට නටන්න
1: රීප්‍රසන්ට් කර
0: රීප්‍රසන්ට් මට තේරන්නේ මේ බොරුදකෝද
1: මොකක්ද
0: දැන් ඔයා හිතන්ඩ රුපියල් ලක්ෂ පහළවකට වඩා වැඩි හරිද කරට් 18 දියමන්ති දියමන්ති වලත් කැරට් ගානෙන් තමයි බලන්නේ
1: හරි
0: කැරට් 18 දියමන්ති සහ වටිනා ගල් ඇල්ලු මේ කියන්නේ මැණික් ගල්නේ
1: හරි
0: ආභරණ සඳහා ඔන්න මේක තමයි මට හිතා ගන්න බැරි රුපියල් 40,000ක් එක්ක රුපියල් 70,000ක gift voucher එකක් දෙනවා Vogue එක එහෙම දෙන්න පුළුවන් දන්නේ
1: මාස් ටක් උනා
0: පොඩෙන්
1: හරි
0: කැරට් 18 දියමන්ති සහ වටිනා ගල් ඇල්ලු ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers ඈ කොල්ලු පිටිය විතරයිද ආ නෑ කොල්ලු පිටිය ප්‍රධාන ශාඛාවෙන් විතරක් නෙවෙයි ඕනම Vogue Jewelers ශාඛාවකින් මේක තියෙනවා හැබැයි 29 වෙනිදා වෙනකොට මේක ඉවරයි
1: තව දවස් 10ක්
0: හරියටම 10ක්
1: ඉතුරු වෙලා තියෙනවා
0: රුපියල් 40,000ක් සහ
1: හරි
0: 70,000ක gift vouchers
1: පුදුම වෙන්නයි යන්නේ
0: මේ තව එකක් තියෙනවා
1: හරි
0: ඊට පස්සේ මේ පරණ ආභරණ තියෙනවනම් ඉදිරියට ඇතිනේ පරණ ජුවලරි ඒ පොඩ outdated වගේ ඇති දැන්නේ
1: ඔව් සමහරක් ඒවා තියෙනවනේ එහෙම
0: සමහර අය නම් ආසයි අර ටිකක් ලুকু කැටයන් තියෙනවට සමහර අයට නම් කාලයක් ගිහලා තනවා අනේ දැන් මේ කරේ ඒ කාලේ හරි ගියාට දැන් නම් පොඩක් සෙට් නෑ වගේ
1: අරන් එන්න
0: මේ තියෙන වටිනාකමට මේ තියෙන පවුමේ වටිනාකමට මාරු කරලා දෙනවා
1: වව් සුපිරි
0: හැබැයි ඒකත් 29 වෙනිදා වෙනකන් විතරයි හරිද ඒකත් 29 වෙනිදානකම විතරයි 29 වෙනිදාන් පස්සේ ආයි පරණ ජුවලරි අරන් ගියාම ඒගොල්ලෝ වෙන අනේ මට මේ බලලා මේක හොඳයි ඔයගොල්ලෝ අපව අරන් යන්න කියලා දෙනවා දැන් අරන් ගියොත් ඒගොල්ලෝ මේ වෙලාවේ ඔබ පවුම ගත්ත කීන දේ කාලේ ගත්තේ 20,000ටද 20,000ට 30,000ටත් ගත්තා ඇති මෙතන නෑ
1: ඔව් නේද
0: දැන් කොහොමද 1,3,4ව පවුමට ගෙවනකොට ආස හිතෙන් නැද්ද යන්න යන්න ළඟම තියෙන Vogue Jewelers ශාඛාවට යන්න ළඟම තියෙන බ්‍රාන්ච් එකට යන්න 29 වෙනිදාට කලින් යන්න ඉතින් නැත්තම් ඉතින් පරක්කු වෙලා කියලා වැඩක් නෑ තව තියෙනවා
1: තව
0: එනවා ඉතින් මේ වෙන ලිස්ට් එකක් කියලා වැඩ කුලියක් නැතුවම තෝරාගත්ත වලලු වලට සහ චේන් වලට ලොකු වාසියක් වැඩ කුලිය නැතුව දෙනවා සමහර ඒ කියන්නේ රත්න වටිනාකමට
1: යා ඒකනේ
0: ගෝල්ඩ් වලට විතරක් ගෙවලා ගන්න වැඩ කුලිය ගෙවන්න ඕනේ නැහැ කියලා කියන 29 වෙනිදා දක්වා පමණයි
1: හරි
0: 29 වෙනිදා දක්වා පමණයි අර දියමන්ති කතාව විශ්වාස කරගන්න බෑ නේ තාම මටත් බෑ මාත් කෝල් එකක් දෙනවා ඔබත් කෝල් එකක් දෙන්න 0112 414යි 414 කොහොමද හන්නකො මේ දියමන්ති එතකොට මේ වර
1: මැණික්
0: ගල් අල්ලපු ආභරණ ගත්තාම රුපියල් 40,000 කෝයි 70,000 වවුචර්ස් දෙන්නේ කොහොමද කියලා අහගන්නකො ඒක අහලා කියන්නකො මට
1: ඒක නම් සර්ප්‍රයිස් ලයා
0: මොනම කරන්නේ ඇත්තට මේක අහන්න වටිනව නේ එහෙම කොහොමද
1: ඒක ඇත්ත
0: හරි නේ අපි කිව්වා අපිට දෙන්න මේ අපිට දෙන්න එනත් තමයි
1: ඩීටේල් එක එහෙම නේද
0: ඕ 40,000 කෝ හරි හැබැයි ඉතින් මොකුණත් 29 වෙනිදානක විතර එක මතක තියාගන්න
1: ඕකේ මේ වගේ සීතල කාලගුණික තත්වයකදී අපි ඔෆිස් එකේ මැදිරියට වෙලා අපිට බෑනින්
0: මොකද සීතල මේ AC දාලා තියෙන සීතල මේ කාලගුණික තත්ත්වයක් නේ මේ AC එක දාලා 17 සීතල කාලගුණික
1: තත්ත්වයක් එළියට වැසි බර තියෙනවනේ දැන් ඒ වෙලාවට ඇත්තටම මමයි අරවින්දයි අපි හරි අපිට හරි දුකයි අපි මැදිරියක් ඇතුලේ තනි වෙලා ඉන්නේ අරවින්ද අපිට මේක ඇතුලට කෑම බීම
0: තේ තනි වෙලා කොහොමද මේ අපි දෙන්නෙක් ඉන්නවනේ 10 දෙනෙක් ඉන්නවගෙන මං ඉන්නකොට නංගි
1: හරි මොනවද මේ කියවන්නේ
0: තනි වෙලා
1: කලාත්මකව ඉදිරිපත් කරන්න දෙන්නකෝ
0: කලාත්මකව හිටියට දෙන්නෙක් ඉන්නකොට ඉතින් තනි වෙලා ගන්නවා
1: ආදර එකක් ඉතින් අපි මේ මැදිරිය ඇතුලේ තනි වෙලා ඉන්න මේ මොහොතේ සමහරකට ඔබ ගෙදර උණුසුම්
0: ඉතින් දැන් සිතාරත් ඇවිල්ලා නිවුස් ඉඳන් කියලා කියන්නේ තනි වෙලා කියන එක මම මේ අර ගොඩක් තේරුම් ගන්න හදන්නේ.
1: මේ
0: වෙන එකක් කියනවා.
1: සල්වත්ත කිරි මාරයි. නියමයි.
0: නියමයි.
1: මරු.
0: එල.
1: එල එල.
0: එල කිරි. එල ෆවුස්. අපේ රටේ නිෂ්පාදනය. ඒගොල්ලෝ ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් විතරක් නෙමෙයි හදන්නේ.
1: හරි.
0: ඒගොල්ලෝ
1: non-fat.
0: ඒගොල්ලෝ යෝගට් හදනවා.
1: අයිස්ක්‍රීම් හදනවා.
0: ඒගොල්ලෝ අයිස්ක්‍රීම් හදනවා.
1: හරි.
0: කල්පනා කරලා බලන්න.
1: පොඩක් පොඩක් හිතලා බලන්න.
0: පොඩක් හිතලා බලන්න.
1: දවල බටර්
0: හදනවා. බටර් හදනවා.
1: ගී හදනවා.
0: ගී හදනවා. සින්දු කියනවා. සින්දුත් හදනවා.
1: යා. කාලා බලන්න.
0: කාලා බලන්න.
1: කාලා බලන්න.
0: බිස්නස් එකක් වෙන්න බෑ මෙතන.
1: පැල්වත්ත නාමය අපේ
0: කිරිසන් නාමයයි. හරිද?
1: පොඩක් හිතලා බලන්න.
0: පොඩක්.
1: රයිට්. අනේ මේ කතාව ඇතුලේ මට මදකුණු උගලගේ වයිෆ් හරිද? මේ ඊයේ පෙරේද
0: මට මඩක්
1: නැහැ
0: නේ.
1: කියුට් ස්ටෝරි එකක්, කියුට් එකක්.
0: දැන් ওই කතාවෙන් මට දෙයක් ලැබෙනවද?
1: නෑ, ඔයාට ලැබෙන්නේ
0: නෑ. දැන් ওই කතාවෙන් මගේ වයිෆ්ට දෙයක් ලැබෙනවද?
1: නෑ, යාට ලැබෙන්නේ නෑ. හැබැයි මට දෙයක් ලැබෙනවා.
0: මොකද්ද ඔය ලැබෙන්නේ?
1: මට නිකන් පොඩි හීනියට සතුටක් ලැබෙනවා.
0: මිනිස්සුන්ට මඩ ගහන එක ඇතුලේ. ඒක තමයි වාගේ සතුට. සතුට
1: ඒකද?
0: බාල සතුටක්. ගෙනියන්න. ඉදිරියට ගෙනියන්න.
1: හරි, පැල්වත්ත කිරි අපේ කිරි සන්නාමයයි. හරි, ඒක මතක තියාගන්න. අපේ රටේ කිරි එක මාකට් එකේ හොඳම ප්‍රයිස් එක, අඩුම ප්‍රයිස් එක තියෙන කිරි එක තමයි පැල්වත්ත. ඒක වෙනම කතා. උගලේ වයිෆ් මට කියනවා, "හඩේ නංගියේ මේ පොඩ්ඩක් ඇලුමැක්ස් එකට යන්න." මං කෝ හා, කිය උගලගේ ගෙදර මොනවා හරි
0: වැඩක්. තේරෙන දිරිතින් මේ මනුස්සයා කතා කරන්නේ
1: නැහැ.
0: මේ මනුස්සයා ඉංග්‍රීසි කතා කරලා බැලුවා. තේරෙනවද?
1: හරි හරි.
0: ට්‍රිපල් ඩෝ ෆ්‍රිජ් කියා ගන්න බැරි ගෑනිත් එක මොන ඉංග්‍රීසිද?
1: ඊට පස්සේ මං ඒ අක්කී ඔයගලගේ ගෙදර කන්ස්ට්‍රක්ෂන් මොකක් කරේ. අනේ නෑ නංගී, මට මේ වලන් ටිකක්. මං කියෝ, අර අපි ඇලුමිනියම් ඇලුමිනියම් කියනවනේ, එයාට හදිස්සියේ වලන් ටිකක් ගන්න ඕනි කියලා එයා යන්න හදනවා. කියන්නේ
0: හරිම funny. හරිම විහිළුයි.
1: මං යාට ගා ස්ටොප්, අක්කී ස්ටොප්. ස්ටොප් කියලා මම බලන්නවත් ගතේ.
0: ඔකේ.
1: කමට
0: මං දවසක් ඔකලගේ තාත්තර යම්මන ගිහර කීප ගන්න ඉඳලා ඉඳලා ආපු වරන් ආ. අයියෝ අයියෝ.
1: මං ගායි හැමනේ
0: මේ. ඒ මේගොල්ලගේ තාත්ත දවසක් ගියානේ. ඇලුමිනියම් මලම්පිකම් අරන් එන්න කියලා ඇලුමෙක්ස් එකට ගිහිල්ලා. පෙරලනවා එතන තියෙන ඒවා.
1: අපි තාත්තේ කන්ස්ට්‍රක්ෂන් වැඩවලට යන්නේ.
0: අපි තාත්තේ කන්ස්ට්‍රක්ෂන් වැඩවලට තමයි මලම්පිකම් හොයන්නේ නැත්තේ.
1: අපි තාත්තේ කෙලින්ම තාත්තර ඕන තරම් තැන් ගිහින්
0: ඇලුමෙක්ස් එක ගිහලා මුට්ටි නැද්ද කියලා.
1: දුවට මේ ඔෆිස් ගිනියන්.
0: පුතා මුට්ටි තියනවද මේ ඇලුමිනියම් එකේ? මුට්ටි තියනවා, ඇලුමිනියම් මුට්ටි. අපේ දුවට හරියට ඕන වෙනවා මුට්ටි.
1: ඔෆිස් එකේ වැඩවල.
0: ඔෆිස් එකේ හැම මිනිහටම මුට්ටි අල්ලගෙන.
1: ඔකේ ගයිස්, අපේ තාත්තිනම් සාමාන්‍යයෙන්
0: අපේ දයන් ඇලුමිනියම් එකේ.
1: හරි.
0: ඇලුමිනියම් වලම් මුට්ටි හట్టి නැහැ. මේවා තියෙන්නේ කන්ස්ට්‍රක්ෂන් වැඩවලට අවශ්‍ය කරන දේවල්. මේ දොරවල් වල ෆ්‍රේම්. ආ, අපි කියන්නේ ඔළුවහව. ඊළඟට ජනෙල් ෆ්‍රේම්.
1: හරි.
0: ඒවා ඔක්කොම ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකට හදපු, ඉන්ටර්නැෂනලි සර්ටිෆයි කරපු ඉංජිනේරුව ඉහලින්ම පිළිගන්න ඇලුමිනියම් වල කන්ස්ට්‍රක්ෂන් වලට නම් කරපු මටීරියල් තියෙනවා. හැම ඇලුමිනියම් එකකින්ම කන්ස්ට්‍රක්ෂන් කරන්න බෑ. ඔය අහන මහර බිත්ති වලට හේතු වල දෙන පටි අරන් ගියා කියලා ඒවෙන් කන්ස්ට්‍රක්ෂන් කරන්න බෑ. කන්ස්ට්‍රක්ෂන් වලට ගන්න ඇලුමිනියම් වලට ලෝකය පිළිගත්ත ප්‍රමිතියක් තියෙනවා. ඇලුමෙක්ස් වැඩ කරන්නේ ඒ ප්‍රමිතිය කියන සීමාව ඇතුලේ.
1: හරි, නියමයි.
0: ලාභ ගන්න නම් ක්‍රම වුණ තරම් තියෙනවා. ඒ වගේ බාල වැඩ කරන්නේ නැහැ. ඒ වගේ බාල වැඩ ඇලුමෙක්ස් එකට කරන්න ඕනෙත් නැහැ. ඒගොල්ලෝ හදාගත්ත රෙපියුටේෂන් එක ඒ තරම් ලස්සනයි. ඒගොල්ලන්ගේ හැම ප්‍රොඩක්ට් එකක්ම සර්ටිෆයි කරලා තියෙන්නේ. කොලි කෝට් කියයි, කොල නෝට් කියයි, කොලි කෝට් සීසයිඩ් කියයි. මේවායි තේරුම් අපි දන්නවා. මේ ඩියුරබිලිටි ගැන කතා කරන්න. කොලි කෝට් සීසයිඩ් අවුරුදු ගණනාවක් මුහුද අද්දර කන්ස්ට්‍රක්ෂන් වලට පාවිච්චි කළා. ඔබට බලාපොරොත්තු වෙන ප්‍රතිඵලේ ගන්න පුළුවන්. මොහොතයිනේ වැඩ කරනකොට දන්නවනේ. ඕන එකක් මලකට කනවා.
1: හරි.
0: කොටින්ම මලකටත් මලකට කනවා ඒක. තේනවා?
1: ඔව්, ඒක හරි.
0: ඒකට ඇලුමිනියම් වලට යන්න ඕනේ. ඒක හොඳයි, ඒ ඩිසිෂන් එක. හැබැයි ඒ කරලා කොහේ හරි තියෙන අඩුවට තියෙන ඇලුමිනියම් එකක් ගෙනල්ලා හයි කරලා අත්‍තරර ඇලුමෙක්ස් හදාගත්ත ප්‍රමිතියේ ඒක තියෙයි කියලා නම් හිතන්න එපා. මුලින්ම යන්නේ ඔය ගොඩාක් ඒවා ලස්සනට පාට කරනවා අපි කියන පවුඩර් කෝටින් කියලා.
1: හරි.
0: ඔබ දන්නවද, ඔය පවුඩර් කෝටින් සෙල්ලම මේ ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රියක ඉන්න ගොඩාක් අයට හරියට කරගන්න දන්නේ නැහැ. ඒකනේ සුදු පාටට අරන්ගෙන පවුඩර් කෝටින් ඇලුමිනියම් කෑල්ල මාස 5ක් අය කරනකොට කහපාට වෙන්න පටන් ගන්නවා. එහෙම කහපාට වෙන්න බෑ. ඔබ හිතනවද දන්නේ නැහැ, කහපාටන එක ඉතින් එහෙම තමයි. සුදු කාලයක් ඇද්දි කහපාට නෑ නෑ. එහෙම වෙන්න බෑ.
1: සුදු නම් සුදු.
0: සුදු නම් සුදුනේ.
1: ඒකනේ.
0: රතු නම් රතු. පෞඩ කෝටින් එක කොලිටියම ගොල්ලන්ගේ ඒක නොය කොල්ලි කෝට් කොල්ල නෝට් ගකා
1: දෙන්නේ
0: කොල නෝට් සාතිකය දීලා තියෙනවා ඒගොල්ලන් ගැන ඇනුඩයිසිං එක ඒකේ පෙනුම අවුරුදු 23 ගානක් තියෙනවා
1: 25ක් තියෙනවා ඒ විදිහටම කියලා
0: සර්ටිෆයි කරලා තියෙනවා හරිනේ ඉතින් මේ වැඩක් කරනකොට හොඳ දේවල් අරගෙන එකපාර වියදම දෙකක් දෙපාරක් වියදම් කරන් තියාගන්න එපා කරනවා නම් වැඩේ එකපාර හරි මටීරියල් එක දාලා කරගන්න නේද බබත් සතුටින් බබාගේ අම්මත් සතුටින්
1: තාත්තත් සතුටින් දැන් ඔගලගේ ගෙදර සිවිලි මේ සමහරක් විට මීයෝ දුවනවා ඇති. කලවැද්ද දුවනවා.
0: අපේ පැරලල් සීලින් නැන්නේ
1: තියෙන. උගුඩු අපේ දුවනවා. තාට බඩ දාඩ බඩ ගාලා සද්දේ පා වෙනවා සමහරකට උඩ ගිහිල්ලා ඇරෙන්නේ අරවින්ද. මං හිතේ එහෙම සීලි මං ගහ ගන්න ඕනේ දැන් නම්. ස්ට්‍රිප් සීලින් එකක් ගහගත්තා නම් හරි නේ. කලර් අප් වලින්. ඒතර ඒ ගානේ පාව හැබැයි ඒගොල්ලෝ කොහෙද ඉන්නේ?
0: උගුඩු උදාගමන් දාලා දාන්නේ නැහැ කියන්නේ.
1: කලවැද්ද ඉන්නවා.
0: නේද? කලවැද්ද මං හිතන්නේ ආදර්ශ ගම්මානයක් හදාගෙන.
1: හදාගෙන තන.
0: වාගේ තියෙන අර පරණ ක්‍රමයට ගහව සීලි මන්ද? අපෝ ඒගාරේ
1: පෙනුමත් කැතයි
0: සහ ඒ පාත වැඩිනේ
1: ඌ
0: උඩ පැල්ල අල්ලන්න පුළුවන් උසින්ද තියෙන්නේ
1: නෑ ටිකක් උසයි ඒ උනාට ඉතින් මදි අරක හිතන්නකෝ වහල ගානටම ආව නම් කොච්චර ලුක් එකක්
0: එනවා වහලට සමාන්තරව ගහන්නේ පැරලල් සීලින් ඔකට ෆිනිෂින් සීලින් කියනවා පැරලල් සීලින් කියනවා මොනවාකවත් දන්නවනේ සීලින් මොකද්ද කියලා ඕක ඉතින් ලස්සනම ලස්සන ඔකට ලී පෙනුමට යටින් ලී ටික ගෙවුවාම තමයි
1: හැබැයි ඔකට ලී දැම්ම
0: පරාලෙට උඩින් වහලට යටින් ඔටික වදින්න ඕනේ
1: ඕකේ
0: ඉතින් ගොඩක් අය ඔක ලීවලින් කරන්න ගිහලා ගොඩාක් ඉතින් ප්‍රශ්න ඇති කරගෙන තියෙනවා. ගොඩක් අය ලීවලට අහු වෙනවා. ඒ තමයි පළවෙනි මේක.
1: හරි.
0: ලීවල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ලීවලට අපි අහු වෙනවා. ලී හොඳයි තමයි එල්ලා එල්ලා මහත්තයා කියලා දෙනවා. අපි යනවා අවු වරනකට කාලය කරන දා එල්ලා තමයි දීලා තින්නේ. එල්ල ගුල්ල ගහනවානේ.
1: හරි ඕකේ.
0: ඉතින් අර චූටි චූටි බිත්තර වගේ ඒවා කර ගාලා හැම තැනම ගෙදර වැටලා. හැමදාම උදේට බලනකොට ඒවා ගම ගේව වැටලා. ගුල්ල කන්න ගත්තාම අම්මෝ ඌට රජමගුල් පාටි දාන් කන්නේ ඔය එක.
1: පාවු ඉතින් කොච්චර වියදමක් කරලාද ඔහොම සිරිමක් ගහගන්නේ නේ
0: නෑ මේක හදිස්සියවත් ඒ ලී මාරු කරලා වෙන ලීයක් ගහන්න ගිහින් හෙන්න යුද්ධයක් ඒක ෂීට් එක ගලවලා නාට්‍ය පටන් ගන්න ඕනේ ඉතින් දවස් ගානක නැටුමන් මේ පොඩි වැඩේට ඔය ප්‍රශ්නේ කලරප් ගියා නම්
1: හරි
0: කලරප් ඔබට ගේනවා ඒ සිවිලිමම කොස් පාටට බුරුත පාටට තේක්ක පාටට
1: බුරුත තේක්ක පාටට
0: මොන තේක්කද
1: බුරුත තේක්ක
0: බුරුම තේක්ක මේක පරම්පරා ගානක් තියෙනවා ඔබට ඕනේ එහෙම ගන්න අපි මේ දැන් ගන්නේවා දැන් මේ එහෙම සල්ලි නැහැ නේ තුන් හතර ගමන කරන් ගන්න එක හැම එකම මොකක් හරි ගමන නැහැ පරම්පරා ගානක් තියෙනවා ගන්න ඕනේ පරම්පරා දෙක තුනක්වත් යන්න ඕනේ. එතකොට මේ වියදම එකපාරයි.
1: රයිට්.
0: වියදම කියන එක දැන් අපි දෙපාරක් කරන්නේ. අපි දෙපාර තුන් පාර කරන්න වෙන ඒවාට අපි වියදම් කරන්නේ.
1: Yes.
0: One shot knockout. colorup.lk.com. ඒක තමයි සයිට් එක.
1: හරි.
0: ගිහින් බලන්න. ඒගොල්ලොන්ගේ වහලටත් මාර සොලියුෂන් තෝ ගැතියි නෝ. ඒගොල්ලන්ගේ ස්ට්‍රිප් සීලින් එක චෙක් කරන්න. ඔබ ආසයන ෂුවර් ඒකට.
1: ඔය සමනින් කාගේල්ස් ෆුඩ්ස් ඉති ගියාම ඔයාව වැඩියෙන් ඔයා ඉන්න කැමති ඒරියා එක මොකද්ද මම නම් අර චීස් තියන හරිය ඒ හරිය තමයි මම වැඩියෙන් ෂොප් කරන්න කැමති ඔයා හාල් තියන හරිය
0: නේ හාල් තියන හරිය මොකද අපි මම හාල් තියන හරිය ඉන්න කියලා
1: හිතුවා
0: ඒ වටේ එහෙන විහිළුවක් කරන්න වගේ ආසන්න හාල් වෙවි ඉන්නවා ඒ වගේ
1: මං ඇහුවේ ඉතින්
0: අනේ මිස් මේ තරමට ඉදිමෙන් නේද
1: ඔයා මොනාද තියන්නේ ඔයා නිකම් වියලි ආහාර තියන හරියද ඉන්නේ
0: වියලිය මං ඉන්නේ පළතුරු සෙක්ෂන් එකේ
1: පළතුරු සෙක්ෂන් එක ආ ගුඩ් ගුඩ් ගුඩ්
0: ග්‍රේප්ස් ස්ට්‍රෝබෙරි ඒ තමයි මගේ ගොඩක්ම
1: මම පොඩක් අර තින් කිරි ආශ්‍රිත නිෂ්පාදන තියන හරිය තමයි මම වැඩිපුර හරි ඕකේ ඉතින් මං නිකන්
0: චීස් වල කෑදරයි නේ
1: කෑදර නෙමෙයි ආසයි
0: ආසයි නෙමෙයි කෑදරයි නේ
1: කෑදරයි කියන්නේ
0: බඩජාරි
1: පෙරතයි කෙනෙක්
0: බඩජාරි කෙනෙක්
1: යා බඩජාරි හරි
0: දුවා කතාව කියන්නකෝ කතාව දිග වැඩි
1: ඕකේ දැන් ඉතින් අපි මම මේක නිකන් උගලන්න කිව්වේ ඇත්තටම එහෙම තියෙන අපි ටිකක් වෙලා නතර වෙන තැන් තියෙනවා කාගිල්ස් ෆුඩ් සිටි ගියාම ඒ කියන්නේ ෂොප් කරලා මේ හදිසිය යන්නවෙ හැබැයි ඔය පළතුරු සෙක්ෂන් එකේ ටිකක් වෙලා ඉන්නවා ඉතින් බලලා මා ස්ට්‍රෝබෙරිස් උත් තියෙනවා මේවා තියෙනවා
0: මම ගිහින් බලනවා අලුත් චිප්ස් ಜಾති ඇවිල්ලා තියෙනවා
1: ආ යස් ඒකත් හොඳයි
0: එක
1: ಜಾති
0: තියෙනවා එක ಜಾති චිප්ස්
1: එනවා දැන් ඒවා තියෙනවා ලංකාවෙත් හදනවා තියෙනවා මාර රහය ඒවා
0: ට්‍රයි
1: කරලා බලන්න යස්
0: ඔව්
1: ඉතින් අර ඒ නිදහස තියෙනවනේ මොකද කවුරුත් ඇවිල්ලා ආ මිස් දැන් ඔයා මේ පැය භාගයක් විතර නේ කාගිල්ස් ෆුඩ් සිටි ඇතුළේ
0: ගන්නවා නම් මිස් ගන්න
1: එලිඩන් එලිඩන් මොකද මේ
0: ඔව් වැඩි වැඩි හිටියා ඇතුළේ කවුරක් කියන්නේ නැහැ එහෙම අපිට ඕන් තරම් වෙලා හිටියයි.
1: යස්.
0: මහත්තයා වුණා බැලුවේ කවුරුත් අහන්නේ. මං අසන එහෙම අහනවා.
1: ඒක කරදර.
0: මම බලන්නේ මොනවද කියලා මං කාටවත් කියන්න ඕනේ නැහැ. මට ඕනේක මං බලන්නේ.
1: ඒකනේ.
0: මහත්තයා මොනවද බලන්නේ? මට ඕනේක බලන්නේ මොකද? කාටවත් කියන්න ඕනේ නැහැ.
1: ඒ ඔක්කොමත් දීලා, ඒ ඔක්කොම සතුට ඔක්කොම දීලා, ඒ සිත් දීලා ඔක්කොම දීලා අපි බඩු ගන්න යනකොට අපිට ඒ හම්බ වෙන එක කියන්නේ ගාන කියනෝනේ.
0: ඔබ චෙක් කළා නෑනේ. ඔබ චෙක් කරන්න ඔබ ලාබයි කියලා හිතන් ඉන්න තැනයි කාගිල්ස් එකේ බඩු ලිස්ට් එකේ ගාන චෙක් කරන්නකො. ඔබ චෙක් කළා නෑනේ ඔය.
1: අපි එහෙම කතා කරමුද? චෙක් කළ ඉවරලා ඊළඟ දවසේ
0: චෙක් කරමු අපි. අපි චෙක් කරමු. කාගිල්ස් එකේ එළවලුයි එළියේ කොහේ හරි එළවලුයි.
1: හරි.
0: 90ක් දුරට කාගිල්ස් එකේ ගාන අඩුයි. ඉඳලා හිටලා එකක් දෙකක් එහෙම එහෙම වෙන්න පුළුවන්. ඒක මම නැහැ කියන්නේ. නේද? ඉඳලා හිටලා එකක් දෙකක් එහෙම එහෙම පොඩ්ඩක් කාගිල්ස් එකට කොහේ හරි අඩු වෙන්න පුළුවන්. හැබැයි බඩු ලිස්ට් එකෙන්ම ගණන් ඇදුවොත් no chance කාගිල්ස් එක තමයි අඩු. කරන්න දෙයක් නැහැ. ඉතින් ඒගොල්ලෝ හදාගත්තද?
1: ඒක හරි.
0: නේද? බොරුවට ඉතින් තර්ක කළා
1: නේද? තර්ක කළා වැඩක් නැහැ. ඉතින් ඔබත් ඒක බලන්න. අපි කියන
0: එක වැඩක් ගන්න. බල බල ඉන්න දෙයක්වත් නැහැ ඔය හැටිට. එතකොට දැන් අපි
1: ගණන් Horizon campus එක ගැන කතා කරලා අපිට සමු ගන්න වෙනවා අද දවසට.
0: ඉතින් Horizon campus එක ගැන අදත් මං හිතුවා මේ අද තාපෝ කන්ද අපි කතා
1: කරමු. මොන ෂේත් ගුරුවරුන් මෙහි කරන එක ගැන අපි පොඩ්ඩක් කතා කරමුද? මොකද අපේ රටේ මේ මේ ගුරුවරු එක් ගුරුවරයෙක් වෙනවා කියන එක ලේසි නෑනේ. අරින්ද හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. ඔක්කොම ක්වොලිටීස් තියෙන්න ඕනේ. ඒ අතර හොඳ අධ්‍යාපනයකුත් තියෙන්න ඕනේ. හොඳ ඩිග්‍රී එකක් දාගන්න ඕනේ. ඒ වැඩේට නියම තැන තමයි Horizon campus එක කියලා කියන්නේ.
0: Horizon campus එකේ ගුරුවරයෙක් වෙන්න දෙන උපාධිය නිකන් උපාධියක් නෙවෙයි.
1: හරි.
0: ඒක ගෞරව උපාධියක්.
1: ඕකේ.
0: ගෞරව උපාධියක ලෙවල් එක අපේ තියෙනවනේ SLQF ශ්‍රී ලංකා ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එකෙන් බලනකොට බැචලර්ස් ඔෆ් এডুকেෂන් කියලා දෙන ගෞරව උපාධිය ලෙවල් 6 වල
1: තියෙනවා.
0: අනිත් අපි දන්න කියන ඉන්ස්ටිටියුට්ස් හැම එකකම දෙන්නේ ලෙවල් 5. එකට වඩා එකක් පල්ලයකක් දෙන්නේ. ඒ එකක් උඩ එකක් ගන්න පුළුවන් කම තියෙනවා. ඒකක් පල්ලයකක් ගන්න.
1: ඒකනේ.
0: ඒක Horizon campus එකෙන් අනිවාර්යයෙන්ම ගන්න.
1: හරි.
0: ලස්සන campus එකනේ. හරිම ලස්සන කැම්පස් එක. කැම්පස් යන ආසහිතන කැම්පස් එක. කැම්පස් යනවා කියලා කටපුරා කියන්න හිතන කැම්පස් එක. ඒ තමයි වටපිටාව.
1: ඕකේ.
0: මාර්ග විස්තරේ ලස්සන දෙන්න ඕනේ. සද්දන්ත විශාල ගහක් වල තියෙනවා. ඒකේ මුදුම කලෙලියක් එනවා ඒගොල්ලන්ගේ යුනිවර්සිටි එකට.
1: හා ඕකේ.
0: හරි ලස්සනයි. විනය මෙමය. ඩිසිප්ලින්. ඩිසිප්ලින් කොර. ඩිසිප්ලින් කොර. මොන නිදහස තිබුණත් විනය ඇතුලේ නිදහස.
1: yes.
0: විනයානුකූල නිදහස. එහෙම තමයි අපි ඉගෙන ගන්න. වල්බూరు නිදහස වැඩක් නැහැ. ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකක් අපිට ඕන ඩිගාවන් නටන්න පුළුවන් මේක තුළ නැහැ. ඔබට නිදහස තියෙනවා. හැබැයි ඔබ ඩිසිප්ලින් ශිෂ්‍යෙක් වෙනවා.
1: හරි.
0: විනයානුකූල දරුවෙක් විදියට ඔබට නිදහස භුක්ති විඳින්න ඕන තරම්
1: අවස්ථාව තියෙනවා.
0: අවස්ථාව තියෙනවා, තැන් තියෙනවා, දේවල් තියෙනවා.
1: ඕකේ.
0: මේ කැම්පස් එකට ගියාම නිකන් කොහොම හරි තල්ලු කරලා ඩිග්‍රියක් ඔළුවේ ගහන්න නෙමෙයි
1: හදන්නේ.
0: එතන හදනවා මිනිස්සෙක්. දරුවෙක් චරිතයක් චරිතයක් හදලා එවන්නේ ඩිග්‍රියක් තියෙන චරිතයක් කපලා හදලා එවන්නේ.
1: ඕ
0: ඕ ඒක කරන්න Horizon campus එකට
1: පුළුවන්
0: කම තියෙනවා. ඉතින් මේ මේ ඩිග්‍රිය ගැන මම පොඩි දෙයක් කියන්නම්. මේ තමයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය තියෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් ප්‍රථම සහායකම ගෞරව උපාධිය. අධ්‍යාපන වේදී ගෞරව උපාධිය. මේ ගෞරව උපාධිය ඕනම රජයේ පාසලකට appointment එකක් ගන්න පිළිගන්නවා. ඕනම ජාත්‍යන්තර පාසලක appointment එකක් ගන්න මේ ගෞරව උපාධිය ඉහිලිම පිළිගන්නවා. මේ රටේ විතරක් නෙමෙයි මේ ගෞරව උපාධිය ඕන රටකට ඔට්ටුයි.
1: right.
0: Horizon campus එකට කතා කරන්න ආස හිතුනේ නැද්ද? කූරුවරෙක් වෙන්න හීන දැක්කම මේවා තමයි පාත්වෙස්. යනවා නම් කෙරෙනවා නම් ඕන් තැන මේ නම්බරේ 011 773 7000 ජය වේවා.
1: සුබ දවසක්.
0: වෙලාව ගියා.
1: දැන්
0: කියලා?
1: දැන් 10:18යි.
0: 10යි විනාඩි 18යි. මං අරවින්ද.
1: ආශාරයා සුබ දවසක්.
2: රොක් වෙමු සියතට.
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
3: ඉතුරුම් ගිනුමකට 7%ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011 2200 200. Fitch ratings A- LKA Outlook stable. ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: අප පසු උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්නා 0111 544 5000
6: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබු ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
7: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට

0: සියත අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM
1: උදේ 10 විනාඩි 20යි දැන්
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

0: किया था। टॉप स्टोरी।
1: බගා හානි සිදු වූ ගොවීන්ට දැනුම් දීමක්. අධික වර්ෂාව හේතුවෙන් හානියට පත් වගාවන් සම්බන්ධයෙන් ඉදිරි දින 14ක් තුළ සියලුම ගොවීන් විසින් දැනුම් දිය යුතු බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එහි සභාපති පේමසිරි ජාසිංහාරච්චි පැවසුවේ ගොවීන් විසින් තමන්ට අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථානවල පවත්වාගෙන යනු ලබන හානි දැනුම් දීමේ ලේඛනයේ එම හානි වාර්තා කළ යුතු බවයි. අනතුරුව වගා හානි තක්සේරු කරනු ඇති. ඒ අනුව සිදු වී ඇති හානි සලකා බලා හෙක්ටයරයක් සඳහා රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා වී බඩිරිඟු, අර්ථාපල්, සෝයා, මිරිස් සහ ලොකුලුණු යන වගාවන් සඳහා වන්දි මුදල් නිදහස් කරනු ලබනවා. මේ සඳහා ගොවීන්ගෙන් කිසිදු රක්ෂණ වාරික මුදලක් අයකර නොගන්නා බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ. මොහොතෙන් එතර ජීවත් වන ද්‍රවිඩ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සෑම විටම සහයෝගයෙන් පෙනී සිටින බව තමිල්නාඩු මහ ඇමති ජෝෂප් විජේ චන්ද්‍රසේකර් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සිය එක්ස් කිනම ඔස්සේ සටහනක් තබමින්. මුල්ලි වයිකාල්හි මතකයන් සිය හදවත තුළ රැඳී පවතින බවද ඔහු ප්‍රකාශ කළා.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතර.

0: සියතෙ
1: මහන්න
2: අනුග්‍රහය
0: රුපියල් දහසක මූලික තැන්පතුවකින් අරබන්න වාර්ෂික පොලිසියට 4.5 සපල පොලිසියට 4.9 සර්වෝදය ඩිවලොප්මන් ෆයිනන්ස් පැංචා ඉතුරුම් ගෙනුමක් අදම අරබන්න අමතන්න 13.9
3: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
0: රුපියල් දහසක මූලික තැන්පතුවකින් අරබන්න වාර්ෂික පොලිසියට 4.5 සපල පොලිසියට 4.9 සර්වෝදය ඩිවලොප්මන් ෆයිනන්ස් පැංචා ඉතුරුම් ගෙනුමක් අදම අරබන්න අමතන්න 13.9
3: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB-

0: රැපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාවල යන්න ඇයට ඉදහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
3: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: ඔබේ ව්‍යාපාරය ඊළඟ පියවරට ඔසවා තබමු. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනන්ස් ගෙන එන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සේවාව යටතේ ඔබගේ සිහින හඹා යන්න අපි අත්වලක් වෙන්නම්. පිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනන්ස් PLC. අමතන්න 13:19.
5: තාත්තේ මෙන්න ඔය අයියා කියන සින්දු වෛරල් වෙලා.
6: දුවේක Facebook එකට දැම්මද?
5: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
6: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
7: සීත Voice of Family.
8: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
9: මේ කතාව පටන් ගන්නෙ රුකාන්තගේ
10: සුවඳ දෙන මල් වනේ.
9: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි
11: කුමාරයා.
9: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
11: ගැහෙනවා.
9: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
12: එක්ස්ට්‍රා ෂොට්ස් සජීවී ප්‍රසංගය සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
13: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
12: මාධ්‍යනුග්‍රහය සියත TV සියත FM
14: 98.2 98.4.

0: මතකෙ නැන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතිය.

උදේ 10 විනාඩි 48යි දැන් වෙලාව බොහෝ දෙම්ම එක්කගෙන යන්න හදන්නේ තිලකවර්ධන සෙලියුල එක පැත්තට. දැන් ඔබට දවස ගානේ මම මතක් කරනවානේ ක්‍රෙඩිට් කාඩ් එකක් නැහැයි කියලා ඔය හිතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක ගන්න එක එහෙම නැත්නම් දැනට පාවිච්චි කරන ෆෝන් එක අප්ග්‍රේඩ් කරන වැඩේ මේ කල් දාන්න එපා. අපිට දැන් ඔප්ෂන් එකක් දීලා තියෙනවා තිලකවර්ධන සෙලියුල එකෙන්. ඔබට පුළුවන් දැන් මේ ක්‍රෙඩිට් කාඩ් තිබ්බත් නැතත් තිලකවර්ධන සෙලියුල එකට ගිහිල්ලා ඔබේ හිතේ තියෙන ෆෝන් එකේ ගණන් 30% ඩවුන් පේමන්ට් විදියට දාන්න. ඊට පස්සේ මාස 24ක් යනකම් ඔන්න ඔබට පුළුවන්කම තියෙනවා දැන් ගෙවාගෙන යන්න. වැඩේ කරන්නේ මෙහෙමයි. මුලින්ම යන්න තිලකවර්ධන සෙලියුල එකකට ගිහිල්ලා මේ යනකොට මතක් කරලා මේ ඔබත් එක්ක එකගෙන යන්න ඔබට ගැරන්ටර් කෙනෙක්. ඒ කියන්නේ ඔබ වෙනුවෙන් අත්සන් කරන්න කෙනෙක්. මෙයා තමයි මගේ ගැරන්ටර්. දෙන්නගෙම ID cards අරගෙන යන්න. ඒ වගේම මේ එක්කන් යන කෙනාට ඔබටයි දෙන්නටම මේ වයස අවුරුදු 21කට වැඩි වෙන්න ඕන. ඒක තමයි තියෙන එකම කොන්දේසිය. ඊට පස්සේ ඔබට ෆෝන් එකක් තෝරගන්න. ෆෝන් එකේ ගානින් ඩවුන් පේමන්ට් එක 30%ක් දාන්න. ඊට පස්සේ ඉතින් මාස 24ක් යනකම් ඔබට ගෙවාගෙන යන්න තමයි තියෙන්නේ. දැන් මේ ගෙවාගෙන යන ෆෝන්ස් දෙනවා කියවම ඔබ හිතයි මොන හරි ස්මාර්ට් ෆෝන් ටිකක් ඇති කියලා. ගිහින් බලන්න තිලකවර්ධන සෙලියුල එකකට ඔබ ලංකාව ඇතුලේ මොනවාද ජනප්‍රිය Android ෆෝන්ස් තියෙන්නේ, වගේම ලෝකෙ මොනවාද පිළිගත් මේක තමයි සුපිරිම බ්‍රෑන්ඩ් කියලා තියෙන්නේ. ඒ හැම එකක්ම ඔන්න තිලකවර්ධන සෙලියුල එකට ගියොත් ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. කිරිබත්ගොඩ වත්තල කඩවත ගම්පහ ඡායල එතනින් එහාට නිට්ටබුව ඊපස්සේ මහනුවර කුරුණෑගල මේ හැමතැනම තිලකවර්ධන සෙලියුල එකකට ඔබට යන්න පුළුවන්කම තියෙනවා. ස්මාර්ට් ෆෝන් එකක් විතරක් නෙමෙයි ඔබ මටන් ෆෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඒකත් මේ ජාති කක් දෙකක් නෙමෙයි පාට ගැන කන්සර්න් නම් ඒත් ඔබට ඔන්න හොඳට තෝරලා බලලා ගන්න පුළුවන්කම තියෙනවා. සෙලියුල එකේ ඊට එහා ගිහිල්ලා ඔබට මොබයිල් ෆෝන් ඇක්සසරීස් ඒ වගේම ඔය පාටි බොක්ස් එකක් ගන්නවා නම් තව ගොඩාක් දේවල් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ දවස් ටික යාලා වැඩිපුර කතා වෙනවා මේ ෆිට්නස් බෑන්ඩ් එකක් ගැන. ඔබ පැවිසි හතර මොනිට් කරන ඔබේ ඉම්පෝර්ටන්ට් හෙල්ත් ඩීටේල් ඔබට ෆෝන් එකට මේවන ෆිට්නස් බෑන්ඩ් එකක් ගැන ඒකත් ඔබට පොඩ්ඩක් බලලා එතැහි කීපෙත් ගියොත් සාමාන්‍යයෙන් එලියෙන් ගන්න ගියොත් ඒකක් ටිකක් ගන්න අපේ ඔය ජිම් යන අයියලට එම වැඩේ හොඳයි ගන්න ඕන. ගිහින් බලන්න තිලකවර්ධන සෙලියුල එකට. දැන් වෙලා 10:50යි.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 0.11 544 5000.
7: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ෂටි වෙතින් මෙගාවට්ටම් මෙල්කා සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි ඉතිරි රුපියල් 50යි. මිනමා ස්ට්‍රොන්ග් තේ ඉතිරි රුපියල් 90යි. ප්‍රීමා කොත්තුමි හොට් ඇන්ඩ් ස්පයිසි 5 පැක් එක ඉතිරි රුපියල් 200යි. මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 110යි. කාගිල්ස් ස්වර්ෂටි.
8: මෝක් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0.112 414 410 හතර කොන්දේසි සහිතයි. වෝක් ජුවලර්ස් සමදා ඔබ සමගයි.
9: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාබේල් ගන්න කවුරුත් තැනකම්.
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
11: මතකද ඒ ස්තියා බලාගෙන

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
3: ඒකත් තව සාමාන්‍ය කල්පනා වෙන්න වෙරින්න. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
2: නෑ ඔයා අහන්නේ මොකක් ගැනද සැන්නේ?
3: ආ මොකක් ගැනද සැන්නේ?
2: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
3: ආ ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදා ගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝක විනාශ කරන්න කොහොමද කියලා උනත් විදියක් හදන්න.
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
5: අනුග්‍රහය.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: උදේ 11 විනාඩියකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM
2: සියත Top Story
3: කපිල චන්ද්‍රසේන පදිංචිව සිටි නිවසේ CCTV දර්ශන කෙන අනාවරණයක්. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන පදිංචිව සිටි නිවසේද CCTV දර්ශන පටිගත වී නොමැති බවට විමර්ශනවලදී කරුණු අනාවරණ වී තිබෙනවා. කොළඹ අපරාධ කොටාසය ඒ බව දැනුම් දුන්නේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයටයි. කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරමින් කොළඹ අපරාධ කොටාසය මේ බව දන්වා සිටියා. පසුගේ මැයි 5 වනදා සහ 7 වනදා අතර කාල සීමාව තුළ කිසිදු බාහිර පුද්ගලයෙකු කපිල චන්ද්රසේනගේ මරණය සිදු වූ කොළුපිටියේ පිහිටි නිවසට ඇතුළු වී නොමැති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. එහිදී මහේස්ත්‍රාත්වරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් පොලිසිය කපිල චන්ද්‍රසේන පදිංචිව සිටි නිවසේ මෙන්ම මරණය සිදු වූ නිවසේ තිබූ CCTV කැමරාවල දර්ශනද පටගත වී නොමැති බව සඳහන් කළා. අදාළ CCTV කැමරා සවිකල් සමාගමේ ඉංජිනේරුවරයා අද සාක්ෂියට කැඳවා තිබෙන බවයි පොලිසිය පැවසුවේ. කපිල චන්ද්‍රසේන පදිංචිව සිටි නිවසේ සහ මරණය සිදු වූ නිවසේ CCTV කැමරා පද්ධතිවලට අදාළ DVR යන්ත්‍ර පොලිසිය බහරයටගෙන ඒවා රජ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තා කැඳවීමට අවසර දෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. සියතමි ළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයි.

0: ඔබත් ඒලෙවල් අවසන් ක්ලාසස් වෙත NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
1: අතේ මිටේ තියන ගාලට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
2: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවනම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0871132777.
5: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
6: සෙන්ඩි, ආස්ට්‍රෝවිල්, මාෂි, විෂ්මි.
5: මට පාවයව.
6: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සතු කොච්චියෝ.
5: අන්නා, කලින් කියන්නේ පැයි.
7: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
8: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
5: අහන්න, හවස දෙකට සතිය දවස්වල.
9: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
10: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
11: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
10: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
10: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සපල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
12: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: සියත දෙවයිනපුරා
1: මේ පැයි හිත කැමති ගීත ඔබ වෙත ගෙනෙන්නේ.
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

දෙකොළහයි විනාඩි විසි හතරයි දැන් වෙලාව. අපි කලින් පැයවට මතක් කරා තිලකවර්ධන සෙලියුල් එක ගැන. දැන් ස්මාර්ට් ෆෝන් එකක් ඔන්න ගන්න හිතාගෙන හිටියනම්, අප්ඩේට් කරගන්න හිතාගෙන හිටියනම් ළඟ තියෙන ෆෝන් එක ඔබට ක්‍රෙඩිට් කාඩ් එකක් ඕන නැහැ. 130ක් ඩවුන් පේමන්ට් එක දැම්ම. ඊට පස්සේ මාස 24ක් යනකම් ගෙවාගෙන යන තිලකවර්ධන සෙලියුල් එකෙන් ෆෝන් එකක් ගත්තා. ඒව තමයි තිලකවර්ධන සෙලියුල් එකෙන් ඔබේ මේ ස්මාර්ට් ෆෝන් හීන හැබෑ කරලා තියෙන්නේ. දැන් එතකොට මේ දවස් ටිකේ වැස්ස එකයි ඔය එක ප්‍රශ්න එකයි ෂොප් කරන වැඩ. ඒ කියන්නේ මේ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එක පැත්තට යන වැඩ ටික පොඩ්ඩක් මිස් වුණාද? ඔබ සාමාන්‍යයෙන් එහෙම විතර දෙවිල යන කෙනෙක්ද? නැත්නම් කලාතුරකින් මොකක් හරි ෆන්ක්ෂන් එකක් හරි ඉවෙන්ට් එකක් හරි තිබ්බොත් විතරද බැඳුමක් ගන්නෙ? එහෙනම් මේ දවස්වල මොන ප්‍රශ්න තිබ්බත්, නැත්නම් අවුරුද්දේ මොන කාලයක මොන ප්‍රශ්න තිබ්බත් ඔබට මේ තිලකවර්ධනකින් දීලා තියෙන ඔප්ෂන්ස් දෙකක්, එයාලගේ ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් දෙකක් දීලා තියෙන එකක් තමයි එයාලගේ වෙබ්සයිට් එක, අනිත් එක තමයි මේ Facebook page එක through ඔබට පුළුවන් මේ WhatsApp message එකක් දාලා ඕන මැදුමක් ඉදිරියටම ගෙන්න ගන්න. ඔබ ලංකාවේ කොහේ හිටියත් ප්‍රශ්නයක් නැහැ. පළවෙනි ක්‍රමය තමයි වෙබ්සයිට් එකට ගිහලා, කියන්නේ www.thilakawardhana.com වෙබ්සයිට් එකට ගිහලා ඔබට පුළුවන් කම තියෙනවා එතනින් ඔඩ එකක් දාලා ගෙන්න ගන්න. අනිත් එක තමයි එයාලගේ WhatsApp නම්බර් එක 0706056560. මම ආයෙත් මතක් කරන්නම්, 0706056560 කියන නම්බර් එකට WhatsApp message එකක් දාන්න ඕන. message එක දාද්දී අනිවාර්යයෙන්ම මේ ඔබ ඕඩර් කරන ඇඳුමේ ෆොටෝ එක එයාලට WhatsApp කරන්න. මේ ෆොටෝ එක ගන්න ඕන කොහෙන්ද කියලා ඔබ හිතනවා නම් යන්න මුලින්ම තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් Facebook page එකට. එතනට ගිහලා ඔබ කැමති ඇඳුම තෝරගන්න පුළුවන්. මේ දවස් ටිකේ අවුරුදු 3-4-5 වගේ වයස්වලින පොඩ්ඩොන්ට මේ ලස්සන ඇඳුම් ගොඩක් එයාලගේ මේ Facebook page එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් Facebook page එකේ තැන්ට ගිහලා ඔබට බලලා මේ වැඩේ කරගන්න පුළුවන්. ඒත් එක්ක මේ වෙබ්සයිට් එකෙන් අංග බෝඩ් එක දාන්නේ ඔබ මේ කිරිබත්ගොඩ කොළඹ මේ තදාසන්න ප්‍රදේශයක නම් ඉන්නේ ඔන්න එක දවසේ කියලා. බෝඩ් එක දාන දවසේම ඕඩ එක ඔබට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්කම දීලා තියෙනවා.

0: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: හිනා වෙන්න මෙන්න වෙලාව.
3: ඔබ කව වැඩ කරන මිනිහෙකුටත් පැය 8කට පස්සේ ගෙදර යන්න කියලා නිවාඩුවක් දෙනව නේද? අඩුමතරමේ ඔබ හෘදයේ වස්තුවට, පෙනහැල්ලට, අක්මාවට, වකුගඩුවලට, මහ බඩවැල්, කුඩා බඩවැල් වලට ස්තුතිවන්තවත් වෙලා තියෙන්නේ.
4: මහා ප්‍රාචීරයට
3: මේ ඔක්කොම තියෙද්දී අපේ මහා ප්‍රාචීරයට තමයි දැන් කතා කරන්නේ.
4: ඇඟිල්ලේ තියෙන කෑලි.
3: මොලේ එහෙම තියෙනවා.
5: නටබ දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive
6: ග්‍රහය
7: ශ්‍රී
8: ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
13: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
14: Prime Kalora අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එක්තු වෙන්න අලුත් වෙන කලුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය

0: මෝක් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. මෝක් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරදුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
0: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
4: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
3: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800 ට WhatsApp කරන්න.
5: 98.2 98.4

0: සියතට අතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීලිවිරන් නැදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: දැන් Voltualess වෙදී වැඩ කුලියක් නැතුවම තෝරාගත් bangles සහ chain සඳහා ඔබට තෝරා ගන්න ලොකු collection එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න. මේ මාස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න. 0112 414 414 කොන්දේසි සහිතයි. Voltualess සමතා ඔබ සමගයි. අපස උසස් පෙළින් පසු සැබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම තන්නා 0111 544 5000
7: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
8: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
10: ඉතුරුම් ගිනුමකට 7%ක් දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙනවා

0: කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
1: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලංසුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේ සිට රෙජිස්ටර් වෙන්න. ආවීජි හිස්තැනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
2: Powered by Bid to Win.
3: Anuwatai Dashma Deken. Anuwatai Dashma Hataren. Diva.

0: දැන් වෙලාව දවල් 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: රණවිරු සබරමට සියල්ල සූදානම්. තලපති විජයගෙන් එක්ස් පණිවිඩයක්. ඩොලරය 338 දක්වා හෙලට. රුපියල අවප්‍රමාණය වීම ගැන ගැටලුවක් නැහැ. රජය කියයි. කපිල චන්ද්‍රසේනගේ නිවසේ CCTV දර්ශනකෙන අනාවරණයක්. යටත නොවන බව ඉරාන ජනපති කියයි.
0: දේශීය සියත. Local news on සියත.
1: අද පස්වරුවේ පැවැත්වෙන ජාතික රණවිරු සමරුම් දින උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ජාතික රණවිරු සමරුම් දින උත්සවය ජනාධිපති අනුරකුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකයේ අභියසදී ආරම්භ වන්නේ අද පස්වර 3:30ටයි. එය අනුව පස්වර 3:30 සිට එයවට රථවාහන ගමනාගමනය සීමා කිරීම හා රථවාහන විකල්ප මාර්ග වෙත යොමු කිරීම සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ. පාර්ලිමේන්තු මාර්ගය හරහා කොළඹ සිට පිටවීමට පැමිණෙන වාහනවලට විකල්ප මාර්ගය ලෙස පොල් දුව හන්දියෙන් බත්තරමුල්ල පාලන්තුන කියන්නෑම් හන්දිය හරහා ගමන් කිරීමට හැකියාව පවතිනවා. කියන්නෑම් හන්දියෙන් කොළඹට ඇතුළු වන වාහනවලට පාලන්තුන බත්තරමුල්ල හරහා ගමන් කළ හැකියි. රජමල්වත්ත දෙස සිට බෝධිරාජ මාවත ඔස්සේ පැමිණෙන වාහනවලට බත්තරමුල්ල මාර්ගයට පැමිණ අවශ්‍ය මාර්ගය ඔස්සේ ගමන් කළ හැකි බවයි පොලිසිය සඳහන් කළේ. ජපන් මිත්‍රත්ව පාර හන්දිය සිට කිඹුලාවල හන්දිය දක්වාද ජපන් මිත්‍රත්ව පාර විදුලිපළ මණ්ඩල අසල සිට පැලවත්ත දක්වාද බස් රථ හා ට්‍රක් රථ නවතා තැබිය හැකි. මෙතර මුහුතෙන් එතර ජීවත්වන ද්‍රවිඩ ජාතීන්ගේ ඓතිහාසිකම් වෙනුවෙන් සැමවිටම සහයෝගයෙන් පෙනී සිටින බව තමිල්නාඩු මහමැති ජෝෂප් විජේ චන්ද්‍රසේකර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සිය එක්ස්කින් මෝස්සේ සටහනක් තබමින්. මුල්ලේ වයිකල්හි මතකයන් සිය හදවත තුළ රැඳී පවතින බවද ඔහු ප්‍රකාශ කළා. අලි මිනිස් ගැටුම විසඳීම සඳහා විද්‍යාත්මක සැලැස්මක් ක්‍රියාවට නංවන බව රජය පවසනවා. පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේ සමගි ජනබල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
2: අපි දැක්කා ඔබතුමාලා විපක්ෂයේ ඉන්න කාලේ මේ මමත් සහභාගී වුණා මැදවැච්චියේ නගරේ ඔබතුමාලා සති ගාණක් අට්ටාල ගහගෙන මේ අලිමිනිස් ගැටුමට විද්‍යාත්මක විසඳුම් යෝජනාවලියක් ඔබතුමාලා ඒ දවස්වල විපක්ෂයේ ඉන්න කාලේ ගොවි සංවිධාන ඒකරාශි කරගෙන සති ගණන් ඒ ස්ථානවල අට්ටාල ගහගෙන මාරුවෙන් මාරුවට කට්ටි ගෙනල්ලා අඛණ්ඩව මේ තමන්ගාව යෝජනාවලියක් තියෙනවා කියන එක පෙන්නමින් ශාල කැම්පේන් එකක් කරා. දැන් අද ඔබතුමාලා ආණ්ඩුව අරගෙන දැන් වසර එකහමාරක් විතර කාලයක් ගත වෙලා තියෙනවා. හැබැයි ඔබතුමාලාගේ එදා කියපු ඒ විද්‍යාත්මක විසඳුම් එක්ක ආම ඔබතුමාලට හැකියාවක් ලැබිලා නැහැ මේ ගැටලුව සම්බන්ධ විසඳුම් ලබා දීමට.
3: අපි ශේෂාධිකරණේ දන්වලා තියෙනවා මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා ඒ විශේෂඥ කමිටුවක් පත් කිරීමට අපි දැන් සූදානම්. 2020 ඉදිරිපත් කරපු වැඩපිළිවෙළක් තියෙනවා. නමුත් මේ වැඩපිළිවෙළ යාවත්කාලීන වෙන්න ඕන. ඒ වගේම මේ වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය කරන බලය ලබාගෙන නැයක ක්‍රියාත්මක කිරීම සඳහා ඒ නිසා විද්‍යාත්මක වැඩපිළිවෙළක් සකස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඒ විශේෂඥ කමිටුවක් පත් කළ ඒ අනුව ඒ 2020 වැඩපිළිවෙළත් යාවත්කාලීන කරමින් ක්‍රියාත්මක කරන්න.
1: පසුගිය අඩු සමයේ කාබනික පොහොර ආනයනය සම්බන්ධයෙන් සමගි ජනබල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමිත විජේසිරි විමසා සිටියා.
4: ගරු අමාත්‍යතුමා,
5: ගරු කතානායකතුමනි, ඒ සඳහා පිළිතුරු ලබා දීමට මසක කාලයක් ඉල්ලා සිටිනවා.
4: මම දිගින් දිගටම කිව්වා ගරු කතා මේ ගරු කතානායකතුමා මේ දෙවෙනි වරට යන්නේ මේ අහන්නේ චීන කාබනික පොහොර ගෙනල්ලා විච වලාභය.
6: ගරු
4: මන්ත්‍රීතුමා, ඒකට මට තියෙන ප්‍රශ්නේ
6: මේ පොයින්ට් එක මොකද්ද ගරු
4: මන්ත්‍රීතුමා? මේක තමයි 32 ගේ ප්‍රශ්න කියලා කියන්නේ හදා.
6: 32
4: ගේ ගරු කතානායකතුමා
6: නෑ ඔබතුමාට.
4: නෑ ඒක තමයි මේ ප්‍රශ්නය ඉදිරිපත් වෙන ක්‍රමවේදයේ පිළිබඳව වැරද්දක්
6: ඔබතුමා කියන්නේ නෑ. ඔබතුමා මේ පැහැදිලිම කිරීමක් ලේකම් මණ්ඩලයෙන් ලබා දීලා
4: තියෙනවා.
6: ගරු මන්ත්‍රීතුමා,
4: ආණ්ඩුවේ ප්‍රධාන සංගිධාගත් පැහැදිලි
6: කරා. ගරු ඔබතුමාට මම දැන් ඔබතුමාට මම නියෝග කරේ ඔබතුමාට අසුන් ගන්න කියලා. 92 මොකද්ද ගරු මන්ත්‍රීතුමා?
4: 92 ගේ රීතිවල තියෙනවා සභා කටයුතු වලින් බැහැර වෙනවා නම් ඒ බැහැර වීමේ නිවැරදි කිරීමේ අයිතිය ගරු මන්ත්‍රීවරයෙක් තිබෙනවා.
6: සභා කටයුතු බැහැරීමක් නැත්තේ නෑ ගරු
4: මන්ත්‍රීතුමා.
6: ගරු අමාත්‍යතුමා, ඔබතුමා මේ විකාර දඩෝනවා ගරු මන්ත්‍රීතුමා. මේ 22 ඒකෙම කරන්නේ සභාවේ සභාව නියම විදිහට පවත්වාගෙන යනවා.
1: රුපියල අවප්‍රමාණය වීම පාලනය සඳහා ආණ්ඩුව ගෙන ඇති පියවර කවද කවරේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවෙන් විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දුන්නේ අමාත්‍ය අනිල් චාන්ත ප්‍රනාන්දුයි.
7: ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම අනිවාර්යෙන් ආර්ථිකයට අහිතකර ලෙස බලපාන්නේ නැති බව සැලකිල්ලට ගත යුතුයි. මොකද මේ ඉහළ පහළ යෑමේ වාසි අවාසි දෙපැත්තකම තියෙනවා. වඩාත්ම වැදගත් වෙන්නේ ඒ යම්කිසි හේත් තත්වයකදී අසාමාන්‍ය ලෙස හෝ පුරවකතනය කරගන්න බැරුව ලෙස හෝ පාලනය කරගන්න බැරුව අසාමාන්‍ය ඉහළ පහළ යෑමක් අපි වොලටිලිටි කියලා කියනවා. ඒ විචලතාවයන් ඇති වෙනවා නම් නමුත් එවැනි විචලතාවයක් නෙමෙයි දැන් ඇති වෙලා තියෙන්නේ.
1: දේශීය ආතයම් සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කෙවීමේ විවාදය මෙවැන විට ආරම්භ වී තිබෙනවා. අමෙරිකා ඩොලරයක විකුණුම් අනුපාතය මෙවැන විට රුපියල් 338ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ගැනුම් අනුපාතය රුපියල් 328/123ක්. ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමෙන් ආර්ථික කඩාවැටීමක් සිදුව නොමැති බව නියුජ් අමාත්‍ය චතුරංගපී සිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊ රාත්‍රියේ සීත ටීවී ඔස්සේ විකාශෝ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමින්.
8: සෙන්ට්‍රල් බැංක එක බලාපොරොත්තු වෙනවා ලබන මාස 27 වෙනකොට අපිට ඩොලර් මිලියන 700ක් ලැබෙන්න තියෙනවා. ඒක නිශ්චිතයි.
9: ඒක දැනට IMF එකෙන් තහවුරු කරලා තියෙනවා.
8: ඔය වෙලාවට
9: පස්වන සහාය වෙන තාම
8: ලැබෙන්නේ නැහැ. සහාය වෙන මොකද ඔවුන් ගිය සතියේ ඔවුන්ගේ අවසාන රිවිව් එක කරා දැන් බෝඩ් එකට ඉදිරිපත් කරන්න තියෙන බොහෝ දුරට ඒක සාර්ථකයි කියන එක තමයි අපේ අදහස. ඒක විතරක් නෙමෙයි ලබන මාසේ අපිට තියෙනවා ඩොලර් මිලියන 250ක World Bank and ADB ෆණ්ඩ් එකකුත් එක්තර 1 බිලියන් අපිට ඩොලර්ස් එනවා ලබන මාසේ. ඒ නිසා තමයි මහා බැංකුව මේකට ලොකු ඉන්ටර්වෙන්ෂන් එකක් කරන්නේ නැතුව ඒ පුරෝකතනත් එක්ක තමයි මේක බැලන්ස් එකේ එම නැත්තම් මේක තුලණයටපත් වේ කියන විශ්වාසයෙන් ඉන්නේ. ඉතින් මේක කඩාවැටීමක් නෙමෙයි මේක විචල්‍යතාවයක්. මේ විචල්‍යතාවය අපේ විතරක් නෙමෙයි ඉන්දියාවට අවිල්ල තියෙනවා පිලිපීනයට අවිල්ල තියෙනවා ගොඩක් ආර්ථිකවල කරන්සි අවප්‍රමාණය වෙනවා මේ දවස් ටිකේ.
1: දේශීය කර්මාන්ත කරුවන් පාරිභෝගිකයින් සහ අපනයන ක්ෂේත්‍රය ආරක්ෂා වන දේශීය කර්මාන්ත ප්‍රතිපත්තියක් කඩිනමින් එළිදැක්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේදී කර්මාන්ත කරුවන් හමු අවස්ථාවේදී. සෙස්සහ පැල් යන බදු ඉවත් කිරීම තුළ දේශීය කර්මාන්ත වැඩි අවධානමකට ලක්ව බරපතල අභියෝග රැසකට මුහුණ දී ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ. එම පතු ඉවත් කිරීම පිළිබඳ රජයකන්නා කාල සීමාව දීර්ඝ කරන ලෙස කර්මාන්තකරුවන් සිදුකරන යෝජනාව සාධාරණ බවද ඔහු පැවසුවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා කියා සිටියේ බදු පනතට විරෝධය දක්වන බවයි.
10: ප්‍රශ්නයක් නැහැ. ආදායම් බදු ලබා ගන්න ඕනේ. හේජම් ව්‍යාපාරිකයන්ගේ, ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ, සාමාන්‍ය කඩයක් කරන ව්‍යාපාරිකයන්ගේ, ඒ වගේම රජයේ රැකියාවක්, එහෙම නැත්නම් වෙනත් රැකියාවක් කරන, ඔන්ලයින් රැකියාවක් කරන මේ හැම කෙනාගේම අපි දැක්ක පහුගිය දවස්වල මොන යම් ආකාරයෙන් හරි කොහොම හරි බදු ටික ලබා ගැනීම තමයි පරමාර්ථ වෙලා තිබුණේ. ඉතින් මෙවැනි වාතාවරණයක මේ රටේ ලෝක අර්බුදයක් තියෙන අවස්ථාවක, එහෙම නැත්නම් ලෝකයේ ප්‍රශ්නසහගත තත්ත්වයක් වෙලා අපේ ව්‍යාපාරික ප්‍රජාවට යම්කිසි ගැටලු සහිත තත්ත්වයක් ඇති වෙලා තියෙන වෙලාවේ මෙවැනි ගෙනීමෙන් වෙන්නේ මොකද්ද? අපේ ව්‍යාපාරික ප්‍රජාව බොහොම අසියු තත්ත්වයට පත් වෙලා, එයාගේ ව්‍යාපාර කඩා වැටිලා, ආණ්ඩු හදන්නේ කොයි ආකාරයෙන් හරි කමක් නැහැ, මිනිසුන්ගේ බෙල්ල මිරිකලා හිරේ දාලා හරි කමක් නැහැ, තමන්ගේ බදු ආදායම ලබා ගැනීම තමයි ආණ්ඩු එකම පරමාර්ථය වෙලා තියෙන්නේ.
1: මෙරට ඉන්ධන පරිභෝජනය ක්‍රමිකව අඩුවී ඇති බව ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයිර නිතිකුමාර සඳහන් කළේ ඉදිරි මාස දෙකක කාලය සඳහා මෙරට තුල තෙල් සංචිත පවතින බවයි.
11: සම්පූර්ණ ඉන්ධන අවශ්‍යතාවය වෙනදාට වැඩි, කියන්නේ පහුගිය මාස දෙකේ ඇති වෙච්ච ශීඝ්‍ර වර්ධනයට සාපේක්ෂව සෑහෙන අඩුවලා තියෙනවා. ඒක හොඳ තත්ත්වයක් දකින්නේ. ඒ වගේම මේ වෙනද ලංකාව තුළ ඉන්ධන අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ඉන්ධන පරිභෝජන අඩුවීමත් එක්කම සංජිත වල යා හැකි කාල සීමාවත් වර්ධනය වෙලා තියෙනවා. ඒ අනුව අපිට තවත් ඉදිරියට අපි ලබා ගන්න ඉන්ධන නැව් ප්‍රමාණය පොඩ්ඩක් අඩු කිරීමේ හැකියාවක් වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඒක ඇත්තටම හොඳ සාධනීය තත්ත්වයක් කියලා තමයි දකින්නේ. මොකද ඒක විදේශ විනිමය ඉතුරු කරගන්න අවශ්‍ය කරන හොඳ පියවරක් විදිහට තමයි, හොඳ ප්‍රවණතාවයක් විදිහට තමයි අපි දකින්නේ.
1: ලෝක බොරතෙල් මිල දර්ශකයට අනුව WTI බොරතෙල් බැරලෙක මිල අමෙරිකානු ඩොලර් 102.7ක් ලෙස සටහන් වුණා. බ්‍රෙන්ට් බොරතෙල් බැරලේ මිල සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 109.8ක් ලෙසයි. ශ්‍රී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන පජින්තිව සිටි නිවසේද සීසීටීවී දර්ශන පටිගත වී නොමැති බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාසය අදේ බව දැනුම් දුන්නේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයටයි. කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණ අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳු අවස්ථාවේදී විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරමින් කොළඹ අපරාධ කොට්ටාසය මේ බව දන්වා සිටියා. පසුකේ මැයි මස 5 වනදා සහ 7 වනදා අතර කාල සීමාව තුළ කිසිදු බාහිර පුද්ගලයෙකු කපිල චන්ද්‍රසේනගේ මරණය සිදු වූ කොළුපිටියේ පිහිටි නිවසට ඇතුළු වී නොමැති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. එහිදී මහේස්ත්‍රාත්වරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් පොලිසිය කපිල චන්ද්‍රසේන පදිංචිව සිටි නිවසේ මෙන්ම මරණය සිදු වූ නිවසේ තිබූ සීසීටීවී කැමරාවලද දර්ශන පටිගත වී නොමැති බව සඳහන් කළා. අදාළ සීසීටීවී කැමරා සවි කළ සමාගමේ ඉංජිනේරුවරයාද අද සාක්ෂියට කැඳවා තිබෙන බවයි පොලිසිය පැවසුවේ. කපිල චන්ද්‍රසේන පදිංචිව සිටි නිවසේ සහ මරණය සිදු වූ නිවසේ සීසීටීවී කැමරා පද්ධතිවලට අදාළ DVR යන්ත්‍ර පොලිස් බහරිටගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තා කැඳවීමට අවසර දෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. මරණය සිදු ස්ථානයේ තිබී සොයාකත් හඳුනා නොකත් ඖෂධ වර්ග රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට කටයුතු කරන බවද පොලිසිය සඳහන් කළා. එම ස්ථානයේ නාදුනන ඖෂධ පෙති වර්ග දෙකක් තිබූ බවත් එක් වර්ගයක ඖෂධ පෙති 9ක් සහ තවත් වර්ගයක ඖෂධ පෙති 11ක් තිබූ බවත් පොලිසිය අනාවරණය කර සිටියා. කපිල චන්ද්‍රසේන සහ නිවසේ සේවක සේවිකාවන් අතර සිදු දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීමට ඉක්ුත් දිනේ නියෝග ලබාගෙන තිබුණද ප්‍රමාණවත් කාලයක් නොතිබූ බැවින් ඒවා ලබා ගැනීමට නොහැකි වී තිබුණා. ඒ අනුව යළි දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර ඒ සඳහා නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි පොලිසිය සඳහන් කළේ. මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ සාක්ෂි විභාගයේදී තොරතුරු අනාවරණය වූ කපිල චන්ද්‍රසේනට ඇපතපු පුද්ගලින් දෙදෙනා සාක්ෂියට කැඳවන්නේ නැතිදැයි යන්නයි. ඒ අයකින් ප්‍රකාශ සටහන් කර විමර්ශන සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා උපදෙස් ලබා දුන්නා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මනසිරුර කොළුපිටියේ පිහිටි නිවසකදී සොයාගනු ලැබුවේ පසුගිය 8 වනදායි. නිර්ිතතික මෝසම දිවයින හරහා ක්‍රමෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සබරකමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගනු ඇති. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන්වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටිනවා. මේ අතර පැවති අයහපත් කාලගුණ තත්ත්වය සහ ජලකිලීම් හේතුවෙන් පවුල් 1600කට අයත් පුද්ගලීන් 5327 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි පැවසුවේ දිස්ත්‍රික්ක 14ක ප්‍රාදේශ ලේකම් කොට්ටාස 70ක ජනතාවට බලපෑම එළිවී ඇති බවයි. ඔවුන් අතරින් තවදුරටත් ඥාති නිවාසවල රැඳී සිටින පුද්ගලින් ගණන 83ක් ආපදා මරණ දෙකක් වාර්තා වෙනවා. මඩකලපුවේ පුද්ගලයෙකු ජල පහරකට හසුව ගසාගෙන යාමෙන් මියගොස් ඇති අතර යාපනයේ පුද්ගලයෙකු මියගොස් ඇත්තේ අකුණු සර වැදීමෙන්. ආපදා හේතුවෙන් එක් නිවසකට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස ගණන 219ක්. අධික වර්ෂාව හේතුවෙන් හානියටපත් වගාවන් සම්බන්ධයෙන් ඉදිරි දින 14 තුළ සියලුම ගොවීන් විසින් දැනුම් දිය යුතු බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එහි සභාපති පේමසිරි ජාසිංහාරච්චි පැවසුවේ ගොවින් විසින් තමන්ට අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථානවල පවත්වාගෙන යනු ලබන හානි දැනුම් දීමේ ලේඛනයේ එම හානි වාර්තා කළ යුතු බවයි. අනතුරු වගහානි තක්සේරු කරනු ඇති. ඒ අනුව සිදු වී ඇති හානි සලකා බලා හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා වී බටේරිඟු අර්ථාපල් සෝයා මිරිස් සහ ලොකු ලූණු යන වගාවන් සඳහා වන්දි මුදල් නිදහස් කරනු ලබනවා. මේ සඳහා ගොවින්ගෙන් කිසිදු රක්ෂණ වාරික මුදලක් අයකර නොගන්නා බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ. වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඉදිරිපත් කරනු ලබන ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව කොළඹදී විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර තිබුණේ ඊයේ දිනේදී. ඒ බව වාර්තාව පසු වැඩපළන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය හංසක විජේමුණි විසින් වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතින් පිරිසක් ඊයේ පසුරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට කැඳවා දීර්ඝ වශයෙන් කරුණු සොයා බැලීමක්ද සිදු කර තිබුණා. එහිදී ඔවුන් උපාධිය සම්පූර්ණ කළ වෛද්‍ය සිසුන් සීමාවාසික පුහුණුවට බඳවා ගැනීම, නව පත්වීම් ලබා දීම, වෛද්‍ය සේවාවන් ඇතුළු සෞඛ්‍ය සේවාව පුළුල් කිරීමට අදාළ කරුණු රැසක් ඉදිරිපත් කළා. සම්වාදය යනු යටත්වීම නොවන බව ඉරානය පවසනවා. ඉරාන ජනාධිපති මසූද් පෙසෙස්කියන් මේ බව සඳහන් කළේ අමෙරිකාව සමග පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දක්වමින්. ගෞරවනීය ලෙස සහ ජාතියේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් අමෙරිකාව සමග සම්වාදයට අවතීර්ණ වූ බවයි ඉරාන ජනාධිපතිවරයා පැවසුවේ. යුද තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකාව සහ ඉරානය අතර මේ වන විට සාකච්ඡා පැවැත්වෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය හමුදාවට දැනුම් දී ඇත්තේ අමෙරිකාවට පිළිගත හැකි ගිවිසුමකට එළඹීමට ඉරානය පියවර නොගන්නේ නම් ඉරානයට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන ලෙසයි. අමෙරිකානු හමුදාව විසින් ඉරානයට අද දිනය තුළ එල්ල කිරීමට නියමිතව තිබූ ප්‍රහාරය අත්හිටුවන ලෙස තමා උපදෙස් දුන් බවද ට්‍රම්ප් පැවසුවා. කටාර්හි එමිර්වරයා සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු සහ එක්සත් අරාබියේ එමිර් රාජ්‍ය ජනාධිපතිවරයා විසින් කළ ඒකාබද්ධ ඉල්ලීමකට අනුව එම පියවර කත් බවයි ට්‍රම්ප් සඳහන් කළේ. ඉරානය සමග මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බැවින් සියලුම රටවලට පිළිගත හැකි ගනුදෙනුවක් සිදු කරන ලෙස ඔවුන් ඉල්ලා ඇති බව ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඒ අනුව ඉරානයට න්‍යෂ්ටික අවිසඳහා හිමිකම් ලපාගත නොහැකි බව තමන් යළි අවධාරණය කරන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ. කොංගෝ ජනරජයේ වෛද්‍ය කණ්ඩායමක සේවය කළ අමෙරිකානු වෛද්‍යවරයෙකුට ඉබෝලා වෛරසය වැළඳී තිබෙනවා. ඔහු ප්‍රතිකාර සඳහා ජර්මනියට රැගෙන යාමට නියමිතයි. කොංගෝ ජනරජයේ ඉබෝලා වෛරසයේ පැතිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත්කළේ පසුගිය 16 වනතයි. මේ වන විට එරටින් රෝගීන් 513 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. වාර්තා වී ඇති මරණ ගණන 131ක්. එහෙත් දැනට හඳුනාගෙන ඇති ගණනට වඩා වැඩි ඉබෝලා රෝගීන් ගණනක් කොංගෝ ජනරජයේ සිටින බව සෞඛ්‍යංශ පවසනවා. මේ සඳහා අනුමත ඖෂධ හෝ එන්නත් නොමැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ. මූලික රෝග ලක්ෂණ අතරට උණ මාංශපේශී වේදනාව, තෙහෙට්ටුව, හිසරදේ සහ උකුරේ වේදනාව ඇතුළත් වන අතර පසුව වමනේ පාචනය සහ රුධිර වහනය ඇතිවනවා. මේ වන විට කොංගෝවෙන් ඔබටද ඉබෝලා වෛරසය පැතිරී ඇති බවයි ගෝලීය සෞඛ්‍ය ඒජන්සිය පැවසුවේ. අසල්වැසි රටවන උගණ්ඩාවෙන් රෝගීන් දෙදෙනෙකු සහ එක් මරණයක්ද වාර්තා වී තිබෙනවා. යලි සිරස්තල රණවිරු සමරමට සියල්ල සූදානම්. තලපති විජේගෙන් එක්ස් පණිවිඩයක්. ඩොලරය 338 දක්වා ඉහළට. රුපියල අවප්‍රමාණය වීම ගැන ගැටලුවක් නැහැ රජය කියයි. කපිල චන්ද්‍රසේනගේ නිවසේ CCTV දර්ශන ගැන අනාවරණයක්. යටත් නොවන බව ඉරාන ජනපති කියයි. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරේනු විමුක්තිකා. සියත මෙලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු 6:30ට. එතෙක් රැඳී සිටින අපගේ පෑන් පැපුවත් සමග.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: of the town.
1: ආදරණීය තරුවක්.
2: ඒ තමයි සාරංග දිසාසේකර ප්‍රොඩියුස් කරන පළවෙනි ෆිල්ම් එක.
3: ට්‍රේලර් එක පහුගිය දවස්වල රිලීස් වෙලා තිබ්බා.
4: ඔයාගේ නම මොකක්ද?
5: නිකලේෂ්.
2: සාරංග, ඇයි ෆිල්ම් එකක් කරන්න හිතුවේ?
6: මුලින්ම ටෙලිඩ්‍රාමා ස්ටිබක් ප්‍රොඩියුස් කරලා තිබුණා. ඉතින් ඒකත් එක්ක මට ෆිල්ම් එකක් කරන්න ආසාවක් තිබුණා. ටෙලිඩ්‍රාමා එකකදී දිල්ෂාන් අමරසිංහ කියන අධ්‍යක්ෂවරයා මට මුණ ගැහෙනවා. ඉතින් මට හිතුණා එයාට හොඳ ඇක් වෙනවා කියලා. සම මට හිතුණා එයාට ෆිල්ම් එකක් දුන්නොත් හොඳයි කියලා කරන්න. එහෙම තමයි ඉනිෂියලි ෆිල්ම් එකක් කරන්න ඕනි කියන අදහස ආවේ.
3: කාස්ට් එක මතක් කළොත්
6: ෆිල්ම් එකේ මේන්ලි මමයි, සනුත්‍රී, සංගීතයි තමයි ඇක්ට් කරන්නේ. ඊට අමතරව චානුක ප්‍රබුද්ධ, සනත් ගුණතිලක, ප්‍රසන්න දැකුම්පිටිය, කිං රත්නම්, ජියෝ ප්‍රියල් ඒ වගේ පිරිසකුත් දායක වෙනවා රංගනයේ පැත්තෙන්.
7: වෙල්කම් ටු ද ඉන්ඩස්ට්‍රි බ්‍රෝ.
2: ෆිල්ම් එකේ ඔයාට තිබ්බ ලොකුම චැලෙන්ජ් එක?
6: මම අත්‍රමඩේ පටන් ගන්නකොට මේ සිනමාවේ තිබුණ අර ලොකු පිබිදීම තිබුණේ නැහැ. අත්‍රමඩේ කොයි විදිහට ප්‍රේක්ෂක අතරට යයිද කොහොමද කියන එක. ඩිරෙක්ටර් එක පැත්තෙන් මට පොඩි අභියෝගයක් දුන්නා මේ ශරීරය වෙනස් කරගන්න කියලා. ඉතින් ඒ නිසා මම මේකට අවශ්‍ය කරන වර්කවුට් එක, මීල් ප්ලෑන් එකක් එක්ක ගියා. ඉතින් ওই විදිහට තමයි මේ චැලෙන්ජස් වලට අත්‍රම මුහුණ දුන්නේ.
3: සිංගින් වලට ලොකු ක්‍රූ එකක් හිටියා නේද?
6: ඊට ඉම්පැක්ට් එක තියෙනවා මේ අනුමාපටේ දිනේෂ්, කාංචනා, එතකොට යෝහානිගේ මගේ ඩුවට් එකක් තියෙනවා, රයිනි, නදීමාල් ඒ වගේ ගායක ගායිකාවෝ රාශියක් ඉන්නවා, ඩාන්සර්ස්ලා 10 දෙනෙක් ඉන්න ගීත දෙකක් තියෙනවා. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා සියලුම ප්‍රේක්ෂකයන්ට, සිංහල සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ආදරණීය තරුවක් ළඟම තියෙන සිනමා ශාලාවට ගිහිල්ලා නරඹන්න
0: කියලා.
3: කිහිප වතාවක්ම රිලීස් වෙන එක කල් ගිය අජේ දේවගන්ගේ දමාල් 4 මූවී එක ආයෙම පෝස්ට්පෝන් වෙලා.
2: අජේ මේ ඩිසිෂන් එක අරගෙන තියෙන්නේ ආක්ෂ කුමාර්ගේ වෙල්කම් ටු ද ජංගල් මූවී එක ඒ කාලෙම රිලීස් වෙන නිසා.
3: මූවිස් දෙකම කොමඩි කැටගරි එක නිසා ෆෑන්ස්ලා ක්ලෑෂ් වෙන එක නවත්තන්න ආක්ෂේ අජේ දෙන්න කතා වෙලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ.
2: වෙල්කම් ටු ද ජංගල් මූවී එකේ ආක්ෂේ එක්ක ලොකු ක්‍රූ එකක් ඇක්ට් කරන නිසා ඒ ෆිල්ම් එකට ටික කාලයක් දුවන්න දෙන්න ඕනේ කියලා තමයි අජේ කියලා තිබ්බේ.
0: Talk of the town.

0: දෙදෙනෙකුගේ එකතුවෙන් අලුතින් පටන් ගන්න ජීවිතයක ලොකුම හීනය තමන්ගේ වහලක්යට සතුටින් ඉන්න එකයි. ඒ බලාපොරොත්තුව සැබෑ කරගන්න ඔබට සහයක් වෙන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අපි සූදානම්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම. අමතන්න 13:19.
1: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
2: මෝක් ජුවලර්ස් වෙත ඔබගේ පැරණි ජුවලර සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගි අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011-412-414 කොන්දේසි සහිතයි. මෝක් ජුවලර්ස් සැමදා ඔබ සමගයි.
3: සින්ඩරෙල්ලා වගේ මං නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit. මතකද ඒ ඇස් දිහා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
1: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 011 4700 550 අමතන්න.
2: සීඩීබී රන් නැදෙන ස්තරම් තැනක් රන් කොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: තාත්තේ මෙන්න ඔය අයයි කියන සින්දුව වෛරල් වෙලා.
4: දුවේක Facebook එකට දැම්මද?
3: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
5: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
6: සීත Voice of Family.
5: register වෙන්න නම ගම විස්තර 0712800 WhatsApp කරන්න.
7: මේ කතාව පටන් ගන්නෙ රුකාන්තගේ.
8: සුවඳ දෙන මල් වනේ.
7: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. අනුක තමයි කුමාරයා. මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා. ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
9: එක්ස්ට්‍රා ෂොට්ස්. සජීවී ප්‍රසංගය. සරිත් සරිත් විත් නිවුස්. සංගීතයත් සමග
10: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312
9: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත FM
11: 98.2 98.4

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන්න ඇදෙන ස්තරම් තැනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
6: Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
9: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි.
10: ඉතින්
11: ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit.
12: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහබාගේ කසුන් රොඩ්‍රිගෝ.
13: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තට මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
14: මේ වගේ ලක්ෂ ගණන්වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
15: Theater Crazy Vendezi.
14: සිගුරාද හවස පහට සියත අහන්න.
16: Powered by Bid to Win.
17: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
18: ඒකත් තව සාමාන්‍ය කල්පනා වෙන්නේ වේරින්න. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
17: නෑ ඔයා අහන්නේ මොකක් ගැනද සැන්නේ?
18: ආ මොකක් ගැනද සැන්නේ?
17: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
18: ආ ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදාගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝකෙ විනාශ කරන්න කොහොමද කියලා උනේ විදියක් හදන්න.
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
1: අනුග්‍රහය. පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
19: සෙනසුරාද උදේ 8ට
20: බෑවන් කෙල්ලොත් එක්ක.
19: ඇයි?
20: මම කිව්වා බබා ඔයා තමා මගේ මුළු ලෝකෙම කියලා.
19: ආ ඉතින්
20: බැලගෙන බැලගෙන කියන්නේ වන් ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ.
19: ඇයි වන් ඒ?
20: පස්සේ නුවන් තේරුනේ රේස් එක.
19: ඇයි?
20: මගේ කෙල්ලගෙනම මන් දාකිනිනේ බක්.
19: ඈ? ඔව්.

0: දැන් වෙලාව දවල් 1යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी
1: කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය 22 වෙනිදා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන 22 වෙනිදා දක්වා කල් තිබුණා. අද සාක්ෂි සටහන් කර ගැනීම සිදු කරුණේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසනමරසේන ඉදිරියේ. එහිදී කොළඹ අපරාධ කොට්ටාසේ මෙහෙවීම යටතේ සාක්ෂිකරුවන් සිව් දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගනු ලැබුවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන පදිංචිව සිටි නිවසේද CCTV දර්ශන පටිගත වී නොමැති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වුණා. දැන් විදෙස් පුවතක්. අමරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාකච්ඡා සහ යෝජනා පිළිබඳ වාර්තාවක් ඉරානයේ පාර්ලිමේන්තු ජාතික ආරක්ෂක කමිටුවේ සාමාජිකින් සමග පැවති රැස්වීමකදී ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඉරානයේ නීති හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කසෙම් ගරිබාබාඩි විසින් සාමකාමී න්‍යෂ්ටික ඓතිහාසිකම් භුක්ති විඳීමට ඉරානයට ඇති ඓතිහාසික යෝජනා මගින් අවධාරණය කර ඇති බවයි ගරිබාබාඩි පැවසුවේ. ලෙබනනය ඇතුළු සියලුම පෙරමුණුවල යුද්ධය අවසන් කිරීම, එක්සත් ජනපද නාවික අවහිර ඉවත් කිරීම, ඉරානයේ දේපළ සහ වත්කම් නිදහස් කිරීම ඇතුළු යෝජනා රැසක් ඉදිරිපත් කර ඇති බවද ඉරාන විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දෙව

0: දැන් වෙලාව තවල් එකයි විනාඩි 11යි.
1: රොක් වෙමු සියතන.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මහත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: නළලෙ ගහන්න ඕනේ හැම එකකින් පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩන්නේ නැහැ තමයි කියන්නේ. මොකටද ගෑකන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දිදෙන්න බෑ.
7: sorry.com ඒ වටිඩක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
8: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7
10: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
11: අතේ මිටේ තියන ගාලට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
12: කඩපත කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
13: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි.
12: මට පාවයව
13: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
12: අන්නා කලින් කියන්නේ පැයි
14: හඳයි රුවයි පදමට ගලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
15: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
12: අන්න හවස දෙකට සතිය දවස් වල
14: 98.2 98.4

0: වෙතගෙන එන්නේ.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: ඔබත් ඒලවසන් කලසිස්වෙක්ද NIBM ද සිට නිසිටි සමකින් ඔබේ ගලෝබල් ලයිෆ එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලයා, මැලේසියා හෝ රශ්යා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාතියක් බිස්නස්, කම්පියුටින්, ඩිසයින්, ඩේට සයින්ස්, ඉංජිනීරින්, ලැංග්වේජස්, සයිකොලොජි හෝ ලොජිස්ටික්ස් යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM ද සිට නිසිටි ද ප්ලේස් ටු බී
1: හිනාවෙන්න මෙන්න වෙලාව
2: ඔබගාව වැඩ කරන මිනිහෙකුටත් පැය 8කට පස්සේ ගෙදර යන්න කියලා නිවාඩුවක් දෙනව නේද? අඩුමතරමේ ඔබ හෘදයේ වස්තුවට, පෙනහැල්ලට, අක්මාවට, වකුගඩුවලට, මහ බඩවැල්, කුඩා බඩවැල්ලට ස්තුතිවන්තවත් වෙලා තියෙනවද නැහැ?
3: මහා ප්‍රාචීරයට
2: මේ ඔක්කොම තියෙද්දී අපේ මහා ප්‍රාචීරයට තමයි දැන් කතා කරන්නේ.
3: ඒකේ තියෙන කැලින්
2: මොලේ හැම තියෙන
4: ලොකම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේ රන්නස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා ත්‍රිලෝකයට පිළිගනී. හච්
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඕනර් විතින් ඕනර් X5B Plus සිකර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා,
9: පහසු වෙලා,
10: තෑගි වැඩි වෙලා,
9: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: ජනපදය එක්සත් රාජධානය ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: වෝක් ජුවලර්ස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලර්ස් සැමදා ඔබ සමගයි.
1: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
0: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකට රෙජිස්ටර් කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
4: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
3: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
5: මේ කතාව පටන් ගන්නෙ රුකාන්තගේ
6: සුවඳ දෙන මල් වනේ.
5: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. අනුක තමයි
7: කුමාරයා.
5: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
7: ගැහෙනවා.
5: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23 රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
8: එක්ස්ට්‍රා ෂොට්ස්. සජීවී ප්‍රසංගය. සරිත් සරිත් විත් නිවුස්. සංගීතයත් සමග
9: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312
8: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත FM.

0: Rockwemo, siéntate. හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීඩි විරන් නැදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැනින් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අයියා මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
6: අයියා මට මල් ගොඩාක් දීලා.
7: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
6: හච් 15 පිස්සුවක්ම තමයි.
8: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම තන්නා 0111 544 5000

0: తిలకవర్ధన టెక్స్టైల్స్.
1: සිින්දරෙල්ල වගේ මන්නං ඉන්න මව බේරගන්න කවුරුත්තනකම්.
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාවල යන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: මේ දෙකක් දාගෙන එන්නද? ඇයි කන් දෙක පුරවල කන්නද? සින්දු දෙක දෙක හෙන්නේ එතකොට. අල්ලි වල්ලි වේ මේ වේ එකක් දාන්න ඕන නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
3: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා
2: නෑනේ අරේ වා
0: සින්දු සියතය
3: ගියක් සපයි දවලේ
4: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
0: අනුග්‍රහය
3: දැනෙන්න අඳින්න රිසිසේ
0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
4: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොද්‍රිගෝ.
5: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට සතියේ ඉදිරියෙන් පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම අතර වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එකක්.

0: දවස දෙකයි විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी।
1: විනිමය අනුපාතිකය අද 30ට අමරිකා ඩොලර එක විකුණුම් වටිනාකම රුපියල් 338ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ගැනුම් අනුපාතය රුපියල් 328.23ක්. ඔස්ට්‍රේලියානු ඩොලර එක විකුණුම් අනුපාතය රුපියල් 243.57ක් ලෙස දැක්වුණා. එහි ගැනුම් අනුපාතය දැක්ුණේ රුපියල් 232.39ක් ලෙසයි. ස්ටර්ලින් පවුමක විකුණුම් අනුපාතය දැක්ුණේ රුපියල් 454.83ක් ලෙසයි. එහි ගැනුම් අනුපාතය රුපියල් 439.60ක් ලෙස දැක්වුණා. දැන් තවත් දේශීය පුවතක්. ඌපලාතේ සහ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලකුණු වෙත දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වැසි සමග තාවකාලික තද සුළඟ ඇතිවිය හැකි බවයි. අකුණු මගින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගන්නා ලෙස කාලකුණු වෙත දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා.
0: සියතා ටොප් ස්ටෝරී.

0: Yeah, you already know who it is. We're taking it higher.
1: Hey, good afternoon. සුද කොච්චි ආවා දැන් ඉතින් වෙන ඕන දෙයක් වෙච්චා වේනේද අහස කඩාගෙන වැටුණත් මොනව වුණත් කමන්නෑ
2: වෙන ඕන දෙයක් වෙච්චා
1: අපි අපේ ළඟනේ
2: අහස

කෙනා වෙලා අපි ඉමු හොඳේ. දැම්ම යන්න බෑ. තව ටිකක් ඉමු. WhatsApp message එකක් දාන්න. 0711982947ට. හැම මොහොතේම හැම දෙයක්ම වෙනස් වෙනවා. එනිසා මේ මොහොතේ ජීවත් වෙමු.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අපි මේ වෙනකොට චක්‍රලේඛයන් නිකුත් කරලා තියෙනවා. සමස්ත ලංකාවටම දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොටිය භාවිතා නොකොට ඒ වෙනුවට කහපෑති කොඩියක් භාවිතා කරන්න කියලා. මේක ගරු අමාත්‍ය මණ්ඩල ඒ අනුමැතියක් එක්ක මේ චක්‍රලේඛය මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා.
2: බෞද්ධ කොඩිය වෙනුවට කහපෑති කොඩියක් යොදා ගන්න කියන යෝජනාව කරපු චක්‍රලේඛයේම ඔය භූත ගුහා හොල්මන් මන්දිර පිළිබඳව මේ සැරේ නිසි මග පෙන්වීමක් කරලා තිබෙනවා. කල් සහිතව මේ චක්‍රලේඛය නිකුත් කරලා තිබෙනවා. මේ සැරේ අපි එය නිසි පරිදිම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ජුවලස් වෙති වැඩකුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරාගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න, මේ මස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112414414 කොන්දේසි සහිතයි. වෝක් ජුවලස් සමදා ඔබ සමගයි.

0: නොතරයියේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගදන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියාව විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0112 732 1000 NIBM The City University The Place to Be.
3: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනී ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
6: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
10: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM මේ පැයි හිත කැමතිම ගීත ඔබ වෙත ගෙනෙන්නේ.
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.
4: Thank you.

කාලෙ සිින්දුනම් මාරයිනේ හේ 2005 එක අම්බෝ නිකං ඇහෙද්දිත් නිකන් නේද හිතට ගතට මොකද්ද වෙනවා කෙල්ලෙ සිින්දුවට ආසයි රොමේනියාවේ අනුත් අනුයි අනුගේ හස්බනුයි චූඩි පැටියයි ආදරෙන් එකතු කරග

පෙරද රවුමක් ගිහිල්ල කට්ටිය නුවරෙලි ගිහිල්ල මට ෆොටෝසුත් තවල තියෙනවා. දැක්කත් ආසයා නුවරෙලිය. කොහමද මේ දවස්වල වහිනවද ඔය පැත්තට? සීතලයිද? ඉස්තර කියලා එවන්න ඕන.

ඔබේ ව්‍යාපාරය ඊළඟ පියවරට ඔසවා තබමු. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ගෙන එන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සේවාව යටතේ ඔබගේ සිහින හඹා යන්න අපි අත්වලක් වෙන්නම්. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. අපතන්න 13:19.

0: රෝමියෝ ජුලියට් වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: සමග 5G revolution එකට එකතුවන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: රැපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
5: Finishing වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා.
6: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලරම් තමයි.
7: වාර්තා පිට වාර්තා තිබුණ කෝටි 8 NLV තනඩේ තහනේ රුපියල් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: තාත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා.
9: දුවේක Facebook එකට දැම්මද?
8: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
9: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක. සීත වොයිස් ඔෆ් ෆැමිලි. රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
2: මේ කතාව පටන් ගන්නෙ රුකාන්තගේ
10: සුවඳ දෙන මල් වනේ.
2: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි කුමාරයා. මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා. ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
11: එක්ස්ට්‍රා ෂොට්ස්. සජීවී ප්‍රසංගය. සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග.
12: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින්. විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
11: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM
13: 98.2 98.4.

ආදරේද ඉතින්? ආදරේ? මාත ආදරේ. ටිකක් නෙවෙයි. ගොඩක් ගොඩක් ආදරේ. අම්බෝ ගාල්ලේ මදු. සින්දුවක් කියලා තියෙනවා මං ආස මේක. හැබැයි ඔයයි මමයි ආස උන පලියට ඒක ප්ලේ කරන්න වෙන්නේ නෑ සුදු. කමන් නෑනේ. ඔයා ඉල්ලන සින්දු හැමදෙස්සෙම මම ප්ලේ කරනවනේ නේද? එහෙම සමහර ඒවා තියෙනවා ඉතින් බැරි ඒවා. ඒවා අපි අල්ලලා දාමු නේද අනේ. සියත කෝකිලාවිය. ඒ එච්චර මර වචන එපානේ. මට ලැජ්ජයි. සියත කෝකිලාවිය සුදු කොච්චිත් එක්ක යන ගමන් ඉන්නේ කියලා රොටැක්ස් කම්පනි එකේ GE 2980 කැබ් එකේ රංග මෙසේජ් එකක් දාලා තියෙනවා. රංග පරිස්සමට ඩ්‍රයිව් කරනවානේ. තැන තැනක පරිස්සමින් හොඳේ. මොකද ඔයා විතරක් නෙවෙයි ඔයත් එක්ක මාත් ඉන්නවා ඔය වාහනේ ඇතුලේ. හරි, එනිසා පරිස්සමින්. කෝකිලාවිය කියපු එකට මෙන්න මෙයා තිනා වෙනවා. වර්ජිනියා, හයි සුදු කෙල්ලේ. ඔයවත් එකතු කරගන්නවා ආදරෙයි.

0: Rockwemo Seattle. හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීලි විරන් නැදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද මොකද්ද මහත්තයා ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
5: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
6: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම් දෙන්න කියලා හිතන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
1: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
7: Fiat Crazy Vendezi.
1: සිගරාද හවස පහට සියත අහන්න.
8: Powered by Bid to Win.
9: Cinderella වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. commercial credit
1: අපසු උසස් පෙළින් පසු සබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කල්පනා කරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම ගන්නා 011 544 5000
11: අති විශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 011 4700 550 අමතා
12: අඩසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම
13: සම්පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
15: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
16: ඒකත් තව සාමාන්‍ය කී කල්පනා වෙන්නේ වෙරින්නේ. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ.
15: නෑ ඔයා අහන්නේ මොකක් ගැනද සැන්නේ?
16: ආ මොකක් ගැනද සැන්නේ?
15: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
16: ආ ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදාගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝක විනාශ කරන්න කොහොමද කියලා උනත් විදියක් හදන්න.
17: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
0: අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
18: සෙනසුරාද උදේ 8ට
19: බැවන් කෙල්ලොත් එක්ක
8: ඇයි
19: මම කිව්වා බබා ඔයා තමයි මගේ මුළු ලෝකෙම කියලා
8: ආ ඉතින්
19: බැලගෙන බැලගෙන කියන්නේ වන් ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ
8: ඇයි වන් ඒ
19: පස්සේ වන් තේරුනේ ගෑස් එක
8: ඇයි
19: මගේ කෙල්ලගෙනම මන් දාකිනේ නේ වක්
8: ඈ ඔව්
20: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
0: අනුවටයි දශම හතරෙන් දෙනියයට

0: ආසම සින්දුව.
1: Y'all remember the name? Billioness. Back once again with Run Dare.
2: चुप चुप खड़े हो जरूर कोई बात है पहली मुलाकात है जी पहली मुलाकात है
0: नेतरा ओने माइकल के हुआ माता साई मेकट शवा ओ बल्ले बल्ले शवा
1: तुसी श्रीलंका पंजाब का कोई राग वाग छेड़ो ना
0: ओके नटन किया वो सिंधु ने නටන්න නටන්න චෝඩි වැඩියත් උස්සගෙන නටන්න පොඩ්ඩක් හරිද රමේෂ් ඔලිව මං කවදාවත් වාගෙන කියලා නැද්ද සෝරි අනේ ලොකු වැරද්දක් මගේ අතින් වෙලා තියෙන්නේ ඔන්න අද කිව්ව හොඳේ අද ආව එකතු කරගන්නවා ආදරේ මේ සින්දුවට

අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Theater Top Story.
1: ජලගාස්තුව ගැන කැබිනට් තීරණයක්. මෙම වසරේ පළමු මාස 6 සඳහා ජලගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලයේ ඊයේ රැස්වූ අවස්ථාවේදී වත්මන් ජලගාස්තු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය හිමුණා. යුරියා පොහොර මෙට්‍රික් ටන් 15,000ක් ගොවිජන සේවා කාර්ක සභා මගින් මිලදීගෙන ගොවින් වෙත සැපීමට අනුමැතිය හිමුණේ කැබිනට් මණ්ඩලයේදී. කිලෝ 50ක යුරියා පොහොර මිටියක් රුපියල් 10,200ක මුදලකට ගොවින් වෙත ලබා දෙනු ඇති. යුද්ධයේ හේතුවෙන් මියගිය ආබාධිත තත්ත්වයට පත් වූ බවට අලුතෙන් හඳුනාගත් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් සඳහා සහන ලබා දීම සඳහා චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමටද කැබිනට් අනුමැතිය හිමුණා. ශ්‍රී ලංකාව සඳහා අභ්‍යවකාශ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමටද අනුමැතිය ලබා දී ඇත්තේ කැබිනට් මණ්ඩලය විසින්. ගෝලීය අභ්‍යවකාශ පාලන යන්ත්‍රය තුළ මෙරට ඵලදායිතාව දියුණු කිරීම සහ ජාතික අභ්‍යවකාශ ක්‍රියාකාරකම් ජාත්‍යන්තර බැඳීම් කිවිසුම් හා ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක වන බවට සහතික කිරීමට හැකියාව ලැබෙන පරිදි ඒ සකස් කරනු ඇති. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නියාමන පාලනය ශක්තිමත් කිරීම සඳහා ජාතික නියාමන ප්‍රතිසංස්කරණ කවුන්සිලයක් පිහිටුවීමටද කැබිනට් අනුමැතිය හිමුණා. කවුන්සිලයේ පිහිටවනු ලබන්නේ ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන්. එහි ලේකම් කාර්යාලය ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය නම් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමුණා.
0: Theater Top Story.

හවස 3යි විනාඩි 13යි වෙලාව. TikTok එකේ සමහර ලස්සන වීඩියෝස් තියෙනවානේ. අම්මලා තාත්තලා ළමයි එක එක වීඩියෝස් අරගෙන ඒවා මේ TikTok දැම්මහම සමහර වෙලාවට අර මේ අපි එච්චර හිතන්නේ නැති දේවල් ගැන හිතන්න පෙළඹෙනවා. දැන් චුට්ටකට කලින් මම දැක්ක වීඩියෝ එකක්. ඒක මාරම ලස්සනයි. ඒ කියන්නේ මං හිතන්නේ ඔබත් සමහරවිට දකින්න ඇති. දැක්කොත් මේ කතාව කිව්වෙන් පස්සේ හරි දැක්කොත් ඔබට මාව මතක් වේ. හරිද? අම්මයි තාත්තයි දුවයි පුතයි. අවලේ හතර දෙනා ඉන්නේ. සාමාන්‍යයෙන් අම්මගේ පැත්තට එක පාරටම දුවයි පුතයි දෙන්නම හැරුණොත් ඔබ හිතන්නේ අම්මා බලන්නේ කවුරු දිහාද? දුව දිහාද පුතා දිහාද? නික ලකුවට හිතන්න නැතුවන දුවයි පුතයි දෙන්නම එකපාර අම්මා දිහාවට හැරුණොත් අම්මා වැඩියෙන්ම ආදරය කරන දිහා ආදරය කරන දුව හරි පුතා හරි දෙන්න එක්කෙනෙක් දිහා තමයි ඉස්සර වෙලා මේ ටෙන්ෂන් යන්නේ. එහෙමයි. ඉතින් අම්මා බලන්නේ පුතා දිහා. ඊට පස්සේ තාත්තා දිහා ඒ විදිහට දුවයි පුතයි දෙන්නම එකපාර මූණ මෙහෙම හලවල තාත්තගේ මූණට එබෙනවා. තාත්තා බලන්නේ දුව දිහා. ඒ කතාව ඇත්ත නේද? අම්මලා ආදරේ පුතාට, තාත්තලා ආදරේ දුවට. අපේ තාත්තත් එහෙම තමයි. පොඩි ප්‍රශ්නකට තියෙන්නේ අක්කයි මායි දෙන්නම එකපාර වෙලාවක ඌනට එබෙන්න ඕනේ. එතකොට දැනගන්න පුළුවන් මට ආදරේ අක්කට ආදරේ කියලා. නේ? ඒ වීඩියෝ එක දැක්කොත් අනිවාර්යෙන් මිස් කරන්න නැතුව බලන්න. හරි ලස්සනයි. මේ ලංකා ෆැමිලි එකක් කරපු වීඩියෝ එකක් මම දැක්කේ. ඒක මාර විදිහට හිතට වැදුණා. මට හිතෙනවා ඔබත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. හැබැයි තින් නේද? ඉස්සර වෙලාම බලන්නේ දුව දිහාද පුතා දිහාද? කෙසේ වෙතත් නේ අම්මලා තාත්තලා නේ. තමන්ගේ දරුවන්ට හරි ආදරේ. දරුවොත් එහෙම තමයි. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ පොඩක් නේ. නිකන් අපේ ජෙනරේෂන් එක අපට ආදරේ පෙන්නනවා අඩුයි නේ. එම් පොඩි ඊගෝ එකක් තියෙනවානේ ඈ. මං හරිද වැරදිද? සමහර වෙලාවට කාර්යබහුල ජීවිතේදී අපිට මේ එම ආදරේ කියන්න, ආදරේ කරන්න, ආදරේ බව පෙන්වන්න, දැනෙන්න, සලස්වන්න අපිට එක්ක වෙලාවක් නැහැ. එහෙමත් වෙනවා නේ. ඒ අතරේ බුද්ධික කියලා තියෙනවා. ඔයාගේ කට මෙහෙම නම් අක්කගේ කට කොහොම ඇද්ද කියලා. ඇත්ත ඇත්ත. ආයිති මට දෙවෙනි නෑ. හැබැයි ඒ වුණාට එයා මට වැඩි අහිංසකයි. හොඳේ මම තමයි චණ්ඩියා වගේ ඉන්නේ ගෙදර. චණ්ඩි ශාමා පේනවනේ නේ කතා කරන විදිහෙන් දැනෙනවනේ. ඕකේ පූල් එකේ බුද්ධිකායි යාගේ ෆැමිලි එකේ අයයි යාළු ඔක්කොම අය ආදරේ එකතු කරගන්නවා. කොල්ලා මට ඊයේ කිව්වා ඊයේ ආ ඉල්ලපු සින්දුව දුන්න නැත්නම් ආයේ ජීවිතේට අහන්නේ මෙසේජ් කරන්නේ අරකද මේකද අම්මෝ ටෝක්ස් ටික. ලොකු ලොකු ටෝක්ස් ගොඩාක් ඉෂ්‍යු කළා කොල්ලා. ඒ වුණාට මෙන්න අදත් මෙසේජ් එකක් දාලා එයාම කියලා තියෙනවා කොච්චර අහන්නේ නෑ කියලා හිතුවත් එම කරන්න බෑ කියලා. මං කිව්වේ මේක ඇබ්බැහිවීමක්. හරිද? සුදු කොච්චිව දවල්ට හනවා කියන එක ඒක එහෙම තමයි. ඒක ඇඩික්ෂන් එකක්. හැබැයි නරක දෙයක් නෙමෙයි. හොඳේ හිතට ගතට සුව නිකන් හිතන්නකො හොඳ දෙයක් කියලා. මේතක් වගේ තමයි. හරි? ප්‍රශ්න අමතක කරලා හිනා වෙලා ඉන්න සුද්දා මේක තමයි ඒකට කියාපු වෙලාව. තාත්තට හොඳටම කේන්ති ගිහින් ඉන්න වෙලාවක මූණට එබිලා බලන්න කියලා තියෙනවා. අපේ තාත්තට එහෙම තරහ යන්නේ නැහැ. අපේ අම්මට තමයි කොච්චර වුණත් තරහ යන්නේ. සමහරවිට මේ විහිළුවක් කළත් එයාට නම් තරහ යනවා. ඒ අම්මලගේ හැටිද කොහෙදන යන්නේ? දිනෝෂ් කර්ටන්ස් වල දවිත් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. දමිත් ආදරෙන් එකතු කරගන්න. ඔයාද කවියක්වත් එවලා නෑනේ. හරි හරි අද එපා.
ආයෙ හෙට එකක් එවන්න.

0: අභිවෘද්ධිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අපි මේ වෙනකොට චක්‍රලේඛයන් නිකුත් කරලා තියෙනවා. සමස්ත ලංකාවටම දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොටිය භාවිතා නොකොට ඒ වෙනුවට කහපෑති කොටියක් භාවිතා කරන්න කියලා. මේක ගරු අමාත්‍ය මණ්ඩල ඒ අනුමැතියක් එක්ක මේ චක්‍රලේඛය මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා.
2: බෞද්ධ කොටිය වෙනුවට කහපෑති කොටියක් යොදා ගන්න කියන යෝජනාව කරපු චක්‍රලේඛයේම ඔය භූත ගුහා හොල්මන් මන්දිර පිළිබඳව මේ සැරේ නිසි මඟ පෙන්වීමක් කරලා තිබෙනවා. කල් සහිතව මේ චක්‍රලේඛය නිකුත් කරලා තිබෙනවා. මේ සැරේ අපි එය නිසි පරිදිම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
3: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19ට දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
4: තායිලන්තය කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
6: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නේ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්. එන්න

0: ස්වැතෙන් ඔබගේ පැරණි ජුවලර සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 කොන්දේසි සහිතයි. වෝක් ජුවලර්ස් සැමදා ඔබ සමගයි.
1: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාකාර සහ ඩීලර් ජාලෙත්
2: A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
3: විතරයි පෙරලි කරන NLB Mega Power දැවන්ත Mega Super Tag එකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag එකට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
4: ඉතුරු ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112-222-200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: 98.2 98.4

0: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා.

දුකට නටන්නේ සින්දු ඕනෙමයි කියලා කිව්වේ මට uncommon woodworking එකේ කැලණියේ කොළු පැංචු ටික. සුරේෂ් තමයි මෙසේජ් එක දැම්මේ. ඊළඟට ඉන්නවා ජියුස් ෆරීඩා දීප්ති සිල්වා ශිරින් ඩයස් ගයානි සිල්වා එවගේම රොසෙට් නීරෝ චන්ද්‍රානි මේකට ඔක්කොම සාමකාමී සහ දීප්තිමත් දවසක් වේවා කියලා තියෙන එසේම වේවා. ඔගලොක්කොටමත් රොමේෂන්ව පේසරෝවලින් හයි සුද්දා කොහොමද මොනාද මේ කියලා තියෙන්නේ? මං කල්පනා කළේ අක්කයි නංගීගේ කට ඒක මං කිව්ව නේද කලින්? නෑ නෑ මේක වෙන එකක්. අක්කගේ නංගිගේ කට මෙහෙම නම් අම්මා කොහොමද කියලා හිතුනලු. කාතර දෙයියන්ගෙන් පිටයි කියලා හිතුනලු. මම අපේ තාත්තගේ බර්ත්ඩේ එකට ලොකු තෑගි දෙන්නේ එනිසා තමයි. عندي لك رقصة قوية يا الحبيب اسمها الصبوحة. මෙච්චර කල් අපේ අම්මත් එක්ක හිටියනි තින් කොමාරි. අපිත් එක්ක හිටියනි තින් කොමාරි. زيد عليها شوي عندي بيزة حق المحتار اللي نعرفه صيد. තාත්තට බුදු සරණයි දෙවි පිහිටයි. عندي رقصة بياء جيب لي واحد كرك يلا بياء طق سيارة بوليس يلا يلا سولي رقصة ثانية رقصة. අපි තාත්ත හරි නිහඬයි. වැඩි කතාවක් නැහැ. මොකද එයාට කතා කරන්න වෙලාවක් නැහැ. හැම වෙලේම අපි තුන් දෙනා කියවනවනේ. අහන් ඉන්න එක තමයි කරන්න පුළුවන් දෙයක.

0: තබන කෝටි අටේ එන්නල්වී තනඩිතහනය ලොතරයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතාන සම්පත තන නිධහනය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: ඔබගාව වැඩ කරන මිනිහෙකුටත් පැය 8කට පස්සේ ගෙදර යන්න කියලා නිවාඩුවක් දෙනව නේද? අඩුමතරමේ ඔබ හෘදයේ වස්තුවට, පෙනහැල්ලට, අක්මාවට, වකුගඩු වලට, මහ බඩවැල්, කුඩා බඩවැල් වලට ස්තුතිවන්තවත් වෙලා තියෙනවද නැහැ?
3: මහා ප්‍රාචීරයට
2: මේ ඔක්කොම තියෙද්දී අපේ මහා ප්‍රාචීරයට තමයි දැන් කතා කරන්නේ.
3: එවකලංගේ තියෙන කෑලෙන්
2: හරි. ඉංග්‍රීසි තියෙන කෑලි. මොලේ එහෙම තියෙනවා.
4: රටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විදිහ
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
9: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
15: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ

0: වෝක් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලර සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මේ දෙකක් දාගෙන ඉන්නද? ඇයි කන් දෙක පුරවල කන්නද? සින්දු දෙක දෙක හෙන්නේ එතකොට. අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
3: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා
1: සින්දු
3: සියතයා.
4: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: තාත්තේ මෙන්න ඔය අය අයයි කියන සින්දු වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලි දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
3: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
2: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800 ට WhatsApp කරන්න.
4: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගේ එකකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්
5: 98.2 98.4

ඒ සින්දූ ප්ලේ කලාට වල්පිට නිල්ම මට තෑන්කල් ලෙවල තියෙනවා. එයාගේ ආසම සින්දුව ඔබ පෑව හසරැල්ල. මම එක කොයි වෙලේද ප්ලේ කරන්නේ ඔන්න තෑන්කර් ලෙවනෝ. හයි කොහොමද කියල මගෙන් අහලා තියෙනවා. කවද මේ කොලාම වුනාම මොනව කිව්වත් වැඩක් නෑ. ඉති නමයි ගමයි එවල නැත්තා.

එක නිල්මිට යාට දුකත් හිතුලා මට අමතක වුණා කියලා හිතලා. ඒව අමතක වෙන්නේ නෑ සුදු. හැබැයි කාලෙකින් මට මෙසේජ් එකක් දැම්මේ. එවුනාට ආ ඉන්නව හොඳේ මගේ හිතේ.

ඒ පාර ජායල ගිහන්න අහලා තියෙනවා මම නැද්ද ඔයාගේ හිතේ කියලා. ඉන්න ඉන්න මගේ හිත චූටි චූටි කොටස් කරලා තියෙන්නේ. හැම එක්කෙනාම පොඩි ඉඩක හරි ඉන්නවා. හරිද? බය වෙන්න පය නිසා.

0: tutti cocci che dava il show e che haga di me. Amici, un break a gano. Hava sotto una tolanga e tavati in venari hatai.
1: Rockwemo siatata. හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ
1: උදේ 7:50ට අනුග්‍රහය
3: සීලිවි රන් නැදෙන ඉස්තරම් තැනක් රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
6: මොකද්ද මහත්තයා
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම ගන්නා 011 544 5000.
8: චූටි ගර්ල් දැන් කරන්නේ ලොකු වැඩනේ. එයාද වින්ඩෝ එක උඩින් toys tiela ena shadow ekin lassana drawing ekak karala thiba
9: eya tata wage hima dakshayi
8: tawa amma yata nangro kirin denawane ප්‍රතිශක්ති කරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නෑන්ග්‍රෝ 4 HMO නෑන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල්
10: 2800
11: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
12: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
13: මම කාලයක් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ දික් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම දික් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට දික් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
14: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හස්තනා KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
15: Fiesta Crazy Vendezi.
14: සිකුරාදා හවස 5ට සියත අහන්න.
16: Powered by Bid to Win.
17: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
18: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේර ගන්න කවුරුත් එනකම්.
19: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
18: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
20: ඒකත් තව සාමාන්‍ය කල්පනා වෙන්නේ වෙරි ඉන්නේ. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
18: නෑ ඔයා අහන්නේ මොකක් ගැනද සැන්නේ?
20: ආ මොකක් ගැනද සැන්නේ?
18: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
20: ආ ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදා ගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝක විනාශ කරන්නේ කොහොමද කියලා උනත් විදියක්
21: හදන්න. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
1: අනුග්‍රහය
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස

0: ඒ අතර කුසල් කියල තියෙනවා අපිට වෙලාවෙන් වැඩක්ම නෑ ඔයාලඟ ඉන්නවා නම් කියලා. අනේ කුසල් ආදරේ.
1: රැට තරු කිසිනා හසට අඳුරු සි ලැබුණේ කොහොමද?
0: නෙසුක ඔයාවත් එකතු කරගන්නවා.

0: හවස 4යි විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්

සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था टॉप स्टोरी।
1: విజయగ్రాహి సమరు మెరవే ජාතික විජයග්‍රාහී සමරම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවීර ස්මාරකයේ අභියසදී ආරම්භ වී තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් යුද්ධය වෙනුවෙන් නායකත්වය ලබා දුන් එවක්ක යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, එවක්ක නාවික හමුදාපති අඩ්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ එවක්ක ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලකද ඊට එක්ව සිටිනවා. සැමරුම් උත්සවය ආරම්භ වූයේ ආබාධිත රණවිරුවන් ඇතුළු ආරාධිතයන් රණවිරු ස්මාරක භූමියට සම්ප්‍රාප්ත වීමෙන් පසුවයි. ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් දිවිපිදු රණවිරුවන්ගේ ජාතීන් ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටිනවා. දැන් ක්‍රීඩා පොතක්. ක්‍රිකට් පරිවර්තන කමිටුව පත්කිරීමෙන් පසු මූල්‍ය අරමුදයකට මුහුණ දී ඇති බවට පළවන වාර්තා පදනම් විරහිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේ කිසිදු ගැටලුවකින් තොරව ආයතනයේ මෙහෙයුම් සිදුවන බවයි. සැපයුම්කරුවන්, සේවකයන්, ක්‍රීඩකයන් සහ සෙසු පාර්ශ්වවල ගෙවීම් නිසි පරිදි සිදු කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව පත් කළේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින්. නව විධායක කමිටුවක් තෝරා ගන්නා තෙක් සියලු මූල්‍ය මෙහෙයුම් ඇතුළු පරිපාලන කටයුතු සිදු කිරීමේ පූර්ණ බලය ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවට ලබා දී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
0: Theater, top story. 98.4 98.4

අතුරුගිරිය මලින්ද ඔයා ඉල්ලප සිින්දුව මම දුන්නන කලින් පැයේ ඔයා වෙල හඟිටේ නෑනේ දැම්මම් මොකද කරන්නේ මියට ගමනේ සින්දුවට තමයි ආසයි කියලා තියෙන්නේ එක අපි ප්ලේ කළා එක කලින් පැයේ ඇහුව කට්ටිය මේ සින්දුවට මං ඉතින් ආව එකතු කරගන්නවා මලින්ද අකිල ලියනගේ නාරී ඇතුළු කට්ටිය

යහන් මෙසේජ් එකක් දාලා කියලා දෙනවා. මෙන්න සුතුම සුදුසුදු කොච්චිගේ සිහින කුමරා ෂෙහාන් කියලා. ෂෙහාන් නෙවෙයි ළමයෝ, ෂිහාන්. SHI එචේන් හරිද? එයාගේ නමවත් වරද්දලා කවුරුත් කියනවට මං කැමතිද?

0: Siéntate. කිව්වහම ඇත්තටම පැත්ත යනවාද
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ
2: එල්බෝට් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා
3: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු කොහොමඩත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද
1: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
4: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
5: තලලේ ගහන්න ඕන හැම එකකින් පතමදියට කරු කියලා.
2: උඩු රවුල තිබ්බට වැඩ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්නේ ඒක නෙදෙන්න බෑ.
6: sorry.com ඒ වටිනක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6:30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
7: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0711 327 777 Global University Partners Number 221 Dharmapala Mawata Kolamba 7
8: Siriwod Samajikayan Sadaha Cargill Sots Sirivetin Megawattam Medoli Fat Spread Itiri Rupiyal 300 Pairaha Chicken Meatballs Itiri Rupiyal 115 Kolo Pitikala Polkiri Itiriya Rupiyal 250 Signal Strong Teeth Toothpaste Itiri Rupiyal 90 Cargill's
9: Parampara Gana Kape Rate Honda Aluminium Dunna Vishwase Parisan Karapu Quality Maintain Karapu Guarantee Ekkama Warranty Ek Dena Aluminium Nam Alumex Ma Tamai
10: Alumex Nam Warranty With Guarantee
11: Aluminium Ona Taram Alumex Nam Istara
12: කරි ත්‍රී වීල් එකක් ගන්න ඕනි.
13: මොකක් හරි නෙවෙයි. ත්‍රී වීල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
14: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රී රෝද රථය. David Pieris Motor Company Private Limited.

0: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
1: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology hall, logistics and unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 0111 732 1000 NIBM The City University The place to be
2: අතිවිශ්වසනීය ගමනකට Chetak Electric Scooter kilowatt pay 3.5k lithium ion battery kilowatt 3.1k motorය liter 35k storage පහසුකම David Pierce e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0114 700 550 අමතන්න
3: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කට අම්මනා 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
5: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
7: සියත දිවයින පුරා
8: මේ පැයේ හිත කැමති නගීතය ඔබ වෙත ගෙනෙන්නේ
9: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
10: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
11: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා

ചാണക കുണ്ടസാലേ ചാണക മകത്താലേക്കിട്ട് ചാണക കേള അപ്പയാട് കവതാവ ചാണക ക്യൂവിന് അപ്പയാട് ക്യൂവേ ചാണക കേള ചാണോ ചാണകലട അവ ചാണകേല കീലോണ് നേ ആദരേട്ട് കെട്ടിക്കറില്ല ചാണകേല അപ്പയാട് കേവേ ചാണോ ඒ වගේ යාලෝ යාලෝ එක එක කෝලම් කරනවානේ වාඩ කියන්න ඇත්ත චානෝ එම කුණ්ඩසාල එක්සලන්ට් කුෂන් වර්ක්ස් එකේ කොල්ලො ටික එම කියන්න ඇත්ද එවන් එවන් විස්තර කියල එවන් සිවංක ඉන්නවා මදුශංක ඉන්නවා ඉෂාර මේ මල්ල තුන්දනාවත් එකතු කරගන්න කියලා තිනවා වැඩ කරන ගමන් තමයි අහගෙන ඉන්නවා කියලා කියලා තියෙන්නේ ඊළඟට කවුද දඹුල්ලේ තාදු දඹුල්ලේ තාදු ඉන්නේ හොස්පිටල් එකක කොමහරි මං ඉස්සල ප්ලේ කළේ සොඳුරු සීතල යාමේ සින්දු ප්ලේ වෙනකොටම වහින්න ගත්තලු කලින් සින්දු යද්දි ඇත්තටම මේ මට ඕව මතක් වුණා එයා ඒ ටිකම ලස්සන ටයිප් කරලා එවලා තියෙනවා තරින්දු නම් තින් හැමදාම නාඹර වයසේ කියලා ඔව් ඉතින් තව අවුරුදු පහක් හයක් විතර වෙනකන් එහෙම කියත හැකි ඊට පස්සේ නම් ඉතින් නේද ඊට පස්සේ නම් නාඹර නෑ පැටියෝ හිත හදා ගන්න හරි කවුරු කවුරුත් වයසට යනවා ඈ මේ හොඳටම කළුවරයි කියලා ෂාරුක්ගේ ෆොටෝ එක දාගෙන ඉන්න ගෑනු ළමයා මැසේජ් එකක් දාලා තියෙනවා ඊළඟට ඔබ සැමට හදවතින්ම ස්තුතියි මං ඔගොල්ලෝ ගැන කිව්වා නේ ඊළඟට ඊචි අනුර ඔයා ගැන කියන්න බැරි වුණාද දැන් කියනවා කුසලාව BF ජනපදේ ඉඳන් මැසේජ් එක දාලා තියෙන්නේ ඊළඟට රාහුල මල්ලිත් මැසේජ් එක කියවනවා අහගෙන හිටියා කියලා ජෝනෝ මැසේජ් එකේ අන්තිමට ඔන්න කියලා තියෙනවා එයාවත් එකතු කරගන්න කියලා රාහුල මල්ලි ඔයාට මේ දැන් තමයි සින්දුවක් දෙන්න ඕනි කියලා මතක් වුණේ මේ අයියාට මුණින් මතක් වුණේ නැහැ හරිද බනින් බනින් බනින් දැන් දැන් දැන් තමයි මැසේජ් එක දැම්මේ රාහුල මල්ලිත් එකතු කරගන්න කියලා ඊළඟට අපේ වයිෆ්ගේ අයියාගේ නමත් ෂහාන් ඒ මතකිටලු ටයිප් කළේ ෂහාන් කියලා ලස්සන කොල්ලෙක් නේද කියලා අහලා තියෙනවා කවුද ඔගලොන්ගේ මේ වයිෆ්ගේ අයියාද එයාව නම් මන් දැකලා නැති නිසා කියන්න බෑ හැබැයි ෂහාන් කියන්නේ නම් ඔව් අනේ ලස්සන කොල්ලෙක් ඉතින් මොකද නේද අපේ දෝ ඉස්කෝලේ ඇරිලා එන්නේ රේඩියෝ එක දාන්න කියලා සුදු කොච්චිගේ වැඩසටහන අනිවාර්යෙන් අහනවා කියලා තියෙනන්නේ හරිම ආසයි කියලා තියෙනවා භාග්‍ය චූඩමණික කොහොමද කී වසරද හයිස්කෝලේ අම්මිගේ නම කියලා නෑනේ ඉතින් කොමාරිය අම්මිට තාත්තිද තාත්තිනේ මෙසේජ් එක දාලා තියෙන්නේ නිසංක ඉංගිරිය පිළිම කන්ද නිසංක කොමාරිය පිළිම කන්ද ඉන්න සෙට් එක මහගෙන ඉන්න කියලා මෙසේජ් එකේ තියෙනවා ඒ අතරින් වාග්යව තමයි මං ආදරෙන් එකතු කරගන්නේ චූඩි මැණිකේව මට එවන්නක ෆොටෝ එකක් මට ආසයි බලන්න වාග්යව කීවස්රද කියලා තවන්න හොඳේ මං ආසම මේ පොඩි අය මාව අහනවට ඊළඟට අංකල් ආන්ටිලා ඒකල මාව අහනවට එතකොට මට එනවා මොකද්ද මන්ද කියාගන්න බැරි සතුට ආදරේ අනේ මේ චූටි කෙල්ල දෙක වසරෙලු භාග්‍ය චූටි බැටියෝ ආදරේ ආව ඔයාගේ ෆොටෝ එක්කත් එවලා තියෙනවා මට රෝස පාට ලස්සන ගවුමක් ඇඳලා ෂෝයි ෂෝයි ඔයා දඟ නෑනේ මට හිතෙන්නේ ඔයා අහිංසක ගෑනු ළමයෙක් කියලා ෆොටෝ එකේ හැටියට දන්නෑ ඉතින් මං වගේ දන්නෑනේ නේද පෙනුමින් අහිංසකයි වගේ පෙනුනට නේද ළඟ මල්ලක් වෙන්නත් පුළුවන් ලස්සන සින්දුවක් දෙන්න යන්නේ ලස්සන එකක්

ආන්ටි දයානි, ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. ලලිත් මාත් එක්ක රණ්ඩු කරන ගමන් ඉන්නේ. එනිසා මං අද ඇත්ත එක්ක තරහයි. ඒ වුණාට සින්දුකට එකතු කරගන්නවා. මං පොඩ්ඩක් එහෙමනේ දන්නවනේ, තරහ වුණත් වෙනසක් නෑ ඉතින්.

0: ඔනර් සමග 5G රෙවලූෂන් එකට එකතුවන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: මතකද ඒ ඇස් දිහා බලාගෙන

ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 0.71 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: අත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
1: සීත Voice of Family.
2: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
4: මේ කතාව පටන් ගන්නෙ රූකාන්තගේ.
5: සුවඳ දෙන මල් වනේ.
4: රයිනි ඉතින් චුට්ටක් දඟයිනි. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි
6: කුමාරයා.
4: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
6: ගැහෙනවා.
4: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23 රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
7: එක්ස්ට්‍රා ෂොට්ස්, සජීවී ප්‍රසංගය, සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
8: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
7: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM
9: 98.4 කලුතරට.

කාරියෙක් නෙමෙමි. ඒ උනාට ලස්සන ලස්සන කතා කවි වගේ කියන්න මට පුළුවන්. සින්දු එහෙම නැහැ. මම එක එක මගේ එකක් විදියට කිව්වේ. හරිද? ජයරත්නෝ මහනුවර දැන් කොහොමද? ගොඩ දවසකින් නේද? හොඳින් ඉන්නවද? ඊයේ මෙසේජ් එකක් දාලා තිබ්බා ඊයේ පොඩක් බිසි කියලා. හැබැයි අද කොහොම හරි වෙලාව හොයාගෙන අන්තිම මොහොතේ හරි ජයනාත් මට මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊළඟට අපේ යාළුවා යහන්. එයා මට ෆොටෝ වගේකුත් එවලා තියෙනවා එයාගේ. ඒගොල්ලෝ කොන්සර්ට් එකක් බලන්න ගිහලා ගත්ත ෆොටෝස් ආදරෙන් එකතු කරගන්න. හින්දි සින්දුව ලස්සරයි නේද? මේ ෂායර් තෝ නහි මාතා ආසම සින්දුවක්. ඒක තේරුමත් මාර ලස්සනයි. සහ ඒ කාලේ සින්දුවක් නේ අලුත් විදිහට අපි ඇහුවේ. ඒක තියෙන අමුතුම රහක්. සංජය වින්නෝ අල්බෝ මුල්ලේ මාව අහගෙන කට්ටියම මේ බරටම වැඩ ආදරෙන් එකතු කරගන්නවා. ලලිත්ගේ කවිය කියවන්නම වෙනවා. අද මට බේරිල්ලක් නැහැ. කොල්ලා කියලා තියෙනවා පුදුම වේදනාවකින් ඉන්නවා කියලා. ඔව් නෑනේ නිකන් නේද? වේදනාවක් කිව්වේ දත් කැක්කුමක් ඇවිල්ලා වගේද? නැත්නම් කන් කැක්කුමක් වගේද? ඔය දතේ අමාරුයි කනේ අමාරුයි කියනවනේ හොඳටම වේදනා දෙන්නේ. ඊට වැඩිය වේදනාවක් තියෙනවද මම කවියක් කියෙව නැති වුණාම? ලලිත් හරි හරි කියවන්නම් කියවන්නම්. මගේ හදවත ආදරයෙන් මුල්සපත් කළ පුංචි රතු රෝස මලේ මේ ඔයාට කියලා තමයි පටන් අරන් තියෙන්නේ. ඔන්න එන රතු රෝස මල ඔබේ කවිය කියවන්නයි හදන්නේ. මේ ෂායර් තෝ නැහි මගර රේ හසි ජබ් සේ දේකා මේනි තුජකෝ මුජකෝ. ඉතුරු ටික ඕන්නෑ. ඉතුරු ටික මෙහෙම කියන්න. දිනක හම්බෙන ඔබගේ ආදරණීය හඬ මාහට ඇසුනේ. ඒ කන්කලු හඬට මගේ මේ සිත උමතු වුනේ. ඔව් මට දැනෙනවා මට දැනෙනවා උමතු වෙලා ඉන්න බව. මෙච්චර මෙහෙම කවි ලියනකොට ඒක මට දැනෙනවා. හඬ එන්නේ කොහි සිටදැයි නොයිව සිල්ලෙනි මා සෙව්වේ. අවසානයේ සියත රේඩියෝවේ මේ මගේ සිත සදහටම නතර වුණේ. අම්බෝ ඇති ඔයින් ගියා. තැන්කියු ලාලිත්. අද කවිය කියව්වා ආයේ මේ රණ්ඩුව. මේ මාතක දිගටම ඔය රණ්ඩුවෙන්න මෙසේජ් එක කියවුවේ නැහැ කවිය කියවුවේ නැහැ කියලා. මේ රණ්ඩුව අදින් මේ මොහොතෙන් ඉවරයි. හරිද? මේක හෙට දවසට ගෙනිච්චොත් එහෙම මොකද දැනවද වෙන්නේ? මුකුත් වෙන්නේ නැහැ. මොල්ටු නාලන්ද හොටෙල් එකේ සඳු ඇතුළු කටියත් අහගෙනයි ඉන්නේ.

0: Rockwemo, siéntate. හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීඩි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
6: ගියසතිය ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
7: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා එනම් පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තට මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසිය ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
8: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
9: Fiesta Crazy Wednesday.
8: සිකුරාදා හවස 5ට සියත අහන්න.
10: Powered by Bid to Win.
11: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
12: අපස උසස් පෙළින් පසු සබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 011 544 5000.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
12: ලංකාවේ හොඳම ටැබ් එක හොට් වේව් පැඩ් 13 Pro අඟල් 10.1 තිරයයි මිලියම්පි 6580ක ලොකු බැටරියයි GB256 ස්ටෝරේජ් එක නිසා සුපිරියටම වැඩ කරගන්න පුළුවන් ටැබ් එක තමයි Hot WavePad 13 Pro. Pen, Mouse, Keyboard, Leather cover නොමිලේ රුපියල් 55,999කට පූවා වගකීමක් සහිතව මිලදී ගන්න.
2: CD විරන් නැදෙන ඉස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
12: මේ පාර ගෙදර ගියාම

0: අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
0: 98.4 මේකමුවට FM.
2: මම යමි හෙට එමි යන්න කලින් WhatsApp messages දාපු කටි ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. වත්තල මාබෝලේ සුලෝචනා, ඇගේ හස්බන්ඩ් ලොකු පුතා

ඇත කියන එක ලස්සනට අර්ථ ගන්නල තියෙනවා. සුලෝචන සිනාසී හරි ආදරණීයව එක තමයි සියන්නෙන් අර්ථය. යයන්නෙන් යන යන තන සිටින, ඊළඟට තනියට තනි මකන, සියත අස්සනයි. පොඩි පොතක් තින්නවනේ, තා පොඩ්ඩෙන් එයාගෙන කියන්න බැරි වෙනවා. මුළු පවුලම එකතු කරගන්නවා ආදරෙන්.

0: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 2යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: थिएटर टॉप स्टोरी
1: වෙසක් දන්ස ලබා දෙන්නන්ට දෙනුම් දීමක්. වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කරනු ලබන සියලු දන්සල් අදාළ ප්‍රදේශයේ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය දෙනුම් දී සිටිනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ සුරක්ෂිත පිරිසිදු ගුණාත්මක ආහාර වේලක් ලබා දීමේ අරමුණින් මෙම පියවරගත් බවයි. ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක හමු වී මේ සඳහා අවශ්‍ය වන සෞඛ්‍ය උපදෙස් ලබාගෙන අදාළ ලියාපදිංචිය සිදු කර ගන්නා ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දන්වා සිටිනවා. දැන් විදේශ පුවත. ඇමරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සඳහා වැඩි කාලයක් අවශ්‍ය බව කටාර් රාජ්‍ය පවසනවා. පකිස්තානයේ සාම සාකච්ඡා උත්සාහයට සහය දෙන බවයි එරට සඳහන් කළේ. කටාර් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ගල්ෆ් කලාපයේ නායකයන් සහ යුද ගැටුමට සම්බන්ධ පාර්ශව සමග සම්නිවේදන අඛණ්ඩව සිදු කරන බවයි. ඉරානය සමගද සබඳතා පවත්වන බව කටාර් රාජ්‍ය පැවසුවා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: සියත ටොප් ස්ටෝරි. 98.1 98.4

0: ัง
1: เฮาดีเฮาดีเฮาดีอะดัตมาคลอนนะมามุตไรอินนี่อะดัตติงาสุปรุดพาริดินิดาสดาสักเนดමං හිතන්නේ අද විතරයි මට මේ නිදහස් දවස තියෙන්නේ හෙට මකලෝ එයි කියලා මට නිකන් ඉවෙන් වගේ දැනෙනවා මට තේරෙනවා නිතින් උනානම් මගේ ප්‍රෝග්‍රෑම් පාටනේ ගුණා හැරෙන්නේ පොල් පැලේ කන්නද කියලා මට තේරෙනුනේ වගේ තමයි මකලෝ එනවනේ මට තේරෙනවා මකලෝ මේ හිත එන්න දෙන්නේ කියලා හැබැයි ඉතින් මකලෝ මේ ටිකේ අසනීප වුණත් සතුටින් නිදහසේ ඇති කියලා හිතනවානේ මොකද ඉතින් මාව අඩු ගානේ දකින්නවත් නැහනේ වෙලාවකට හිතනවා මේ මගෙන් බේරෙන්න බොරු ලෙඩක් දාගත්තද කියලා කවුරුනත් පුතේ හැටියට කොල්ලා හෙට එයි එහෙම නැති වුණොත් මම බොස් එක කතා කරලා වෙනම නීතියක් ගේනෝ වැඩියෙන් නිවාඩු ගන්න බෑ කියලා නැත්තම් මේක කරන්න බෑනේ අනේ නේද නීතියක් ගේනවා මම බොස් එක පොඩ්ඩක් කතා කරන්න ඕනේ ගැන මේක නෙමෙයි අද අපි කතා කරන්නේ නීති ගැන හරිද මේව සාමාන්‍ය නීති නෙමෙයි අපි මේ එදිනෙදා ජීවත් වෙද්දී අපිට හම්බෙන නීති නෙවෙයි මේව ටිකක් අසාමාන්‍ය නීති අමුතුයි පොඩක් ආතල් නීති ටිකක් ගැන තමයි අද අපි කතා කරන්නේ ඒත් එක්කලම අද අපි කතා කරනවා මේ මාළඹ පුංචි කාර්නිවල්ස් ගැන ඉතින් හවස 6:00 වෙනකන් අහගෙන ඉන්න හොඳ හොඳ ලාඩ හැන්දෑ ජාමේ

0: ජාතිවලට එහාගිය ප්‍රවෘත්ති.
1: අපි මේ වෙනකොට චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා සමස්ත ලංකාවටම දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොටිය භාවිතා නොකොට ඒ වෙනුවට කහපෑති කොඩියක් භාවිතා කරන්න කියලා. මේක ගරු අමාත්‍ය මණ්ඩල ඒ අනුමැතියක් එක්ක මේ චක්‍රලේඛය මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා.
2: බෞද්ධ කොඩිය වෙනුවට කහපෑති කොඩියක් යොදා ගන්න කියන යෝජනාව කරපු චක්‍රලේඛයේම ඔය භූත ගුහා හොල්මන් මන්දිර පිළිබඳව මේ සැරේ නිසි මග පෙන්වීමක් කරලා තිබෙනවා. කල් සහිතව මේ චක්‍රලේඛය නිකුත් කරලා තිබෙනවා. මේ සැරේ අපි එය නිසි පරිදිම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
3: මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7192.7127.77
5: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0.114 700 550.
6: අයියා මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
6: අයියා මට මල් ගොඩක් දීලා.
7: මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ
6: හච් 15 පිස්සුවක්ම තමයි.
8: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
9: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112 200 200. ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
10: ඔබත් A-level අවසන් ක්ලාසස් වෙත NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaken සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0.112 732 1000. NIBM The City University The Place to Be.
11: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.

0: తిలక వర్ధన టెక్స్టైల్స్.
1: අතේ මෙතේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
2: නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
3: 98.2 98.4 දෙවි

0: සියතා මේ පැයි හිත කැමතිම ගීත ඔබ වෙත ගෙනෙන්නේ.
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: 라당.
1: දැන් කියන්න යන්නේ ටිකක් කෑම සම්බන්ධයෙන් තියෙන අමුතු නීතියක් ගැන. දැන් අපි කෑම කන්නේ, ලංකාවේ කට්ටිය කෑම කන්නේ අතින් අනාගෙන, හොඳට පිඟානෙත් දාගෙන හොඳට අතින් අනලා කන. දැන් ඇමරිකාව වගේ රටක් ගත්තොත් ඒගොල්ලෝ නිතරම පුරුදු වෙලා තියෙන, ඒගොල්ලන්ට අතින් කන්න නුහුරුයි, කන්න බෑ. හැබැයි ඒගොල්ලෝ කන්නේ ගෑරුප්පින්, හැඳි ගෑරුප් වලින් තමයි කන්නේ. ඉතින් ඇමරිකාවේ තියෙන ප්‍රාන්තයක් ජෝජියා කියලා. මේ ජෝජියා ප්‍රාන්තයේ ගෙන්ස්විල් කියන නගරේ අමුතු නීතියක් තියෙනවා. නීතිය තමයි ඒ ගමේ නගරේ මිනිසුන් කවදාවත් හැඳි ගෑරුප් වලින් චිකන් කන්න බෑ. චිකන් කියලා කියන්නේ ෆ්‍රයිඩ් චිකන්. හොඳට ෆ්‍රයි කරපු චිකන් කවදාවත් ගෑරුප් වලින් කන්න බෑ. ඒක නීතියක් විදිහට සම්මත කරලා තියෙනවා. එහෙම කෑවොත් අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා තමයි ඒ නගරේ නීතිය අනුව කියන්නේ. මේක ටිකක් අමුතු පිස්සු නීතියක් වුණාට මේ නීතිය ගේන්න හේතුවක් තියෙනවා. විශේෂම දේ තමයි ගෙන්ස්විල් කියන නගරේට කියන්නේ මේ ලෝකයේ කුකුළු මස් අගනුවර කියලා. කුකුළු මස් වලට මේ නගරය ප්‍රසිද්ධයි. ඒක තවත් අයට දැනගන්න සහ අර විශේෂිත වූ නගරයක් කියලා පෙන්වන්න තමයි මේ විදිහට නීතියක් දාලා තියෙන්නේ. ඉතින් කාට හරි හිතෙන්න පුළුවන් දැන් මේ නීතිය කඩපු කට්ටිය ඉන්නවද කියලා. ඔව්, එක්කෙනෙක් ඉන්නවා. 2009 අවුරුද්දේ එක ආච්චි කෙනෙක් මේ සීන් එක දන්නේ නැහැ, මෙහෙම නීතියක් තියෙනවා කියලා දන්නේ නැහැ. මේ ආච්චි ගෑරුප්පෙන් හොඳට චිකන් කනවා. කෑවට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා මෙයාව අත්අඩංගුවට අරන් තියෙනවා. හැබැයි ඒ අත්අඩංගුවට අරන් තියෙන්නේ ටිකක් විහිළුවකට වගේ තමයි, ජෝක් එකක් කරලා තියෙන්නේ. ඉතින් මේ නීතිය තිබ්බත් එහෙම අත්අඩංගුවට ගන්න එකක් නැහැ. හැබැයි නීතියක් විදිහට මේ වෙදියේ නගරේ සම්මත කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ලංකාවේ තින්නවා හැබැයි හැඳි ගෑරුප් වලින් විතරමයි කන්න, නිකන් අතින් ඒගොල්ලන්ට කන්න බෑ, අමාරුයි අතින් කන්න. අනේ අත වෙවුලනවා, අතේ ජරාව ගෑවෙනවා, අතේ කුණු ගෑවෙනවා කියලා එහෙම සමහර කට්ටිය ඉන්නවා හැඳි ගෑරුප් වලින් විතරයි කන්නේ. අවුලක් නෑ. ඉතින් මම ඒකට මුකුත් කියනව නෙවෙයි ඉතින් නේද. දැන් ඉස්සර එක කාලයක් තිබ්බ මේ මම දන්නේ නැහැ ඇඳි ගෑරුප්පු වලින් කොහොමද මේ පපඩම් කන්නේ කියලා. මම සෑහෙන ඔයලා බැලුවා, පස්සේ තමයි දැනගත්තේ පපඩම් කන්නේ අතින් කියලා.

0: රුපියල් දහසක මූලික තැන්පතුවකින් අනුබන්න. වාර්ෂික පොලිසියට 4.5%, සපල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගිණුමක් අදම අනුබන්න. අමතන්න 13.99.
1: 2022 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
3: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
4: මිලියන 2,5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000 WhatsApp කරන්න.
5: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
6: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයි රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ තවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: දෙදෙනෙකුගේ එකතුෙන් අලුතින් පටන් ගන්න ජීවිතයක ලොකුම හිණය තමන්ගේ වහලක් යට සතුටින් ඉන්න එකයි. ඒ බලාපොරොත්තුව සැබෑ කරගන්න ඔබට සහයක් වෙන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අපි සූදානම්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම. අමතන්න 13.99.
8: තාත්තේ, මෙන්න ඔය අය අය කියන සින්දු වෛරල් වෙලා.
9: දුවේක Facebook එකට දැම්මද?
8: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරන්න.
9: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලි දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
10: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
11: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712-800-800 WhatsApp කරන්න.
12: මේ කතාව පටන් ගන්නෙ රුකාන්තගේ
13: සුවඳ දෙන මල් වනේ.
12: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි, එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි කුමාරයා. මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා. ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
14: එක්ස්ට්‍රා ෂොට්ස්, සජීවී ප්‍රසංගය, සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග.
15: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
14: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM.
16: 98.2 98.4.

0: සමහර මිනිස්සු ඉන්නවා රෑවැටුණුවල දවලුත් වැටෙනවා. එක්කෝ සමහර මිනිස්සු ඉන්නවා තමන්ම වල කපාගෙන වැටෙනවා. එහෙමයි ඉන්නවා දන දන වලට වැටෙනවා. ඔය සමහර වාහන ගන්න යන මිනිස්සු ඉන්නවනේ දන දනම වලට වැටෙනවා. හිතෙනවා මේ දැන් මෙහෙම වාහනයක් ගත්තොත් එයියනේ මං අසරණ වෙයි. මට ගරාජ් ගානේ ඉන්න වෙයි කියලා හිත හිත ඒ වගේ වාහනයක්ම ගන්නවා. ඔය කවුරු හරි බාස් කෙනෙක් හොයාගෙන ගෙවල් ගානේ ගිහිල්ලා අතන සේල් එකක් තියෙනවා මෙතන සේල් එකක් තියෙනවා කියලා කාත් එක්ක හරි ගිහිල්ලා බාස්ටත් ගානක් දීලා බාස්ට උදේ කෑමයි දවල් කෑමයි අවසර තව කෑමට අවදොර තව මොනා හරි ටිකුයි දීලා බාස්සත් සනසලා වාහනයක් බලනවා. ඉතින් හැබැයි ඒ ගන්න වාහනේ සෑහෙන කාලයක් යනකම් පදින්න වෙන්නේ නැහැ. සෑහෙන කාලයක් යනකම් ගරාජ් වල. ඒ හින්දා දෙයනේ කියලා රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා. වාහනයක් ගන්න යනකොට හොඳට හිතලා බලලා ගන්න. දැන් වාහනේ එන්න එන්න ගණන් යනවා. දැන් ඉස්සරහටත් ගණන් යයි. මොකද වාහන ගෙන්නන එක නතර කරන්න කියනවා, බදු වැඩි කරනවා, අරකයි මේකයි එකී මේකී නොකී ප්‍රශ්න 1000ක් තියෙනවනේ. ඉතින් ඒ අතරේ වාහනයක් ගන්න යනකොට අතේ සල්ලි ටිකක් ඉතුරු කරගෙන වාහනයක් ගන්න ගියාට පස්සේ වාහනය අරගෙන ඒකත් කරජ්ජිකේ දාන්නන මොන දෙයියන්ට කියන්නේද? දෙයියොත් අහක බලා ගන්න. අන්න හොඳ තැනකට යන්න. මාළුවේ පුංචි කාර්මීන්ස තියෙනවා. එතන වාහන 400ක් විතර තියෙනවා. හොඳ වාහන විතරයි එතන තියෙන්නේ. වාහනේ හැම දෙයක්ම චෙක් කරලා තියෙන්නේ. එහෙනම් බය වෙන දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ ඔටෝඩොග් වාහන තත් පරීක්ෂණ එකකේ තියෙනවා. ඒකට වාහනේ දාලා හොයිස්ටර්ස්වල වාහනේ උස්සලා හොඳට චෙක් කරනවා. ඒකට බය වෙන දෙයක් නැහැ. ඉතින් වාහන සීනේ සැබෑ කරගන්න හොඳ වාහනයක් ගන්න මාළුවේ පුංචි කාර්නිවසට යන්න. මෙන්න පුංචි කාර්නිවස ඇඩ්‍රස් එක. පුංචි කාර්නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දිය පුංචි කාර් පාර මාළුවේ.
1: ලන්ඩන්.

0: 땅.
1: වාහනේ යන ගමන් මා වහගෙන ඉන්නවනම්, බස් එකේ යන ගමන් මා වහගෙන ඉන්නවනම්, ගෙදරින්නම් මා වහගෙන ඉන්නවනම් මේක හොඳට අහගන්න. අද ඉඳන් පාර යන කිසිම වාහනයක දුවිලි තියෙන්න බෑ, මඩ තියෙන්න බෑ, වාහනේ අපිරිසිදු වෙන්න බෑ. කිව්වොත් ඒක නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්. කිව්වොත් මොකක්ද කරන්නේ? මාර ප්‍රශ්නයක් ඒනේ. චුට්ටක් නිකමට මතක් කරලා බලන්න පාරේ තියෙන වාහන කීයක් අයින් කරන්න වෙයිද හොමුනොත් කියලා. පාරේ වාහන එකක්වත් නැති වෙනවා. හැබැයි මෙහෙමයි, එහෙම නීතියක් දාලා තියෙන රටක් තියෙනවා. ඒ තමයි ඩුබායි. ඩුබායි නගරයේ තියෙන ලස්සන, එතකොට ඒගොල්ලන්ගේ ලස්සන පරිසරය, එතකොට ඒගොල්ලොන්ගේ ප්‍රතිරූපය ගැන හිතලා කිසිම වෙලාවක අපිරිසිදු හොදන්නේ නැති මඩ නාපු වාහන පාරේ පදින්න බෑ. එහෙම කළොත් පොලිසියෙන් ලොකු දඩයක් ගහනවා. ඒ වගේම වාහනේ පොලිසියේ අත්අඩංගුවට ගන්නවා. ඉතින් ඒ වගේ නීතියක් තියෙනවා ඩුබායි රටේ. මං හිතන්නේ අපේ රටටත් ගේන්න ඕනේ ඒ වගේ නීතියක්. නිකමට හිතලා බලන්න, පාරේ බස් එකක් දැක්කොත් කුණු දූවිලි පිරිලා කැතම කැතයි වාහනයක් පාක් කරලා තියෙනවා නම් ඒක එක්කෝ මාව හොදන්න කියලා ලියලා තියෙනවා. ඒ තරම් කුණු දූවිලි ජරාව පිරිලා. ඇයි මෙහෙම හොදන්නේ නැතුව, පිරිසුදු කරන්නේ නැතුව පාරට දාන්නේ? ඉතින් ඩුබායි කියන නගරේ ලස්සනට තියාගන්න ඕන හින්දා ඒ රටේ අමුතු නීතියක් ගෙනල්ලා පාරේ කවදාවත් කුණු දූවිලි පිරිච්ච වාහනයක් පදින්න දෙන්නේ නැහැ. නීතියෙන් තහනම් කරලයි තියෙන්නේ. ඉතින් බලන්න, රටක් ලස්සන වෙන්න කොච්චර දේවල් කරන්න ඕනදනේ? එකක් දෙකක් තුනක් නෙවෙයි, ගොඩාක් දේවල් කරන්න ඕනේ රටක් ලස්සන කරන්න. ඩිසිප්ලීන් තියෙන්න ඕනේ. ඩිසිප්ලීන් හදාගත්තොත් හොඳයි. ඩිසිප්ලීන් හදාගත්තේ නැත්නම් මේ වගේ නීතියක් ගෙනල්ලා හරි ඩිසිප්ලීන් හදන්න වෙනවා. මේවා ඉතින් අපේ රටටත් හොඳ පාඩම් ඉගෙන ගන්නවා නම්.

0: Rockwimu, siéntate. හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීනිවිරන් නැදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද මොකද්ද මහත්තයා ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery ekmeledi gena warranty ek activate kara sama satyekama agal 55 LED TV ekak bina ganna.
5: Dan Voltualis wedi weda kuliyak nathuwama thoragat bangles saha chain sadaha obata thoraganna loku collection ekatuwak thiyena. Ikman karanna me masa 29 dakwa pamanai. Vistara danaganna danma katha karanna. Bimway 112 414 414 kondesi sahithai. Voltualis samada oba samagai.
6: ඔබත් A-level සම්සන් කළ සිසුවෙක්ද? NIBM ද City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011732000 NIBM ද City University the place to be.
7: සමහර අඳුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට standards නැද්ද?
8: හැබැයි අමෘතා standards වලට හදලා නිසා හැම හඳුන් කූරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
9: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කෝර අමෘතා.
10: දෙතරයේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රටයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
11: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා. ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
14: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
15: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
16: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
17: අපස උසස් පෙළින් පසු සැබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම ගන්නා 011 544 5000
18: මේ දෙකක් දාගෙන එන්නද?
19: ඇයි කන් දෙක පුරවල කන්නද?
20: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
19: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක බෑය දෙකක් එක දිගට
21: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
19: නෑනේ අරේ වා සින්දු සියත
21: ගියක් සපයි ගවලේ
20: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව

0: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහබාගේ කසුන් රොඩ්‍රිගෝ.
1: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
2: මේ වගේ ලක්ෂ ගණන්වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
3: Theater Crazy Wednesday.
2: සිකුරාදා හවස 5ට සියතහන්න.
4: Powered by Bid to Win.

0: හවස 6:01
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
0: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසු Mangrove 4 HMO Mangrove හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: දහත්වැනි ජාතික විජයග්‍රාහි සැමරුම අභිමානවත්ව දිවිපිදූ රණවිරුවන්ගේ අපේක්ෂා ඉටු කරන බවට ජනපතිගෙන් සහතිකයක්. ජලගාස්තු සංශෝධනය නොකිරීමට තීරණය කෙරේ. නව අභ්‍යවකාශ ජාතික ප්‍රතිපත්තියක්. දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම් පත විවාදයට
3: තව මාස 4කින් අනුකුවර මහත්තයා අඬ ගහනවා ජාතික ආණ්ඩුවක් හදන්න එන්න කියලා බැරි වෙනකොට.
2: ඇමරිකා ඉරාන සාකච්ඡා පිළිබඳ වාර්තාවක්.
0: වැඩි විස්තර සවස 6:30 ප්‍රද

0: 라당.
1: 앞에 라타 싱가포르와 카르나와 리크완요의 프로티파티 랑카베 크리아트마 카르나와 오해와게 카타 파후기의 칼에 앞이트 애후나 මතක ඇති. හැබැයි සිංගප්පූරුවක් කරනවා කියන එක කටින් වචනවලින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක මහම මහ අමාරු වැඩක්. හැබැයි අනාගතයට හොඳ වැඩක්. සිංගප්පූරුවේ නීති තියෙනවා. මිනිසු පාලනය කරන සෑහෙන නීති රීති ගෙනල්ලා තියෙනවා. 1992 ගේනවා චුයින්ගම් කෑම තහනම් කරලා නීතියක්. ටිකක් අමුතුයි වුණාට මේක ඒ රටේ ලස්සනට ගොඩක් බලපාලා තියෙනවා. 1992 ඉඳන් චුයින්ගම් විකුණන එක, අනයනය කරන එක, චුයින්ගම් ළඟ තියාගන්න එක සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නේ. දැන් හිතන්න කාට හරි චුයින්ගම් එකක් කන්න ඕනෙමයි කියලා. ඕනෙම නම් දොස්තර කෙනෙක්ගෙන් වෛද්‍ය නිර්දේශයක් අරගෙන, ඒ කියන්නේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් අරගෙන ඔයාට ඕන නම් චුයින්ගම් එකක් ගන්න පුළුවන්. අපි ෆාමසියට ගිහිල්ලා බෙහෙත් ගන්නවා වගේ චුයින්ගම් එකක් ගන්න පුළුවන්. ඔන්න ඔහොම තමයි සිංගප්පූරුව ලස්සන රටක් වෙලා තියෙන්නේ. ටිකක් අමුතුයි තමයි. හැබැයි ඒ නීති තමන්ගේ රට ලස්සන කරන්න ගෙනලා තියෙන්නේ. දැන් ලංකාව සිංගප්පූරුවක් කරන එක කෙසේ වෙතත් ඔය සිංගප්පූරුව කරන එකක් හරි අඩුම අපිට කරගන්න පුළුවන් නම් ලොකු දෙයක් ඈ. මම නම් කියන්නේ ඔය වගේ නීති ලංකාවටත් ගේන්න ඕනේ යන්නේ. දැන් එකමට හිතන්න අපේ අයට ඉස්කෝලේ ඩෙස් එකක් යට, නැත්තම් බස් එකේ සීට් එකක් පිටිපස්සේ චුයින්ගම් එකක් කැලෙව්වේ නැත්තම් රැට නිින්ද යන්නේ වගේ එකක් නේද? ඉතින් මිනිස්සුන්ගේ ඩිසිප්ලින් කියන දේවල් හදන්න බැයි නම් තමන් තනියෙන් හොඳ මිනිහෙක් වෙන්න බැරි නම් කාටවත් කරදර නොවි හොඳ මිනිහෙක් වෙන්න බැරි නම් ඒකට ඉතින් නීතියක් ගේන්න ඕනේ නේද? ඔය පේන්නේ නැද්ද සිංගප්පූරුව ලස්සන රටක් කියලා තියෙන. ඒකනේ.

මට හිතා ගන්න බෑනේ මිනිස්සු ඇයි මෙච්චර රැවටෙන්නේ කියලා වාහන ගන්න යද්දි. දැන් ඔය කැඩිච්ච, බිඳිච්ච, පෙරලිච්ච, චැසිය ඇදවෙච්ච, කුඩුවෙච්ච වාහන අරගෙන දන්නේ නැහැ නේ ඉතින් ඒවා නිකන් බබා වගේ ලස්සනට හදලා දෙනවා. ඊට පස්සේ වාහනේ සල්ලි දීලා ගන්නවා. ඊට පස්සේ ඔන්න මාසයක් විතර හොඳට පදිනවා වාහනේ. මාසයක් සති දෙකක් විතර හොඳට පැදලා අනේ එතන ඉඳන් ගරාජ් එකේ. බලන්න කොච්චරේ වාහනේ ගත්ත කෙනාට අසාධාරණයක්ද වෙලා තියෙන්නේ. ඇත්තටම ඒකට වග කියන්න ඕනේ අපිමයි. කියන්නේ අපි ඒ වගේ වාහනයක් ගන්න යන අපිම තමයි වග කියන්න ඕනේ. අපි හොඳට හොයලා බලලා ගන්නේ නැත්තම්. අපි ඇත්තටම වාහනය ගැන හොයන්න බලන්නේ දන්නේ නැත්තම් ඒ වාහනය ගැන හොයන්න බලන්න පුළුවන් ආයතනයකින්, කම්පැනියකකින් අපි ඒ වාහනයක් ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා තමයි මාළඹේ පුංචි කාර් නිවස වගේ එකක් තියෙන්නේ. රෙජිස්ටර් කරපු වාහන ගන්න යනකොට අපිට තියෙන හැම ප්‍රශ්නයක්ම ඒගොල්ලෝ විසඳලා දීලා තියෙන්නේ. චැසිය ප්‍රශ්නද, ගියර් බොක්ස් එකේ ප්‍රශ්නද, එයා බෑග් එකේ ප්‍රශ්නද, මේ හැම දෙයක්ම චෙක් කරලා තියෙන්නේ. මාළඹේ පුංචි කාර් නිවසට ගිහින් වාහනයක් ගන්නවා කියලා කියන්නේ අපිට අර අලුත් වාහනයක් ගන්නවා වගේ හැඟීමක් තමයි තියෙන. රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න යනවා නම් ගියා, වාහනේ ගත්තා, අනිත් එක එතන තියෙන ලීසින් පහසුකම්, තක්සේරු සේවා, ඔය හැම එකක්ම තියෙන. එතකොට ඒ දේවලුත් කරගෙන වාහනේත් අරගෙන පාඩුවේ ගෙදර ඇවිල්ලා නිදහසේ වාහනේ ගත්ත සතුට විඳින්න පුළුවන් විඳවන්නේ නැතුව. ඉතින් කාලයක් යනකම් ඒ සතුට විඳවන්නේ නැතුව විඳින්න පුළුවන් වෙන නම් ඔයා වාහනේ ගන්න ඕනේ මාළඹේ පුංචි කාර් නිවසේ. මෙන්න ඇඩ්‍රස් එක, පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාළඹේ.

0: ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘත්ති.
1: අපි මේ වෙනකොට චක්‍රලේඛයන් නිකුත් කරලා තියෙනවා සමස්ත ලංකාවටම දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොටිය භාවිතා නොකොට ඒ වෙනුවට කහපෑති කොඩියක් භාවිතා කරන්න කියලා. මේක ගරු අමාත්‍ය මණ්ඩල ඒ අනුමැතියක් එක්ක මේ චක්‍රලේඛය මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා.
2: බෞද්ධ කොඩිය වෙනුවට කහපෑති කොඩියක් යොදා ගන්න කියන යෝජනාව කරපු චක්‍රලේඛයේම ඔය භූත ගුහා හොල්මන් මන්දිර පිළිබඳව මේ සැරේ නිසි මග පෙන්වීමක් කරලා තිබෙනවා. කල් සහිතව මේ චක්‍රලේඛය නිකුත් කරලා තිබෙනවා. මේ සැරේ අපි එය නිසි පරිදිම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහිදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
6: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
7: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
8: හිතගත් අයගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට Vogue Jewelers සපකින් අනගිට ඉමනාව රුපියල් 110 හා 115කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල්ලැල්ලූ ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම Vogue Jewelers ශාඛාවකින් මේ 29 වෙනිදා දක්වා මේ අනගි අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 Vogue Jewelers සමතා ඔබ සමගයි.
9: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 0111 732 1000. NIBM The City University The Place to Be.
10: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් handle කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slimline dose සහ window series එක Swiss Tech Slimline.

0: සියත දෙවයිනපුරා
1: මේ පැයි හිත කැමති ගීත ඔබ වෙතගෙනන්නේ.
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ස් තියන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: Padang.
1: අද දවසේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න කලින් අපි යමු ජපානේ පැත්තට. සකුරා මල් පිපිලා හරිම ලස්සනයි. මං ඉන්නේ ටෝකියෝ වල. මිනිස්සු පිරිලා. හැබැයි මේ මිනිස්සුන්ගේ ඉස්සරහට නෙරලාපු බඩවල් නෑනේ. මොකද ඇත්තටම මේකට හේතුව? මේකට හේතුව තමයි නීතිය. ජපානේ අවුරුදු 40ත් 74ත් අතර ඉන්න හැම මිනිස්සෙක්ගේම බඩේ තියෙන වට ප්‍රමාණය අවුරුද්දකට සැරයක් අනිවාර්යයෙන්ම මැනලා බලන්න ඕනි. පිරිමි අයගේ බඩ අඟල් 33.5කට වඩා සහ ගැහැණු අයගේ බඩවල් අඟල් 35.4කට වඩා වැඩි වෙන්න බෑ. පොඩ්ඩක්වත් බෑ. කොහෙත්ම බෑ. සීමාව පෙන්නොත් එයාලා වැඩ කරන සමාගම්වලට රජයෙන් ලොකු දඩයක් ගහනවා කියලා තමයි කියන්නේ. බලන්න නීති, මෙන්න නීති. දැන් නිකමඩ හිතන්න අපේ රටේ මිනිස්සුගේ කොච්චර බඩවල්ද. නිකන් එළියට බහලා බලන්න. දැන් ඔය ඉන්න ගම පාරේ ඔය ඈහැ පොඩ්ඩක් හරකවල බලන්න කොච්චර බඩවල් තියෙන මිනිස්සු ඉන්නවද කියලානේ. ඒක නෙමෙයි ලංකාවේ මේ වගේ නීතියක් එනවොත්. හැබැයි ඉතින් රෑට කොත්තු ආප පරිප්පු බත් මේ වගේ දේවල් කරන අපේ මේ ලංකාවේ මිනිස්සුන්ගේ බඩවල් මනින්න ආණ්ඩුවට මෙෂරින් ටේප් ගන්නම සල්ලි ටික ඉවර වෙලා යනවා. ෂුවර් ෂොට්. නිකමට දැන් අපේ ඔෆිස් එකේ කට්ටියගේ බඩවල් බලන්නකෝ. මම පොඩ්ඩක් මතක් කරන්නම්. නිලුපු, නිෂාන්, ඉෂාන්ත, අප්‍රශාන්ත, අගිහාන් අපේ බොසුත් ඉන්නවා. අම්මෝ මන් දන්නේ. දැන් ඔය ඔක්කොම කට්ටියම මට අද මතක් කරන්න ගියොත් මට අද ගෙදර යන්න වෙන්නේ. ඒ තරම් බඩ තියෙන පිරිමි කට්ටිය ඉන්නවා. ගෑන් ළමයි ගෙනන් ටිකක් අඩුයි නේද? ඔව් ගෑනු ළමයි පොඩ මේන්ටේන් කරනවානේ. හැබැයි සමහර අය ඉන්නවා බඩ නැතුවවත් නෙමේ. ඉතින් මේ ජපානේ වගේ නීති ගේනකන් ඉන්න එපා. තම තමන් බඩ ගැන ඇඟ ගැන හිතන්න. ඒක ඉතින් තමන්ගේ ශරීර සෞඛ්‍යයටත් හොඳයිනේ. තමන්ටම නෙහොඳ නේද? එහෙනම් හෙට හම්බෙමු. අදට ඉවරයි. නීති ටිකෙන් සෑහීමකට පත් වෙන්න. මං ගියෙන් එන්නම්. හෙට හම්බෙමු. මම සැන්ඩි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: දෙවිපිදු රණවිරුවන්ගේ අපේක්ෂා ඉටු කරන බවට ජනපතිගෙන් සහතිකයක්. ඩොලරය රුපියල් 338ක් දක්වා ඉහළට. ලබන මස අග දක්වා ජලගාස්තු සංශෝධනය නොකිරීමට තීරණයක්. කපිලගේ නිවසින් හඳුනා නොගත් ඖෂධ. මූල්‍ය චෝදනාවලට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු.
0: දේශීය සියත. Local news on Seatha.
1: මාතෘ භූමිය නිදහස් කර ගැනීමට දිවිපිදු රණවිරුවන්ගේ අපේක්ෂා ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ 17 වැනි ජාතික විජයග්‍රාහී සැමරුමට එක්වෙමින්. 17 වැනි ජාතික විජයග්‍රාහී සැමරුම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකයේ අභියසදී අද පස්වරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් යුද්ධය වෙනුවෙන් නායකත්වය ලබා දුන් හමුදාපතිවරුන් වන එවක යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, එවක නාවික හමුදාපති අඩ්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ එවක ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලකද එම අවස්ථාවට එක් වුණා. සැමරුම් උත්සවය ආරම්භ වූයේ පිරිස පිළිගැනීමෙන් අනතුරුවයි. සර්ව ආගමික වතාවත්වලින් පසු යුද්ධයෙන් මියගිය රණවිරුවන් සමරමින් මිනිත්තු දෙකක නිහඬතාවක්ද පළ කෙරුණා. අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක සැමරුම අමතනු ලැබුවා.
2: ඔබ මේ මාතෘභූමිය නිදහස් කර ගැනීමේ සටනේදී ඔබට තිබුණ මාතෘභූමිය නිදහස් කරගන්නේ හා සමාන ලෙස අපේ රට සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කර ගැනීමේ අරමුණ, ඒ වගේම තර සාධාරණත්වයේ පිරි නීති යගෙන රටක්, ඒ අරමුණ ඔබ තුල තිබුණා. ලෝකයේ දිනන රටක්, ඒවුන්ගේ මරණාසන්න ප්‍රාර්ථනාවන්, ඔවුන් ජීවිතේ පූජා කළේ එම ප්‍රාර්ථනාවන් සහිතව මා ඔවුන්ගේ මේ විරු ස්මාරක ඉදිරිපිට මා සපත කොට කියන්න ලෑස්ති. ඔවුන් විසින් ප්‍රාර්ථනා කරන ලද අනාගතයේ නිර්මාණය කිරීමේ වගකීම අපි බාර ගන්න බවත්, ඔවුන්ගේ ප්‍රාර්ථනාවන් කිසිසේත්ම යටපත් කරන්න පාවා නොදෙන බවත් මා සපත කරනවා. ආචාර්ය උත්තමාචාර්ය ගෞරවය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඔවුන් විසින් ප්‍රාර්ථනා කරන ලද ලෝකය, ඔවුන් විසින් ප්‍රාර්ථනා කරන ලද රාජ්‍ය නිර්මාණය කිරීමේ වගකීම ජීවිතුන් අතර ඉන්න අපට පැවරී තිබෙනවා. එනිසා ඔවුන් සැමදාමත් අපේ හදවත් තුළ අනුස්මරණීයයි කියන සාතිකය මා ලබා දෙන්න කැමති.
1: යළි යුද ගැටුමක් ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
2: අපිට මේ සංදිස්ථානයේ මාවත් දෙකක් තිබෙනවා. එක මාවතක් තමයි විනාශකාරීත්වී, පැරණි, ගෝත්‍රිකවාදී, ජාතිවාදී, එකිනෙකා අතර ගැටුම, වෛරය, ක්‍රෝධය වපුරන මාවත. තව මාවතක් තිබෙනවා. මේ රට සමගිය, මේ රට සංවර්ධනය, සමෘද්ධිය, ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන මාවත. මම හිතන අසීරුත මොහොතදී හෝ අපි තෝරාගන්නේ දෙවනුව මා සඳහන් කරන මාවතයි. ඒ මාවතේ නොබියව අධිෂ්ඨානශීලීව ගමන් කරන්න මා ඔබ ඉදිරියේ සපත කරනවා. මේ රාජ්‍ය ජනතාවගේ ස්ථිර වශයෙන්ම මතු පරම්පරාවගේ අපේ වන්දනාව සාමයේ වන්දනාවයි. යුද්ධය ඉතිහාසයේ උරුම කතාව බවට පරිවර්තනය කළ යුතුයි. මා යුද්ධය හොඳද නරකද කියලා විනිශ්චය දෙන්න සූදානම් නැහැ. හැබැයි මා කළ යුත්තේ නැවත කිසිදාක යුද්ධයක් නොවන විදියට වග බලා ගැනීමයි. මා සහ මගේ රජයේ පිණි සිටින්නේ යුද්ධයක් ඇති නොවන විදියට වග බලා ගැනීමටයි. හැබැයි කණ්ඩායම් ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට ජීවත් වෙලා පුරුදු නැහැ. උන්ට කැමති ගැටුම, උන්ට කැමති අපහාස, උන්ට කැමති අවලාද. සියලු දෙනා නීති ඉදිරියේ සමාන වීම අතිවරප්‍රසාද ලෙස කණ්ඩායම් වලට වේදනාවට කාරණයක් වෙන්න පුළුවන්. වෛරය, ක්‍රෝධය, කෝපය අපූර්ණ ඉතා සුළුතර පිරිසක් ඉන්න බවත් අපි දන්නවා. ජාතිවාදී ගෝරනාඩුව, ආගමික අන්තවාදී ගෝරනාඩුව, කුඩා කැළඹිලි සහිත කණ්ඩායම් වල ගෝරනාඩුව අපි අවසන් කළ යුතුයි. ඒ අදිෂ්ඨානය මේ රණවිරු ස්මාරකයේ මත පිහිටා අපි පොරොන්දු විය යුතුයි.
1: ජනාධිපතිවරයා විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම අනතුරුව සිදුවුණා. අනතුරුව ආරක්ෂකංශ ප්‍රධානීන් සහ යුද්ධයෙන් මියගිය රණවිරුවන්ගේ ඥාතීන් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වනු ලැබුවා. මේ අතර යුද්ධයෙන් මියගිය පාර්ශව සැමරීමේ අයිතිය සියල්ලන්ට පවතින බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැරුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
3: ඒ යුද්ධයෙන් මියගිය විපතට පත්වෙච්ච ඒ වගේ ආබාධිතත්වයට පත්වෙච්ච සියලු දෙනාම අනුස්මරණය කිරීමේ අයිතිය සියලුම ජාතිකත්වයන්ට තියෙනවා. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා සියලු ජනතාවට තමන්ගේ ඥාතීන්, තමන්ගේ දෙමව්පියෝ, දරුවෝ මිය ගියා නම් ඒ අය අනුස්මරණය කිරීමේ අයිතිය හැමෝටම තියෙනවා. ඒ අයිතිය අපි උපරිමයෙන් ආරක්ෂා කරලා තියෙනවා. ඒ නිදහස අපි හැමෝටම ලබා දීලා තියෙනවා.
1: රණවිරු ස්මාරකය අසලදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඊයේ කටයුතු කළ ආකාරය පිළිබඳ පොලිසිය පියවර ගනු ඇති බවයි අමාත්‍ය විජිත හෙරත් සඳහන් කළේ.
3: කිසිම කෙනෙකුට පොලිසිය රාජකාරියට බාධා කරන්න අයිතියක් නැහැ. ඔහුගේ හැසිරීම ඔහු පොලිසියේ එතන රාජකාරිය නිරත වෙලා හිටපු නිලධාරීන්ට බාධා වෙන ආකාරයෙන් පරුස වචනෙන් බැනවදිමින්, විවිධ අයට පරුස වචනෙන් පහත් විදියට බැනවදිමින් කලහකාරී විදියට හැසිරුණා. නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගත යුතුව තියෙනවා. එය අධිකරණය මගින් පොලිසිය ගනු ලබනු ඇත. මල් කලඹක් තියෙන එකයි ගිහිල්ලා නිකම් බොරු සන්දර්ශන දාලා ශෝදාන එකයි දෙකක් නෙති. රටේ ඕන කෙනෙකුට තේරෙනවානේ කඩකප්පල්කාරී වැඩ කරන්න යන එක කාඩ්බෝඩ් වීරෝ වෙන්න හදන හිස් චරිතවල පුස් වැඩ.
1: අමරිකා ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 338ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ගැනුම් අනුපාතය රුපියල් 328/123. ඔස්ට්‍රේලියා ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 243/157ක් ලෙස දැක්වුණා. එහි ගැනුම් අනුපාතය දැක්වුණේ රුපියල් 232/139ක් ලෙසයි. ස්ටර්ලින් පවුමක විකුණුම් අනුපාතය දැක්වුණේ රුපියල් 454/183ක් ලෙසයි. එහි ගැනුම් අනුපාතය රුපියල් 439/160ක් ලෙස දැක්වුණා. ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමෙන් ආර්ථිකයට අහිතකර බලපෑමක් එල්ල වී නොමැති බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
4: විශේෂයෙන් මම අහන්න කැමති දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වීමට හේතු කවරේද? ඒ පිළිබඳව රජයේ මතය සහ ප්‍රතිපත්ති කවරේද? එම තත්වය පාලනය කිරීම, විදේශ විනිමය ස්ථාවර කිරීම, රුපියලේ ස්ථාවර භාවය තහවුරු කිරීම සඳහා රජය ගන්නා කෙටි කාලීන, මධ්‍ය කාලීන, ඒ වගේම දීර්ඝ කාලීන පියවර කවරේද?
1: ඊට අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රතිචාර දැක්වුවා.
5: ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම අනිවාර්යෙන්ම ආර්ථිකයට අහිතකර ලෙස බලපාන්නේ නැති බව සැලකිල්ලට ගත යුතුයි. මොකද ඉහළ පහළ යෑමේ වාසි අවාසි දෙපැත්තකම තියෙනවා.
1: රුපියල අවප්‍රමාණය වීමට වගකිව යුතු පාර්ශ්ව අනාවරණ කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පැවසුවේ.
6: මේ ප්‍රශ්නේ දැන් 338ට ගියේ මුදල් අච්චු ගහලාද? සතපාක් අච්චු ගහන්නේ නැහැ කියපු ආණ්ඩුවේ දැන් විදේ දැන් මහබැංකුව කියනවා දැන් මේක අවප්‍රමාණය වෙලා 339 මේ කතා කරන මොහොතේ. ඉතින් කොයියාකාරින්ද ජනතාව කොතරම් මේක බර උසුලන්න අවශ්‍යද? 338 නැවතෙනවද? මේක තව වැඩි වෙනවද? කවුද මේකට වග කියන්න ඕනේ වන්නේ කියන එක මං ඉතාමත් ඕනෙකමින් අහනවා. දැන් ඒක තුලින් අද ස්කෑම් කියනවා, මේක ෆිෂින් කියනවා, මේක ප්‍රශ්න ඇති වෙනවා. මේ ඔක්කොම අපේ රුපියලත් එක්ක සෙල්ලම් කරන්නේ කවුද කියන එක මං කාර්ණික කතානායකතුමා වගේ මගේ සමස්ත මන්ත්‍රීවරු මේක දේශපාලනය කරන්න ඕනේ නැහැ. නමුත් රුපියලේ මේ මහබැංකුව මේක 293ට දෙනකොට මේක 290ට ගියාම කොතරම් හොඳද කියලා මහබැංකුව කිව්වා. දැන් 339ට ගියාම නිශ්ශබ්ද වෙනවා. සාකච්ඡා කරන එක විතරයි වෙන්නේ.
1: විනිමය අනුපාතය ඉහළ යාම පාලනයට අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසුවේ.
5: ඔබගේ දැන් රෙෆරන්ස් එක 338යි කියලා කියන්නේ දැන් ඊයේ වෙනකොට ඉන්ඩිකේටිව් රේට් එක 333ක්. ඔබ 338යි කියන්නේ මොකක් හරි අද දැන් මේ රෙෆරන්ස් එකක් තියෙනවද? හරි. ඒක තමයි මේකේ වෙන්න පුළුවන් තත්ත්වය තමයි ඒ වර්ගයේ අර මම අර කලින් සඳහන් කරපු න්‍යායාත්මක කාරණාවලටත් අමතරව වෙළඳපළේ ඇති වෙන තත්ත්වේදී මේ බීන් පැනිකින් කලබල වීම, ඩිමාන්ඩ් එක වැඩි වීම නිසා යම් ප්‍රමාණයකට ඉහළ යනවා. නමුත් අපි ගත්තු ක්‍රියාමාර්ග අනුව අපි බලාපොරොත්තු වෙන මේ සතිය ඇති වෙනකොට ඒක සමනය කර ගැනීමට, ඒ වගේම ඒ තවත් අපිට අනුගමනය කරන්න පුළුවන් උපාය මාර්ග ටූල්ස් තියෙනවා. ඒවා භාවිත කරනවා ඉදිරියේදී. එයින් අදහස් කරන්නේ මොකද මේ විදේශ විනිමය අනුපාතය මම සඳහන් කළා ක්‍රමිකව පාලනය තන් විදේශ විනිමය අනුපාතය පොඩ්ඩක් වැඩි වූ පමණින් මම කලින් සඳහන් කරා ප්‍රතිශතයක් විතර 4.8ක්. ඒ මගින් සියල්ල මේ ආර්ථිකයේ දෙදරලා බිඳ වැටෙනවා කියන තත්ත්වයට ගත යුතු වෙන්නේ නැහැ. මෙතන විශේෂයෙන් මේ අවප්‍රමාණ වීමට ඩොලරයේ අධිප්‍රමාණ වීම බලපෑමත්, ලෝක යුද තත්ත්වයේ බලපෑමත් සුවිශේෂී කොන්ටෙක්ස් එකක් පසුබිමක් තියෙනවා.
1: දේශීය ආදායම් සංශෝධන පනත් කැටුම් පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඊට අදාළ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් නියෝජ්‍ය මාත්‍ය නිශාන්ත ජයවීර පැවසුවේ හිඟ ආදායම් බදු සඳහා පොලිස් සහනයක් ලබා දී ඇති බවයි.
7: සුවිශේෂී අවස්ථාවල් ලබා දෙනවා හිකබදු සම්බන්ධයෙන්. ගරු කතානායකතුමනි, දැන් ආදායම් බද්දක් කවුරු හරි නියමිත ගෙවිය යුතු නියමිත දිනට ගෙවන්න අපොහසත් වෙනවා නම් ඒ ගෙවන්න අපොහසත් වෙන හැම මාසයකටම 1.15% පොලියක්, එහෙම නැත්නම් වසරකට 18% පොලියක් එකහුව වෙනවා, සහ ඊට අමතරව දඬනයක් පැන වෙනවා. එතකොට පහුගිය කාලවකවානුවේදී අපි දන්නවා ගොඩක් ව්‍යවසායකින් මුලින්ම කොවිඩ් කාල පරිච්ඡේදයේදී විවිධ අපහසුතාවයන්ට පත් වුණා. ඊට අමතරව දිත්ත සුළු කිනාටුව වෙලාවේදී විවිධ අපහසුතාවයන්ට පත් වුණා. දැන් මෑත කාලිනව මේ ලෝක මැද පෙරදිග යුද්ධයත් එක්ක අර්බුදයන්ට මුහුණ දෙලා තියෙනවා. මෙන්න මේ සියලු කාරණා කටයුතු සලකලා බලලා මෙතෙක් ආදායම් බදු සහ අධිභාර සම්බන්ධයෙන් ඒ බද්ද ගෙවල නැති කෙනෙක් ඉන්නවා නම්, හැබැයි ඒ බදු ගෙවන්න දෙපාර්තමේන්තුවට ඇවිල්ලා ඒ බදු මුදල මාස 6ක් ඇතුලේ ගෙවන්න එකඟතා ගෙවනවා නම්, ඒ බදු ගෙවන්නගේ සම්පූර්ණ පොලිය ආදායම අහෝසි කරන්න විධිවිධානයක් මේකේ ඇතුළත් වෙනවා.
1: ආණ්ඩුව සිදු කළ ක්‍රියාකාරකම් අසාර්ථක වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සඳහන් කළේ.
8: ජේවීපී රජය බලයට ඇවිල්ලා වසරක් පහු වෙලා ඉවරයි. වසරකට වැඩි කාලයක්. සිස්ටම් චේන්ජ් එකක් ගේන්න ආවා, ඒක ෆේල්. ඩිජිටල්කරණය ගේන්න ආවා, ඒකත් ෆේල්. මාෆියාව කඩනවා කිව්වා, ඒකත් ෆේල්. ආදායම් බදු දෙපාර්තමේන්තුව නවීකරණය කරනවා කිව්වා, ඒකත් ෆේල්.
1: ඊට ප්‍රතිචාර දැක්වුවේ නියෝජ්‍ය මාත්‍ය චතුරංග අබේසිංහ විසින්.
9: කබීර් හෂීම් මන්ත්‍රීතුමා මේ පනතේ හරය සම්පූර්ණයෙන්ම මගහැරලා පොඩි වේදනාකාරී ස්වරූපයකින් කතා කරා. මට හිතෙනවා මෙච්චර කාලයක් අපේ රටේ දේශපාලනය කරපු අයට අරමුදල් සපයපු අය ගැන දුක හිතිලා කතා කරාද කියලා.
1: ජනාධිපතිවරයාට ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සිදුවනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ කියා සිටියේ.
10: තව මාස 4කින් අනුරකුමාර මහත්තයා අඬ ගහනවා ජාතික ආණ්ඩුවක් හදන්න එන්න කියලා. බැරි වෙනකොට මම අනිවාර්යෙන්ම දැන් මේ තියෙන තත්ත්වය අනුව කරුකතා නැතුමනි අනුරකුමාර මහත්තයා කියන්නේ මටත් වැඩ බෑ, අපේ උන්ටත් වැඩ බෑ කියලා. ඒක පිළිඅරන් තියෙනවා. එහෙනම් මේක මම මේ කියන්නේ දේශපාලන ඔබතුමාලාට මේ ඇඟිලි දික් කරන්නේ නෙමෙයි. මේක අමාරු වැඩක්, රාජ්‍යකරණය කියන එක ලේසි වැඩක් නෙමෙයි. මේ රට බේර ගන්න තව මාස 6කින් මම මේ ලියලා තියාගත්ත කිව්වා කියලා. තව මාස 5කින් මේ රට යන තත්ත්වය කොහොමද කියලා බලන්න. ඩොලර් එක යනවා 365නවා. 290ට තිබ්බේ 330 දවසෙන් දවස ඩොලර් එක රුපියල් නගිනවා. විශාල ආඝාතයකට තව මාස 4කින් 5කින් අපිට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් මේ රටේ ඇති වෙනවා. අහස උසට යනවා ජීවන වියදම පාලනය කරගන්න බැරුව රට නැවත අපි බංකොලොත් භාගයට පත් වෙනවා. මේ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් නොගත්තොත්
1: බදුකෙවීම් අධෛර්යමත් කිරීමට විපක්ෂයේ උත්සාහ දරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර කියා සිටියේ.
11: මේ මිනිස්සු අතර බදු ගෙවන්න ඕන නෑ, බදු ගෙවන එක ඩ්‍රකෝනියන් වගේ අදහසක් හදන්න මන් දන්නේ විපක්ෂයේ උනන්දුව. ඔබතුමන්ලා දාපු බදු මේ අපි දාපු බදු නෙවෙයි. ඔබතුමන්ලා මේ හදපු ඇරියස් ඒව එකතු කරගන්නට ඕනි. ඉතින් අපි ඒක කරන්න ඕන. ඒක තමයි සාධාරණත්වය.
1: කැබිනට් අමාත්‍යවරයෙක් ද්‍රවිඩ ඩයස්පෝරාව සමග සබඳතා පවත්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පැවසුවේ.
12: මේ ආණ්ඩුවේ ඉන්නවා සමහර ඇමතිලා මේ රණවිරු ජයග්‍රහණය කොච්චර වින්දත් අද අපිට ආරංචියක් තියෙනවා. ආරංචි නෙවෙයි ඒක, හරියටම හරි දකුණු පළාතේ ඇමති කෙනෙක්ගේ දුවේ. ඉගෙන ගන්න ඕන මැතිනිය, උපාධි ගන්න ඕන, PhD ගන්න ඕන, අපිට කමක් නැහැ, ඒකට අපි ඉරිසියා කරන්නේ නැහැ. හැබැයි මැතිනියනි PhD එක ගහන්න ගිහිලා ඉන්නේ කොහෙද? එංගලන්තේ නිව් කැස්ටල් කියන නගරේ. ඒ ගෙදර කාගේද? ගෙදර රාජා කියලා ඩයස්පෝරාව, හොඳටම ඩයස්පෝරාව එක්කෙනෙක්ගේ ගෙදර තමයි නිව් කැස්ටල් වල ඉන්නේ. මේ රටේ කැබිනට් ඇමති කෙනෙක්ගේ දුවේ. නම් කියන්න අපි කැමති නැහැ, නම් කියන්නෙත් නැහැ. ඒක හරි නැහැ. ඒ දරුවා ඉගෙන ගන්න එකට අපි කිසිම බාධාවක් නැහැ. දරුවෝ ඉගෙන ගන්න ඕන. හැබැයි ඉතින් අපි කියන්නේ ඕගොල්ලෝ ඩයස්පෝරාව එක්ක ඉන්නවා නම් අර කවුද අපේ මෙයා කියනා වගේ කෙලිම ප්‍රකාශ කරන්න. ඒක අපිට ප්‍රශ්නයක් නෑ රටට. එහෙ එකක් මෙහෙ එකක් ගහන්න ඕනේ නෑ, ඩබල් ගේම් ඕනේ නෑ.
1: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
8: අද වෙනකන් රටේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට අඩුම ගානේ Facebook එකේ දාන්න, අඩුම ගානේ Twitter පණිවිඩයක් දාන්න, X පණිවිඩයක්. මේ කටෙන් කියන්න බැරි නම් රටේ රාජ්‍ය නායකයා විදියට අවුරුදු 30ක් තිබිච්ච යුද්ධය අවසන් කරපු රණවිරුවන්ට සුබපතලා ආබාධිත රණවිරුවන් මම දැක්ක අද දැන් බලන්න ගිහිල්ලා තියෙනවා. හැබැයි එක පැත්තකින් ත්‍රස්තවාදී න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන සමහර අයට සමරන්න පුළුවන්. හැබැයි අපි දැක්ක අයියේ විමල විරුවන් සම්බන්ධතුමා හිටපු අමාත්‍යවරයා සමරන්න ගියාම එළවලව ගහන දැන්ට පොලිසිය පරිවර්තනය වෙලා ලැජ්ජයි. ආ දුවනකොට වැටෙන්නේ කවුද කියලා බඩ ගාන කට්ටිය දන්නේ නැහැ. එහෙනම් පරිස්සමෙන් ඉන්න.
1: මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන පදිංචිව සිටි නිවසේද CCTV කැමරාවල පටිගත වූ දර්ශන ගබඩා වී නොමැති බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් පැවසුවේ මරණය සිදු වූ නිවසට රතගාල් දෙකකින් ඇතුළු වීමට හැකියාව ඇති බවයි. අවට තිබූ CCTV දර්ශන පරීක්ෂාවේදී පසුගිය මැයි මස 5 වනදා සහ මැයි මස 7 වනදා අතර කාල සීමාව තුළ කිසිදු බාහිර පුද්ගලයෙකු එම නිවසට ඇතුළු වී නොමැති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලිසිය කියා සිටි. මරණකරු පදිංචිව සිටි නිවසේ සහ මරණය සිදු වූ නිවසේ CCTV කැමරා පද්ධතිවලට අදාළ DVR යන්ත්‍ර රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තා කැඳවීමට අවසර දෙන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. කොළඹ අපරාධ කොට්ටහස්සේ නිලධාරීන් සඳහන් කළේ මලසිරුර පැවති ස්ථානයේ තිබී සොයාගත් හඳුනා නොගත් ඖෂධ වර්ග රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට කටයුතු කරන බවයි. එම ස්ථානයේ තිබී ඖෂධ පෙති වර්ග දෙකක් තිබූ බවත් එක් වර්ගයක ඖෂධ පෙති 9ක් සහ තවත් වර්ගයක ඖෂධ පෙති 11ක් තිබූ බවත් පොලිසිය පැවසුවා. මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් විමසීමක් කළේ සාක්ෂි විභාගයේදී මරණකරුට ඇපත වූ පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණ වූ බවයි. ඔවුන් සාක්ෂියට කැඳවන්නේ දැයි විමසීමක් කළා. පොලිසිය සඳහන් කළේ ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වූ බවයි. එම ඇපකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයට පත් කර සිටින බවයි පොලිසිය කියා සිටියේ. මහේස්ත්‍රාත්වරයා පැවසුවේ අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන එම ප්‍රකාශ ලබාගත හැකි බවයි. අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ලබන 22 වනදා දක්වා කල් තැබුණා. මෙම වසරේ පළමු මාස 6 සඳහා ජල ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ඊයේ රැස්වූ අවස්ථාවේදී වත්මන් ජල ගාස්තුව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය හිමි වුණා. යූරියා පොහොර මෙට්‍රික් ටොන් 15,000ක් ගොවිජන සේවා කාර්ක සභා මගින් මිලදීගෙන ගොවීන් වෙත සැපීමට අනුමැතිය හිමි වුණේ කැබිනට් මණ්ඩලයේදී. යුද්ධ හේතුවෙන් මියගිය හා ආබාධිත තත්ත්වයට පත් වූ බවට අලුතින් හඳුනාගත් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් සඳහා සහන ලබා දීමට චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. ශ්‍රී ලංකාව සඳහා අභ්‍යවකාශ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමටද අනුමැතිය ලබා දී ඇත්තේ කැබිනට් මණ්ඩලය විසින්. ගෝලීය අභ්‍යවකාශ පාලන යාන්ත්‍රණය තුළ මෙරටට ඵලදායීතාව සහ දියුණු කිරීම සහ ජාතික අභ්‍යවකාශ ක්‍රියාකාරකම් ජාත්‍යන්තර බැඳීම් ගිවිසුම් හා ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක වන බවට සහතික කිරීමට හැකියාව ලැබෙන පරිදි එය සකස් කරනු ඇති. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නියාමනය පාලනය ශක්තිමත් කිරීම සඳහා ජාතික නියාමන ප්‍රතිසංස්කරණ කවුන්සිලයක් පිහිටුවීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. කවුන්සිලය පිහිටවනු ලබන්නේ ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන්. එහි ලේකම් කාර්යාලය ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය නම් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වුණා. අධිභාරය පදනම් කර ගනිමින් ඇතැම් පිරිස් කෘත්‍රිම වාහන මිලක් නිර්මාණය කර ඇති බවයි අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ.
3: අපි බලයට එනකොට කිසි කෙනෙකුට වාහනයක් ගන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. බයිසිකල් වගේ වට මේක වෙන්නේ නැහැ. පෞද්ගලික පාවිච්චිය සඳහා යොදන වාහන සඳහා පමණයි මේක සිද්ධ වෙන්නේ. ඒක සිද්ධ වෙන්නේ 16 වෙනිදායින් පස්සේ. ඒතර 16 වෙනිදාට පෙරගෙන ආපු වාහන කිසිසේත්ම මිල වැඩි වෙන්න කිසිදු හේතුවක් නැහැ. ඒක වැරදි. මේ මිලක් පැවතුණා. ඒ මිලට වැඩියෙන් දැනට ගෙන්වලා තියෙන වාහන ඇත්තරම ගත යුතු නැහැ. මේ ලෝක තත්ත්වයට අපි මුහුණ දෙද්දී යම් යම් දුෂ්කරතාවෙන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
1: අමරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාකච්ඡා සහ යෝජනා පිළිබඳ වාර්තාවක් ඉරානයේ පාර්ලිමේන්තු ජාතික ආරක්ෂක කමිටුවේ සමාජිකයන් සමග පැවති රැස්වීමකදී ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඉරානයේ නීති හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කසේම් ගරිබාබඩි විසින් සාමකාමී න්‍යෂ්ටික අයිතිවාසකම් භුක්ති විදීමට ඉරානයට ඇති අයිතිය සිය යෝජනා මගින් අවධාරණය කර ඇති බවයි ගරිබාබඩි පැවසුවේ. ලෙබනනය ඇතුළු සියලුම පෙරමුණුවල යුද්ධය අවසන් කිරීම, එක්සත් ජනපද නාවික අවහිරය ඉවත් කිරීම, ඉරානයේ දේපළ සහ වත්කම් නිදහස් කිරීම ඇතුළු යෝජනා රැසක් ඉදිරිපත් කර ඇති බවද ඉරාන විදේශ කටයුතු නියෝජ්‍ය මාත්‍යවරයා ප්‍රකාශ කළා. මේ අතර අමරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සඳහා වැඩි කාලයක් අවශ්‍ය බව කටාර් රාජ්‍ය පවසනවා. පකිස්තානයේ සාම සාකච්ඡා උත්සාහයට සහය දෙන බවයි එරට පැවසුවේ. කටාර් විදේශ මාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගල්ෆ් කලාපයේ නායකයන් සහ යුද ගැටුමට සම්බන්ධ පාර්ශව සමග සන්නිවේදන අඛණ්ඩව සිදු කරන බවයි. ඉරානය සමගද සබඳතා පවත්වන බව කටාර් රාජ්‍ය පැවසුවා.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: ක්‍රිකට් පරිවර්තන කමිටුව පත්කිරීමෙන් පසු මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බවට පළවන වාර්තා පදනම් විරහිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේ කිසිදු ගැටලුවකින් තොරව ආයතනයේ මෙහෙයුම් සිදුවන බවයි. සැපයුම් කරුවන් සේවකයන් ක්‍රීඩකයන් සහ සෙසු පාර්ශවවල ගෙවීම් නිසි පරදි සිදු කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව පත් කළේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින්. නව විධායක කමිටුවක් තෝරා ගන්නා තෙක් සියලු මූල්‍ය මෙහෙයුම් ඇතුළු පරිපාලන කටයුතු සිදු කිරීමේ පූර්ණ බලය ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවට ලබා දී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. යලි සිරස්තල. දෙවිපිදු රණවිරුවන්ගේ අපේක්ෂා ඉටු කරන බවට ජනපතිගෙන් සහතිකයක්. ඩොලරය රුපියල් 338ක් දක්වා ඉහළට. ලබන මස අග දක්වා ජලගාස්තු සංශෝධනය නොකිරීමට තීරණයක්. කපිලගේ නිවසින් හඳුනා නොගත් ඖෂධ. මූල්‍ය චෝදනාවලට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමාව. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබරාත්‍රිය.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: of the town.
1: ආදරණීය තරුවක්.
2: ඒ තමයි සාරංග දිසාසේකර ප්‍රොඩියුස් කරන පළවෙනි ෆිල්ම් එක.
3: ට්‍රේලර් එක පහුගිය දවස්වල රිලීස් වෙලා තිබ්බා.
4: ඔයාගේ නම මොකක්ද?
5: නිකලේෂ්.
2: සාරංග, ඇයි ෆිල්ම් එකක් කරන්න හිතුවේ?
6: මම මුලින්ම ටෙලිඩ්‍රාමා ස්ටිබක් ප්‍රොඩියුස් කරලා තිබුණා. ඉතින් ඒකත් එක්ක මට ෆිල්ම් එකක් කරන්න ආසාවක් තිබුණා. ටෙලිඩ්‍රාමා එකකදී දිල්ෂා නමරසිංහ කියන අධ්‍යක්ෂවරයා මට මුණ ගැහෙනවා. ඉතින් මට හිතුණා එයාට හොඳ ඇක් වෙනවා කියලා. සමහරු මට හිතුණා එයාට ෆිල්ම් එකක් දුන්නොත් හොඳයි කියලා කරන්න. එහෙම තමයි ඉනිෂියලි ෆිල්ම් එකක් කරන්න ඕනි කියන අදහස ආවේ.
3: කාස්ට් එක මතක් කළොත්
6: ෆිල්ම් එකේ මේන්ලි මමයි, සනුත්‍රී, සංගීතයි තමයි ඇක්ට් කරන්නේ. ඊට අමතරව චානුක ප්‍රබුද්ධ, සනත් ගුණතිලක, ප්‍රසන්න දැකුම් පිටිය, කිං රත්නම්, ප්‍රියල් ඒ වගේ පිටසකුත් දායක වෙනවා රංගනයේ පැත්තෙන්.
7: වෙල්කම් ටු ද ඉන්ඩස්ට්‍රි බ්‍රෝ.
2: ෆිල්ම් එකේ ඔයාට තිබ්බ ලොකුම චැලෙන්ජ් එක?
6: මම අත්‍යවශ්‍යම පටන් ගන්නකොට මේ සිනමාවේ තිබුණ අර ලොකු පිබිදීම තිබුණේ නැහැ. අත්‍යවශ්‍යම කොයි විදිහට ප්‍රේක්ෂක අතරට යයිද කොහොමද කියන එක. ඩිරෙක්ටර් එක පැත්තෙන් මට පොඩි අභියෝගයක් දුන්නා මේ ශරීරය වෙනස් කරගන්න කියලා. ඉතින් ඒ නිසා මම මේකට අවශ්‍ය කරන වර්කවුට් එක, මීල් ප්ලෑන් එකක් එක්ක ගියා. ඉතින් ওই විදිහට තමයි මේ චැලෙන්ජස් වලට අත්‍යවශ්‍යම මුහුණ දුන්නේ.
3: සිංගින් වලට ලොකු ක්‍රූ එකක් හිටියා නේද?
6: ඊට ඉම්පැක්ට් එක තියෙනවා මේ අනුමාපටේ දිනේෂ්, කාංචනා, එතකොට යෝහානිගේ මගේ ඩුවට් එකක් තියෙනවා, ප්‍රායනි, නදීමාල් ඒ වගේ ගායක ගායිකාවෝ රාශියක් ඉන්නවා, ඩාන්සර්ස්ල 10 දෙනෙක් ඉන්න ගීත දෙකක් තියෙනවා. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා සියලුම ප්‍රේක්ෂකයන්ට, සිංහල සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ආදරණීය තරුවක් ළඟම තියෙන සිනමා ශාලාවට ගිහිල්ලා නරඹන්න
0: කියලා.
3: කීප වතාවක්ම රිලීස් වෙන එක කල්ගිය අජේ දේවගන්ගේ දමාල් 4 මූවී එක ආයෙම පෝස්ට්පෝන් වෙලා.
2: අජේ මේ ඩිසිෂන් එක අරගෙන තියෙන්නේ ආක්ෂ කුමාර්ගේ වෙල්කම් ටු ද ජංගල් මූවී එක ඒ කාලෙම රිලීස් වෙන නිසා.
3: මූවීස් දෙකම කොමඩි කැටගරි එක නිසා ෆෑන්ස්ලා ක්ලෑෂ් වෙන එක නවත්තන්න ආක්ෂේ අජේ දෙන්න කතා වෙලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ.
2: වෙල්කම් ටු ද ජංගල් මූවී එකේ ආක්ෂේ එක්ක ලොකු ක්‍රූ එකක් ඇක්ට් කරන නිසා ඒ ෆිල්ම් එකට ටික කාලයක් දුවන්න දෙන්න ඕනේ කියලා තමයි අජේ කියලා තිබ්බේ.
0: Talk of the town.
8: ඔබට දියවැඩියාවද නැද්ද කියලා දැනගන්න තියෙන හොඳම විදිය මොකද්ද?
9: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
8: යම්කිසි විදිහකින් ඔබට දියවැඩියාව රෝගය හැදිලද කියලා බලාගන්න තියෙන හොඳම විදිය තමයි නිරාහාරව ඉඳලා රුධිර පරීක්ෂාවක් කර ගැනීම. මේට අමතරව ඔබට ආහාර ගැනීමේ පැය දෙකකට පසුව, එහෙම නැතිනම් ඔබට ඕනෑම අවස්ථාවක වුණත් රුධිරයේ සීනි මට්ටම මැන බලා ගන්න පුළුවන්. මේ පරීක්ෂණවලට අමතරව ඔබට දැනටමත් දියවැඩියා තත්ත්වයක් තියෙනවද, එහෙම නැතිනම් ඔබ ඉන්නේ පෙර දියවැඩියා තත්ත්වයකද යන බව දැනගැනීමටත්, ඒ වගේම ඔබ දැනටමත් දියවැඩියා රෝගියෙකු නම් පසුගිය මාස 3 ඇතුළත කාලයේදී ඔබගේ දියවැඩියාව පාලනය වූයේ කෙසේද දැනගැනීමට තියෙන හොඳම පරීක්ෂණය තමයි HbA1c කියන පරීක්ෂණය. මෙහිදී ඔබ නිරාහාරව සිටීම අවශ්‍ය වන්නේ නැහැ. මොකද මේ පරීක්ෂණයේදී මැන බලන්නේ ඔබගේ රුධිරයේ ඇති හිමොග්ලොබින් වලට ග්ලූකෝස් බැඳී ඇති ප්‍රමාණයයි. මේ නිසා දියවැඩියා රෝග පාලනයේදීත්, දියවැඩියා රෝගියෙකු හඳුනා ගැනීමේදීත් මේ පරීක්ෂණය ඉතාම වැදගත් පරීක්ෂණයක්.
10: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
9: මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
11: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
12: කාටත් හොරෙන්

0: රෝමියෝ ජුලියට් වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: අරසියා වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: වෙන්ද සිට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස් තැනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
1: Powered by Bid to Win.
0: තාත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරන්න.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
2: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
3: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712 800 800ට WhatsApp කරන්න.

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM
2: දැන් බලව රාත්‍රී 7යි විනාඩි 1යි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ජීවිතය සමහර තැන්වලදී අපි බලාපොරොත්තු වෙන දේවල් බලාපොරොත්තු වෙන තරම් වේගෙන් ලැබෙන්නේ නැහැ. හැබැයි අපිට ලැබෙනකොට කල් ගිහිල්ලා හරි හොඳම දේවල් තමයි ලැබෙන්නේ. ඒක හරියට අපි හොයන ආදරේ වගේ.
1: අනිවාර්යෙන්ම විශ්වාසයෙන් ඉන්න, ඒ වෙනුවෙන් වැඩ කරන්න. ඔයාට මේ දේ ඕනේ නම් ඒ දේ මොකක්ද? ඒකට මොනවාද ඔයාගේ ඔයාගෙන් වෙන්න ඕනේ? ඒ දේවල් වලට මහන්සි වෙලා ඒ දේවල් හැබෑ කරගන්න.
0: ජීවිතය කියලා කියන්නේ එක දවසකින් වරදින දේකුත් නෙමෙයි, එක දවසකින් හරියන දේකුත් නෙමෙයි. කාලය හැම දෙයකටම තමත් හොඳින් බලපානවා, තදින් බලපානවා. ඒ නිසා කාලෙට ඉඩ දෙන්න. සමහර වෙලාවට මේ ඔයාගේ ජීවිතයේ ගෙවෙන අමාරුම දවස් වෙන්න පුළුවන්. වැටෙන්න එපා. ඉවසන්න. ඉවසිලිමත්ව ජීවිතයට මුණ දෙන්න. මේ ගෙවෙන ඔයාගේ ජීවිතයේ හොඳම දවස් වෙන්න පුළුවන්. වැඩිපුර සතුටු වෙන්න එපා. හොඳ වගේම නරකත් දවසක ඔයාව හොයාගෙන එනවා. ඒකට ලෑස්ති වෙන්න. ජීවිතය කියන්නේ ලස්සන කතාවක් නෙමෙයි. සමහර තැන් ඒ කතාවෙත් අඳුරුයි.
1: අඳුරු තැන්, එළිය තියෙන තැන්, මේ හැම දෙයක්ම කතා කරන පැය දෙක තමයි සියත ආදර රේක පැය දෙක.
0: එහෙනම් අදත් රෑ 9 වෙනකන් අපි දෙන්නම ඉන්නවා.
1: මම නිෂාන්. මං විශ්මී.

0: දැන් වෙලාව රාත්‍රී 7:11.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
3: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
4: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
3: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
2: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: තලලේ ගහන්න ඕනේ හැම එකක් කියලා අගේ මතමදියට හොරු කියලා.
3: උඩු රවුල තිබ්බට බෙඩන්නේ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකවන්නේ? හෙන්චායියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්නේ එක නිතෙන්න බෑ.
7: sorry.com ඒ වටිනාකමක් නැහැ.
1: උදෑසන 6:30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
8: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනේ සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
9: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
10: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
11: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: මට ඇපල් මලක් දෙන්න.
13: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
12: අයියා මට මල් ගොඩක් දීලා.
13: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ,
12: හච් 15 පිස්සුවක්ම තමයි.
14: CDB run na edena istaram tanak run pomata gewanawa dan uparima mudalak
15: siri board samajikyan sadaha kagils food city within megawattam melka sampurna yode sahita kiripeti itiri rupiyal 50 vilma strong te itiri rupiyal 90 prima kottumi hot and spicy 5 pack ekak itiri rupiyal 200 magic vanilla ice cream itiri rupiyal 110 kagils
16: obot level awasan classes ekta nibm the city university samkin obe global life ek godanaga ganna uk australia malaysia ho russia vishwavidyalayekin lo piligat upadhiyak business computing design data science engineering language psychology hall logistics and unshaking sampurna karanna aduma amathanna 0111732000 nipm the city university the place to be
17: finishing mahalak lesa color of flow wajabena
18: sit padagani kal pavati avalakshana novi oyat pahaleta washi wenna finishing mahalak nam color of samai
19: kadapata kadapata මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
2: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
19: මට ඔයාව
2: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
19: අන්නා, කලින් කියන්න එපැයි.
4: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
5: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
19: අහන්න, හවස දෙකට සතිය දවස් වල.
6: අම්මේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
8: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
9: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
10: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5:00 උදේ 5 කාලට සියත FM අහන්න.
20: සියත පොකට් මනි අනුග්‍රහය
21: රුපියල් දහසක මූලික තැන්පතුවකින් අනුබන්න වාර්ෂික පොලිසියට 4.5 සඵල පොලිසියට 4.9 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැන්ෂා ඉතුරුම් ගිණුමක් අදම අනුබන්න අමතන්න 13.99
22: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: සමහර කාල තියෙන අපේ ජීවිතයේ හැටි තේරුමක් නැති නිසා වටිනාකම හොයාගන්න බැරි දේවල් අපි විසි කරනවා. චුටි කාලේ හිතලා බලන්න කොච්චර වටින දෙයක් දුන්නත් අපිට ඒක වටිනවා කියලා තේරෙන්නේ නැති නිසා අපේ අතින් එක විසි වෙන්න තියෙන chance එක වැඩි.
1: ඇත්ත. මේ වෙද්දිත් මේ වෙලාවෙදිත් ඔයාගේ ජීවිතේ ඔයා දැන දැනම ඔයාගේ වටින දේවල් කීයක් ඔයා විසින්ම නැති කරගෙන ඇද්ද?
0: සමහර වෙලාවට ආදරේ අපිට ලැබෙනකොටත් එහෙම මිනිස්සු අපි ළඟට ඇවිල්ලා ඉන්නකොටත් අපිට ඒ අය කොච්චර ආදරේ කරනවද කියලා නොදැනුවත්කම නිසා ඒ අය අපේ අතින් ඈතට විසි වෙනවා. හැබැයි කල් යනකොට තේරෙනවා එදා කරේ ඕනෙම නැති වැඩක්. එතකොට අර විසික් වෙච්ච එහෙම නැත්නම් විසික් කරපු අයව හොයල වැඩක් නැහැ. ඒ සමහර වෙලාවට යන්න ගිහින් සමහරු වෙන තැනක වෙන කාගේ හරි වෙලා සමහරු සමහර විට ඔබ නැවතත් කතා කරයි කියලා බලාගෙන ඇති. හැබැයි ඒක ගණනින් හරි පොඩි.
1: ඔයා හිතලා බලන්න. ඔයා දන්නේ නැහැ මේ දේ මගෙන් නැති වෙයි කියලා. හැබැයි කෙනෙක් ඔයාගේ ළඟම කෙනෙක් ඔයාව විශ්වාස කරන කෙනෙක් ඔයාගේ ක්වොලිටීස් අගය කරන කෙනෙක් ඔයාට කලින් ඉඳන්ම කියන්න පුළුවන් මේ දේ ඔයාට නැති වෙන්නයි යන්නේ. මෙහෙම දෙයක් ඔයාට වෙන්න පුළුවන්.
0: අපි ජීවිතේ සමහර තැන් අපිට කලින් සමහරු ගෙස් කරන්න යන්නේ හින්දායි. ඔයාගේ ජීවිතයේ අත්දැකීම් එක්ක අපි අද ඒ ගැන කතා කරන්න හිතුවා. අපේ ජීවිතයේ සමහර තැන් අපිට කලින් සමහරු ගෙස් කරනවා. 0711982947 ඔබේ වට්සප් පණිවිඩය. තව ටිකකින් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
1: එහෙමත් නැත්නම් other account 100FM අපේ Facebook page එකට ඇවිත් අත පෝස්ට් එක යටින් comment එකක් දෙන්න.

0: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: ඔබ ගාව වැඩ කරන මිනිහෙකුටත් පැය 8කට පස්සේ ගෙදර යන්න කියලා නිවාඩුවක් දෙනව නේද? අඩුමතරමේ ඔබ හෘදයේ වස්තුවට, පෙනහැල්ලට, අක්මාවට, වකුගඩුවලට, මහ බඩවැල් කුඩා බඩවැල්වලට ස්තුතිවන්තවත් වෙලා තියෙනවද නැහැ?
3: මහා ප්‍රාචීරයට
2: මේ ඔක්කොම තියෙද්දී අපේ මහා ප්‍රාචීරයට තමයි දැන් කතා කරන්නේ.
3: ඒකේ තියෙන කෑලි
2: මොලේ හැම තියෙන.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වී.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
13: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
14: ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 ප්‍රයිම් ලෑන්ඩ්ස්
0: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: වෝක් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා
1: සින්දු සියත.
4: ගියක් සැපයි දවලේ
2: එකම ආටිස්ට්ගේ සින්දු.

0: අත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
3: සීත Voice of Family.
2: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
4: මේ කතාව පටන් ගන්නෙ රුකාන්තගේ.
5: සුවඳ දෙන මල් වනේ.
4: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ.
6: විසික් කෙරුව සිත යලි අහුලකෙන මේ.
4: එතකොට වින්දි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්.
6: මුම්බයි මාගේ මුළු ජීවිතේම හීන පෙම්පුරානේ.
4: සනුක තමයි කුමාරය.
7: ආනුඹේ කුමාරා.
4: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
7: ගැහෙනවා.
4: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23 රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
8: එක්ස්ට්‍රා ෂොට්ස්. සජීවී ප්‍රසංගය. සරිත් සරිත් විත් නිවුස් සංගීතයත් සමග.
9: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින්. විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
8: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත FM.

0: නම්බරකින් සයිරට ආපුයේ මෙසේච්චක එයයි තරම් ගණන් ගත්තේ නෑ.
1: මං එන්නේ ආදරේ බලෙන් හොයන් යන වයසක නෙවෙයි. ආදරේ ගැන ගොඩාක් පාඩම් ඉගෙනගෙන සමහර කතාවලට තිත්ත තියලා තනියම ගමනක් යන වයසක.
0: පළමු විවාහෙන් වෙන් වෙලා දෙවැනි විවාහයත් අසාර්ථක වෙලා ජීවිතේ ඉස්සරහට තනියම මුහුණ දෙන මැදි වයසේ ඉන්න සයුරි. හැබැයි වයස ඉලක්කමක් කියලා හිතාගෙන ලස්සනට එයව මේන්ටේන් කරනවා.
1: හැමදාම වර්කවුට් එක ඉවර වෙලා මම ජිම් එකෙන් පහලට එනකොටම තමයි මේ මැසේජ් එක එන්නේ. ඒත් එහෙම මැසේජ් එකක් එවයි කියලා හිතන්න පුළුවන් කවුරු හරි සමහරලාට එතන නැහැ. ඊයේ උදේ හිටියේ මයි තව ගර්ල් කෙනෙකුයි විතරයි. මගේ ඉන්ස්ට්‍රක්ටර් කොහොමත් ලේඩි කෙනෙක්.
2: ඔයා ඊළඟට මගේ වෙන්න.
1: සෝරි. මම මගේ විතරයි. ආයි කාගේවත් වෙන්නේ නැහැ.
2: මේ අහන්න සයෝ. ඔය කොච්චර කිව්වත් ඔයාට පිරිමි හිතක හේවන නැතුව බෑ.
1: මේ හලෝ. ඔයා ඔයාගේ වැඩක් බලා ගන්න. මට හිම උමනාවක් තිබ්බත් මං ඒක කරගන්න.
0: හොඳටම රතු කට්ට පැනපු සයෝ එයා ආගන්තුකව බ්ලොක් කළා.
1: පිස්සෙක්.
0: කයික ස්ටාර්ට් කළා. වෙනදට වඩා ටිකක් වේගෙන් එයා ඩ්‍රයිව් කළා.
1: ඒත් වෙනදට වඩා මට මගේ කන්ට්‍රෝල් එක අඩු වුණා. ඒ මැසේජ් එකෙන් පස්සේ මගේ දුර්වලතෙන් හරියටම අයිඩෙන්ටිෆයි කළේ කවුද? ඇත්තට මට උණුනේ ඔළුව තියාගෙන සැනහෙන්න පිරිමි පපුවක්. ආදරේ උණුසුම හොඳටම දැනෙන කෙනෙක් මට ඕන වුණා. ඒත් කවුද මගේ හිත කියවන්නේ? මට හිතාගන්න බෑ.
0: අපේ ජීවිතවල සමහර තැන් අපිටත් කලින් සමහරු කෙස් කරනවා. සියත පාදර
3: රේඛා රයටයි.
0: රොක් වෙමු සියතට.
4: හතර වටේම පත්තර තප්පරේට සියතට.
5: සියත පත්තරේ
4: උදේ 7:50ට අනුග්‍රහය.
6: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
7: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
8: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද?
9: Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
10: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම TV එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්න? සිංගල්කින් අඟල් 40 TV එකක් සුවිශේෂී මිලකට ලොකු size පොඩි price.
9: Excite ගන්න ලක් එක charge කර ගන්න. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොද්‍රිගෝ.
14: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම් දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියේ ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
15: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
16: සියත ක්‍රේසි වෙන්දේසි.
15: සිගරාද හවස පහට සියත අහන්න.
17: Powered by Bid to Win.
1: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
18: ඒකත් තව සාමාන්‍ය කී කල්පනා වෙන්නේ වෙන්නේ. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
1: නෑ ඔයා අහන්න මොකක් ගැනද සැන්නේ?
18: ආ මොකක් ගැනද සැන්නේ?
1: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
18: ආ ඕගොල්ලෝ පවුල කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදාගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝකේ විනාශ කරන්න කොහොමද කියලා උනත් විදියක් හදන්න.
19: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
12: අනුග්‍රහය
20: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
21: සෙනසුරාද උදේ 8ට
22: බැවන් කෙල්ලොත් එක්ක
23: ඇයි
22: මම කිව්වා බබා ඔයා තමයි මගේ මුළු ලෝකෙම කියලා
23: ඉති
22: බැලගෙන බැලගෙන ගියානේ වන් ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ
23: ඇයි වන් ඒ
22: පස්සේ නුවන් තේරුනේ රෙස් එක
23: ඇයි
22: මගේ කෙල්ලගෙනම මන් දාකිනිනේ වක්
23: ඈ

0: දැන් වෙලාව රෑ 8යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: යටයි දැන් වෙලාව. මේ අපේ ආදරණීය දෙවෙනි පැය.
1: දෙවෙනි පැයේදී මෙහෙම කියන්න හිතනවා. ඔයා මේ මාසෙත් ටික ටික ඉවර වෙන ලං වෙද්දී ඔයාට හිතිලා තියෙනවද ඔයාගේ තියෙන කොච්චර හොඳ දේවල්, ඔයා ළඟ තියෙන කොච්චර හොඳ ක්වොලිටීස් ඔයා විසින්ම නැති කරගෙන තියෙනවද? ඔයාට ඔයාව මග හැරුණද? නැත්තම් කවුරු හරි කෙනෙක්ින්දා ඔයා වෙනස් වුණාද එයාට ඕන විදිහට?
0: ජීවිතේ සමහර තැන්වල අපි තීරණ ගන්නේ අපි ගැන හිතලම නෙවෙයි. අපි එක්ක ජීවිතය බෙදා ගන්න ආදරෙන් එකතු වෙන අය වෙනුවෙන් අපි හිතනවා නෑ, එයාට දුක හිතේ, එයා තරහ වෙයි, එයා වෙනුවෙන් මම මේ විදිහට ඉන්න ඕනේ. හැබැයි ඔයා දන්නවද, එහෙම වෙනස් වෙන්න පටන් ගත්ත පළවෙනි දවසේම ඔයාට නැති වෙන්නේ යා නෙමෙයි, ඔයාට නැති වෙන්නේ ඔයාව.
1: ඔයාට පුළුවන් නම් ආයෙත් ලොකු හුස්මක් අරගෙන ඔයාව ඕන විදිහටම ගොඩනගා ගන්න. ඔයා ඔයාට ශක්තියක් වෙන ගමන්ම ඔයා ඔයා වෙලා ඉන්න.
0: අන්න එහෙම තැන්වලදී තමයි අපිට ජීවත් වෙනව නේද කියලා හදවතට දැනෙන්න පටන් ගන්න. අපේ ජීවිතයේ සමහර තැන් අපිට කලින් සමහරු ගෙස් කරනව නේද? ඔයාට තව ටික කාලෙක මෙහෙම වෙයි, මෙහෙම වෙන්න පුළුවන්. ගොඩක් තියෙම අත්දැකීමක් ලියන්නේ ගැන අපිට 0711 982894ට හරි ආදර රේඛාවන් සිට FM අපේ Facebook fan page එකට හරි

දැන් වෙලාව රාත්‍රියා 5:15යි.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අපි මේ වෙනකොට චක්‍රලේඛයන් නිකුත් කරලා තියෙනවා. සමස්ත ලංකාවටම දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොටිය භාවිතා නොකොට ඒ වෙනුවට කහපෑති කොටියක් භාවිතා කරන්න කියලා. මේක ගරු අමාත්‍ය මණ්ඩල ඒ අනුමැතියක් එක්ක මේ චක්‍රලේඛය මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා.
2: බෞද්ධ කොටිය වෙනුවට කහපෑති කොටියක් යොදා ගන්න කියන යෝජනාව කරපු චක්‍රලේඛයේම ඔය භූත ගුහා හොල්මන් මන්දිර පිළිබඳව මේ සැරේ නිසි මග පෙන්වීමක් කරලා තිබෙනවා. කල් සහිතව මේ චක්‍රලේඛය නිකුත් කරලා තිබෙනවා. මේ සැරේ අපි එය නිසි පරිදිම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්. ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732 NIBM, The City University, The Place to Be.
4: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
7: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
10: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: විනාඩි 26 දැන් වෙලාව 07:01:08:02:04 WhatsApp message සෙව්පු ඔබ ඉන්න එක පැත්තකින් බලාගෙන කොහොමද කියන්නේ නැද්ද කියලා අපි ඔබ දේවල්. ඒ වගේම ආදර රේඛාවන් සිට FM අපේ Facebook fan page එකේ කට්ටියත් ඉන්නවා. අපි ඒව කියන්නේ නැද්ද බලාගෙන.
1: අපි ඉස්සලාම කියන්නේ
0: WhatsApp එකට.
1: ඕකේ.
0: ඉඩක් දෙන්න.
1: දෙන්න ඉඩ.
0: මෙන්න මෙහෙම ලියලා තියෙනවා. දවසක් කාටත් හොරෙන් ඇවිත් ඔයා මගේ හිතේ ඉඩක් ඉල්ලුවා. මටත් හොරෙන් මගේ හිතත් ඔයාට ඉඩක් දුන්නා. කාලෙත් එක්ක අපි ජීවිතේ ලස්සන බැලුවා. එක තැනකදී මට ඔයාවත් ඔයාට මාවත් කියවන්න පුළුවන් වුණා. අපේ කැමැත්ත අපි දෙන්නගෙම කැමැත්ත වුණා. ජීවිතේ හරි ලස්සනයි නේද කියලා එදෙනින් පස්සේ අපිට හිතුණා. අද අපි ජීවිතේ ලස්සනට ගෙවනවා සතුටුයි. ඒ අතීතේ වගේම වර්තමානෙටත් අපි යන්නින් අනාගතයටත් වැඩ පුළුවන් වෙලා තියෙනවා. මාව කියවන්න, මාව ගෙස් කරන්න, ඒ වගේම ඔයා හැරෙන්නත් කලින් මට ඔයාව ගෙස් කරන්න පුළුවන් වෙලා තියෙනවා. කාලයක් දෙන්නෙක් ළඟින් ඉන්නකොට එක්කෙනෙක් වෙනවා කියන්නේ මේකට වෙන්නේ නැති නේද? සුමුදු තමයි එහෙම ලියලා තියෙන්නේ.
1: එතකොට මන් දැන් ඊට දෙනවා ආදර රේඛාවන් සියත FM අපේ Facebook page එකේ comment එකකට.
0: කොයිද අයින් වෙන්න? ඊට දෙන්න ඕන අයින් වෙන්න.
1: හරි, ඊට දුන්නා. මෙයා තිනේ.
0: එපැප ගොඩක් එකට එනකක් නැති.
1: එතකොට ඉසුරු කියනවා මෙන්න මෙහෙම. ඉසුරු මංචනායක, හිතන්නේ නැති ඇසිල්ලක මං ගාවින් යන්න සතහටම ඉන්නවා කීව ඔයා වෙනස් වෙන්න අනුමානයක් ඇති. තවමත් ඔය හිතේ මට නොකිව්ව.
0: අපි හම්බුනේ මුලින්ම නාමල් වැටිලා සුවඳ වෙච්ච ඒ පාරේ. අදටත් නාමල් වැටෙනවා. ගල් බංකු තියෙනවා. මමත් එතන ඉන්නවා. ඔයත් එතන ඉන්න ඇති. හැබැයි අපි හමු වෙන්නේ නැහැ. ජීවිතේට ඇවිත් ගියා ඒ විදිහට මතකයක් අපි ළඟ තියෙනවා. කමක් නැහැ. ජීවිතේ විඳිමු දෙතන කියනලා. මම ඔයාගේ දේවකි. එහෙමයි ලියන්නේ.
1: ඔයත් එන්න ඇවිත් ලියන්න රෑ 9ට කලින්.
0: 07:01:08:02:04.

0: හයි, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7192.92.7177.77
2: අත්තේ, මෙන්න ඔය අය අය කියන සින්දු වෛරල් වෙලා.
3: දුවේක Facebook එකට දැම්මද?
2: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
4: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
3: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
4: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
5: මේ කතාව පටන් ගන්නෙ රූකාන්තගේ.
6: සුවඳ දෙන මල් වනේ.
5: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ.
6: විසික් කෙරුස් තයලි අහුලකෙන.
5: එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්.
6: මුම්බයි මාගේ මුළු ජීවිතේම හීන පෙම්පුරානේ.
5: සනුක තමයි කුමාරයා. මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
7: ගැහෙනවා.
5: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
8: එක්ස්ට්‍රා ෂොට්ස්, සජීවී ප්‍රසංගය, සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
9: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712800240241 හෝ 0712800912
8: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත FM.

0: පහෝ වෙලා විනාඩි 45යි දැන් වෙලාව.
1: ටිකෙන් ටික අපිට යන්න වෙලාව ඇවිත් තියෙන්නේ.
0: ඔව්.
1: හැබැයි අපි ඊට කලින් යනවා අපේ කමෙන්ට්ස් වලටයි මැසේජස් වලටයි.
0: අපිට මැසේජ් එකක් කියවලා තියෙනවා 0711982984ට. අනුෂි යල් යන්නේ මෙන්න මෙහෙම. ජීවිතේ හීන ගොඩක් තිබුණා. ඒ හීනවලට පාර පෙන්වුවේ ඔයා. හැම වෙලාවකම මාව වැටෙන්න නොදී බලාගත්තත් ඔයා. වෙලාවකට ඔයා මගේ හිත කියවනවා. හැබැයි මට නම් තාම ඒ තරම් දෙයක් කරන්න බෑ. කොහොම වුණත් ඔයා හම්බ නොවෙන්න මම හුඟක් වෙලාවට හිටපු තැනටත් වඩා පහළට වැටිලා. හැබැයි මාව අඩියෙන් අඩිය උඩට ගෙනාවේ ඔයා. ඉතින් මාලක, ඔයා තමයි මගේ ජීවිතේ. එමයි
1: අනුෂි කියන්නේ. අද අපි කතා කර කර හිටියේ අපේ ජීවිතයේ සමහර තැන් අපිට කලින් සමහරු ගෙස් කරනවා කියලානේ. එතකොට චමිල තරංග කියනවා, අනුමාන කරන්න දෙන්න අපේ ජීවිතය ගැන, ඒත් අපේ ජීවිතය ගැන තීරණ ගන්න ඉඩ දෙන්න එපා කියලා.
0: ඒක ඇත්ත. මටත් සමහර වෙලාවට විශ්මිගේ මූණ දිහා බැලුවම කියන්න පුළුවන්, එයා දැන් මොන වගේ මූඩ් එකක තින්නේ, තරහ වෙලාද, තරහ ගිහින්ද, අප්සෙට් එකෙන්ද, කොරාගේ කියපු දෙයක් ඔළුවේ තියාගෙන හිතලා හිතලා මානසික වැටලා දින්නේ, ඔය ගොඩක් දේවල් කියන්න පුළුවන්.
1: සතුටින්
0: දින්නේ,
1: බඩගින්නේ දින්නේ,
0: බඩගින්නේ දින්නේ,
1: ඒ වගේ දේවල් කියන්න පුළන්නේ.
0: ඔව්, ගොඩක් දේවල් කියන්න.
1: හැබැයි තීරණය ගන්න ඕනේ විශ්මි.
0: තව අපේ ඔෆිස් එකේ ඉන්න සමහර කට්ටිය ඒගොල්ලෝගේ අදහස් ඊම දිහා බලලා කියන උලන් හෙට එන්න පරක්කු වෙනවද, හෙට එන්නේ නැද්ද, එන්නෙම නැද්ද කට්ටිය ඉන්න.
1: ඒක තමයි ළඟ ඉන්න අයට සමහරුන්ට අපිව හරියට ගෙස් කරලා මොන වගේ සිටුේෂන් එකද ඉන්නේ කියලා කියන්න පුළුවන්.
0: ඒගොල්ලෝ කවදාවත් ගෙස් කරන්න තියා හිතන්නවත් බැරි අයත් ඔය අතර ඉන්නවා. එයා කවුද කියලා නම් මේ වෙලාවේ මෙතන කියන එක අවධානමක්.
1: ඇත්ත. ඒ වගේ කෙනෙක් දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න පුළුවන්.
0: ඔව්, කතා මාරු කරමු.
1: තගලා.
0: ආදරය පැත්තට හරව.
1: ආදරය කියන්නේ දුකක් කියලා අපිට එවන්නේ.
0: ඒක කියන්නේ.
1: රුසිරුට හිතුනේ ඒ විදිහට වෙන්න ඇති. හැබැයි රුසිරු ආදරයේ දුකක්ම නෙමෙයි. හරි කෙනාව ඔයාට ලැබෙන්නම ඕනේ.
0: එහෙමනම් ඉතින් හරි කෙනාව හොයාගෙන අපි හෙටත් මේ ගමන යක් රැහතට එමු. එතකන් ගිහින් එමු.
1: ඔබට සුබ රාත්‍රියක්.
0: මම නිශාන්.
1: මං විශ්මි.

0: आंधुलके दिए प्रथम प्रेम आई बुंदवगी
1: දැන් වෙලාව රෑ 8යි විනාඩි 51. රොක් වෙමු සියතට.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
3: සියත පත්තරේ.
2: උදේ 7යි 50ට. අනුග්‍රහය.
4: සීඩී වීරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
5: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
6: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
7: මොකද්ද මහත්තයා?
6: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
8: Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
9: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම TV එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිගේ එකකින් අඟල් 40 TV එකක් සුවිශේෂී මිලකට ලොකු size පොඩි price.
10: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
11: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට සතිය ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම් දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
12: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
13: Fiat Crazy Vendezi.
12: Sigurada hawasa pahata siyata hanna.
14: Powered by Bid to Win.
15: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
16: ඒකත් තව සාමාන්‍ය කල්පනා වෙන්නේ වෙරින්නේ. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
15: නෑ ඔයා අහන්නේ මොකක් ගැනද සැන්නේ?
16: ආ මොකක් ගැනද සැන්නේ?
15: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
16: ආ ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදාගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝකෙ විනාශ කරන්න කොහොමද කියලා උනත් විදියක් හදන්න.
17: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
18: අනුග්‍රහය.
19: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: දැන් වෙලාව රෑ 9යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: දැන් වෙලාව රෑ 9:15.
1: රොක් විමෝ සියතට.

0: සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අපි මේ වෙනකොට චක්‍රලේඛයන් නිකුත් කරලා තියෙනවා. සමස්ත ලංකාවටම දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොටිය භාවිතා නොකොට ඒ වෙනුවට කහපෑති කොඩියක් භාවිතා කරන්න කියලා. මේක ගරු අමාත්‍ය මණ්ඩල ඒ අනුමැතියක් එක්ක මේ චක්‍රලේඛය මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා.
2: බෞද්ධ කොඩිය වෙනුවට කහපෑති කොඩියක් යොදා ගන්න කියන යෝජනාව කරපු චක්‍රලේඛයේම ඔය භූත ගුහා හොල්මන් මන්දිර පිළිබඳව මේ සැරේ නිසි මග පෙන්වීමක් කරලා තිබෙනවා. කල් සහිතව මේ චක්‍රලේඛය නිකුත් කරලා තිබෙනවා. මේ සැරේ අපි එය නිසි පරිදිම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: කැඩපත කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
4: සෙන්ඩි, ආස්ට්‍රෝවිල්, මාර්ෂි, විෂ්මි. මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
3: අන්නා කලින් කියන්නේ පැයි
5: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක සියත Hot and Spicy with සුදු කොච්චි.
3: අන්න හවස දෙකට සතිය දවස් වල
6: Thailand කියන සංචාරක ගමනාන්තයක්.
7: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
8: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
6: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0871132777.
9: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
10: නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
11: හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
13: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
14: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
15: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අවතන්න 13.99.
16: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: ඔබ කව වැඩ කරන මිනිහෙකුටත් පැය 8කට පස්සේ ගෙදර යන්න කියලා නිවාඩුවක් දෙනව නේද? අඩුමතරමේ ඔබ හෘදයේ වස්තුවට, පෙනහැල්ලට, අක්මාවට, වකුගඩුවලට, මහ බඩවැල්, කුඩා බඩවැල් වලට ස්තුතිවන්තවත් වෙලා තියෙනවද නැහැ?
2: මහා ප්‍රාචීරයට
1: මේ ඔක්කොම තියෙද්දී අපේ මහා ප්‍රාචීරයට තමයි දැන් කතා කරන්නේ.
2: ඇඟේ තියෙන කෑලි
1: මොලේ එහෙම තියෙනවා.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක 7FM breakfast drive අනුග්‍රහය.
4: පොළොවේ රන්ස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ. හච්
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
9: සුබ දවසක්,
10: අලුත් වෙලා,
9: පහසු වෙලා,
10: තෑගි වැඩි වෙලා,
9: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
11: අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ

0: මෝක් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. මෝක් ජුවලස් සැමදා ඔබ සමගයි.
1: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
0: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
4: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
3: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
5: 98.4 මෙගාවාට් සියයට
6: සියත FM.

0: වෙලාව රැනවයයි විනාඩි 50යි. රොක් වෙමෝ සියතට.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ.
1: උදේ 7:50ට. අනුග්‍රහය.
3: සීලිවිරන් නැදෙන ස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා?
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
7: Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
8: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
9: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම් දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
10: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආනීජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
1: සියත ක්‍රේසි වෙන්දේසි.
10: සිකුරාද හවස 5ට සියත අහන්න.
11: Powered by Bid to Win.
12: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
13: ඒකත් තව සාමාන්‍ය කී කල්පනා වෙන්නේ වෙන්නේ. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
12: නෑ ඔයා අහන්නේ මොකක් ගැනද සැන්නේ?
13: ආ මොකක් ගැනද සැන්නේ?
12: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
13: ආ ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදාගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝක විනාශ කරන්න කොහොමද කියලා උනත් විදියක් හදන්න.
1: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
14: අනුග්‍රහය.
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
15: සෙනසුරාදා උදේ 8ට.
16: බෑවන් කෙල්ලොත් එක්ක.
15: ඇයි?
16: මම කිව්වා බබා ඔයා තමා මගේ මුළු ලෝකෙම කියලා.
15: ආ ඉතින්
16: බැලගෙන බැලගෙන කියන්නේ වන් ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ.
15: ඇයි වන් ඒ?
16: පස්සේ නුවන් තේරුනේ රේස් එක.
15: ඇයි?
16: මගේ කෙල්ලගෙනම මන් දාකිනිනේ බක්.
15: ඈ?

0: දැන් වෙලාව රාත්‍රී 10යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

එහෙනම් ඔන්න අද 10 වෙනි ස්ථානයට මම තෝරගන්නේ කසුන් කල්හාරගේ සඳ සඳ වගේ ගීතය. මේ ගීතය මගේ ජීවිත කාලෙම එක වගේම ආදරෙන් බොහොම වටිනාකමකින් වැළඳගත් ගීතයක්. කවදාවත් වෙනස් වෙලා නැහැ මගේ ජීවිතේ මොන වෙනස්කම් වුණත්. ඉතින් ඒ අමු ඇත්ත ජීවිතේ කොච්චර සරලද කියන එක සාක්ෂාත් වෙන ගීතයක් විතර මම අඳුරනවා. ඔව් අපි හැමෝම ජීවිතේ නිකරුණේ අවුල් කරගන්න නැතුව නිකරුණේ සංකීර්ණ කරගන්න නැතුව මේ ගීතය හා සමානව බොහොම සරල විදිහ ජීවිතේ බාර ගන්න තරමට ජීවිතේ සැහැල්ලුයි සහ වටිනාකම වැඩි. අංක

0: ගීතයයි. අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලිනී සමගින්.
1: නමෙන් සාල්ටම තෝරගන්න වින්ඩි ගුණතිලකගේ මනාලි කියන ගීතය. එතනදී වින්ඩි සහ සනුකගේ කොම්පොසිෂන් එකෙන් ගෑන් ළමයි තියෙන අහිංසකකම, කියන්නේ ආදරේ බොහොම අහිංසක විදිහට ඉල්ලන ඉල්ලීම සහ ඇය බිරිඳක් විදිහට දකින වටිනාකම, ඇයගේ තියෙන ජීවිතයේ තියෙන වටිනාකම කියවෙන විදිහට මම හරි ආසයි. සහ මගේ ජීවිතයේ මම ආදරය කරන කාලෙද, විවාහ වෙලා හිටපු කාලෙද, වෙන් වෙච්ච කාලවලද, ඒ හැම තැනකදීම මට ඒ පෞද්ගලිකව ඒ කාන්තාවගේ තියෙන ඒ ආකල්පේ ඒ හැඟීම හැමදාමත් තිබිච්ච හැඟීමක්. ඉතින් හරිම සමීපයි. කොච්චර බූට් කෑවත්, කොච්චර ආදරේ වින්දත් කොහොම වුණත් හැමදාමත් මට මූමුණන්න පුළුවන් බොහොමත්ම ලස්සන ගීතයක්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා රැදායයි ගීතායයි අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පිනි උපේක්ෂා ස්වර්ණමාලිනි සමගින්
1: ඊගාවට මම තෝරගන්නේ නන්දා මාලිනී මහත්මියගේ පිපුණු මලේ කියන ගීතය අටවෙනි ස්ථානයට. මේ ගීතෙන් ඉතින් දුව ගැන කතා වෙන්නේ. ඉතින් අම්මා කෙනෙක් කියන්නේ කවුද කියන එක ඇත්තටම මම දැනගත්තේ මගේ දුව මට ලැබුණාට පස්සේ. මට අම්මා කෙනෙක් හිටියත් මට ඒ හැඟීම ඇත්තටම ඇති වෙන්නේ මගේ දුව ලැබුණාට පස්සේ. සමාජයේ මොනතරම් ආකල්ප ගැන කතා බහ වුණත් මට ඒ හැඟීම 100%ක්ම ඇති වෙන්නේ මගේ දුවගෙන් පස්සේ. ඉතින් මම හිතන්නේ කියන්නේ මෙවැනි ගීත මටත් ලොකු හයියක්. මගේ ආකල්ප ගැන මම ප්‍රශ්න කරද්දී, මගේ පිළිවෙල ගැන ප්‍රශ්න කරද්දී, මම තහවුරු කරගන්න, මට මගේ හිත ශක්තිමත් කරගන්න මට උදව් වෙන නිර්මාණ තමයි මෙවැනි.

0: ගීතයයි. අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලිනී සමගින්.
1: හතේ ස්ථානයට මම තෝරගන්නේ මගේ දුවට වඩා මට වටින එකම එක දෙයයි තියෙන්නේ. ඒ තමයි මං අධහන ආගම. ඉතින් මගේ ජීවිතයේ කොටසක් මගේ ප්‍රේක්ෂකයන්ත් එක්ක බෙදා ගන්නකොට මේ දේ අතහැර මට යන්නම බෑ. ඉතින් රුකාන්ත මහත්මයාගේ සංගීතයෙන් චන්ද්‍රලේඛා මහත්මිය ගායනා කරන චේසු ඔබ ඉන්නවා මට පේනවා කියන ගීතය. මුලින් මට මේ ගීතය අහද්දි මම ඇත්තටම හිතුවා මොකද්ද මේ රුකාන්ත මහත්මයා කරන්නේ? මොකද්ද මේ චන්ද්‍රලේඛා මහත්මිය කරන්නේ? කියන්නේ ජේසු අපිට ඉන්නවා කියලා අපිට කොහෙද පේන්නේ? කොහොමද එහෙම සාක්ෂාත් වෙන්නේ? හැබැයි ඊට පස්සේ ගීතේම වර්ස් එකේදී අපිට ඒක ලස්සනට පැහැදිලි කරලා දෙනවා. මේ ගීතේ පුරාටම එක තියෙන සහ ඇත්ත. මම කලින් කිව්වත් කසුම් කල්හාරගේ සංසන්ද ගීතයේ තියෙන ස්වභාවය වගේම අපිට නොපෙනෙන දේවල් තේරුම් ගන්න එච්චරම සංකීර්ණ නැහැ. අපි හරියට අපි පොඩ්ඩක් සැහැල්ලුවෙන් බැලුවොත් මේ සෝබාදහමේ තියෙන ගුණය, මේ සෝබාදහම එකකට එකක් බද්ධ වෙලා තියෙන විදිහ බැලුවහම අපිට බොහොම ප්‍රමාණවත් මේ දේවල් ඉබේම ඕපපාතිකව හැදෙන දේවල් නෙමෙයි. මේ හැමදේටම හේතුවක් තියෙනවා, වටින ගනුදෙනුවක් තියෙනවා. ඒක ඇතුලේ ලොකු බලයක්, ශක්තියක්, අපිට වඩා ලොකු බලයක් බාහිරව තියෙනවා. එක එක්කෙනා එක එක අර්ථකථන දෙනවා, එක එක දර්ශන, එක එක ආගම් ඔස්සේ. ඉතින් මං පෞද්ගලික මගේ අත්දැකීම් එක, මගේ හෘද සාක්ෂියත් එක්ක මම විශ්වාස කරන දේ මේ ගීතේ තියෙනවා. ඒක ඔබටත් දැනේවා. අංක

0: සියත දෙවයින පුරා රැදායයි කීදායයි අද සොඳුරුමුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පිනි උපේක්ෂා ස්වර්ණමාලිනී සමගින්
1: හයවිනි ස්ථානයට මම තෝරගන්නේ සිලිලාර සිතනයන. ඒ ගීතේ මට පෞද්ගලිකව දැනෙන්නේ අපි හැමෝටම පොදු අර ආදරේ, අපෙන් ආදරේ ඉල්ලන්නේ අනිත් පාර්ශ්වයේ තියෙන උකුළු මුකුළු ටික. අපි කියමු දැන් ගෑනු කෙනෙක් විදිහට ඒ පිරිමි පාර්ශ්වයේ පෙන්වන උනන්දුව, මට කරන වර්ණාව, එයාට කොච්චර මාව ඕනේද කොලන් ටික. මේ ගීතේ බොහොම ලස්සනට ගයනවා සහ මේ කවර් එකත් බොහොම ලස්සනයි. මම දකින විදිහට පිරිමිගේ කොලන් කියන්නේ මොනවද කියලා.
2: අංක 6 සිලි

0: ගීතායයි. අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පිනි උපේක්ෂා ස්වර්ණමාලිනී සමගින්.
1: පස්වෙනි ස්ථානයට මම තෝරගන්නේ චරිත අත්තලගේගේ ලතින් කංකාරිය කියන ගීතය. දැන් සාමාන්‍යයෙන් කංකාරියක් කියලා කියන්නේ අපි හැමෝම දන්නවා සෙත් සාන්ති කර්මයක්. ඉතින් දැන් ආදරේ පටන් ගත්තට පස්සේ ඒ කරන බොරු කොච්චර වටින දෙයක් එක පාර්ශ්වයකින් දෙද්දී අනිත් පාර්ශ්වයෙන් ඒක හැල්ලු කරන විදිහ, මැණිකක් වටින් නැති ගල් ගොඩකට විසික් කරන විදිහ තමයි මේ ගීතෙන් ගායනා වෙන්නේ. ඉතින් මට හරීම සමීපයි. කියන්නේ ඉතින් මම හැමදාමත් විවාහය මුල් කරගෙන ජීවත් වෙච්ච කෙනෙක්. පුංචි කාලෙත් හිතුවේ රස්සාව ගැනවත්, මගේ වෘත්තිය ගැනවත්, මගේ විනෝදාංශ ගැනවත්, මගේ ජීවිතයේ අරමුණක් වටිනාක ඒ මගේ මොකද්ද කියන එක හොයන්න නෙමෙයි. හැමදාමත් හිතුවේ හොඳ බිරිඳක් වෙන්න ඕනේ කියන තිබ ආසාව තමයි මට හැමදාමත් තිබුණේ. ඉතින් ඒ නිසාම තමයි දැන්ටම විවාහ දෙකක් කරගත්තේ. මුල් එක බොහොම තරුණ අවදියේදී ශේෂ්ඨට ආපුම කාලේ. ඉතින් නමුත් ඔව් මටත් මේ හැඟීම ඇති වුණා. මම අනිත් පාර්ශ්වයට දොස් කියන නෙමෙයි, නමුත් මගේ පැත්තෙන් මං වෙනුවෙන් කතා කරොත් මම කොච්චර වටින දේවල් මගේ සියලුම දේ දුන්නත් හැමදේම මගේ ජනප්‍රියත්වයත් මං ඒ සම්බන්ධයට පරිත්‍යාග කරත් ඒ කරපු හැලු කිරිල්ල තමයි මට මේ ගීතයෙන් දැනෙන්නේ.
2: අංක

0: Siyata Divinapura. Redayai Gidayai Adha Sonduru Muna Gesima Janapriya Rangana Shilpini Upeksha Swarnamalini Samagin
1: මම කලින් කිව්වා මම හැලු කරා කියලා. එතකොට ඒ පාර්ශ්වයෙන් විතරමද වැරද්දක් කරලා තියෙන්නේ? මගේ වැරද්ද මොකද්ද? ඇයි මම මට වටිනාකමක් දෙන්නේ නැති මිනිසුන්ත් එක්ක මම එකතු වෙන්නේ? ඇයි ලං ඒගොල්ලෝ ලං කරගන්නේ? ඒකට පුංචි උත්තරයක් කියන්නේ සියලුම උත්තර මේ ඊගව ගීතේ නැහැ. ඉතින් හතරවෙනි ස්ථානයේ මම තෝරගන්නේ කාංචනා අනුරාධිගේ හදිස්සීද මන්දා කියන ගීතය. මට තිබ්බ ආත්ම විශ්වාසයේ තියෙන බාලකමක් නිසා වෙන්න පුළුවන්. ජීවිතේ අරුමුණක් තිබුණ නැති නිසා තිබ ලොකු අඩුපාඩුවක්, يعني ලොකුයි කියලා මම හිතන් හිටපු නමුත් අද වැඩිහිටියෙක් විතර හැරිලා බලද්දි හිතපු තරම්ම ලොකු නැහැ කියලා අද තේරෙන පුංචි පුංචි අඩුපාඩු ලොකු කරගත්ත දේත් එක්ක ඒ අඩුපාඩුව මකන්න විතරක් පුළුවන් වුණ හින්දා එහා පාර්ශයට ඒ අයව අනවශ්‍ය විදිහට මම වටිනාකමක් ඒ අයට දීපු එකත් එක්ක තමයි අතරම මම මෙච්චර අමාරුවේ වැටෙන්නේ මගේ පෞද්ගලික ජීවිතේ සංස්ථාන කීපකම. ඉතින් ඔව්, හදිස්සියේ මන්දා තින කලබලය ජීවිතේ පුංචි කාලෙඳම්ම තනි තීන අරගෙන ඒවට සාර්ථකව මුණ දෙන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය හැම කෙනෙක්ගෙම ගොඩ නැගෙනවා නම් අම්මා තාත්තගේ තියෙන උදව්ව සමාජයේ තියෙන උදව්වත් එක්ක ඒතර මේ ප්‍රශ්න වලින් මග අරින්න පුළුවන් කියලා මං හිතනවා. නමුත් ඒක මට තිබ්බේ නැහැ. මොකද මට තාත්තා හිටියේ නැහැ. අම්මා රාජකාරීත් එක්ක අම්මා මගේ ළඟ හිටියේ නැහැ. මගේම කියලා කෙනෙක් මට ළඟ හිටියේ නැහැ ගොඩක් වෙලාවට. අහම්බෙන් හම්බුන අය එක්ක ගොඩනගිච්ච ජීවිතයක් තමයි ගොඩක් මට තියෙන්නේ. ඒකත් එක්ක මගේ ආත්ම විශ්වාසය මට ගොඩනැගෙන්නේ මගේ දරුවත් ඉපදුනාට පස්සේ. ඉතින් ඔව්, හදිස්සි වෙන්න එපා. තමන්ගේ වටිනාකම තමන් අඳුරගෙන ඉන්න ඕන ඉස්සෙල්ලාම අනිත් අයගෙන් ඉල්ලන්න කලින්. ඒකත් එක්ක තමන්ට අන්නන්නේ ජීවිතේ ගොඩනගාගෙන අපි හැමෝටම පුළුවන් මේවා.

0: ගීතයයි. අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලිනී සමගින්.
1: තුන්වෙනි ස්ථානෙට මම තෝරගන්න ගීතය අපි හැමෝටම අවබෝධයේ එන්න ඕනේ ගීතයක්. ඊට පස්සේ අතාරින මොහොතේ කියවන ගීතයක් සහ ඒක හැමදාමත් අපිට මතක් කරගන්න ඕනේ. මොකද සමහරකට කාලයක් ගියාම අපිට ආයිත් වැරදි ටික අමතක වෙලා හොඳ විතරක් මතක් වෙලා ආපස්සට යන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද يعني විවිධ කාලවල වලදී ඒ දෙන්නම ආයි විවාහ වෙන්න ඕනේ කියලා මම පළවෙනි දිකසාදෙන් පස්සේ එයාව ආයි විවාහ වෙන්න ආයි මුණ ගැහුණා. දෙවෙනි දිකසාදෙන් පස්සෙත් එයාව මුණ ගැහෙන්නත් ආයි මම ගියා. يعني ආයි අපි විවාහ වෙමුද කියලා. ඇත්ත தත්ත තමයි මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ. මම වෙන කෙනෙක් වෙන වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අපිට කාවත් වෙනස් කරන්න බෑ. මොනම් මොහ සම්බන්ධකම් අතර තියෙන ප්‍රශ්න ඉබේම නැති වෙන්නේ නැහැ. ඒකට නැති වෙන්න ලොකු හේතු සාධක එකතු වෙන්න ඕනේ. ඉතින් වික්‍ර රත්නායක සහ සංඛ දිනෙත් කියන හිතින් යන අය අතින් අල්ල නවත්තන්නට බෑ. බලහත්කාරයෙන් කාවත් ළඟින් තියාගන්න බැත් පුළුවන්. හැබැයි එතනක් තියෙන්නේ දුක විතරයි. සතුටක් ඇත්තෙම නැහැ.
2: අංක 3
3: වසං වෙන සඳ වලා කුලක

0: ගීතයයි. අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පිනි උපේක්ෂා ස්වර්ණමාලිනී සමගින්.
1: දෙවන ස්ථානයට මම තෝරගන්න ගීතය දැන් අපි මෙච්චරලා යම් තරමකින් ආදරය ගැන කතා වුණේ. සහ මගේ කලින් මොහොතකදී මං කිව්වා මට තාත්තා හිටියේ නැහැ අවුරුදු 4 ඉඳන් අම්මත් අඩු වශයෙන් හිටියේ. ඉතින් ඊගාව ගීතය මම ඔගොල්ලෝ බෙදා ගන්න යන්නේ අශාන්තිගේ පියානනී කියන ගීතය. මගේ පෙම්වතුන් මගේ ස්වාමි පුරුෂයන් විතරක් නෙමෙයි මට මගේ තාත්තා පවා මගේ හිතින් අතරින් වෙලා තියෙනවා අද වැඩි හිටියෙක් විදිහට. මොකද අද මගේ තාමත් මගේ තාත්තා ජීවිතුන් අතර ඉන්නවා තාත්තා රටක වෙන විවාහයක් කරගෙන සතුටෙන්. නමුත් මට ජීවිත කාලෙම තිබුණ නැති හවහරණ තාමත් නැති එක ගැන මම දුක් වෙන වෙලාවල් තියෙනවා විශේෂයෙන් සමාජ දිහා බලද්දී. සහ කාන්තාවකට හරි ආරක්ෂාව රැකවරණය දැනෙන්නේ තමන්ගේ තාත්තගෙන් විතරයි. අනිත් හැම පිරිමියෙක්ම අයුතු ලෙස අපි දිහා බලන්න තියෙන ඉඩකඩ 100%ක්ම තියෙනවා. නමුත් ගෑන් ළමෙක්ට තාත්තා නැති වෙනවා කියන අඩුව වැඩිහිටි අපිට තමයි ඒක ගොඩක්ම දැනෙන්නේ. ඉතින් හැබැයි ඒ ප්‍රාර්ථනාව කියන මමත් පෘථග්ජන මනුස්සයෙක් විදිහට අනේ මටත් හිටියා නම් අනේ මටත් ඒ ආරක්ෂාව ඒ මග පෙන්වීම තිබුණා නම් මොන වගේ වෙයිද කියන සිතුවිල්ල අනන්ත අප්‍රමාණව ඇති වෙනවා. ඉතින් එක මිල්ලීමයි තියෙන්නේ පුතාලා ඉන්න අම්මලා තාත්තලා තමන්ගේ පුතාලට වගකීම් වල තියෙන වටිනාකම තේරුම් කරලා දෙන්න. පිරිමි ඔබත් ගෑනු අපි ඔගොල්ලන්ට වඩා වෙනස්. නමුත් අපිට ඔගොල්ලොන් අවශ්‍යයි ඔගොල්ලන්ට අපි අවශ්‍යයි කියන අවබෝධයෙන් ලස්සන්ට මේ ගමන යමු වගකීමෙන් බොහොම ලෙන්ගතව අනුකම්පාවෙන් ආදරණීයව. ඉතින් ඔව් මගේ තාත්තා නැති අඩුව මට හැමදාම හැම මොහොතකම දැනෙනවා. නමුත් මටත් මනුස්සෙක් විදිහට එයා මගේ තාත්තව පවා අතරින්න වෙච්ච එක කොහොම වුණත් මෙවැනි ගීතවලින් මම ඒ හැඟීම විඳිනවා.

0: ශක්තිදායයි. අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පිනි උපේක්ෂා ස්වර්ණමාලිනී සමගින්.
1: එහෙනම් ඔන්න දැන් අන්තිම ගීතය. මෙහෙම ස්තුතියි ඔගොල්ලෝ මෙච්චරලා මාතක හිටියට. සහ මම තෝරගන්නේ කීර්ති පැස්කල් මහත්මයාගේ තව දවසක් හමු වී ඉමු මේ භවේ. දැන් මේක ඇත්තටම ආදරේදී වෙන්ුණාට පස්සේ තව එක මොහොතක් දකින්න ලැබුණා නම් කියන හැඟීම කියවෙන ගීතයක්. මට වුණත් මොනතරම් විරහාවක් වින්දත් මොනතරම් අඩුපාඩුවක් දැනුණත් මොනතරම් පාළුවක් දැනුණත් මොනතරම් කේන්තියක් මගේ පරණ සම්බන්ධකම් එක්ක තිබ්බත් තව එක මොහොතක් හැරි ඒගොල්ලන්ට ගත කරන්න ඒ රසවත් රස විඳපු මොහොතවල් ආයි ජීවත් වෙන්න පුළුවන් වෙනවනම් සැනසිල්ලක් දැනෙන තැනක එක මොහොතක් හරි රැඳෙන්න පුළුවන් වෙනවනම් හැමදේම අමතක කරලා නිකන් ඒ සැනසිල්ල අවශ්‍ය වෙලාවට එක මොහොතක් ඇති. ඉතින් මේ ගීතෙන් තව එක දවසක් හරි මුණ ගැහෙමු කියන ඉල්ලීම ආසාව තියෙනවා. ඉතින් ඒ හැඟීම මමත් ප්‍රත්‍යක්ෂ මනසක අනිවාර්යෙන්මටත් තියෙනවා. කලාකරුවෙක් විදිහට, රංගන ශිල්පිනියක් විදිහට මගේ ප්‍රේක්ෂකයන්ත් එක්ක තියෙන ගනුදෙනුවත් මම ඒ වගේම හැමදාමත් ඒ හැඟීමෙන් මම හැමදාමත් ඉන්න කැමති කෙනෙක්. මොන ප්‍රශ්න තිබුණත්, මොන වෙනස්කම් වුණත්, මං වයසට ගියත්, මොන නිර්මාණවල බාලකමක් තිබ්බත්, එහෙම නැත්නම් මම කොච්චර ඉහළට ගියත් මොන දේ වුණත් මගේ ප්‍රේක්ෂකයන්ත් එක්ක තියෙන ගනුදෙනුව හැමදාමත් මට අලුත් වෙවි කරගෙන යන්න. ඔගොල්ලොන්ට මට දායද කරන්න පුළුවන් හොඳ නිර්මාණ, ඔගොල්ලොන්ගේ මට ඒ ආදරය ආදරණීය ප්‍රතිචාර හැමදාමත් දවසින් දවස එකතු වේවා. ඔගොල්ලෝ හැමෝටම මොහොමවත් හොඳින් සතුටින් සැහැල්ලුවෙන් සැනසිල්ල ජීවත් වෙන වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවා.

0: රාත්‍රියකොළහයි විනාඩියකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයසාවෘදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2800යි.

0: දැන් වෙලාව රාත්‍රී 11යි විනාඩි 12යි. රොක් වෙමු සියතට. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718392477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: කඩපත කඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
2: සෙන්ඩි, ආස්ටෝරිය, මාෂි, විෂ්මි.
1: මට පාවයව.
2: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සතු කොච්චියෝ.
1: අන්නා, කලින් කියන්නේ පැයි.
3: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
1: අහන්න හවස දෙකට සතිය දවස්වල
3: 98.2 98.4 දෙව.

0: මේ දෙකක් දාගෙන ඉන්නද?
1: ඇයි කන් දෙක පුරවල කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලි වල්ලි වේ මේ වේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
2: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
0: නෑනේ අරේ වා සින්දු සිරතය.
2: ගියක් සපයි දවලේ
3: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: ඉලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: තාත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
1: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් රෙජිස්ටර් කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
4: සීත Voice of Family.
3: register වෙන්න නම ගම විස්තර 0712 800 800ට WhatsApp කරන්න.

0: රත්වය කොළහයි විනාඩි 49. හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීලිවිරන් නැදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
6: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
7: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා ඉන්න පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිෆ්ට ආරම් දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තට මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියේ ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
8: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
9: සියත ක්‍රේසි වෙන්දේසි.
8: සිකුරාද හවස 5ට සියත අහන්න.
10: Powered by Bid to Win.
11: සෙනසුරාද උදේ 8ට
12: දින්තු පිටියේ මේ මොබේද
13: බෑවන් කෙල්ලොත් එක්ක.
11: ඇයි
13: මම කිව්වා බබා ඔයා තමයි මගේ මුළු ලෝකෙම කියලා.
11: ආ ඉතින්
13: බැලගෙන බැලගෙන කියන්නේ වන් ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ.
11: ඇයි වන් ඒ
13: පස්සේ වන් තේරුනේ රේස් එක.
11: ඇයි
13: මගේ කෙල්ලගෙන මම මන්දාකිනිනේ වක්.
11: ඈ ඔව්
12: දින්තු පිටියේ මොබේනෝ දින්තු
14: අමු වටයි දශම දෙකෙන් අමු වටයි දශම හතරෙන්.

நாரி தள்ள

0: බේබි කෑවද?
1: ඔව් කෑවා. ඇයි බබා?
0: බේබිට මහන්සිද?
1: නෑ මොකද?
0: එහෙනම් පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: චී ලැජ්ජනද බාරේ නින්නේ.
0: වැරද්දක් නෑ. පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: හා හරිද?

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරුකිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළ සේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

சதகம் சேத බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

රාහු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරනසේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ ආනුභාවයෙන්

අසුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

සම්පන්න ඉතා අනර්ක ගාථාරත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කරතිබේ. රුවන්වැලි මාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථාරත්නය මාතලේ අලු විහාරයේ පුස්කුල පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධරත්නයේ ගුණවර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂරයෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

දුටුගැමුණු රජතුමාණන් විසින් රන්පත් කළා ඔටුන්නිහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

Sadıham Siyata. සියලු අකුසල් වලින් දුර වේ. නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

0: Good Money. පහයි විනාඩි 21යි වෙලාව. Good morning Marchi.
1: Good morning Ravishka.
0: ඔන්න දැන් සතියේ මැදට ඇවිල්ලා ඉන්නේ. හරියටම අද බදාදා දවස. මේ මාසෙ 20

0: ඔයාලට කියන්න තියෙන අම්මගේරි තාත්තගේරි ෆෝන් එක අතට අරගෙන අපිට එවන්න මැසේජ් එකක් 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. නම ගම විස්තර ටික තමයි අපිට ඕන කරන්නේ. අපි ලෑස්තිලා ඉන්න මේ පැත්තෙන් පොකට් මනී දෙන්න.
1: රයිට්. එහෙනම් මේ සින්දුව අහලා ඉවරලා අපි ලෑස්ති අපේ පළවෙනි තරග කරුවත් එක්ක කතා කරන්න. මම රවිෂ්ක.
0: මම ආශී.